ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනාකට වදාළේ පාදුර ගංගුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: අයිබෝන් සුබ දැස්සනක එෆ් එම් 93.5 93.7 ලක්හඬහගෙන ඉන්න වෙලාව 2:05 විනාඩි 32යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN

0: සතියක ලක්හඩ වෙලව දෙපහයි විනාඩි පනස් දෙකයි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL100.
3: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: සතියක ලක්හඩ වෙලව දහය විනාඩිකයි.
1: කාටත් කලින් පත්තර විස්තර සමඟ අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම්මන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලක්හඩ මොවනින් ඒ සල්.
2: Ah, this.

0: අයිබෝන් සුබදෑසනක් අද අගෝස්තු මාසේ 29 වෙනිදා සෙනසුරාදා දවසට අපි සෝදානම් ලංකාව වගේම ලෝකයේ සිදුවන දේවල් පිළිබඳව දේශපුවත්පත් නිලමේ බඩ විශාලකන් ප්‍රවෘත්තිංශ ගෙනෙන තොරතුරු ලක්හඬ මෝර්නින් නිවුස් අලතුලින් ඔබට කියන්න. අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයටයි මේ අවධානය අද සඳහන් කරන හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේනමානේ කියලයි සඳහන් වෙන්නේ. අපට කිසිදු බැඳීමක් නැහැ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා කියලත් අද විමුක්ති රොඩ්‍රිගෝ ගෙනෙන වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ලංකාදීප පුවත්පතේ අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. අද සඳහන් කළ තියෙනවා ඉරාන වරායන්ට පැමිණෙන නෞකා අවහිර කරමින් අමරිකානු හමුදාව හෝමුස් සමුද්‍ර සන්ධියේ පනවා ඇති බාධකයේ හේතුවෙන් ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා 20ක් පමණ ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවේ සුශේෂී ආර්ථික කලාපය ආසන්නයේ නැංගුරම්ලා තිබෙන බව ට්‍රැන්ක් ට්‍රැකර් වෙබ් අඩවියේ පළ කළ ජාත්‍යන්තර නාවික බුද්ධි තොරතුරු විශ්ලේෂණයකදී තොරතුරු අනාවරණය වී තිබෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ. දොල්පිටෝලත දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබුණා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. බ්‍රිතාන්‍ය ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පතේම විශ්ලේෂණය වාර්තා කරමින් ප්‍රකාශ කර තියෙන්නේ ඉරාන දජය සහිත ඉන්ධන ප්‍රවාහන නෞකා 13ක් සහ තවත් ඉරාන නෞකා කීපයක් ශ්‍රී ලංකාවට අය සුශේෂී ආර්ථික කලාපය ආසන්නයේ නැංගුරම්ලා ඇති බවයි. මෙලෙසින් ශ්‍රී ලංකාව සුශේෂී ආර්ථික කලාපය ආසන්නයේ රැඳී සිටින නෞකා බොහොමයක් නැවත ඉරානයට ඇතුළු වී ඉන්ධන ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් එහි රැඳී සිටින බවට විශ්වාස කළ හැකි බවත් එම නෞකා ප්‍රහාරයක් එල්ල වේ යැයි බියෙන් ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවේ සුශේෂී ආර්ථික කලාපය ආසන්නයට පැමිණ ඇති බවත් ට්‍රැන්ක්‍රක සමනිර්මාතෘ සමීර් මදානී ප්‍රකාශ කර තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. කෙසේ නමුත් මෙම නෞකා සඳහා ශ්‍රී ලංකාව පහසුකම් සපයන්නේ නැති බවද මදානී අවධාරණය කරලා තියෙනවා කියලා තද තවත් දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරන අද ලක්කන ප්‍රවෘත්ති අංශය ගෙනෙන තොරතුරු වලට අද සඳහන් කරනවා නේපාලයට ඇති වූ භූචලනය සහ ගංවතුර තත්ත්වය පිළිබඳව සලකා බැලීමේදී එවැනි තත්ත්වයක් ලංකාවේ ඇති විය හැකි සම්භාවිතාව වළක්වා ගැනීම සඳහා අදාළ අංශ අවධානය යොමු කළ යුතු බව පෙරදින විශ්වවිද්‍යාලයේ භූගර්භ හා භූවිද්‍යා හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: නේපාලයේ ඉහළ කඳුවල තියෙන ඉතා ගැඹුරු නිම්න වගේම සමාන නිම්න ලංකාවේ තියෙනවා. නාවලපිටිය, හැටන්, නුවරඑළිය, ඒ වගේම ඇල්ලවැල්ලවායේ බණ්ඩාරවෙල මේ ප්‍රදේශවල ගැඹුරු නිම්න තියෙනවා. ඒ වගේම මෙතනදී දෙපස තියෙන ඉවුරුවල විශාල නායම් සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ පස්තට්ටු ඉතා ගැඹුරට වර්ධනය වෙලා තියෙන පස්තට්ටු තියෙන අවස්ථාවල, يعني ඒකට අවශ්‍ය ප්‍රමාණයට වර්ෂාපතනයක් ලැබිලා ඒකට අවශ්‍ය ප්‍රමාණයට ව්‍යුහාත්මක දුර්වලතාවයන් තියෙන තැන්වල නායම් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නායම් සිද්ධ වෙන්නේ කොයි වෙලාවෙද කියලා කියන්න බෑ. මොකද හේතුව ඒට අවශ්‍ය වූ වර්ෂාපතනයක් තියෙනවා. ඒ වර්ෂාපතනය නියම ප්‍රමාණය ඉක්මවා ගියාම තමයි එවැනි වූ නායම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නායම් සිද්ධ වුණාම මෙවැනි විශාල ජලාශ ඇති වෙන්න පුළුවන් තාවකාලිකව. නමුත් කඩාගෙන ගියාට පස්සේ ඒ වගේ විශාල ජල ගැලුම් ඇති වෙන්න පුළුවන්. 1980 ගානකදී වටවල මේට ඉතා කිට්ටු සිදුවීමක් සිද්ධ වුණා. දුම්රිය මාර්ගය අනතුරට ලක් වුණා. දුම්රිය එන්ජිමකුත් කඩාගෙන පහළට ගියා ඒ නායෑමත් එක්ක. ඒ නායෑමේදී විශාල පස්කන්දක් ඇවිල්ලා ගඟ බ්ලොක් වුණා. හැබැයි වාසනාවට ගඟ බ්ලොක් වුණේ භාගයකට. ඉදිරියේදී අපි දන්නේ නැහැ මෙවැනි අවස්ථාවල් ඇති වෙන්න පුළුවන් ගැඹුරු නිම්න තියෙන මධ්‍යම කඳුකරය. ඒ නිසා මට කැමැති යෝජනා කරන්න අනාගතයේ මෙවැනි වූ නායෑම් මගින් ගඟවල් බ්ලොක් වෙන්න පුළුවන් ස්ථාන ගැන කිසියම් පුරෝකථනයක් දෙන්න පුළුවන් නම් එමගින් පුළුවන් එවැනි අනතුරක් වෙන එකක් වළක්ව ගන්න.
0: එතකම අද සඳහන් කළ තැන සේලම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු නේපාල හදිසි ගංවතුරෙන් මියගිය ගණන 547ට නගී. මේ සම්බන්ධයෙන් අද රවුන්ඩ් ද වර්ල්ඩ් විශේෂාංගයේ තෙලුණුත් අපි ඔබ වෙත තොරතුරු ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින්න කියලා මතක් කරන FM 93.5 93.7 ලක්කන මෝර්නින් නිවුස් අලර්ට් එක. අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. bill to establish Central Highlands Protection Authority soon. Government will ensure full rights, better life for the Malegam community, President said. For the more in detail, President Andru Kumar Dissanayake emphasized that the government had assumed the responsibility of ensuring a better life for every person born in this country who contributes to its economy and who will ultimately become part of this land. Let's see more details about it in Sinhala. අද මේ සම්බන්ධිනුත් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තිනවා. නිල වෙබ්බඩවිත් මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ඇවිල්ලා තිනවා. වසර 200ක් දේශපාලනඥයන් විසින් කොන්කර තිබෝ මලේගම් ජනතාවට සහෝදරයින් පිරිසක් ලෙස පිළිගැනීමට වත්මන් රජය සූදානම් බව ජනාධිපති චන්ද්‍ර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා. කබරගල නායාමෙන් නිවාස අහිමි වූ මලේගම් ජනයාට පූනාගලින් නව නිවාස ලබා දීමේ වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. රටේ හදවත බඳු මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගැනීම සඳහා සියලු බලතල සහිත මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරිය පිහිටු වීමට අදාළ පනත් කෙටුම්පත මේ වසර අවසානයේ හෝ ලබන වසර මුලදී පාර්ලිමේන්තුවට ගෙනෙන බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් පළ කරන අදහස මොකක්ද කියලා.
2: අවුරුදු 200කට වඩා ඈත කාලයකින් අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න පැමිණිමි මලයනා මේ ජනතාව අපේම ශ්‍රී ලාංකික ජන කොටසයක්. ඔවුන් ආවේ කොහෙන්ද, ආවේ කවදද කියන එක වැදගත් නැහැ. නමුත් අද අපේ රටේ ඉපදෙන, රටේ ආර්ථිකයට හවුල් වෙන, මේ මහ පොළොවේ පස් බවට පත් වෙන මේ ජන කණ්ඩායම අපේ රටේ සුවිශේෂී අයිතිවාසිකම් සහිත ජන කණ්ඩායම. අපේ හැම ජනතාවටම අවශ්‍යයි මූලික කරුණු පහක්වත් අවම වශයෙන් ඉටු විය යුතුයි. ඉන්ධන නිවහනක්, ආදායම් මාර්ගය, දරුවන්ට අධ්‍යාපනය, නිරෝගී සම්පන්න ජීවිතයක් හා මානසික සුවය. හැබැයි අපි මේ ජනපජාවකෙන් ඇහුවොත්, ඔවුන්ගේ මූණු දෙස බැලුවොත්, ඔවුන්ගේ දුකට ඇහුම්කන් දුන්නොත් මොන කරුණද ඉටු වී තිබෙන්නේ? අපේ රජයේ අභියෝගයේ සහ අපි මත පැවරී තිබෙන වගකීම තමයි මේ සියලු ජන කණ්ඩායම් වලට ඒ අවශ්‍ය වෙන මූලික වමනාවන් ඉටු කරලීම. ඒ සඳහා අපි නිවාස ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. එළඹෙන අයවැය ලේඛනයේදී නිවාස ගොඩනැගීමේ ප්‍රමුඛතාවයක් ලෙස කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැනටමත් අපි මෙම මලේගම් ප්‍රජාව වෙනුවෙන් වැටුප් වැඩි කිරීමක් ලබා දෙන සමත් වී තිබෙනවා. ඒ ප්‍රමාණවත් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒත් මූලික පියවර තියලා තියෙනවා. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අපි විශාල අවධානයක් යොමු කරනවා. සියවස් ගණනාවක් මේ ප්‍රජාව ගත කළ ජීවිතයේ තමගේ දරුවන්ට හිමි කර දීම යුක්ති සාගත වෙන්නේ නැහැ. ඒ ජීවිතෙන් උන් එළියට ආ යුතුයි. එම ජීවිතෙන් එළියට ඒම සඳහා තියෙන ප්‍රධානම කාර්ය තමයි අධ්‍යාපනය. එනිසා මෙම දරුවන්ගේ අධ්‍යාපනය කරේ අපි විශේෂ අවධානයක් යොමු කරලා වැඩ කටයුතු කරන සූදානම්. සියවස් දෙකකට වඩා වැඩි කාලයක් කොන් කරන ලද, ඇස්සර ඔවුන් දෙස නොබලන ලද පාලනයන් විසින් මේ ජනතාව මෙම වියසෙන්ට පත්කොට තිබෙනවා. අපි ඔබ අපේම සහෝදර ජනතාවක් ලෙස මේ රටේ පූර්ණ අයිතිය සහ ජීවිතය ලබා දෙන්න කටයුතු කරන බව මා සාතික කරනවා.
0: අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම විශාල පිරිසක් උත්සවයට සහභාගී වී සිටියා. එහිදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙලෙසින් අදහස් පළ කළා.
3: අපේ ජීවිතේ අපි අද උපරිම සතුටක් ලබන දවසක්. මගේ අමාත්‍යංශයේ අපි මේ වෙනකොට ඉතිහාසෙන් ආරම්භ කරලා අවසාන නැති නිවාස ගැන සාකච්ඡා වෙනවා. 2004 ඉඳන් හදපු නිවාස තාම තැන් තැන්වල මග තියෙනවා. අපි ඔක්කොම දැන් ටිකෙන් ටික හදාගෙන එනවා. 2004 ඉඳන් මේ දක්වා ගත්තාම අවුරුදු 22ක් වෙලා තියෙනවා. 22කට ඉස්සලා පටන් ගත්ත ගෙවල් විවිධ ප්‍රශ්න නිසා තාම මග එමින් තියෙනවා හදාගෙන. නමුත් 2025 පටන් අරන් ඉතා කෙටි කාලයක් තුල ඉතා ප්‍රමිතියෙන් මේ ගෙවල් හදලා අපට ඔබට ලබා දෙන්න පුළුවන් වීම පිළිබඳ අපි බෙහෙම්ම සතුටටපත් වෙනවා. 200කට ආසන්න හමුදාවේ සහෝදරු මේ වෙනුවෙන් මහන්සි වුණා. මේ මලේගම් ප්‍රජාවට මේක ගයක් විතරක් නෙවෙයි. ඔබතුමා ජනාධිපති වෙන්න පෙර ආතුව හැටන් වලට ගිහිල්ලා ඓතිහාසික ප්‍රකාශයක් නිකුත් කරා, හැටන් ප්‍රකාශය කියලා. ඒ මලේගම් ප්‍රජාව ලංකාවට ඇවිල්ලා වසර 200ක් පිරීම නිමිත්තෙන්. අදට වසර දැන් 203ක් වෙලා තියෙනවා. මේ ජනතාව ලංකාවට ආපු දවසේ ඉඳන් නිකන් හිටියේ නෑ. තමන්ගේ දහඩිය, කඳුළු, ශ්‍රමය, ජීවිත වැය කරේ මේ මාතෘභූමිය සරුසාර කරන්න. ගිය අවුරුද්දේ ඒ අපනයනෙන් අපි ලබලා තියෙනවා ඩොලර් බිලියන 1.5. අපි තේ විතරක් සැලකුවොත් වසරකට ඩොලර් බිලියන 1.5 ගෙනාවා කියලා අවුරුදු 200ක් සැලකුවොත් මේ කණ්ඩායම ලංකාවට ගෙනත් දීලා තියෙන ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 300ක්. ඒ 300න් තමයි මෙරට තෙල් ගෙනාවේ, මෙරට බෙහෙත් ගෙනාවේ, මෙරට පොහොර ගෙනාවේ. නමුත් අවාසනාවකට මේ මලේගම් ප්‍රජාවට වසර 203ක් පුරාවට තමන්ට කියලා ඉඩමක් තිබුණේ නැහැ. තමන්ට කියලා නිවසක් තිබුණේ නැහැ. ආන්නේවා ඔබතුමා හැටන් ප්‍රකාශ දෙකුවා අපේ බලයක් අපේ රජයක් යටතේ ඒවා සම්පූර්ණ කරනවා කියලා අන්නේ සම්පූර්ණ කිරීම සංකේතවත් කළා අද මේ නවෝද්‍යාගම තුලින්.
0: ලකන මෝනින් නිවුස් අලර්ට් අහගෙන ඉන්න වෙලාව 2:06.
4: වාර්තා පිට වාර්තා කබනේ කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලකන් මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වලව 6 විනාඩි 16යි.
2: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය

0: එක්වනදා සිට සඳුදා මදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක් ලක්හඬ Golden Voice. පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
2: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8:00.

0: ඇල්ති මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඇල්ති මොබිටෙල් ෆයිබර්.
1: සත්‍යයක ලක්හඬ.

0: වෙලාවදේ 6 විනාඩි 18 වෙනකොට ලක්හන මෝනින් නිවුස් සැලට් සමගින් අපි සෝදානම් ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරමු. මීගමු සිරගෙදර ගැටුම සැකකරුවන් හඳුනා ගන්න ප්‍රධාන ජේලේ නිලධාරියෙක් සාක්ෂිකරුවන් 20ක් කැඳවයි. අදෝපාලි ආනන්දයි වාර්තාව අරගෙන ඉන්නේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරලා තියෙන මේ සම්බන්ධයෙන් තොරතුරු. මීගමු බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් බන්ධනාගාර නිලධාරීන් 12 දෙනෙකු සහ රැඳවයන් 20 දෙනෙකු මේ යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනා ගැනීම සඳහා එන මාස 8 වෙනිදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් මීගමු බන්ධනාගාරයේ ප්‍රධාන ජේලවරයා බන්ධනාගාර නිලධාරීන් ඇතුළු සාක්ෂිකරුවන් 20 දෙනෙකුට මීගමු ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනී පෙරේරා මහත්මිය සිතා සිනිකුස් කර තිබෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. Let's move to the Daily News newspaper. IMF delegation here to review next EFF. For the more detail, Finance Ministry says yesterday, a delegation International Monetary Fund is scheduled to visit Sri Lanka on September 17 for the next review of the extended fund facility. ණය ප්‍රගතිය බලන්න IMF නියෝජිතයෝ එන මාස ලංකාවට. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් වගේම නිල වෙබ් අඩවිත් තොරතුරු සටහන් කරලා තින අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. අද ලංකාදීප පුවත්පතේ සටහන් වන ඇතුල් පිටුවලයි මේ සම්බන්ධයෙන් තොරතුරු වැඩිදුර විස්තර විදිහට සටහන් වෙලා තියෙන්නේ. විමුක්ති ශ්‍රුද්‍රිගුව අද වාර්තාව අරගෙන එනවා. මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන මාස අගදී මෙරටට පැමිණෙනවා කියලායි සඳහන් වෙන්නේ. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කරන සත්වැනි සමාලෝචනය වන අතර එය සම්පූර්ණ කිරීමෙන් පසු එහි වාරිකය ලෙස ශ්‍රී ලංකාවට තවත් ඇමරිකාන් ඩොලර් මිලියන 330ක පමණ මුදලක් මෙරටට ලැබීමට නියමිතයි කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. මේතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන යටතේ සමාලෝචනය හයක් ශ්‍රී ලංකාව සම්පූර්ණ කර ඇති අතර ඒ යටතේ මෙරටට මුදාහැර ඇති සම්පූර්ණ මුදල ඇමරිකාන් ඩොලර් බිලියන 2.4ක මුදලක් කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ ලංකාදීප පුවත්පතේ. ආර්ථික අර්බුදයේ හේතුවෙන් පසුගිය කාලයේ අතරමඟ වැඩ නතර කර තිබූ සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම නැවත ආරම්භ කිරීම විමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ කොල්ලුපිටියේ සිට මොරටුව දක්වා දුම්රිය සංවර්ධන ව්‍යාපෘතිය ලබන වසරේදී ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි. ඒ කොළඹ වාහන තදබදය අවම කිරීම ඉලක්ක කර ගනිමින්ද ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වන බව පෙන්වා දෙමින් අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් පළ කළ අදහස මොකක්ද කියලා.
1: කරන්නේ අත්තර දාලා තිබිච්ච අපත යමින් තිබිච්ච ජාතික සම්පතකට නැවත ජීවේ දෙන එක. අපි බත්තර මුල්ලේ මේක අපි අවසන් කරගන්න ඕනි. නමුත් ස්ථිරවම අපිට බත්තර මුල්ලේ මීට වඩා යන්න බැරි වෙයි. මොකද අපි කොච්චර පාරවල් හැදුවත් ඊට පස්සේ දරා ගන්න බැරි වෙයි. ඇත්තටම ගත්තට පස්සේ අපි මේ අර පරණ බිත්ති වලින් වට කරගත්තු කූඩු කරගත්තු අර හිරගෙවල් වගේ කාර්යාල ක්‍රමයෙන් එළියට එන්න ඕන. දැන් අපේ මහා මාර්ග අමාත්‍යංශ මං ඉන්න ඔෆිස් එක ගත්තොත් ටෙනිස් කෝට් එකක් විතර ලොකු. ඔෆිස් ස්පේස් කියන්නේ තමන්ගේ මේ ඊගෝ එක පෙන්නන තමන්ගේ තනතුර පෙන්නන එකක් නෙමෙයි. ඇත්තටම අපිට සුදුසුකම් තියෙනවා නම් අපිට චූටි ඔෆිස් එකක් ඇති. අපිට පුටු වලින් ඔෆිස් ස්පේස් එකෙන් ඒ ග්ලොරිෆිකේෂන් එකෙන් අපිට කරගන්න දෙයක් නැහැ. මිනිසුන්ගේ සල්ලි වලින් හදන්නේ මිනිසුන්ගේ ආණ්ඩුව මිනිසුන්ගේ නිලධාරී. ඒගොල්ලන්ගේ ගෙදර වගේ දැනෙන්න ඕන නේද? මේ මිනිසුන්ගේ තැන් මේවා නිකන් පබ්ලික් ස්පේසස් ඇත්තටම. මේකට එන්නේ බදු ගෙවන මිනිස් ලංකාව දුවන අය. ඒතොර එන මනුස්සයා දැනන්න ඕන එයා තමයි කිං කියලා. මේක ලංකාවේ මිනිස්සු වෙනුවෙන් සාමාන්‍ය බදු ගෙවන මිනිස්සු වෙනුවෙන් කරන තැනක් විදියට අපි මේක සකස් කරමු කියන එක තමයි නැවත නැවතම කියන්න තියෙන්නේ. ප්‍රධාන වශයෙන්ම ස්මාර්ට් ඇන්ඩ් ඩිජිටල් ඇඩ්මිනිස්ට්‍රේටිව් හබ් එකක් බවට මේක පත් වෙන්න ඕන. ලංකාවේ පළවෙනි ඩිජිටල් හයිබ්‍රිඩ් ඇඩ්මිනිස්ට්‍රේටිව් සෙන්ටර් එක මොකක්ද කියලා අහුවොත් ඒක සෙත්සිරිපාය 3 වෙන්න ඕන.
0: Let's move to the Daily News newspaper. Colombo port surge into top 20 with container boom. Volumes up by nearly 12% in 6 months. For the more in detail, the Colombo port has strengthened its position as one of the world's fastest growing major container hubs, handling 4.44 million TEUs in the first half of 2026 and 11.9% year-on-year increase according to the latest Alphanier Figures. ඉතින් මොනිටර්ස් about it in සිංහල. අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත් තොරතුරු සටහන් කරනවා ලෝකේ හොඳම වරාය අතර 20 වැනි තැන කොළඹට. මේ සම්බන්ධයෙන් නැතුල් පිටුවලයි අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි ආද දහනෙ යොමු කරමු. ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් මොන වගේ තොරතුරක්ද වාර්තා කරන්න කියලා බලන්න. විමුක්ති ශ්‍රොද්‍රිගුවද වාර්තාව අරගෙන එනවා. මෙම වසරේ පළමු මාස 6 බහලුම් මෙහෙම 11.9% ඉහළ යෑමත් සමග කොළඹ වරාය ලෝක ප්‍රමුඛතම බහලුම් වරාය අතර 20 වැනි ස්ථානයට පත්ව තිබෙනවා කියලා තමයි නවතම ඇල්ෆයිනර් දත්ත පෙන්වා දෙන්නේ කියලායි අද සඳහන් කරලා තියෙන්නේ. එම දත්තවලට අනුව මෙම වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ කොළඹ වරාය බහලුම් මේකක මිලියන 44.4% මෙහෙවා තිබෙනවා. පසුගිය වසරේ එම කාලය තුළ කොළඹ වරායත් මෙහෙවා තිබූ බහලුම් මේකක ප්‍රමාණයට වඩා එය විශාල ප්‍රමාණයකින් වැඩි බව තමයි සඳහන් කරලා තියෙන්නේ. කොළඹ වරාය 2025 වසරේදී බහලුම් ඒකක මිලියන 8.3% ආසන සංඛ්‍යාවක් මෙහෙවමින් වාර්තාගත මෙහෙයුම් ප්‍රමාණයක් වාර්තා කර තිබූ අතර මෙම වසරේ පළමු මාස 6 තුළද එම වර්ධන ප්‍රවණතාව අඛණ්ඩව පවත්වාගෙන ගොස් තිබෙනවා කියලත් අද තොරතුරු සටහන් කරනවා ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන්. අවම වැටුප් ලබන රටවල් අතරින් ශ්‍රී ලංකාව 120 වන ස්ථානයට. අද මේ සම්බන්ධයෙන් පුවත් ගණනාවක් සඳහන් කර දෙන පුවත්පත්වල ලොව අවම වැටුප් ලබන රටවල් අතර ශ්‍රී ලංකාව 120 වන ස්ථානයේ පසුවන බව විෂුවල් කැපිටල්ස් වෙබ් අඩවිය සඳහන් කරනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්තවලට අනුව රටවල පවතින මාසික වැටුප් සහයම රටවල ක්‍රය ශක්තිය සංසන්දනය කරමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව පහලින් නයිජීරියාව, බූතානය, හයිටි, ගිනියාව, ගානා සහ ගැම්බියා යන රටවල් ශ්‍රේණිගත කර තිබෙනවා. මෙරට මාසික අවම වැටුප සමග ක්‍රය ශක්තිය ගැලපීමේදී ඒ මාගේ ඇමරිකානු ඩොලර් 200ක් ලෙසට අදාළ වාර්තාවේ දැක්වෙන අතර එය මෙරට මුදලෙන් රුපියල් 66,000කට ආසන්න අගයක් ගන්නා බවයි සඳහන් වෙන්නේ. ආසියාවේ වැඩිම අවම වැටුප ලබන රටවල් අතර දකුණු කොරියාව ඉදිරියෙන්ම පසුවන අතර එම අගය ඇමරිකානු ඩොලර් 2,366ක් කියලා තමයි සඳහන් වෙන්නේ. මෙම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානයේ පසුවන ස්විස්සර්ලන්තය අවම වැටුප ලෙස ඇමරිකානු ඩොලර් 3,804ක් ගෙවනු ලබනවා කියලා තද තොරතුරු සටහන් කළ තියෙනවා මේ සම්බන්ධයෙන්. එතෙක්ම අපි සඳහන් කළා මීට පෙර මේ සෙත් සිරිපාය තුන්මනාදීරේ ඉදිකිරීම නැවතත් ආරම්භ කරලා තියෙනවා කියලා විමල් රත්නායක මහතාත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාත් මෙහිදී අදහස් පළ කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක් පළ කරනවද කියලා.
2: ගොඩනැගිල්ල ඉදිවෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු මහතුරුන් ඇතුළු නිලධාරීන්ගේ දැනුමෙන් සහ

0: 40,000ක් වගා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලිපිටිය මහතා සඳහන් කරනවා. පොල් දෙසතිය වැඩසටහනට සමගාමීව ගලිගමුව කොට්ටාසේ සමාරම්භක වැඩසටහනට එක්වෙමින් මේ මහතා මේ බව කියා සිටියා.
1: මේ සැලැස්ම හැදුවේ අද හෙට මේක බේරන්න නෙවෙයි. බේරන්න බෑ. රටේ පොල් ප්‍රශ්නයක් තියෙනවා අපිට තේරෙනවා. ඒ නිසා තමයි අපි උතුරු පළාතේ අලුතෙන් පොල් අස්වදන් පටන් ගත්තේ. අපි 2027 වෙනකොට අක්කර 40,000 පොල් වගා කරන්න තීන්දුව කළා දෙන උතුරේ. ඒකට අදාළ සැලසුම් ටික දැන් යනවා. ඒකට අදාළ වැඩ ටික දැන් යනවා හිටවනවා දැන් පොල් පටන් ගන්න තියෙනවා. අපිට ලෝක වෙළඳපොළ අත්පත් කරගන්න පුළුවන් ආකාරය. අපි උතුරු පළාත ඉලක්ක කරලා අපි එහෙම පොල් වගා කරන වැඩ පිළිවෙල අපි ආරම්භ කළා තියෙනවා. ඊට අමතරව තමයි මේක අපේ මූලික මරම තමයි ඔබ පරිහරණය කරන පොල් ටික ඔබේ වත්තේ හදාගන්නේ. ඊට අමතරව වැඩි පොල් ටිකක් නිෂ්පාදනය කරනවා නම් අගේ එකතු කිරීමේ දේවල් අපිට කරන්න පුළුවන්. ඒක නිසා නිකම්ම පුරුද්දේ බලයට පොල් පැල හදනවා වෙනුවට තාක්ෂණය ඉගෙන ගම්. මොකද අපි එතෙන්ද මේ ආර්ථිකය රැයන්න ඕනේ. ගිය අවුරුද්දේ කුරුඳු වලින් ලැබපු ආදායමට වඩා ආදායමක් මේ අවුරුද්දේ මේ මාස ඇතුළත ලැබලා තියෙනවා. ඉරාක් වලට වඩා ගිහිල්ලා තියෙනවා හැම ශේෂ්ත්‍රකින්. ඒ නිසා තමයි අපිට ආර්ථිකය මෙතෙන්ට ගේන්න පුළුවන් වෙලා තියෙන්නේ.
0: එල්නිනෝ දරුණුයි මාසයකට යාල වැසෙයි. අද මේ සම්බන්ධයෙන් පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. ඒත් එක්කම නිලවි බඩවිත් තොරතුරු සටහන් කරලා තියෙනවා. ඊ දවසේදී පුවත්පත් සඳහන් කරා මේ යාල වනෝද්‍යානයේ ගේට්ටු දෙකක් වසා තබනවා කියලා. අද දවසේදී සඳහන් කරනවා එල්නිනෝ දරුණු නිසා මාසයකට යාල වැසෙයි කියලා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. ඊට කලින් අද ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන අපි අවධානය යොමු කරමු. Yala Park to be closed for a month from 14th of September. Extreme heat, drought condition affecting wildlife. Let's see more details about it in Sinhala. අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙන අපි අවධානය යොමු කරමු. එල්නිනෝ හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයට දැඩි බලපෑම් එල්වෙමින් පවතින බව වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් රංජන් මානසිංහ මහතා සඳහන් කරනවා. දවල් කාලයේ අධික උෂ්ණත්වය නිසා වන සතුන්ගේ ස්වභාවික ජීවන රටාව වෙනස් වී ඇති බවත් කෙසේ හෝ පිපාසය සංසිඳවා ගතද උෂ්ණත්වය දරා ගැනීමේ අපහසුතාවක් වන සතුන්ට තදින්ම දැනී ඇති බවත් ඔහු සඳහන් කළා. මෙම තත්ත්වය හමුවේ වන සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් තත්ත්වය තවදුරටත් උග්‍ර හෝ සැප්තැම්බර් 14 වෙනිදා සිට ඔක්තෝබර් 15 වෙනිදා තෙක් කෙටි කාලයකට යාල ජාතික වනෝද්‍යානය වසා දැමීමට තීරණය කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරා. එෙහිදී වසා දමනු ලබන්නේ යාල කලාප අංක 1 පමණක් වන අතර යාල 2 සහ 3 කලාප සංචාරකයන් සඳහා විවෘතව පවතිනවා කියලා සඳහන් කරනවා. මේ කාල සීමාව වන විට සෑම වසරකම යාල ජාතික වනෝද්‍යානය වසා දැමීම අඛණ්ඩව සිදු කරගෙන ආ කටයුත්තක් බවත් එම තත්ත්වය වෙනස් වුණේ කොරෝනා කාල සීමාවේ බවත් ඔහු සඳහන් කළා. නියගයෙන් වනසතුන් ආරක්ෂා කිරීම මෙන්ම උද්‍යානයේ නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා උද්‍යානයේ තාවකාලිකව වසා දැමීම අත්‍යවශ්‍ය කරුණක් බැවින් යාල ජාතික වනෝද්‍යානයේ කර්මාන්තවලයේ දෙන්නන් සමග පසුගියදා මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බව වැඩිදුරටත් සඳහන් කළ තියෙනවා අද ලංකාදීප පුවත්පතේ. එතකම අද සඳහන් වෙනවා මේ බලශක්ති හිටපු ලේකම් බටගොඩ සඳුදා ගලංගුරු කොමිසමට කියලා. අපි මේ සම්බන්ධයෙන් තොරතුරු මේ විරාමයෙන් අනතුරු ඔබ වෙතගෙන එන බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක.
2: මෝර්නින් නිවුස් ඇලර්ට්.
0: වෙලාව 2:00 විනාඩි 30යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: ජාතික ලොතරැයි මණ්ඩල දිනුම් මදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වුණේ කොහොමද කියලා බලන්න. ඊ අගෝස්තු මාසයේ 28 වෙනිදා සිකුරාදා දවස මහජන සම්පත 6293 වන ජයග්‍රහ දිනුම් වාරයේ ඊ දවසේදී ක්‍රියාත්මකුනේ එෆ් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට සටහන් වෙන ජයග්‍රහ අංක 8 අංක 4 අංක 3 අංක 9 අංක 1 සහ අවසානයේට අංක 5 විදිහටයි සටහන් වෙන්නේ. ගොවිසෙත 4535 වන ජයග්‍රහ දිනුම් වාරයේ ඊ දවසේදී ක්‍රියාත්මකුණා එස් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහී අංක සටහන් වෙන අංක 20 අංක 55 අංක 57 සහ අවසානයේට අංක 73 විදිහට. මෙගා පව 2641 වන ජයග්‍රහී දිනුම් වාරයයි දවසේදී ක්‍රියාත්මකුනේ V ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට සටහන් වෙන ජයග්‍රහී අංක සටහන් වෙනවා. සුපිරි අංක 24 අනිකුත් අංක 3, 18, 29

අවසානයට අංක 62 විදිහට. දර නිධානය 2323 වන ජයග්‍රහ දිනුම් වාරේ F ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂර විදිහට සටහන් වෙලා තියෙනවා. ජයග්‍රහයි අංක අංක 22 අංක 28 අංක 64 සහ අවසානයේට අංක 78. අදාහන 1602 වන ජයග්‍රහ දිනුම් වාරේ තුලා ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය. ජයග්‍රහයි අංක අංක 6 අංක 11 අංක 32 සහ අවසානයේට අංක 60 විදිහට සටහන් වෙනවා. අද සම්පත 868 වන ජයග්‍රහ දිනුම් වාරේ 868 වන ජයග්‍රහ දිනුම් වාරේ F ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට සටහන් වෙලා තියෙනවා. ඒත් එක්කම ජයග්‍රහයි අංක අංක 3 අංක 9 අංක 1 සහ අවසානයේට අංක 5. NLB ජය 561 වන ජයග්‍රහ දිනුම් වාරේ C ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහයි අංක අංක 3 අංක 7 නැවතත් අංක 7 සහ අවසානයේට අංක 3. සුබ දවසක් 409 වන ජයග්‍රහ දිනුම් වාරේ අරගෙන බලන්න ඔබ මිලදී ගත සුබ දවසක් ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන වාසනාවන්ත ජයග්‍රහී ලග්න සංකේතය කුඹ ලග්න සංකේතයද කියලා. ජයග්‍රහී අංක සටහන් වෙන්නේ අංක 6 අංක 10 සහ අවසානයේට අංක 32 විදිහට. එතකම සුබ දවසක් 409 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකයේ සටහන් නොත් 3009 විදිහට. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලක්කන මෝර්නින් නිවුස් අරට අහගෙන ඉන්න වෙලාව මතක කරනවා වෙලාව උදේ 6:33.

0: ලකන මෝනිං නිවුස් වලට අහගෙන වෙලා උදේ 6 විනාඩි 37යි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: ලකන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
4: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
3: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454 සතියක ලක්හඩ

0: වෙලාවදේ හය විනාඩි 38 වෙනවතත් ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් සමගින් අපි සෝදානම් නැවතත් පුවත්පත්වල සටහන් වෙලා තියෙන ප්‍රධාන ශිරස්තල වලට අවධානය යොමු කරන්න. අගෝස්තු මාසයේ ඩෙංගු රෝගීන් 9469ක් වසරේ මේ දක්වා කාල සීමාව තුළ මෙලටින් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 94805ක් දක්වා හෙළගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරනවා. එම දත්තවලට අනුව ඩෙංගු රෝගී හේතුවෙන් පුද්ගලයින් 72 දෙනෙකු මේ වන විට මියගොස් තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. අගෝස්තු මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 9469 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ජූලි මාසයේදී 29962ක්ද ජූනි මාසයේදී 21533ක්ද ලෙසින් වාර්තා වී තිබෙනවා. සමස්ත රෝගීන් 52.92%, එනම් රෝගීන් 50167ක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. ඊට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 13823ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8624ක් විදිහට වාර්තා කරලා තියෙනවා. දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය රෝගීන් 20207ක් ලෙසයි සටහන් වෙන්නේ. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ රෝගීන් 18794ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6913ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6117ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6111ක් ලෙසයි වාර්තා වී තිබෙන්නේ. දෙවියනේ පුරා සෞඛ්‍ය වැද නිලධාරී බල ප්‍රදේශ 76ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා කියලා මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. අපි බල නිරන්තරයෙන් මතක් කරනවා ලක්කන මෝර්නින් නිවුස් වල තුලින් දිගින් දිගටම අපි මතක් කරා මේ කඩින් කඩ පවතින වර්ෂාවත් එක්ක ඩෙංගු රෝගේ ව්‍යාප්ත වීමේ අවදානම බොහොම වැඩි. ඉතින් ඔබ වගකිව යුතු පුද්ගලයෙක් විදිහට, සමාජයට වැඩදායි පුද්ගලයෙක් විදිහට ඔබේ නිවසවට ප්‍රදේශය පරීක්ෂා කරන්න පිරිසිදු තබා ගන්න කියලා අපි නිරන්තරයෙන් වගකිව යුතු මාධ්‍යාලයක් විදිහට ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් තුළින් නිරන්තරයෙන් මතක් කිරීම කරනවා. ඉතින් මේ වගකීම හරියට ඉටු කරන්න කියලා තමයි අපි ඔබෙන් නිතරම ඉල්ලන්නේ.
1: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා, 52ක් බස්නාහිර පළාතෙන්. ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
0: අපි විරාමයට ප්‍රථමව සඳහන් කරා මේ බලශක්තිය හිටපු ලේකම් බටගොඩ සඳුදා ගල්ලංගුරු කොමිසමට කියන පොත සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් අද වැඩිදුර තොරතුරු සටහන් කරලා තිනවා ලංකාදීප පුවත්පතේ ඇතුළු පිටුවල. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න. රංජන් කස්තුරි අද මේ වාර්තාව අරගෙන එන්නේ විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන ආචාර්ය සුරේන් බටගොඩ මහතා ගල්ලංගුරු ගනුදෙනු පිළිබඳ විමර්ශන පවත්වන ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවට අනිද්දා කැඳවනු ලැබ සිටි ඔහු එම ධූරයේ දැරූ කාලයේ ගල්ලංගුරු ගනුදෙනු සම්බන්ධයෙන්ෙහිදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇතැයි කොමිසමේ නිලධාරියෙක් සඳහන් කළා. සුරේන් බටකොඩ මහතා විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් 2015 ජනවාරි මාසයේදී පත් කරනු ලැබ තිබෙනවා කියලා සඳහන් කරන්නේ. ඉන් පසු අමාත්‍යංශය විදුලි බල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය ලෙස වෙනස් වූ පසුවද ඔහු 2019 වර්ෂයේ නොවැම්බර් තෙක්මෙම ලේකම්වරයා විදිහට ලේකම් ධූරයේ කටයුතු කරලා තියෙනවා. ගල්ලංගුරු ගනුදෙනු සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍යවරුන් වන කුමාර ජයකොඩි, පාටි චම්පික ප්‍රණවක, කාංචන විජේසේකර සහ පවිත්‍රා වන්නිආරච්චේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක ඇතුළු පිටිසකගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. කොමිසම විසින් විගණන කොමිසමේ සාමාජිකයන් 30 දෙනෙකුගෙන්ද 24 වෙනිදා ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. එතක මද සඳහන් කරන 22ට එරෙහිව පෙත්සම් 24ක්, පක්ෂව 3ක්. රංජන් කටුගම්පලයි අද වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් වගේම නිලවේ බඩවිතරතුරු සටහන් කරලා තියෙනවා. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීති ආධිපත්‍යයට හානිවන බව සඳහන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභාවිතාවන බව ප්‍රකාශ කරන ලෙසද එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවද ප්‍රකාශ කරන ලෙසද එම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ජනමත විචාරණයකට යොමු කරන ලෙසද නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඊයේ වන විට ශ්‍රේෂ්ඨ අධිකරණයට වෙත්සම් 24ක් ගොනු කර තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. යෝජිත පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට එකඟ බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා වෙත්සම් 3ක් ගොනු කර තිබෙනවා කියලා සද සඳහන් කරලා තියෙනවා. එලෙසින් ගොනු කර ඇති වෙත්සම් වලින් වෙත්සම් 24ක් යෝජිත පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශයට පත් කරන තියෙනවා. හේතිකම අනිකුත් වෙත්සම් 3 යෝජිත පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් ගොනු කර තිබෙන වෙත්සම් 3ක් කියලා තමයි අද සඳහන් වෙන්නේ. එසේ වෙතත් මේ යෝජිත පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් මීට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමේ නීතිඥ නිදහස් නීතිඥ සංවිධානයේ සභාපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මාචාර්ය ජී.එල්. පීරි සමගි ජන බලවේගයේ සර්ව ජන බලය හිටපු අමාත්‍ය උදේ ගම්මම්පිල ආචාර්ය පාකිසෝති සර්වනමුත්තු පෙරටුගාමි පක්ෂයේ ප්‍රචාරක ලේකම් දොමින්ද නාගමෝ මිලින්ද රාජපක්ෂ විනිවිද පදරමේ භාණ්ඩාගාරික සුනිල් ජයසුන්දර ආචාර්ය අජන්තා පෙරේරා ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති නීතිඥ රජීව අමරසූරිය හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ ශිරා ලක්තිලක ආචාර්ය අර්ජුන පරාක්‍රම තරුණ නීතිඥ සංගමේ වෙත්සම් ගොනු කර තිබෙනවා කියලා තමයි අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. කෙසේසත් ලංකාදීප පුවත්පත අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තියෙනවා. වගේම අනිකුත් පුවත්පත් සහ නිල වෙබ් අඩවිත් මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරනවා. ඊශ්‍රායල රැකියා සිද්ධියේ හිටපු ඇමති මනුෂ්‍යට එරෙහි විමර්ශන අවසන්. අලස් කොමිසම් මුසාවියට කියයි අද මේ සම්බන්ධයෙන් උත් පුවත්පත් තොරතුරු සටහන් කළ තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. අද සඳහන් කරනවා මේ සම්බන්ධයෙන් රොෂන් තුෂාර ගෙනෙන වාර්තාවේ ඊශ්‍රායල් රැකියා සඳහා ශ්‍රමිකින් තෝරා ගැනීමේදී සිය අමාත්‍ය ධුරේ බලය අවභාවිතා කරමින් දේශපාලන හිතවතුන්ට එම අවස්ථාව ලබා දුන්නේ ඇයි කියන හිටපු විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනෝෂ නනායක්කාර මහතාට එරෙහි විමර්ශන අවසන් බව කොළඹ ප්‍රධාන මහේෂාත සංගේස් බෝධරගම මහතාමුවේ කරුණු දැක්වූ අලස් කොමිසමියේ සඳහන් කළා කියලා තමයි අද වාර්තා වෙන්නේ. අප මත සෙලින සැකකරු අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව අලස් කොමිසම කරුණු දක්වමින් කියා සිටියේ සිදිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ඉදිරි කටයුතු සඳහා උද්ෘත නීති අංශය වෙත යොමු කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් අද සඳහන් කළා තියෙනවා පුවත්පත් වගේම නිල වෙබ් අඩවි. සඳුදා සහ අඟහරුවාදා රෑ උල්කාපාත වැස්සක් අද පුවත්පත් වාර්තා කළා තියෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු මෙරට වැසියන් මේ මාස 31 වෙනිදාත් සැප්තැම්බර් මාස 1 වෙනිදාත් රාත්‍රී කාලයේ උල්කාපාත වර්ෂාවක් දැකගත හැකි බව ආතිසික්ලක් මධ්‍යස්ථානයේ සඳහන් කරනවා. රාත්‍රී 10 හෝ 11 පමණ කාලයේ සිට පසුදින අලුයම 3 හෝ 4 පමණ දක්වා කාලය වන තෙක් එම උල්කාපාත වර්ෂාව දැකගත හැකි බවයි එම මධ්‍යස්ථානයේ සඳහන් කරන්නේ. ශ්‍රී ලාංකිකයන්ට රාත්‍රී කාලයේදී ඊසාන දිශාවේ අහස නිරීක්ෂණය කිරීමෙන් උල්කාපාත වර්ෂාවක් දැකගත හැකි බවද එම මධ්‍යස්ථානය සඳහන් කරනවා. සෑම වසරකම මෙම කාලයේදී උල්කාපාත වර්ෂාවක් ඇතිවන අතර මෙවර උල්කාපාත කුඩා වර්ෂාවක් දැකගත හැකි අතර පැයකට උල්කාපාත 10ක් 15ක් පමණක් බවයි දැකගත හැකි වෙන්නේ කියලා යතුසික්ලක් මධ්‍යස්ථානයේ සඳහන් කරන්නේ. උල්කාපාත යන කඩාවැටෙන තරු ලෙස පෙනෙන දීප්තිමත් ආලෝක රේඛා ආසේ නිර්මාණය වීමක් පෘථිවිය සූර්යයා වටා ගමන් කරන තාක්ෂණයේදී ධූමකේතුවක් මගින් ඉතිරි කර යන නටබුන් සහ දූවිලි පතයක් කරා ගමන් කරන විට උල්කාපාත වර්ෂාවක් ඇති වෙනවා කියලා තමයි අද තොරතුරු සටහන් කරන්නේ ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන්. GSP Plus යලි ඉල්ලයි විමුක්ති ශ්‍රොද්‍රුගාද ලංකාදීපට වාර්තාව අරගෙන එනවා. යුරෝපා සංගමේ සංශෝධිත නව GSP Plus රෙගුලාසි වලට අනුව GSP Plus බදු සහනය සඳහා නැවත අයදුම්පතක් ඉදිරිපත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළා තියෙනවා. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කළා තියෙනවා. පස් හැවිරිදි දරුවා පිහිනුම් තටාකයේ ගිලී මරුට. අද ලංකාදීප පුවත්පතයි වාර්තාව අරගෙන එන්නේ. මේ සම්බන්ධයෙන් ශ්‍රීනත් ප්‍රසන්න ජයසූරි වාර්තාව අරගෙන එනවා වැඩිදුර තොරතුරු විදිහට. කඳාන ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක පිහිනුම් තටාකයේ ගිලී අවුරුදු 5ක පිරිමි දරුවෙකු ඊයේ සවස මියගොස් තිබෙනවා කියලා කඳාන පොලිසිය සඳහන් කරනවා. පුතලම කල්පිටි ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවකට පැමිණ ඇති පවුලක පිරිසක් කඳාන ප්‍රදේශයේ පිහිටි මෙම පෞද්ගලික ආයතනය විසින් පවත්වාගෙන යන පිහිනුම් තටාකයේ බැස ඊයේ සවස 4ට පමණ නාමින් සිට ඇති බවත් එහිදී සඳහන් කරලා තියෙනවා. මේ අවස්ථාවේ මෙම සිඟිත්තා පිහිනුම් තටාකයේ ගිලී සිටි අතර සිඟිත්තාට ගොඩට එන ජායල් රෝහල් සිඟිත්තා ගොඩටගෙන ජායල් රෝහල්ට රැගෙන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරනවා. වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා සිඟිත්තා මිය ගොස් ඇති බව දැනුම් දුන්නේ ඇයිද පොලිස් නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරලා කියලා තමයි අද ලංකාදීප පත්තුවේ මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට සටහන් කරන්නේ. මේ තමයි අද දවසේදී පුවත්පත්වල ප්‍රධාන සිරස්තල විදිහට සටහන් වෙලා තිබුණේ. FM 93.5 93.7 ලක්කන මෝර්නින් නිවුස් අලර්ට් එක දිගටම එකතු වෙලා ඉන්නේ කියලා අපි ආරාධනා කරනවා. මේ විරාමයෙන් අනතුරුව අපි ඔබ වෙත විදෙස් පුවත්, ඒ වගේම ක්‍රීඩා පුවත් සහ කාටූන්ස් ගෙනෙන්නත් බලාපොරොත්තු වෙන ලදි සිටින FM 93.5 93.7 ලක්කන මෝර්නින් නිවුස් අලර්ට් එක. Lakhanda.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: වෙලාව 10:52යි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: සතියක ලක්හඩ
2: මෝර්නින් නිවුස් අලර්ට්.
3: වෙලාව 6 විනාඩි 54 එපිසෝඩනම් විදේශ පිටුවට අවධානය යොමු කරන්න.
4: Around the world.
3: හදිසි ජල ගැලීම ආර්ථිකයට මරු පහරක්. නේපාල අගමැති කියයි. අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙලා තිනවා. මහා ජීවිත සහ දේපළ හානියක් සිදු කරමින් නේපාලයට බලපෑ හදිසි ජල ගැලීමේ රට ආර්ථිකයට මරු පහරක් එල්ල කළ ඇතැයි නේපාල අමාත්‍ය බාලේන්ද්‍ර ෂා සඳහන් කරනවා. එකොත් බදාදා හටගත් එම හදිසි ජල ගැලීමට බිලිබුණු ගණන ඊයේ වන විට 469ක් දක්වා හෙළගුස් තිබුණා කියලා තමයි සඳහන් වෙන්නේ. තවමත් දහසකටත් වැඩි පිරිසක් අතුරුදන් බවද ඔහු සඳහන් කළා කියලා අද ලංකාදීප පුවත්පත් තොරතුරු සටහන් කළා තියෙනවා. ඒත් එක්කම නිල වෙබ් අඩවි වල තොරතුරු සටහන් වෙනවා නේපාල හදිසි ගං අතුරෙන් මියගිය ගණන 544ට නගේ කියලා. කෙසේතත් මේ සම්බන්ධයෙන් අද පුවත්පත් ගණනාවක් දීර්ඝ විස්තර සහිතව තොරතුරු සටහන් කළා තියෙනවා. ශ්‍රී ලංකාවත් නේපාලයට සහය දීමට එකඟ වී තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. නමුත් මේ බේරා ගැනීමේ කණ්ඩායම් පිට රටවල් වලින් පැමිණෙන බේරා ගැනීමේ කණ්ඩායම් ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලාත් අද සඳහන් කරලා තියෙනවා. මේ නිල වෙබ් අඩවිවල විදේශීය ගලවා ගැනීමේ කණ්ඩායම් වල සහය නේපාලේ ප්‍රතික්ෂේප කරයි කියලා තමයි මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කරලා තියෙන්නේ. ආපදාවට ලක්වන් ගලවා ගැනීමේ කටයුතු තමා විසින්ම සම්බන්ධීකරණය කරමින් සිටින අතර මෙම අවස්ථාවේදී බාහිර රටවල ගලවා ගැනීමේ කණ්ඩායම් වල සහය ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව තමයි නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ කියලායි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට සඳහන් වෙන්නේ. එතකම ඩෙන්මාර්ක් අගමැතිනියගේ මුහුණේ ඉන්න ප්‍රශ්නයක් වෙලා කියලාත් අද සඳහන් කරලා තිනවා ලංකාදීප පුවත්පත විදේශ තොරතුරු විදිහට. එතකම ප්‍රවීණ හඬනළු පීටර් කලන් සමුගණී කියලාත් අද සඳහන් කරලා තිනවා. දශක ගණනක් පුරා ජනප්‍රිය සිනමා සහ කාටුන් චරිත රැසකට හඬ ලබා දුන් ප්‍රකට හඬනළුවෙක් තමයි පීටර් කලන් කියන්නේ. ඊයේ ඔහු දිවිගමන අවසන් කරා. ඔහු මේ යැනට අවුරුදු 85ක් කියලාත් අද සඳහන් කරලා තිනවා. දීර්ඝ විස්තරයක් සහිතව අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිනවා ලංකාදීප පුවත්පත. ප්‍රධාන යොමු කරමු ක්‍රීඩා පිටුවට. ක්‍රීඩා තොරතුරු මොනවද කියලා බලන්න.
2: Sports Roundup.
3: රුමේෂ් තරංග සූරීෂ් නුවරදී මීටර 92ක් ඉක්මවායයි. අද නාමල් පත්‍රිකාවේ වාර්තාව අරගෙන ස්විස්ලාන්තයේ සූරීෂ් නුවරදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ පාන්දර පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී යලිත් සුපුරුදු දස්කම් අතරට පැමිණි ශ්‍රී ලංකා හෙළවිසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ මීටර 92.07ක සුපිරි දක්ෂතාවයක් දක්වමින් ඉසව්වේ ජයග්‍රාහකයා බවට පත් වුණා. මෙය 23 හැවිරිදී ඔහු මෙතෙක් හෙළවිසි කිරීම ඉසව්වේ පළ කර තිබෙන දෙවැනි හොඳම දක්ෂතාවය කියලා සඳහන් වෙන්නේ. සුරේෂ් තරගාවලියේදී මේ ඉසව්වේ දෙවැනි තැන මීටර 86.93කට ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්සන්ද තෙවැනි තැන පෝලන්තයේ ඩේවිඩ් වෙන්ගද හිමි කරගත්තා කියලා තද සඳහන් කළ තියෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට අද මේව තමයි සටහන් වෙලා තියෙන්නේ ලංකාදීප වල්පතේ ක්‍රීඩා තොරතුරු. ඒත් එකම සඳහන් වෙන ශ්‍රී ලංකා ඩුබායි තරගයේ අද දකුණු මේ කාන්තා ආසියානු කුසලන් තරගාවලිය පිළිබඳවයි මේ සටහන් කරන්නේ. ආසියානු කලාපයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර වත්මන් ශූරීන් වන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඩුබායි අතර ආසියානු කුසලාන තරගයේ අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ කිරීමට නියමිතයි. කණ්ඩායම 8ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඊයේ එක්සත් අරාබි එමිරාජයේදී ආරම්භ වුණා කියලා තද සඳහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරනවා පුවත්පත්වල කාටුන්ස් මොනවද කියලා බලන්න.
2: කාටුන්ස්
3: ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් අද සඳහන් වන විදේශ ණය ගෙවීමට ශ්‍රී ලංකාවට හැකියාව තියෙනවා කියලා මහ බැංකු අධිපති කියන්නේ. ඔව් දැන් ආයේ දරුවොත් ඉන්නවනේ කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ. අපි අදට ලක්කන මෝර්නින් නිවුස් වලට නිමා කරන්න තෝරගන්න ලංකාදීප පුවත්පතේම අනේ අනිච්චන් ලයන්ගේ අනේ අනිච්චන් කවි පන්තිය. එළවලු මාළු බිත්තරාද ගිනි ගානේ කරවල සුපිරි කෑමකිලක් රජදානේ කනබොන දේවට කනබොන දේටවත් මිල පාලන නෑනේ එල්නීනෝ පිටින් යනු ඇත අවසානයේ කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ ලයන්ගේ අනේ අනිච්චන් කවිපද හතරෙන් සඳහන් කරලා තියෙන්නේ. මේ තමයි අද දවසේ දී කාටුන් සීරි සඳහන් වෙලා තියෙන හෙට උදැසන 6ට ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්හන මෝර්නින් නිවුස් අලර්ට් වලින් සමු ගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනී මේකලා.
1: අකුරු අතර පුවත් සොයන පත්තර
5: සම අනුග්‍රහය යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා
6: සහයෝගීතා අනුග්‍රහය
7: කොටු දෙකට.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: Satyagraha Lakhanda.

0: ஐபோன் வாசனவன் துதர்சன குதே ஹதாய வினாடி பஹாய வெலாவ குட் மார்னிங் ரணில்
1: குட் மார்னிங் ஹமோட்டம சுபம சுபோதேசனக் பிரார்த்தனா கரனவா அது அகோஸ்ட் மாசே 29 வெந்த மே மாசே தவ தவாஸ் தெககின் இவராய் மதுஷங்க
0: ඉදා ගන්න බෑ සමහර වෙලාවට කාලේ කොයි තරම් ඉක්මනට ගලාගෙන යනවද කියලා. කතාවට කියනවා එකම ගඟකට දෙපාරක් බහින්න බෑ කියලා. මොකද ගඟ බහලට ගලාගෙන ගිහිල්ලා ඉවරයි. ඒ නිසා ගත වෙන හැම තප්පරෙම ඔබේ ජීවිතයේ ප්‍රගතිය වෙන නොබෙල් දැකපු හින හැබෑ කරගැනීම වෙනුවෙන් වෙහෙසෙන්න පුළුවන් නම් ඒක වටිනවා කියන කාරණේ තමයි උදේම අපිට කියන්න තියෙන්නේ. හුඟක් වෙලාවට අපි දැකලා තියෙනවා තමන්ගේ ජීවිතයේ වෙච්ච අසාධාරණකම්. මිද වැටි මෙහෙම නැත්තම් මිනිස්සුන්ගෙන් ලැබුණු ද්‍රෝහිකම් වලට පස්සේ මේ ලෝකේම නරක නිසා මමත් නරක් වුණා කියලා. තමන්ගේ විශේෂසහිත හැසිරීම් සාධාරණීකරණය කරන්න හදනවා. හැබැයි ඒක මේ නොසැලෙන බව නෙවෙයි. ඒක අභියෝග හමුවේ පරාජය වීමක් විදිහට තමයි මම නම් දකින්නේ. ඒකට හේතුව තමයි රණිල්. ජීවිතේ කොයිතරම් විෂ ජරාව කුණු තියෙන සමාජයක් ඇතුලේ වුණත් පරිසිදුව නිකැලල්ව මිනිස්සුන්ට නැගී සිටින්න පුළුවන්.
1: නෙළුමක් වගේ ඉහෙලට එන්න පුළුවන්.
0: ඉතින් මේක මේ ටිකක් හොයාගෙන හොයාගෙන යනකොට සැබෑ නොසැලෙන බව කියලා කියන්නේ නරක තත්ත්වයන්ට ඔබේ ස්වરૂපය වෙනස් කරන්න ඉඩ නොදෙන එක. ඔයාගේ වෘත්තීය ජීවිතේ වෙන්න පුළුවන්, පෞද්ගලික ගමනකදී වෙන්න පුළුවන්, කොයිතරම් කටුක අත්දැකීමක්වත්. ඔයාගේ අභ්‍යන්තර වටිනාකම්. හරි. ස්වයං ප්‍රවිතීන් පාවා දෙන්න එපා.
1: මදුජංග දැන් ඔය ඔෆිස් එකක් ගත්තාම ඔෆිස් එකක අපි තියෙනවා මේ අලුතෙන් ආපු එක්කෙනෙක් නිව් කමර්ස්ලා, එහෙම නැත්නම් නිව් බ්ලඩ්. ඒගොල්ලෝ හොඳට උනන්දුවෙන් වැඩ කරනකොට පරණ අය කියනවා තව ටික කාලයයි ඕක. මේ යන රැල්ලට ඔයගොල්ලෝ තුරු වෙනවා. රාජ්‍ය සේවය හුඟක් මේ කතාව කියනවනේ.
0: අර මේ හරි ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. චන්ද වර්ෂාව දිවියාගේ ඇඟ මත කොතෙක් පතිතුවත් කිසිදා උගේ සමී ඇති ලප සෝදා හැරිය නොහැක කියලා. කොච්චර හයියෙන් වැස්සත් දිවියගේ ඇගේ තියෙනවනේ පුල්ලි ටිකක්. ඒවා හේ දෙන්නේ නැහැ හොදන්නත් බෑ. ඒක එයාට ආවේනික ලක්ෂණ ටිකක්. ඒ නිසා ඔයත් හැම වෙලේම උත්සාහ කරන්න ජීවිතේ ඕනතරම් කටුක අමිහිරි අත්දැකීම් වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ අනන්‍යතාවය කිසිම කෙනෙක්ට හොදලා අරින්න බැරි විදිහට මා ශක්තිමත්ව පවත්ත ගන්න ඕන නම් ඇත්තටම ඔයාගේ ජීවිතේ බොහොම සතුටින්. අපි අනුන් නිසා ඇයි විෂ පුරවගන්නේ අපේ ජීවිතේට?
1: ඔයාගේ හොඳ ගතිගුණ, ඔයාගේ ක්වලිටීස් නේද? ඇයි අපි වෙනස් කරගන්නේ? කවුරුත් කියනවට රැල්ලට යනවට අපේ දේවල් වෙනස් කරගන්න නැතුව හිටියොත් දවසක ඔයාට ඒ වාසිය, සමාජයේ හැමෝගෙම පිළිගැනීම, හැමෝගෙම කැමැත්ත ඇති වෙන එක නවත්තන්න බෑ.

0: විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
1: Beyond the borders, beyond the headlines.
2: අයිබෝන් සුබදසනක් ඔන්නදත් අපි සූදානම් බියෝන්ඩ් ද බෝඩර්ස් බියෝන්ඩ් ද හෙඩ්ලයින්ස් තුලින් ඔබත් එක්ක ගෙවුණු සතියේ කොහොමද විදේශ පුවත් වාර්තා වුණේ සංසිද්ධි වාර්තා වුණේ කියලා කතා කරන්න බෙදා හදාගන්න අදත් අපිත් එක්ක ඉන්නවා මේ ගැන කතා කරන්න ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක චන්දන මාරසිංහ. අයිබෝන්.
3: ඔව් අයිබෝන් සිහත්.
2: නේපාලයේ සිදු වුණා මේ ජල ගැලීමක්. ඒ කියන්නේ මේ ජල ගැලීමෙන් ගොඩක් මරණ ඒ වගේ අතුරුදන් වීම සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම මේක සිද්ධ වෙලා තියෙන්නේ නේපාල ටිබෙට් සීමාවේ. මේකට මොකක්ද හේතුපාදක වෙලා තියෙන්නේ කියලා තවමත් හරියටම හොයාගෙන නැහැ. මොකක්ද මේ පිළිබඳව විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ?
3: ඔව් ඇත්තටම මේ අගෝස්තු 26 අලුයම කාලේ නේපාලයේ රසුවා කියන ක්‍රිකට් තමයි වැඩිපුරම බලපෑමක් එල්ල කරමින් ඔබ කියපු ඇත්තටම දැන් ජාත්‍යන්තර මාධ්‍යවල විශේෂිතම කාරණේ බවට පත් වෙච්ච මේ බරපතල ගම්වතුර තත්ත්වය මේ වාර්තා වෙලා තියෙන්නේ. ඔගේ වගේ නේපාල ටිබෙට් දේශ සීමා ආශ්‍රිත කලාපයක තමයි වැඩි වශයෙන්ම මේ පිළිබඳව තොරතුරු වාර්තා වෙන්නේ. දැන් ගංගා පිටාර ගැනීම පදනම් කරගෙන වර්ෂාවක් ඇවිල්ලා සහ විවිධ කාරණා මේ සම්බන්ධයෙන් හේතු සාධක වෙලා තියෙනවා. දැන් මුලින්ම ඇමරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය කිව්වේ රික්ෂ පරිමාණ 4.4ක භූමිකම්පාවක් වාර්තා වුණා කියලා. ඒකෙන් පස්සේ නායාමක් දක්වා වෙනස් වීමක් වෙලා තියෙනවා. හැබැයි ඊට පස්සේ ඔවුන් කියනවා මේ ග්ලැසියර් කොටස කඩාවැටීම තමයි හේතු වෙලා තියෙන්නේ කියලා. අයිස් කඳු පාෂාණ සහ අවසාධිත ද්‍රව්‍ය මේ කියන දේවල් එකතු වෙලා ග්ලැසියර් කොටස කඩාවැටීම පදනම් කරගෙන මේ මහා ගම් වතුර ඇතුළත් ලවුන් කියලා විශේෂයෙන් මේ වර්තමානයේ මතුවලා තියෙන දේශපාලන විපර්යාස සහ හිමාල ආශ්‍රිත කඳු වැටිවල තියෙන තත්ත්වය ගැසිර දියවීම මේ කියන කාරණා පදනම් කරගෙන මේ විදිහ භයානක සහ අතිවිහිසුණු විසලයක් නිර්මාණය වුණා කියලා මාධ්‍ය වාර්තා කරනවා. දැන් 2020 වසරේදී ජගත් සංවිධානයේ ලැයිස්තුගත කරා විල් ආශ්‍රිත තියෙන තත්ත්වයන් කීපයක්ම. මේ ග්ලැසියර් විල් 3624ක් මේ 3624න් 47ක් තම භයානක තත්ත්වයේ තියෙනවා කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. එකෙන් 25ක් ටිබෙට්වල 21ක් නේපාලයේ සහ එකක් ඉන්දියාවේ තියෙනවා. 2025දී මේ වගේ ගම්වතුරක් ආවා. ටිබෙටේ වගේම නේපාලයේ තියෙන කාරණාවක් මේකට හේතුවක් වෙලා තියෙනවා. දැන් ප්‍රශ්න තියෙන්නේ ටිබෙටේ මොන හරි දෙයක් සිද්ධ වුණොත් මේ විදිහේ දෙයක් සිද්ධ වුණොත් එක පාර්තම නේපාලයට ඒ තොරතුරු ගන්න යාන්ත්‍රණයක් නැහැ. ඒ හින්දා දැන් ටිබෙට් ආශ්‍රිතව යම් දෙයක් සිද්ධ වුණොත් එහෙම ගැටලුකාරී තත්ත්වයක් කියලා ඉතා ඉක්මනින් ජනතාව මුදා ගැනීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ කටයුතු වලට දැන් ඒ නොහැකියාව පදනම් කරගෙන තමයි මෙච්චර බරපතල දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ.
2: නවතම තත්ත්වය අනුව ග්ලැසියර් කඩාවැටීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේක වෙලා තියෙන්නේ ප්‍රදේශයේ මොන සීමාවෙද මේක වෙලා තියෙන්නේ මේ කඩාවැටීම?
3: ඔව් ඇත්තටම දැන් සඳහන් වෙනවා ලැංටෑන් ලියොන් කියන කඳු මුදුන. මේ කඳු මුදුන ඉඳලා තමයි පහළට ග්ලැසියර් කඩාවැටලා තියෙන්නේ. දැන් මේකේ බලපෑම කොච්චරද කියනවා නම් එහෙම අපි අර කිව්වනේ කලින් රිෂ්ටර් පරිමාණ 4.4ක බලපෑමක් කියලා දෙන භූමිකම්පාවක මේ ග්ලැසියර් කඩාවැටීම නිසා ඇති වූ බලපෑම 5.2ක් විදිහට සලකනවා. ඒ කියන්නේ භූමිකම්පාවක් වගේ තා බරපතල බලපෑමක් මතුවලා තියෙනවා මේ ග්ලැසියර් කඩාවැටීම නිසා. ඒකාබද්ධ කඳු සංවර්ධනය සඳහා ජාත්‍යන්තර මධ්‍යස්ථානය කියන විදිහට මේ අයිස් පාෂාණ හිම කුණාටුවක් වගේ තමයි කඩාවැටලා තියෙන්නේ. ඒ වගේ මට්ටමකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. පැය භාගයක් ඇතුළත ගංගාවල ජල මට්ටම මීටර 9ක් විතර ඉහළ ගිහිල්ලා. අපි දන්නවා දැන් ලංකාව උනත් ගත්තොත් එහෙම ජලය වරින් වර වර්ෂාවකදී ගංගාවල ජලය මනිනවා කොච්චර යනවාද කියලා. මේ තාම වැයභාගයක් ඇතුළත ජල මට්ටම මීටර 9ක් ඉහළ ගිහිල්ලා තාම වේගින් ඔබ දකින්න නැති බොහෝ විට මේ ජයරූප ඒ වගේම වීඩියෝ පට නිකුත් වෙලා තියෙන ඉතාම බරපතල විදිහට සහ අති භයානක විදිහට ශාල ජල කඳක් එනවා ඇවිල්ලා යට කරගෙන යනවා. මිනිසුන් එහෙම යට කරගෙන යනවා. ඉතින් මේක තාම බරපතල තත්ත්වයක්. දැන් අපි ගත්තොත් එහෙම නේපාල ටිබෙට් හඳුකර දේශ සීමා කලාපයට තමයි වැඩිපුරම බලපෑම් එල්ල වුණේ. ජලය එක ගංගාවක නෙමෙයි ගංගා කිහිපයකටම ගලාගෙන ගිහිල්ලා උදාහරණයක් විදිහට ලෙන්ඩේ කෝලා බොහොටේ කුෂි ත්‍රිශූලි වගේ ගංගාවල එක එක ගංගාවලට වතුර ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ල තමයි අවසානයේ විදා බරපතල තත්ත්වයක් නිර්මාණය වුණේ. මේ යම් යම් ආකාරයක යළි යළිත් මේ තත්ත්වය ඇති වෙයි කියලා උපකල්පනය කරන එකට හේතුව ගංගාවලට වතුර ඇවිල්ලා සහ අවසාද ද්‍රව්‍ය ඇවිල්ලා හිම කුට්ටි ඇවිල්ලා මේ හිර වෙලා තියෙනවා. මේවා අපහු එහෙම මෙහෙම ගියාම ආයෙත් වතුර ගලගෙන එන්න පුළුවන්කම තත්ත්වයක් තියෙනවා. සමේ තැනකින් අතර කාරණයක් නෙමෙයි. දැන් මෙතනදී ප්‍රශ්න තියෙන්නේ මේ රටල් 20කට වැඩි සංචාරකයන් ඇවිල්ලා හිටියා මේ කලාපවල, විශේෂයෙන් ඉන්දියාවගේ රටවල, ශ්‍රී ලංකාවේ රටවල. දැන් ඒ අයත් සමහරකට ගොඩක් දෙනෙක් අතුරුදහන් වෙලා තියෙනවා මේ කියන කාරණ පදනම් කරගෙන. එතකොට මෙහෙම තත්ත්වයක් තමයි තවදුරටත් නේපාලය තුළ තිබෙන්නේ. ටිබෙටයටත් හානි සිද්ධ වෙලා තියෙනවා. නමුත් නිශ්චිත තොරතුරු උසා ගැනීමට හැකියාවක් නැහැ. බොහෝ වෙලාවට සංචාරකයන් 200 ගණනක් අතුරුදහන් වෙලා කියලා ටිබෙට් හරහා එන චීන මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඒ වගේ කාරණයක් දැනට තියෙන්නේ.
2: මේ සිද්ධ වෙන ජල ගැලීම්, ග්ලැසියර් කඩාවැටීම් මේ සිද්ධි නිසා, මේ නේපාලයේ සිද්ධ වෙන සිද්ධි නිසා ඉන්දියාවට මොනවා හරි අනතුරුදායක තත්ත්වයක් තියෙනවද?
3: ඔව්, ඇත්තටම මේ එක එහෙම වෙන්නේ යම් ආකාරයක මේ පද්ධතියක් හින්දා. අපි ගත්තොත් එහෙම ඉන්දියාවට යම් ආකාරයක අනතුරු ඇඟවීමක් සිදුවේ හැකියි කියලා ජාත්‍යන්තර මාධ්‍යවල විශ්ලේෂකයන් අනාවැකි පල කරලා තියෙනවා. තවදුරටත් එහෙම සිද්ධ වුණොත් කියලා ඒකට හේතුව තමයි නේපාලයේ ගංගා ඉන්දියාවට සම්බන්ධ වෙනවා, ඒවා පෝෂණය වෙනවා. ඉන්දියාවේ බිහාර් වල අපි ගත්තොත් එහෙම ගම් වතුරට නිරාවරණය වන ප්‍රදේශයක්. ගංගා ඇලදොල වලින් 35 ප්‍රාන්තයේ තිබුණට ඉතිරි කොටස් නේපාලය සහ ටිබෙට් දේශ සීමා වලට ආසන්න වෙලා සහ ඒ ආවෙලා තියෙන්නේ. එහින්දම අර අපි කලින් කියාගෙන දැන් නේපාලයට ගියල ගැලීම ආවේ එක ගංගාවක නොවේ, ගංගා කිහිපයක. ඒ වගේම මේ සම්බන්ධ වෙලා තියෙන පද්ධති නිසා ඉදිරියේදී මීට වඩා තත්ත්වයක් ඇති වුණොත් එම සමහර විට මේ ගංගාවල තියෙන සම්බන්ධතාව හරහා නේපාල, ටිබෙට් වල තියෙන ජල ගැලීම් වගේ දේවල් වලින් ඉන්දියාවට ගංගා හරහා යම් ආකාරයක ගමතර පැමිණිය හැකි කියලා අනුතර ඇඟවීමක් කරලා තියෙනවා. ඒක නිශ්චිතවම මේ දවස්වල පැමිණෙනවා කියන කාරණේ නෙවෙයි. නමුත් එහෙම දේවල් වෙන්න පුළුවන් මේ පද්ධතිවල ඒකාබද්ධතාව නිසා. එහෙම විය හැකි කියලා තමයි විශේෂඥයන් දැනට අනුතර ඇඟවීමක් කරලා

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: NLP Hadhana, Lankawe Vedima Tagi Dina Tagi Avastha Vedima Lutraya, NLP Hadhana, Obat Adama NLP Hadhana Balaganna.
2: නොසලකිල්මත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
0: දෙක්යා සුරැකෙනු මගතොට. පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: 75 සිරකටත් වඩා විශ්වාසය දෙනු. ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
2: ක්‍රිමිරාජ සුවසේ. ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න. නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න. තෑගි දිනන්න.
1: ක්‍රිමිරාජ සුවසේ.
2: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේවට එක්වන්න. සාදර අනුග්‍රහය.
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
4: සඳමට ඇත්ත කියන්නේ සඳ ඉන්නේ ප්‍රශ්නක කියලා මම දන්නවා. මට නොදන්නව නෙමෙයි. මට දැනගන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද කියලා.
5: අනේ නෑ සර්, එහෙම ප්‍රශ්නයක් නෑ. මට පුළුවන් නම් සර් වර්ක්ෂොප් එකේ නිවාඩුවක් දෙන්න පොඩි කාලෙකට.
2: ධනංජය සිරිවර්ධන නිර්මාණයක්. තාපින් පෙන්නා.
4: සඳව බලාගත්තු 100 නේද?
5: ඔව් සර්. අම්මා පොඩි කාලේ නැතුණාට පස්සේ තාත්තා වෙන එක්කෙනෙක් ගියා. ඊට පස්සේ ආච්චි සීයේ තමයි සර් ගොවිතැන් කරලා මාව බලාගත්තු. කැම්පස් යනකම්. මගේ මේ අත්දැකීම 100වල් දාලා ඉවරලා. අද මේනකම්.
2: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්.

0: එක්වනදා සිට සඳුදා පදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක්
1: ලක්හඳ Golden Voice.
0: සතියක ලක්හඳ Beyond the Borders, Beyond the Headlines.
2: ඉරාමින් අනතුරු ඔබ නැවතත් වැඩසටහනත් සමඟ. මේ දිනවල ඉරාන ඇමරිකා යුද්ධය සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපිට ඒක දැකගන්නට නොලැබුණාට ඒකේ තියෙන පැතිකඩ හන් තියෙනවා. ඒ තමයි හෝමෝ සමුද්‍ර සන්ධිය විවෘත නොවීම. මේකට ඉරානයේ එක එක සම්බාධක පනවලා තියෙනවා. අපි මේ සන්ධිය විවෘත කරන්න නම් මෙන්න මේ වගේ දේවල් කරන්න ඕනි කියලා. මේ පිළිබඳව මොකද්ද නවතම තත්ත්වය?
3: අවශ්‍යතාව අපි දන්න දැන් මීට දින ගණනාවක ඉඳලම ඉරානය සහ ඇමරිකාව අතර යම් මතභේදාත්මක වාතාවරණ පවතිනවා. යුද්ධයක් තිබ්බා. දෙපාර්ශ්වයටම ප්‍රහාර එල්ල කරගත්තා. ප්‍රහාර එල්ල කරගැනීමේ එක ප්‍රතිඵලයක් විදිහට හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට මුලින්ම ඉරානය පියවර ගත්තා. ඊට පස්සේ ඇමරිකාවත් හෝමුස් වසා දැමීමට කටයුතු කළා, බාධා කිරීම කළා. යුද්ධය පැත්තකින් තියද්දී හෝමුස් වසා දැමීම මේ රටවල් දෙක විතරක් නෙවෙයි, ලෝකයේ අනිකුත් සෑම රටකටම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද ලෝකයේ ඉන්ධන ප්‍රවාහන කටයුතු වලින් සැලකිලි ප්‍රමාණයක් හෝමුස් කරහා සිද්ධ වෙන නිසා සිට විස්තර අසල් ප්‍රමාණයක්. එතකොට දැන් හොම සලහා එන්න බැරි වුණාම වෙනත් විකල්ප මාර්ග හොයන්න සිද්ධ වෙනවා. ඒකේ ප්‍රතිඵලයේ විදිහට ලෝක ඉන්ධන මිල යළිත් ඉහළ යාම තමයි සිද්ධ වෙන්නේ. ඒ හින්දා හොමස් කලාපේ

0: විවෘත කරන්න නම් අපි කොන්දේසි මාලාවක් පනවනවා කියලා. ඉරානයේ කොන්දේසි මාලාව පනවනවා. තවමත් නිශ්චිතව කොන්දේසි මොනවද කියලා වුන් ප්‍රකාශ පත් කළා නැහැ. හැබැයි විවෘත කරන්න කලින් ඇමරිකාව මේ කොන්දේසි වලට එකඟ වෙන්න ඕනේ. නැත්නම් මේවා ඉෂ්ට කරන්න ඕන කියලා ඉරානයේ කියලා තියෙන හැම නොනොත් එහෙම යලි යලිත් කොන්දේසි පනවනවා. නැත්නම් එහෙම නැත්නම් අවිරතා සිද්ධ කරනවා සහ අපි මේක විවෘත කරන්නේ නැහැ කියන කාරණේ මත තමයි උන් ඉන්නේ. මීට පෙරත් ඉරානය සමග විවිධ පාර්ශ්ව සාකච්ඡා කළා. විශේෂයෙන් දැන් ඉරානය සහ ඕමානය යම් ආකාරයක එකඟතාවකට ආවා ජල තීරයක් විවෘත කරන්න. ඔවුන් අතර එක ගිවිසුමකුත් ඇති කරගෙන තියෙනවා. හැබැයි ඇමරිකාව කියන්නේ ඉරාන ඕමාන වැඩසටහන් හෝ සාකච්ඡා හෝ ගිවිසුම් ඔවුන්ට වැඩක් නැහැ. අපි කියන ආකාරයෙන් මේ දේවල් සිද්ධ යුතුයි කියලා ඔවුන් කියන්නේ. ඒ වගේම ඇමරිකාවත් මේ වෙද්දී ඉරානයට යන නෞකා සීමා කරලා තියෙනවා. ඒ කියන්නේ බාධා කරලා තියෙනවා යන්න දෙන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් මේ වෙද්දී නෞකා 75ක් පමණ වාණිජ යාත්‍රා 75ක් පමණ ආපහු හරවල යවලා තියෙන හින්දාම ඇමරිකාව කියනවා ඉරානයට ඉරාන වරායන් වලට යන නෞකාමින්ම ඉරානයේ සිට පැමිණෙන නෞකා අවහිර කරනවා. ඉරානයේ කියන අපි හොමොස් අවහිර කරනවා. දැන් මේ රටවල් දෙක තම තමන්ගේ පාර්ශ්වෙන් තම තමන්ගේ දේවල් කියාගෙන තාමත් අවහිර කිරීම සිද්ධ කරනවා. හැබැයි ලෝකයට අවශ්‍ය වෙනවා කෙසේ හෝ හොමොස් විවෘත කරගන්න. ඒ කාරණේ විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ රටවලටත් ඒක ඉතාම වැදගත් නේද? මොකද ඔවුන්ගේ ප්‍රවාහන කටයුතු මේ හරහා සිද්ධ වෙන හින්දා රතු මොහොතටත් යම් ආකාරයක හූතිවරුන්ගේ තර්ජන එල්ලලා තියෙන නිසාම යම් බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා. රටේ විවිධ වාණිජ නෞකාවලට එහින්දම විවිධ රටවල් උත්සාහ කරනවා හොමස් විවෘත කරගන්න. හැබැයි ඉරානය දැනට කියලා තියෙන්නේ අපි කියන දේවල් වලට කැමති වුණොත් අපි විවෘත කරනවා කියලා. නමුත් ඒ කියන දේවල් මොනවද කියලා තාම නැහැ. ඇමරිකාව ඒ දේවල් වලට කැමති වේද නැද්ද කියලා දැනගන්න වෙන්නේ ඔවුන් ඒ තමන්ගේ කොන්දේසි ප්‍රකාශයට පත් කළාට පස්සේ.
1: දැන් විශේෂයෙන්ම ඇමරිකාව කරන දෙයක් තමයි ඉරානයට ආර්ථික සම්බාධක පනවන එක. ඇමරිකාව මේ දේවල් කරන්නේ මේ තත්ත්වය හොමස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම පිළිබඳ තත්ත්වයේ සාමකාමී තත්ත්වයකට ගන්න. මොකක්ද මේ පිළිබඳව ඇමරිකාව සහ ඉරානය අතර තියෙන මේ සංසිද්ධිය?
0: ඔව්, දැන් මීට සතියකට සතියකට පමණ පෙරදී ඇමරිකාව ඉතාම බරපතල සහ දැඩි ප්‍රකාශයක් නිකුත් කළා. ඉරානයට එරෙහිව මීට කවරදාකටවත් පෙර නැත්නම් මීට පෙර නොතිබූ ආකාරයේ ආර්ථික බලපෑමක් එල්ල කරනවා කියලා සාපහුගේ සතියේත් ඇමරිකා බලධාරීන් විශේෂ ආරක්ෂක බලධාරීන් කිව්වා පෙර නොවූ ආකාරයේ ආර්ථික බලපෑමක් ඉරානයට එල්ල කරනවා කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔවුන් කිව්වා ඉරානයේ ගනුදෙනු කරන රටවලට ආර්ථික සම්බාධක පනවනවා තවදුරටත් ගනුදෙනු කළොත් කියලා. ඒකෝ දැන් ඉරානය තමන්ට ජීවත් වීම සඳහා නැත්නම් දෛනික ආදායම් ප්‍රයා ගැනීම සඳහා ලෝකෙ රටවල් ගන්නවක් සමග ගනුදෙනු කරනවා. ඒ ගනුදෙනු නවත්තන්න කියලා තමයි ඇමරිකාව කියලා තියෙන්නේ. ඒ ගනුදෙනු නැවතුනේ නැත්නම් එහෙම ගනුදෙනු කරන රටවලටත් සම්බාධක පනවනවා කියලා උන් සඳහන් කළා තියෙනවා. ඉරානයේ වත්තම් අවහිර කිරීම සහ ඉරානයේ ක්‍රියාකාරකම් නතර කිරීම සහ ආර්ථික කටයුතු අඩපණ කිරීම හරහා ඉරානය මේ තියෙන ස්ථාවරය වෙනස් කර ගැනීම තමයි අරමුණ වෙලා තියෙන්නේ කියලා ඇමරිකාව කියන්නේ. මේ විදිහට දැන් මේ විදිහ ඔවුන් මේ විදිහේ දේවල් ක්‍රියාත්මක කරන විශේෂයෙන්ම අපි කලින් කිව්වා වගේ හොමස් ආශ්‍රිතව ඉරානයට යන සහ ඉරානින් එන නෞකා අවහිර කිරීමක් සිද්ධ වෙනවා. සටන් විරාමයේ අතරතුර ඉරානය තෙල් බැරල් මිලියන 80ක් විතර ප්‍රවාහනය කරලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ සටන් විරාමයේ අතරතුර නමුත් දැන් සටන් විරාමය අවසන් වෙලා තියෙන්නේ. සටන් විරාමයක් හෝ නැත්නම් සටනක් හෝ දැක්ගන්න නැහැ. නමුත් එක්කෝ වෙලා යාලි ඇවිලේද කියන්න බැහැ. කොහොම වෙතත් දැන් ආපහු බරපතල විදිහට අවහිර කිරීම සිද්ධ කරලා තියෙනවා. දැන් ඒකේ තවත් අතු ප්‍රතිඵලයක් විය හැකි නැත්නම් වෙනත් ක්‍රියාකාරකමක් විය හැකි මේ වෙද්දි වාර්තා වෙනවා. ඇමරිකා ඩොලර් එකක් සමාන වෙනවා ඉරාන රියල් ලක්ෂ 20කට. يعني ඉරාන රියල් ලක්ෂ 20ක් ඕනේ ඇමරිකා ඩොලර් එකක් මිලදී ගැනීමට. එතකොට මේකේන කාරණෙත් එක්ක ඉරානයේ උද්දමනය කොයි වගේ තත්ත්වයකට පත් වෙලාද කියලා අපිට හිතා ගන්න පුළුවන්. මිලියන 92ක් විතර ජනතාවක් ඉන්න රටක මේ විදිහට යම් ආකාරයක උද්දමනයකට යමහරහා ඔවුන් මොන වගේ පීඩාවට ලක් වෙලා තියෙනවද කියලා එන කාරණේ යම් ආකාරයකින් අපිට හිතා ගන්න පුළුවන්කමක් තියෙනවා.
1: මේ පවතින තත්ත්වයත් එක්ක ඉරානයේ තුල පවතින ආර්ථික තත්ත්වය ගැන කතා කළොත් භාණ්ඩ මිල. ඒ වගේම වෙළඳ ඒකකවල අනිත් හුවමාරු වීම ඒකකවල තියෙන වෙනස් වීම මොනවද?
0: ඔව්, ඇත්තටම ගත්තොත් එහෙම සියත මේ සමහර දේවල් හිතා ගන්න බැරි විදිහට ඉහළ ගිහිල්ලා තියෙනවා. අපි ගත්තොත් එහෙම උදාහරණයක් දැන් මේ වෙන පිහින භාණ්ඩවල තෙල් වගේ ආශ්‍රිත භාණ්ඩවල මිල 177කින් ඉහළ ගිල තියෙන එක. අපි මේ කතා කරන්නේ යුද්ධයට පෙර පැවති තත්ත්වයත් එක්ක සංසන්දනය කරලා. යුද්ධයට පෙර පැවති තත්ත්වෙත් එක්ක බැලුවොත් එහෙම අද වෙද්දී තෙල් වගේ නිෂ්පාදනවල මිල 177කින් ඉහළ ගිල තියෙනවා. ඒ වගේම සහ පසනාවන්ත තත්ත්වයක ඉසලගන්න පුළුවන් දියවැඩියාවට ලබා ගන්න ඉන්සුලින් වගේ නිෂ්පාදනවල මිල 642කින් ඉහළ ගිහිල්ලා කියලා ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කරනවා. පැරසිටමෝල් මිල 93කින් ඉහළ ගිහිල්ලා

0: එම රදරු කිරිපිටි වලට ඉරාන රජය සහනදර ලබා දීලා තියෙනවා. හැබැයි ඒ අතරතුර මේ කිරිපිටි මිලත් 95%කින් ඉහළ ගිහිලා තියෙනවා. මේ තත්ත්වය යුද්ධෙට පෙර සහ පසු කියන තත්ත්වෙත් එක්ක අපි මේ සංසන්දනය කරලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ඉරානයේ අවම වැටුප රියල් මිලියන 166ක් විතර වෙනවා. අනිකුත් ප්‍රතිලාභ වගේ දේවල් එකතු කරපුවාම ඒක ටිකක් වැඩි වෙනවා කියලායි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. හැබැයි දැන් අපි ගත්තොත් එහෙම දිවාසරුක මධ්‍යස්ථානයක දෛනික වීදම රියල් මිලියන 5ක් විතර වගේ වෙනවලු. දැන් ඇත්තටම මාධ්‍ය දක්වන විදිහට ජනතාවගෙන් යම් යම් ආකාරයේ අදහස් තොරතුරු ලබාගෙන තිනවා ඔවුන් ඉරාන ජනතාව. දැන් කියන්නේ ඇත්තටම තමන් හම්බ කරන දේ මාසයට ප්‍රමාණවත් වේද කියන ප්‍රශ්නේ තම බරපතල ප්‍රශ්නේ ඔවුන් තුළ තියෙනවා කියලා. දැන් මේ තියෙන වාතාවරණයත් එක්ක ඉතින් අනේ තුල මේ තියෙන තත්ත්වේ බහන්න මිල ඉහළ යාම කියන කාරණේ ඇත්තටම හිතාගත නොහැකි මට්ටමකින් බහන්න මිල මේ විදිහට ගිහිල්ලා. ඒ කියන්නේ ජනතාව දැඩි පීඩනයක දැඩි පීඩාකාරී තත්ත්වයක ඉන්නේ නිසාම තවදුරටත් මේ වාතාවරණය වැවතුනොත් මේවා තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. එහෙනම් ඇත්තටම දැන් මානුෂීය අර්බුදයක් මානුෂීය ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන හින්දා බලධාරීන් දැන් වැඩේ තියෙන්නේ දැන් ඉරානය තමන්ගේ අභිමානය පිළිබඳව වැඩිපුර හිතනවා. නිසා ඔවුන් කැමති නැහැ කිසිම ආකාරයක ඇමරිකාවට යටත් වීම සඳහා. මීට කලින් යුද්ධයේ තියෙන වෙලාවේ පබවුන් ප්‍රකාශ කළේ අපි 60-60 කියන මතභේදය. ඒ කියන්නේ අපිට දෙයක් කළා නම් අපිත් ඒ දෙම කරනවා කියන වාතාවරණයක මත තමයි ඔවුන් සිටින්නේ. කොහොම වෙතත් සිවිල් ජනතාව මේ මතුවලා තියෙන පීඩනකාරී තත්ත්වය පිළිබඳව යම් ආකාරයකින් අවධානය යොමු කියන තව අඩු වැදගත් වෙන්නේ. ඉරානයේ තුල ජනතාව එහෙම පීඩනයට පත් වෙද්දී මේ ඉරානයේ සහ ඇමරිකාව අතර තියෙන මතභේදය නිසා සහ මේ උමාර්ග වසදෙමින් නිසා ලෝකයේ අනිත් රටවල ජනතාවටත් යම් ආකාරයක පීඩනයක් එල්ලලා තියෙන විශේෂයෙන්ම ඉන්ධන මිලිහල යාම සහ ඒ වගේම රතු මුදු වගේ වසදෙමොත් එහෙම පොහොර සම්බන්ධ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. මේ කියන කාරණා පදනම් කරගෙන අර්බුද උත්සන්න වීම හැර ඒව සමදයට පත් වීම සිද්ධ වෙන්නේ නැහැ.
1: මේ තමයි ඉරාන ඇමරිකා යුද්ධය සහ ඒ අදාළ ආර්ථික සම්බන්ධතා පිළිබඳ තත්ත්වය. අපි නැවතත් කෙටි විරාමයකින් අනතුරුව හමු වෙනවා.

0: Beyond the borders, beyond the headlines. ලකනහගෙන ඉන්නේ උදේ 7:35.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි.
3: ලකන්ද රේඩියෝ ITN.
0: ලෝකෙ හැම දේවල් සිද්ධ වෙනකොට ලංකාවේ මෙහෙම දේවල් සිද්ධ වෙලා තියෙනවා. මෙහෙම දේවල් කියලා කියන්නේ ඊ රෑ. මෙන්න මේ අංග ටික ගැලපිලා කෙනෙක් වාසනාවන්තයෙක් බවට පත් වෙනවා.
4: ඔබ මේ කියන්නේ අගෝස්තු මාසේ 28 වෙනි සිකුරාදා ජයග්‍රහණය කළ NLB ලොතරැයියේ ජයග්‍රහ අංක, මහජන සම්පතේ ෆින් 20 අක්ෂරයේ වාසනාවන්ත අංක 843915 F 843915, ගොවිසත ලොතරැයියේ S ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 2055 57 සහ 73, S ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 2055 57 සහ 73, මෙගාපව ලොතරැයියේ B ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 24 වාසනාවන්ත අංක 318 29 62, V 24 ප්‍රසාද අංකයේ වාසනාවන්ත අංක 318 29 62, දන නිදානේ F ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 22 28 64 සහ 78, F ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 22 28 64 සහ 78, හඳහනේ තුලා ලග්නය වාසනාවන්ත අංක 6 11 32 60, තුලා ලග්නය 6 11 32 සහ 60 තමයි වාසනාවන්ත අංක. අද සම්පත අංක රටාව 15 915 3915 F 15 915 3915 F, NLB ජයලොතරැයියේ C ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 3773 C 3773, NLB සුබ දවසක් ලොතරැයියේ කුම්භලග්නය වාසනාවන්ත අංක 610 සහ 32, කුම්භලග්නය 610 32, විශේෂාංකයේ 3.09 3.09යි විශේෂාංකය. අද සුපිරිත්‍යාග ගණනාවක් තියෙනවා, වැඩි වැඩියෙන් ජාතක ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මිලට ගන්න

0: සතියක ලක්හඩ.
1: Beyond the borders, beyond the headlines.
2: විරාමයෙන් අනතුරු නැවතත් අපි වැඩසටහන සමඟ මේ දිනවල එල්නිනෝ තත්ත්වය ගැන කතාබහ වෙනවා. අධික වශයෙන් කතාබහ වෙනවා. එල්නිනෝ තත්ත්වය ගත්තට පස්සේ ගොඩක් වෙලාවට එක එක පැතිවලට අධික වැස්ස, තවත් පැත්තකට අධික මියගේ. මේ නිසා ආහාර නිෂ්පාදනය සහ ඒ පිළිබඳ තත්ත්වවලට මිනිසුන්ට ආහාර කුසගින්න මේ දේවල් වලට මොන වගේ බලපෑමක් සිද්ධ වෙයිද?
3: ඔව්, ඇත්තටම මේ විදිහේ පැසිෆික් කලාපේ නැති වෙච්ච මේ සිද්ධි දාමයෙන් නිසා ලෝකයේ බොහෝ කලාපවලට විවිධාකාරයේ බලපෑම් එල්ල වෙමින් පවතිනවා. මේ බලපෑම ලබන වසර දක්වා පවතී කියලා තමයි මත පල වෙලා තියෙන්නේ. ඔබගේ වගේ එක පැත්තකට වහින්න පුළුවන් තා බරපතල විදිහට, තව පැත්තකට මියගේ ඇති වෙන්න පුළුවන් තවත් බරපතල විදිහට. ඒ කියන කාරණා පදනම් කරගෙන තව අතුරු ප්‍රතිඵල මතුවෙනවා ඉතාම බරපතල විදිහට. දැන් අපි ගත්තොත් එහෙම ලෝක ආහාර වැඩසටහන කියනවා මේ එල්නිනෝ තත්ත්වය නිසා ලෝකයේ පුරා අමතරව මිලියන 49කට දරුණු බලපෑම් එල්ල වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ආහාර සම්බන්ධ ප්‍රශ්න මතුවෙන්න පුළුවන් කියලා ඔවුන් සඳහන් කළා තියෙන විශේෂයෙන් අප්‍රිකාවේ නියඟය ඇති වෙන්න පුළුවන් කියනවා. වගේම ආසියාවේ වර්ෂාව ප්‍රමාදයක් සිදු වෙන්න පුළුවන් කියලා වුන් කියලා තිනවා. දැන් ජගත් සංවිධාන ආයතන කියන විදිහට මේ පාර එලිනෝව ඉතා බරපතල එලිනෝවක් වෙන්න තියෙන ඉඩ කඩ 81% වගේ වෙලා තියෙනවා. මේක පොගී කාලේ විවිධාකාරයෙන් කතා බහට ලක් වුණා. ශ්‍රී ලංකාවේ කලබුණ බලධාරීන් පවා ප්‍රකාශයට පත් කළා. වුණ නැවැකි පළ කළා. ආ බරපතල එලිනෝ බවට පත් වීමේ හැකියාවක් මේ විදිහට තියෙනවා කියලා. දැන් මේ ලෝක මට්ටමිනුත් මේ විදිහට අනවැකි පළ කළා තියෙන 81% හැකියාවක් තියෙනවා. ඉතා බරපතල එලිනෝ බවට පත් වීම වගේම සමහරලාට අනතුරැඟවීම් සිද්ධ කළා තියෙන ලබන වසර මේ කාලය තුළ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය සහිත වසර බවට පත් වී කියලා මත අනවැකි පළ කළා තියෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය ඉහළ යාම කියන්නේ ඉතා බරපතල තත්ත්වයක්. දැන් එතකොට මේ බලපෑමට ලක් වෙන්න පුළුවන් කියලා හිතන රටවල් 45ක් සම්බන්ධයෙන් විශ්ලේෂණය කරලා තියෙනවා විශ්ලේෂකයන්. ඔවුන් මේ රටවල් 45 පිළිබඳ අවධානය යොමු කළා තමයි මේ මතවාද ඉදිරිපත් කළා තියෙන්නේ. එතකොට දැන් අපි ගත්තොත් එහෙම දැනටත් ආහාර හිඟින් විශාල පිරිසක් පසු වෙනවා. දැන් මේ අලුත් මිලියන 49ක් මේ අයට එකතුනහම මිලියන 274ක් විතර ආහාර සම්බන්ධ ප්‍රශ්නවලට ලක් වෙයි කියලා කියන්නේ. ඒ කියන්නේ මේ අලුතෙන් ඉපදු වෙන මිලියන 49ත් සමග ගොඩක් කාලවට මධ්‍යම ඇමරිකාව සහ අප්‍රිකාවට යතරින් වැඩිම බලපෑමක් එල්ල වෙන්න පුළුවන් කියලා ඔවුන් අනුපතකවීමක් කරලා තියෙනවා.
2: දැන් අපිට අහන්න තිබුණ දෙයක් තමයි මේ එල්නිනෝ තත්ත්වය නිසා ආසියාතික රටවලට, ආසියානු කලාපයට ලොකු බලපෑමක් වෙයි කියලා. මොකක්ද මේ වෙන්න පුළුවන් බලපෑම?
3: ඔයතරම් අපි අර කලින් සඳහන් කළා වගේ ආසියා කලාපයේ වර්ෂාව පිළිබඳ යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුවෙන්න පුළුවන් කියලා කියන්නේ, කියන්නේ වර්ෂාව අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන් කියලා කියන්නේ. ඒ අතරින් පුරකටනය කරලා තියෙනවා දකුණු සහ අග්නිදිග ආසියා රටවලට. මෙතන අපි ලංකාව ගත්තොත් එහෙම දකුණු ආසියා කලාපයේ කියන එක වැදගත් වෙනවා කියලා තියෙන්නේ. මේ කලාපයේ දකුණු සහ අග්නිදිග ආසියා කලාපයේ රටවලටත් යම් ආකාරයක වර්ෂාව අඩුවීමක් සිදු වෙ හැකියි කියලා. එතකොට අපි ලංකාව ගත්තොත් එහෙම මේ දවස්වල අපිට වාර්තා වෙන බොහෝ ප්‍රදේශවල වැව් සිඳී යාමේ තත්ත්වයක් මතුවෙනවා. ජනතාවට වගේම සතුන් පීඩාවට පත්වලා සිටිනවා කියලා නිසාම මේ ජලය බෙදා හැරීමේ වැඩසටහන් මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. ජනතාවට ජලය ලබා දීම සහ පීඩාවට පත්විය හැකි ප්‍රදේශ ජනතාවට අවශ්‍ය පහසුකම් සලසන්න, ඒ වගේම වගාබිම් වලට අවශ්‍ය කරන සහනදර ලබා දෙන්න, මේ නියඟේ නිසා සිදුවන හානියට මේ කියන කාරණාවලට මූලික සූදානමක් සහ දැන් මේ විදිහ යම් යම් ආකාරයේ දේවල් ක්‍රියාත්මක කරනවා. නිසාම ලෝක මට්ටමින් අපි ගත්තොත් එහෙම ලෝකයේ බොහෝ කලාපවලට මේ ඇති වෙන නියඟය අධික උෂ්ණත්වයේ පදනම් කරගෙන පෙර නොවිරු බොහෝ විට ප්‍රතිවිපාක වලට මුහුණ දෙන සිදුවීමේ මත පළවෙලා තියෙන ලබන වසරේ මුල් කාර්තව වගේ දක්වාම මේ තත්ත්වය පවතින ඉඩකඩ තිබෙනවා කියලා. ඒ නිසාම යම් ආකාරයක පූර්ව සූදානමක් මේ සදාහන ගමන කිරීම තමයි මූලික වශයෙන්ම වැදගත් වෙන්නේ. මොකද මේක ස්වභාවික සංසිද්ධියක්. ඒ නිසාම ඊට සම්බන්ධව යම් ආකාරයක මේ තියෙන හානි අවම කිරීම සඳහා මූලික සූදානම තමයි වඩා වැදගත් වෙන්නේ.

0: නිර්මාණ
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9.
2: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011 4 700 600.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
4: ලක්ෂණ
5: සම අනුග්‍රහය
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
8: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
9: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
8: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
10: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: එක්වනදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක් ලක්හඬ Golden Voice. Beyond the borders, beyond the headlines.
1: වැඩසටහනේ අවසාන කොටසේදී අපි හිතුවා ඔබට ලෝකයේ තියෙන සංගීතමය කොටසක් පිළිබඳව ඔබත් එක්ක බෙදා හදා ගන්න. මේ තමයි මේ ගොඩක් නාලිකාවල යනවා ජනප්‍රියම ගීත තෝරන, හොඳම ගීතය තෝරන මේ වගේ වැඩසටහන් ප්‍රචාරය වෙනවා. හැබැයි ඔය අතරට ජනප්‍රියම ගීතය, හොඳම ගීතය මේ දේවල් තෝරන අතරට කෘතිම බුද්ධිය නැත්තම් AI පරිහරණය කරලා හදන ගීත තහනමකට ලක් වෙලා තියෙනවා. මොකක්ද මේ තහනමකට ලක් කරලා තියෙන රට?
2: අතුරුපසත් අපි ගත්තොත් එහෙම දැන් මේ AI නැත්තම් කෘතිම බුද්ධිය නිර්මාණය කරන ගීත ඕස්ට්‍රේලියාවේ ගීත වැඩසටහන් වලට දර්ශකවලට ජනප්‍රිය දර්ශක වගේ තෝරන ගීත වැඩසටහන් වලට ඉදිරිපත් කරන මේක තහනමකට ලක් කරලා තියෙනවා. ඔවුන් මේ විශේෂයෙන් මේ සම්පූර්ණයෙන්ම කෘතිම බුද්ධිය පදනම් කරගෙන නිර්මාණය කරපු ගීත එහෙම ඉදිරිපත් කරන්න බෑ කියලා තමයි ඔවුන් කියන්නේ. ඒතරම සම්පූර්ණයෙන් හදපු ගීත මේ විදිහට තහනම් කළා තියෙන්නේ කලාත්මක බව වගේම මිනිසුන්ගේ නිර්මාණශීලීත්වයට මේකෙන් හානියක් වෙනවා කියලා. ඔවුන් කියන විදිහට ගීතයක් කියන එක කලාත්මක වෙන්න ඕන සහ නිර්මාණශීලී බවින් යුක්ත වෙන්න ඕන. ඒක මිනිසා විසින් නිර්මාණය කරපු දෙයක් වෙන්නට ඕන. මේ තරංකාරී දේවල් ඉදිරිපත් කරන ගීත දර්ශකවලට ඉදිරිපත් කරන දේවල් එහෙම නොවුනොත් එහෙම එක කිසි පදනමක් නැහැ කියන මතය ඉදිරියට තමයි ඔවුන් ඒ විදිහට අදහස් පළ කරලා තියෙන්නේ. දැන් මැඩෝනාගේ ගීතයක් සම්බන්ධයෙන් එක්තරා ආකාරයක මතභේදාත්මක තත්ත්වයක් මතුවුණා. ඔය AI සම්බන්ධව පදනම් කරගෙන නිර්මාණය වෙලා තියෙන ගීතයක්. ඒ මතභේදාත්මක තත්ත්වේ පදනම් කරගෙන තමයි යලිත් එවැනි දේවල් සිදු නොවිය යුතුයි කියන ආකාරයේ සිතුවිල්ලක ඉඳගෙන ඔස්ට්‍රේලියා බලධාරීන් මේ විදිහ තහනමක් පනවලා තියෙන්නේ. සම්පූර්ණයෙන් AI වලින් නිෂ්පාදනය කරපු එමෙතන නිර්මාණය කරපු ගීත මේ විදිහ දර්ශකවලට එමෙතන වැඩසටහන් වලට ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ කියලා ඔවුන් සඳහන් කරලා තියෙනවා.
1: ඔබ සඳහන් කළ පරිදි මේ නිර්මාණාත්මකතාව ගිලිහි යන නිසා මේ දේවල් සම්බාධක පනවලා තියෙනවා. හැබැයි අහන්න තියෙන්නේ මේ AI පාවිච්චි කළා කිසිම දෙයක් කිසිසේත්ම මේක පාවිච්චි කරන්න බැරිද?
2: ඔයතරම් දැන් එහෙම කියන්නේ මේ 100%ක්ම AI නැත්තම් කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරන්න එපා කියන පද නෙමෙයිනේ මේ ඔවුන් ඉන්නේ. ඔවුන් කියනවා AI එහෙම නැත්තම් කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ගීතය ලියන්න ඕනේ මිනිසෙක් කියන්නේ. කවුරු හරි ගීත රචකයෙක් ගීතය ලියන්න ඕනේ. ඒ වගේම අර මූලික මට්ටමේ ප්‍රාථමික මට්ටමේ සංගීත භාණ්ඩ සංගීතය සඳහා යොදා ගන්න ඕනේ. ඒ කියන්නේ ගීතයක් ගත්තොත් එහෙම ලිවීමේ සිට සංගීතය දක්වාම මිනිසුන්ගේ දායකත්වය මේ හරහා තියෙන්න ඕනේ. හැබැයි අවශ්‍ය නම් සංගීත භාණ්ඩ වෙන දේවල් ස්වයංක්‍රීය සුසර කිරීම වලට AI නැත්නම් කෘතිම බුද්ධිය යොදා ගන්න පුළුවන් කියලා වුන් කියන්නේ. සංගීත භාණ්ඩ සදා සුසර කිරීම සඳහා එවුනට වාදනය කරන්න ඕන මිනිසුන්, ඒ වගේම ගීත ලියන්න ඕන මිනිසුන් මේ කියන කාරණා පදනම් කරගෙන වුන් එහෙම කියනවා. දැන් මීට කලින් ස්වීඩනයේ මේ විදිහට කෘතිම බුද්ධිය නිර්මාණය කළ ගීතයක් තරංකාරී වැඩසටහන් වලින් ඉවත් කරලා තියෙනවා ස්වීඩනයේ. දැන් එතකොට ඒ වගේම ටිකක්වත් ලතින් ඇමරිකාව, මැද පෙරදිග, අප්‍රිකාව වගේම අග්නිදිග ආසියා කලාපයට AI එහෙම නැත්නම් කෘතිම බුද්ධිය සම්බන්ධ මාර්ගෝපදේශ මේ වගේ නිර්මාණාත්මක කටයුතු සඳහා මාර්ගෝපදේශ නිකුත් කරනවා කියලා ජාත්‍යන්තර ශබ්ද විද්‍යාත්මක කර්මාන්ත සම්මේලනය, ජාත්‍යන්තර ශබ්ද විද්‍යාත්මක කර්මාන්ත සම්මේලනය කියලා තියෙනවා, මාර්ගෝපදේශ නිකුත් කරනවා. ඊට අනුකූල වෙමින් මේ වගේ තරංකාරී වැඩසටහන් වලට ගීත ඉදිරිපත් කිරීමේදී කෘතිම බුද්ධිය යොදා ගන්න පුළුවන් කියලා ඔවුන් සඳහන් කරලා තියෙනවා. ඇත්තම නිර්මාණයක් ගත්තොත් එහෙම නිර්මාණවල දැන් වර්තමානයේ විද්දී කෘතිම බුද්ධිය හරහා බොහෝ නිර්මාණ ඉදිරිපත් වෙනවා සහ ගීත නිර්මාණ ඉදිරිපත් වෙනවා. නාලිකාවල ඇතැම් වෙලාවට ප්‍රචාරය වෙනවා. ඒව සම්බන්ධ විවිධ මතවාද පැතිරලා තියෙනවා. කොහොමද ඔස්ට්‍රේලියාව මේ තීරණය ගැනීමට ප්‍රධාන සාධකී බවට පත් වෙලා තියෙන්නේ? නිර්මාණාත්මකදී මිනිසුන් නිර්මාණය කළ යුතුයි කියන මූලික තර්කය සහ පදනම ඉදගෙන.
1: හොඳයි, එහෙනම් අදට අපේ කාල වේලාව අවසන්. අදත් අපි විදේශ පුවත් කීපයක්ම ඔබත් එක්ක කතා කළා, ඔබත් එක්ක බෙදා හදාගත්තා. ඉතින් බෙහෙවින්ම ස්තුතියි චන්දන මාරසිංහ ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂකතුමන්ට අපිත් එක්ක සම්බන්ධ වුණාට. එසේනම් නැවතත් හමු වුණ බලාපොරොත්තු වෙන අපි අදට සමු කරනවා. ඔබට සුවදායි සතියන්තයක්.
0: Beyond the borders, beyond the headlines.

0: නිස් එක්වනදා සිට සඳුදා බදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක්
1: ලක්හඳ Golden Voice.

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
3: SLG Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක්. SLG Mobitel Fiber.
0: සතියක ලක්හඳ
4: අයිබන් වස්නාතු දැස්සන කුදයටයි විනාඩි 3යි.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ NLB ධනනිධානය නුතුරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
0: තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සම අනුග්‍රහය.

ඇති මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසක්. SLT මොබිටෙල් ෆයිබර්.

0: රාත්‍රී 8යි විනාඩි 4යි ඩිජිටල් ශ්‍රී ලංකාව ගැන කතා කරන්න ලංකාවේ ආරම්භ වුණු මෙතෙක් පවතින එකම ගුවන්විදුලි අවකාශය තමයි ලක්කඩ සයිබජන්. සයිබජන් තුළ අපි හැමදාම කතා කළේ ඩිජිටල් පරිවර්තන යුගයක් කරා ගමන් කරන ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව. මේ පිළිබඳව කතාබහ අතරතුරේ අපි ටිකක් විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ කාරණාවක් තියෙනවා. ඩිජිටල් ලෝකයේ දියුණු වෙනවා, ඩිජිටල් කරණය ඉක්මනින් සිදුවෙමින් තියෙන වටපිටාවක් ඇතුළේ අපේ දරු පරම්පරාව සුරක්ෂිතයිද? ඩිජිටල් ලෝකයේ අපි දරුවන් සුරක්ෂිතයිද? මේ පිළිබඳව කතා කිරීම මේ වෙලාවේ කාලෝචිතයි කියලා අපි විශ්වාස කළා. මොකද බොහෝ වෙලාවට දෙමව්පියන්ගෙන් නැගෙන මැසවිල්ලක් චෝදනාවක් තමයි රනිල් ඉස්කෝලේ යරලා අවතන ඉඳන් දරුවෝ ෆෝන් එකේ ඉන්නේ. මේ අය හැම වෙලේම ඔන්ලයින් ගේම්ස් වල ඉන්නේ. එතකොට ළඟම ඉන්න කෙනාව දන්නේ නැහැ, කෑවේ බීවේ මොනවද කියලා දන්නේ නැහැ. ඒ අය රොබෝවරු වගේ තමයි ජීවත් වෙන්නේ. අනේ මන් දන්නේ මේ විදිහට ගියොත් නම් මේ ළමයින්ට ලෙඩක් අසනීපයක් කරදරයක් සිද්ධ වෙයිද, අනාගතේ මොනව වෙයිද කියන විශ්වාසය, එහෙම නැත්නම් ඒ සැකය දෙමව්පියන් තුල නිර්මාණය වෙලා අවසන් වෙන. එහෙම වෙලාවක තමයි අපි කල්පනා කළේ අපි ටිකක් කතා කරන්න ඕනේ ඩිජිටල් ලෝකේ අපේ දරුවන් ඇත්තටම සුරක්ෂිතද, එහෙම සුරක්ෂිත නැත්නම් කොහොමද සුරක්ෂිත කරගන්නේ, ඩිජිටල් සාක්ෂරතාවයක් ශ්‍රී ලංකාවේ දෙමව්පියන්ට වගේ දරුවන්ට ඇති කරන්න අපි මොනවද කරන්න ඕනේ. මේ පිළිබඳව අපි කතා කරන්න තීරණය කළ නිසාම අපි වෙනදාට ඔබට නොකරන යෝජනාවක් අද කරන්න කැමති. රේඩියෝවේ සද්ද ටිකක් වැඩි කරගන්න. ඔබේ ගෙදරත් ඇති සාමාන්‍යයෙන් තරුණ වයසේ ළමා වයසේ ඉන්න දරු පැටව, ඒ දරුවන්ටත් ඇහෙන්න මේ කතාබහ කොහොම හරි ඔවුන් එක්ක බෙදා හදාගන්න. මොකද මේ තමයි අපේ රටේ අනාගතය. මේ රටේ අනාගතයේ වෙනුවෙන් කරන කතාබහක්. ඒ නිසා දෙමව්පියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, ගෞරවනීය මේ සමාජයේ පුරවැසියන්ට අපි යෝජනා කරනවා අද මේ පැය දෙකක කාලේ අනිවාර්යෙන් ලක්කඩ එක්ක රැඳිලා ඉන්න කියලා. රණි,
1: අපේ මේ ගැන කතා කරන පළවෙනි ප්‍රශ්නේ, එහෙම නැත්නම් අපේ සම්පත්දායකයන් අහන පළවෙනි ප්‍රශ්නේ ඉඳලා ඔබටත් එකතු වෙන්න පුළුවන් කියන කාරණේ මතක් කරනවා. 07.03.93.5.93.7. මොකද අපි මේ ලංකාවේ ඩිජිටල් කරණය බලගන්වන්න මේ වැඩසටහන පටන් අරගෙන සැලකියුතු කාලයක්. ඉතින් මේ වැඩසටහනත් එක්ක එදා ඉඳලා හිටපු පිරිසක් ඉන්නවා, එදා ඉඳලා මේක අහගෙන ඉන්නවා. ඩිජිටල් කරණය කොන පැත්තටද යන්නේ, මොනවද මේකේ තියෙන නවමානයන්? මේක වැඩසටහන පටන් ගන්නකොටම එහෙම නැත්නම් ආරම්භයේදීම හිටපු ආරම්භක සමාජිකයෙක් විදිහට ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රවීණ පරිගණක ඉංජිනේරු සුමුදු රත්නායක මහත්මයාත් එක්ක අද දවසේ අපි මේ කතාව කරගෙන යන්නේ. අපි සුමුදු මහත්මයා, අපි කතාව පටන් ගමු මේ විශේෂයෙන් ළමයි සුරක්ෂිතද කියලා අහනකොටම අපිට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි, ඒ කියන්නේ මේකේ ළමයින්ගේ සුරක්ෂිතතාවය නැති කරන්න, එහෙම නැත්නම් ඔවුන්ව මේ ලෝකෙට රවි කියන විවෘත කරන එක වළක්වන්න මේකේ තියෙන වෙන වෙන බාධක. ඒ කියන්නේ ඩිජිටල් කරණයේ තියෙන අවුල් ටිකක් ළමයි වෙනුවෙන් කතා කරනකොට මොනවද ඒ තියෙන අවුල්, මොනවද ළමයි මේ සුරක්ෂිත කරන්න අපිට අවශ්‍ය වෙන වටපිටාව හදන්න වෙලා තියෙන දේවල් මේ ඩිජිටල් කරණයේදී?
2: මේ කතාව වෙනෙන් තැනකින් පටන් ගන්නවද කියලා බැලුවේ, මම හිතන දැන් ටික කාලයක් ඇති, මාසයක් දෙකකට විතර කලින් අපිට ඉන්ටර්නැෂනල් මාධ්‍යවල, එහෙම නැත්නම් විදේශ මාධ්‍යවල ගියා පිලිපීනෙ වෙච්ච සිද්ධියක්. මම එතනින් කතාව පටන් ගත්තොත් හොඳයි කියලා හිතුවේ, මොකද මේ පාසලක සිසුවෙක් අම්මා තාත්තා දන්නේ නැතුව වෙපන් එකක්, එහෙම නැත්නම් තුවක්කුවක් හදන් ගිහිල්ලා තව දෙන්නෙකුට වෙඩි තියලා සිද්ධියක් වෙනවා. හැබැයි මේක වෙන්නේ ඒ පාසල් සිසුවා මේ ඩිජිටල් ලෝකෙත් එක්ක එකතු වෙලා ඉන්නේ කෙනෙක්, එහෙම නැත්නම් කෘතිම බුද්ධිය භාවිතයට ගත්ත කෙනෙක්. මෙයා තුවක්කුව හදන්නේ කෘතිම බුද්ධි භාවිතා කරලා. ඒ AI තාක්ෂණය හරහා හදපු තුවක්කුව තමයි අරන් යන්නේ. හැබැයි යාට ඒකේ අර තියෙන ගැඹුරු බව තේරෙන්නේ නැහැ. නමුත් ඔහුගේ පාසල ඇතු වෙච්ච ප්‍රශ්න විසඳ ගන්න ඒ සියල්ලටම ඌ මේක අරන් ගිහිල්ලා පාසල් සිසුන් දෙතනකට වෙඩි තියලා. ඉතින් ඒක තමයි මේකේ උච්චතම අවස්ථාව. මම හිතන්නේ අපේ රටෙත් මේ සිද්ධිය, මේ වගේ සිද්ධිය නුදුරු අනාගතේ එන්න තියෙන මේක වැඩි, නැඹුරුතාවය වැඩි.
0: හොඳ දැනගෙන පුදුම පටන් ගන්න. මම මේ වගේම වීඩියෝවක් දකිනවා ඉන්දියාවේ සිදුවෙච්ච සිදුවීමක්. සාමාන්‍ය අපේ ලංකාවේ ගත්තොත් එහෙම ශිෂ්‍යත් පන්ති විතර දරුවෙක්. එයාගේ ෆෝන් එක අම්මා අතට ගත්තා කියලා අම්මා නිදාගෙන ඉද්දි බැට් එකකින් ඔලුවට ගහනවා. හරි, මේ වීඩියෝ ටිකක් වෛරල් වෙනවා පහුගිය කාලේ, දැන් අවුරුද්දකට හමාරකට එහා පැත්තේ. එතකොට දරුවන්ගේ මානසිකත්වය කොතනද තියෙන්නේ? ඔබ ඔය කතාව පතු කරපු ගැඹුර දැන් ටිකක් අපිට ගැඹුරින්ම හිතන්න වෙලා තියෙනවා. මොකද ජංගම දුරකථනය ඇතුළු මේ ස්මාර්ට් ඩිවයිසස් වලට දරුවෝ කොයිතරම් ලඟ වෙලා තියෙනවද, ඒක ඇතුලේ මොනවද වුන් කරන්නේ, ඔවුන්ගේ මනස විකෘති වෙන දේවල් ගොඩක් මේක ඇතුලේ තියෙනවා. මොකද සාමාන්‍යයෙන් අපි අපි වචනටත් කියන අම්මට වැනුත් එහෙම අපිට ඒකනේ දරාගන්න බැරිද? හැබැයි දරුවෙක්ම ඇවිල්ලා තමන්ගේ අම්මට මේ අතරහුව වෙන මුගුරකින් දන්නකින් පහර දෙනවා නම් එයාගේ අතේ තිබිච්ච ජංගම දුරකථනය අතර ගත්ත කියලා. එහෙම නැත්නම් ඒක තමන්ගේ අතරපත් කරගත්ත කියලා. හරි ඛේදවාචකයකනේ මේ ලෝකේ තියෙන්නේ සුමුදු මහත්තයා.
2: ඔව් මම හිතරම සංක දැන් ඒක තමයි අපි අද කතා කරගන්න ඕන වෙලා තියෙන්නේ අපි කොතනද ඉන්නේ කියන එක. ඒ කියන්නේ දැන් ඇත්තටම අපිට දැන් ඉස්සර අපි පුරුදු වෙලා තිබුණ මනුස්ස සංක අපි පුංචි කාලේ මං කියන්නේ අපි ඇදිච්ච කාලේ අපිට තිබුණේ භෞතික දේවල්නේ.
0: ඔව්.
2: අපි භෞතික වස්තුත් එක තමයි අපේ පුංචි කාලේ ගෙවුනේ. එම් එක්කෝ පුරුදු විදිහට කරත්තයක් හදාගෙන පදිනවා. එහෙම නැත්නම් අපි තැදුවා. හැබැයි සමහරට සෙල්ලම් කාර් එකක් හදාගෙන පදිනවා.
0: තරංගලයක්.
2: ඔව් කාර් එකක් වගේ තරංගලයක් යවනවා. ඒ වගේම අපි ඒ කියන්නේ හැම වෙලෙම අපේ අර තිබුණ පුංචි කාලේ නිදහස් වෙලාව අපි පාවිච්චි කරේ භෞතික දේවල් එක්ක. ඒ කියන්නේ මේ ඩිජිටල් අවකාශය කියන තැනට අපි ගියේ නැහැ. අපිට තිබුණෙත් නැහැ. සාමාන්‍යයෙන් මම පුංචි කාලේ නම් අපේ මම කියන්නේ දශක තුනකට විතර කලින් තුනකට තුන හමාරකට විතර කලින් මම හිතන්නේ අපේ ගමේ ටීවී තිබුණෙත් ගෙවල් දෙක තුනක විතර. අපේ ලොකුමාමලක් ගෙදර තිබුණා. අපිත් ඔහෙට තමයි ටීවී එක පොඩ්ඩක් බලන්නේ. ඉතින් එහෙම හුරු වෙලා තිබුණා. ඉතින් හරි සුන්දර ගමේ කාලයක් ඉතින් ඒක අපිට පුංචි කාලේ. ඉතින් ඒ ඒ සියල්ලෙම මං හිතන්නේ දැන් ලංකාවේ ගමයි නගරයයි කියලා ලොකෝ වෙනසක් නැහැ. ගොඩාක් වෙලාවට මේ දරුවෝ ටික ඉන්නේ භෞතික දේවල් වල භෞතික ලෝකෙන් එළියට ගිහිල්ලා මේ ඩිජිටල් ලෝකයක් ඇතුලේ කොටු කරලා තියෙනවා. ඒ උදාහරණයක් විදිහට ගත්තොත් එම අර අපිට වෙලා තියෙන මේ අර අපිට හුරු වෙලා තියෙනවනේ අපි භෞතික ලෝකය කියලා ගත්තොත් පාසල ඊට පස්සේ නිවස ක්‍රීඩා කරන තැන එහෙම නැත්නම් පීනන්න ගිය අපි හිතමු සෙල්ලම් කරන්න නාන්න ගිය ගඟක් කලක් දොලක් වැවක් වගේ තැනක්. ඉතින් එතනින් එහාට මේ ඩිජිටල් ලෝකෙත් ළමයිගේ ජීවිතේ එක කොටසක් වෙලා තියෙනවා. ඉතින් ඒකේ එතනින් ඔබට ගියාම තමයි මේ ස්මාර්ට් ජංගම දුරකථන ඊළඟට එතනින් එහාට ඒක ඇතුළේ තියෙන ප්ලැට්ෆෝම් ටික. උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ මං හිතන්නේ අපි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විදිහට එකතු වෙලා මෙටා සමාගමත් එක්ක දැන් චයිල්ඩ් කන්ට්‍රෝල් එහෙම නැත්නම් ටීන් ඇකවුන්ට්ස් කියන එක අපි හඳුන්වා දෙගෙන යනවා යම් කිසි දෙමාපියන්ගේ පාලනයක් යටතේ සමාජ මාධ්‍ය භාවිතයට. නමුත් අපිට ඒක පුළුවන් වෙන්නේ සමහරට මෙටා ප්ලැට්ෆෝම් එක විතරයි. එතකොට අපි ගත්තොත් WhatsApp, Instagram, Facebook වගේ තැන්වල අපිට යම් කිසි තැනකට එන්න වෙයි. Instagram දැන් තමත් ලංකාවේ Instagram ටීන් ඇකවුන්ට් කියන සංකල්පේ ක්‍රියාත්මකයි. ඉතින් ඒකින්ද එතනින් එහාට හැබැයි අපි ගත්තොත් තව කීයක් තියෙනවද ප්ලැට්ෆෝම් ඊටකට එහෙම නැත්නම් AI ප්ලැට්ෆෝම් අපි කියන්නේ මේ කෘත්‍රිම බුද්ධිය භාවිත කරන ප්ලැට්ෆෝම් ටික ඊළඟට TikTok තියෙනවා YouTube තියෙනවා එතනින් එහාට තියෙන භයානකම තමයි මේ online games. ඉතින් ඔය ටික ඔක්කොම මේ ඒක තියෙනවා. ඉතින් ඊට පස්සේ වෙලා තියෙන්නේ මේ දැන් අපිත් නොදන්න මම මේ එක තැනකදී මම දකින්න ඇත්තටම මාත් එහෙම මැසේජින් ඇප් එකක් දැකලා නැහැ. ඒ කියන්නේ මේවා අර දැන් සාමාන්‍යයෙන් අපි කතා කරොත් Facebook උත් හැදෙන්නේ යම් කිසි කමියුනිටි එකක් අතර කමියුනිකේෂන් වල.
0: ඔව්.
2: ඉතින් මම හිතන්නේ Mark Zuckerberg ඔය ඔතන ප්ලැට්ෆෝම් එකේ යාගේ යුනිවර්සිටි එකේ කමියුනිටි එකට හදපු එක තමයි මේ දැන් ලෝකෙ ප්‍රචලිත වෙච්ච Facebook කියලා ප්ලැට්ෆෝම් එකක් හැදිලා. ඉතින් ඒක මෙතනින් එහාට ගියාම කමියුනිකේෂන් මැසේජින් වලට WhatsApp ප්ලැට්ෆෝම් එකක් හැදිලා තියෙනවා, Messenger එකක් තියෙනවා. ඉතින් ඒක යම් කිසි කියන්නේ ලෝකෙ දැන් අංක එකට ඇවිල්ලා ඉවරයි. නමුත් මේ මීට සමානවම දැන් විවිධ ඉතා භයානක මැසේජින් ඇප් ටිකක් ළමයි අතරට ඇවිල්ලා තියෙනවා. හැබැයි දෙමව්පියෝ දන්නේ නැහැ තමන්ගේ දරුවා තමන්ගේ ෆෝන් එකේම ඒ කියන්නේ ඒ ළමයි කොච්චර advanced කියනවා නම් ඒ ඇප් එක ඉන්ස්ටෝල් කරලා තමන්ගේ කමියුනිටි එහෙම නැත්නම් යාළුවොත් එක්ක chat කරලා එහෙම නැත්නම් මේ ලොකෝ communication එකක් තියලා ආයි ඇප් එක හංගන්නත්
0: දන්නවා.
2: අම්මට තාත්තට හොයාගන්න බැරි වෙන්න ඇප් එක හංගන්නත්
0: දන්නවා.
2: Hide කරන්නත් දන්නවා. ඉතින් එතකොට මේ සාක්ෂරතාවය ගත්තම දෙමව්පියන්ගේ ළමයිගේ ගත්තම දැන් ඒක අනිත් පැත්තට තියෙනවා.
0: අහසට පොළොව
2: වගේ. සාමාන්‍ය ඉතින් සමහර දෙමව්පියෙක් මේ ජංගම දුර ස්මාර්ට් ජංගම දුර කතනයක් ඇත්තටම අරන් තියෙන්නේ සමහරට දෙමාපියන්ගේ අවශ්‍යතාවය නෙමෙයි. ඉතින් අර අපිට විවිධ අවස්ථා වලදී රටේ වෙච්ච ප්‍රශ්නත් එක්ක සමහර වෙලාවට ඩිජිටල් ලෝකේ අවශ්‍ය වෙච්ච වෙලාවල් තියෙනවා. උදාහරණයක් විදිහට කොවිඩ් පැන්ඩමික් කාලය ආවට පස්සේ ඔන්ලයින් ක්ලාසස් පටන් ගත්තා. ඊළඟට ඉතින් පාසල්වලත් බැලුවා, මොකද මේ වෙලාවේ දෙමව්පියන්ට අර අර හැමදාම් ගුරු දෙගුරු රැස්වීම් තියලා ලියුම් යවන එකට එහා දෙමව්පියෝ ටික වට්ස්ඇප් ගෲප් එහෙම නැත්තම් හදාගෙන තමන්ගේ පන්ති ඉන්න ගුරුවරුත් හුරු වුණා, තමන්ගේ පන්ති ඉන්න ළමයිගේ අම්මලා තාත්තලාට කමියුනිකේට් කරන්න වට්ස්ඇප් එහෙම නැත්තම් ওই වගේ කමියුනිකේට් වෙන channel හදාගන්න. ඉතින් ඔය ටික ඔක්කොමත් එක්ක දෙමව්පියන්ට ළමයාගේ වැඩටම හරි ස්මාර්ට් ජංගම දුරකථනයක් ගැනීමේ අවශ්‍යතාවය
1: තිබුණා.
2: හැබැයි එතකොට දෙමව්පියෝ මේක තියන් ඉන්නේ, මේක මේ හදිස්සිය ළමයට ඔන්ලයින් ක්ලාස් එකක් තිබුණොත් ඒකට ලොගින් වෙන්න කියන්න. ඉතින් අන්න ඒ වගේ අවශ්‍යතා අනුව. ඉතින් එකක් මේකේ හොඳ නරක දෙපැත්තක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ස්මාර්ට් ජංගම දුරකථනයක් තිබුණොත් දැන් ඉස්සර අපි දන්නවා අපිට පුරුදු දෙයක් තිබුණා, සමහර ජනප්‍රිය හොඳ අපි හිතමු අධ්‍යාපන වැඩසටහන් තියෙනවා. ඉතින් එතනින් එහාට ගියාම මේ අධ්‍යාපනික වශයෙන් වැදගත් දේවල් එහෙම නැත්නම් අර අපි හිතන ජනප්‍රිය දක්ෂ ගුරුවරයන්ගේ දේශන තියෙනවා. ඉතින් ඔය වගේ මේ සියල්ලටම ඔන්ලයින් තාක්ෂණ හරහා සම්බන්ධ වෙන්න පුළුවන් තමන්ගේ ඇතේ ස්මාර්ට් ජංගම දුරකථනයක් තියෙනවනේ. එතකොට එතන වැරද්දක් නැහැ. හැබැයි මේක අර ඒ මේ අර දෙමව්පියෝ දරුවෝ කරන දේ නොදන්නකම තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඉතින් එතනින් එහාට ගියොත් මත් සංක අපි දැන් ඊට පස්සේ දැන් අපිට කතා කරගන්න තියෙන්නේ මේ ඒ ස්මාර්ට් ජංගම දුරකථන පැත්ත. එතනින් එහාට ගියාම අපිට මේක දැන් ස්මාර්ට් ජංගම දුරකථනෙම නෙමෙයි මම කියන්නේ, මේ සමහර ළමයිට අරන් දීලා තියෙනවා ටැබ්ස් අරන් දීලා තියෙනවා ලැප්ටොප් අරන් දීලා තියෙනවා. ඒ කියන්නේ ඔන්ලයින් ප්‍රවේශ වෙන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. ඉතින් මේ විවිධ ක්‍රම ඇතුලේ තමයි අර අපි අර කියන සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝම් ටිකට යන්නේ. ඉතින් එතකොට දැන් අපිට හුරු වෙලා තියෙන මං හිතන අපි මම නෙමෙයි දැන් මං හිතන නිරෝෂ් ආවා තාරකාව අපි කතා කරා සයිබර් සිකියුරිටි ගැන, ඒ මොනවාද මේ පරිගණක අපරාධ ගැන ওই ටික. ඉතින් දැන් මේකේ මේ ඒ කියන්නේ අර අපි කතා කරන අර උඩින් කතා කරන ඔන්ලයින් සේෆ්ටි එක ඇතුළටම දැන් චයිල්ඩ් සේෆ්ටි කියන එක වෙනම ප්ලැට්ෆෝම් එකක් ඇවිල්ලා තියෙනවා.
0: දැන් මේකෙ මේ මට අපේ ආයතනයේම සහෝදරයෙක් මීට මාස ගානකට කලින් කියනවා, මේ නිවාඩු මාසේ දරුවා ගෙදර ඉන්න නිසා ෆෝන් එක යාගේ අතේ තිබුණා. නිවාඩු මාසේ අවසන් වෙලා ස්ටේට්මන්ට් එකක් එනවා බැංකුවෙන් රුපියල් 80,000ක් විතර මේ ඩිඩක් වෙලා තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ කියලා හොයලා බලපුවාම ගේම්ස් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා, ගේම්ස් වලට ඉන්වෙස්ට් කරලා තියෙනවා, මේ වගේ දේවල් තමයි වෙලා තියෙන්නේ. ආගේ බැංක account එක ෆෝන් එකට කනෙක්ට් කරලා තිබීම ඇතුලේ දරුවෝ ඒවා නිසි විදිහට භාවිත කරලා තියෙන ඉතින් ඔහු කියන්නේ මොකද මේ දරුවා නිසා ගහලා එලවන්නද ඉතින් කියලා දෙන්න පුළුවන් විදිහට කියලා දුර මේ වැඩේ කරන්න එපා කියලා. නමුත් දෙයක් වෙලා අවසන් ඒ නිසා ඔහු දිගින් දිගටම අපිට කිව්වේ පුළුවන් නම් වැඩසටහන් ඇතුලේ මල්ලි මේක පොඩ්ඩක් කියන්න. සමහර වෙලාවට දෙමව්පියෝ දන්නේ නැතුව තමන්ගේ දරුවන්ගේ අතරපත් කරන සමහර වෙලාවට දරුවෝ දන්නේ නැහැ. සුමුද මහත්තයා මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න එහෙම නැත්නම් මේ ගේම් එක ප්ලේ කරන්න යනකොට මේකට ගානක් කැපෙනවා. මේක තාත්තගේ ෆෝන් එකකින් අම්මගේ ෆෝන් එකකින් ඒ ගාන අයින් කළා තමයි මට සෙල්ලම් කරන්න පුළුවන් කියන එක දන්නේ නැහැ සමහර දරුවෝ. දකින්න දකින්න දේවල් ඇප්ස් එහෙම ඩවුන්ලෝඩ් කරන්න යනවා. එහෙම නැත්නම් මේ ඔන්ලයින් ගෙවීම් සහිත දේවල් දන්නේ නැතුව ට්‍රයිල් වර්ෂන් එකක් විදිහට අපි ගන්නවා. දවස් කීපයකට පස්සේ අනිවාර්යෙන් අපි බැංකුවේ තියෙන ගිණුමින් යම්කිසි ගානක් ඉවත් කරගන්නවා. මෙහෙම ප්‍රශ්න කන්දරාවක් තියෙනවා දෙමව්පියෝ මේ ඩිජිටල් ලෝකයේ පිළිබඳව තියෙන අඩු දැනුම. සහර ඔබ කිව්වා වගේ මේ විවිධ අවස්ථාවලදී කොරෝනා වගේ වෙලාවල් වලදී දෙමව්පියෝ කන්න නැති වුණා දරුවන් උගන්වන්න ඕනේ කියන හැඟීමෙන් ෆෝන් එකක් අරගෙන දුන්නා. බොහෝමයක් දෙමව්පියෝ කියන කතාව තමයි සෝඳු මහත්තයා. අපිට මේ ගැන අවබෝධයක් නැහැ නේ මහත්තයා. අපිට අවබෝධයක් නැති අපි දන්නේ නැහැ දරුවගේ අවශ්‍යතාවය වෙනුවෙන් අපි ජංගම දුරකථනයක් අරගෙන දුන්නා. යා සල්ලි නැහැ කියපුවාම අපි ඩේටා කාඩ් එකක් දාලා දුන්නා. ඉතින් දරුවෝ හොඳට ඉගෙන ගන්න සමාර්ධිම අපි හිතන්නේ එහෙමයි. අපේ පුතාට ඕන දෙයක් කරන්න පුළුවන් ෆෝන් එකේ. එයා හැම වෙලේම දන්නවා කියන ඕන වැඩක් එයාට කරන්න පුළුවන්. මේක බොහොම සතුටින් සමරන කාරණයක්. අපි ටිකක් පැහැදිලි කරගමු කුසුමුද මහත්තයා. ඇත්තටම මේ ජංගම දුරකථනයක් භාවිත කරන්න පුළුවන් එක ඩිජිටල් ලෝකයේ ගනුදෙනු කරන්න පුළුවන් වෙන එක තමයි අපි කියන සාක්ෂරතාවය. හැබැයි ওই සාක්ෂරතාවය අපි කොතනින්ද හරියට කන්නණය කරගන්නේ? මේක ප්‍රගමණය සඳහා සහ අවගමණය සඳහා තියෙන පාත් දෙක අපි කොහොමද තෝරගන්නේ? සමහර වෙලාවට දෙමව්පියන්ට තේරෙන්නේ නැහැ. මොකද දෙමව්පියෝ ඉතින් ඉන්නවා මේ දරුවා දැන් මාර විදිහට මේ වැඩේ දන්නවා කියලා. හැබැයි දරුවා කරමින් ඉන්නේ හරි දේද වැරදි දේද කියන කාරණේ අවබෝධ කරගන්න දෙමව්පියන්ට හැකියාවක් නැහැ. මොකද්ද අපිට මේකදී කරන්න පුළුවන්?
2: මං හිතන්නේ මං සංගගේ යාළුවාට උතරන්නේ මටත් ඇවිල්ලා තියෙන මේ වගේ දුරකථන මුදුන් 10ක් 15ක් විතර. මොකද මේක වෙන්නේ දැන් ළමයාට ළමයාගේ සාක්ෂරතාවය හරි. හැබැයි ළමයාට ඒකෙද වෙලා තියෙන්නේ අර අපි කියන දිගපළල ගැඹුර කියන එක තේරෙන්නේ
0: අවබෝධනේ.
2: අවබෝධනේ. ඉතින් මොකද මම කිව්වේ අර ඇප් එකක් හදාගෙන දැන් මොකද අපි දන්න දේවල් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපිට අර හුරු වෙච්ච එකක් තියෙනවා. ඉතින් ජනතාව අතර සාමාන්‍ය හරි අපිට කන්ට්‍රෝල් එකක් තියෙනවා WhatsApp. හැබැයි එතනින් එහාට ගියාම අපි දැන් ගිහිල්ලා බලන්න ළමයිගේ ෆෝන් වල තියෙනවා Discord තියෙනවා Snapchat කියන්නේ ෆොටෝ ගහ ගහ chat කරන apps තියෙන්නේ. ඉතින් මේවා දෙමව්පියෝ දන්නෙත් නැහැ. එහේ මේවා තියෙනවද කියලා. ඉතින් Snapchat කියන එකේ ඊළඟට යන්නේ ළමයා අර අපි කියන මොකද අනිත් පැත්තේ ඉන්න කෙනා සමහර වෙලට අපි අර කියනවා මේ මොකද ඒ ළමයි මේවට අර ඇඩික්ට් වෙනවා. ඉතින් එතනින් එහාට ගියාට පස්සේ තියෙන අර අපි කියන අර අපි එකට කියන ඔන්ලයින් ග්‍රූමින් කියලා. ඒ කියන්නේ තමන්ගේ පාසලේ ළමයෙක් විදිහටම පෙනී සිටිනවා. දැන් ගොඩක් වෙලාවට මේක වෙන්නේ අර පාසලේ ඉන්න පිරිමි ළමයෙක් විදිහටම ප්‍රොෆයිල් එක හදාගෙන අර ළමයාත් කතා කරලා සමහරට නිර්වචා ඡායාරූප හරපවා මේක ඇතුලේ
1: සංසරණය.
0: බොහෝ වෙලාවට ඕක තමයි අවසාන ප්‍රතිඵලය.
2: අවසාන ප්‍රතිඵලය. ඉතින් ඊට පස්සේ ඒක නතර වෙන්නේ කොහෙන්ද කියලා අපිටවත් තේරෙන්නේ නැහැ. ඉතින් දැන් ආයිම අපි අර කතා කරපු දෙයට ආවොත් එම්ම අපිට වෙන්නේ අපි සාමාන්‍යයෙන් ජංගම ස්මාර්ට් ජංගම දුරකථනයක් ගත්තට පස්සේ බොහෝ විට අපිට අර හුරු වෙලා තියෙනවා මේ ජංගම දුරකථනයට අපි හදා ගන්නවා ප්‍රොෆයිල් එක. ඒ කියන්නේ ඒක අපිට ජංගම දුරකථනය Android වෙන්න පුළුවන්, Apple වෙන්න පුළුවන්, මොන පැත්තෙන් මොන මේ platform එක තිබුණත් අපිට ඒකේ ප්‍රොෆයිල් එකක් හදා ගන්න ඕන. ඉතින් ඊට පස්සේ ප්‍රොෆයිල් එක ඇතුලේ ගොඩක් වෙලාවට අපෙන් අහනවා බැංකු ඩීටේල්ස් එක, තමන්ගේ බැංකු කාඩ් පත් ඩීටේල් ටික දාලා තියෙනවා
0: කියලා.
2: මොකද ඒ ප්‍රොෆයිල් එක හදද්දී ඒක අහන්නේ වෙනත් හේතුවකට නෙමෙයි, ඉදිරියේදී මොනවා හරි apps අපිට download කරගන්න ඕන නම් සැරෙන් සැරේට අර බැංකුවේ කාඩ් පත් අංකේ සියල්ල දානවට වැඩිය ඔබ මේකේ කාඩ් පත් data ටික මේක ඇතුලේ දාලා තියන්න. හැබැයි සුරක්ෂිතයි. සුරක්ෂිතයි කියන්නේ මේ බැංකුවේ අපි එතනට දාන කාඩ් පත් ඩීටේල් ටික වෙනත් කෙනෙකුට ගන්න බෑ. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක අනිවාර්යයෙන්ම මේ platform එක ඇතුලේ security එක තියෙනවා. නමුත් ඔවුන් ඒක ඉල්ලන්නේ ඉදිරියේදී ඔබ මොනවා හරි app එකක්, එහෙම නැත්නම් අපි ඔබට අවශ්‍ය මොකක් හරි app එකක්, එහෙම නැත්නම් game එකක් මුලින්ම කිසි දෙයක් මිල මුදල් ලබා දී ගන්න අවශ්‍ය නම් ඉතින් එතකොට ඒක ඔටෝමැටිකලිම මිලදී ගන්න තමයි අපි ඔක දාන්නේ. නමුත් අපි ඒක ඊටාම පරීක්ෂාවෙන් බලන්න ඕන. Taman එහෙම ජංගම දුරකථනය නිකන් භාවිතයට ගන්න නිකන් අපි හිතමු ඇත්තටම මට මේ ෆෝන් එක අරන් ඉන්නේ ওই ඔෆිස් එකේ WhatsApp group ටික එනවා ওই ටික බලන්නයි ළමයා online class එකට join වෙනවා. ওই ටික නම් Tamange අවශ්‍යතාවය. ඒ කියන්නේ ජංගම දුරකථනය හරහා game ගහන්න හරි එහෙම නැතුව මොනවා හරි يعني අර මුදල් ලබා දී ගන්න ඕන apps එහෙම නැත්නම් අපි කියන ඔය සමහර විට විවිධ movies තියෙන ඒ කියන්නේ අපි හිතමු චිත්‍රපටි එහෙම නැත්නම් Netflix ওই වගේ දේවල් වලට Tamange අවශ්‍යතාවයක් නැත්නම් එතකොට මුදල් ලබා දී apps මිලදී ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවශ්‍යතාවයන් නැත්තම් හොඳම දේ තමයි තමන්ගේ බැංකු කාඩ්පත් ඩීටේල් ඒ ප්‍රොෆයිල් එක ඇතුළට දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ මොකද ඒක ස්කිප් කරන්න ස්ටෙප් එකක් තියෙනවා. අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඉතින් ඒකින්ද පළවෙනියට දෙමව්පියෝ එහෙම නැත්තම් වැඩිහිටියෝ විදියට බලන්න ඕන අපි එහෙම බැංකු කාඩ්පත් ඒ ඩීටේල්ස් ටික දානවද කියන එක. ඉතින් ඊට පස්සේ වෙන දේ තමයි අපි ඒ බැංකු කාඩ් පත් වලට අදාළ එහෙම නැත්නම් වලට් අපි කියන ඒ දේවල් ටිකේකට දැම්මොත් එම එතනින් එහාට වෙන දේ තමයි අනිවාර්යෙන්ම මේ තමන් ඒකෙන් ඉදිරියේදී තමන්ගේ අතින්ම වෙන්නත් පුළුවන් සමහර විට මේ අර ඒකත් හරි සූක්ෂම ක්‍රමවේදයක් මතුසංක සූක්ෂම ක්‍රමවේදයක් කියන සමහර වෙලාවට තියෙනවා මේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක ෆිරලා ක්ලීන් කරගන්න මේ ඇප් එක දාගන්න කියලා.
0: ඔව්.
2: ඒ කියන්නේ ඒ වගේ හරි පොප්අප්ස් එනවා. ඒ කියන්නේ අපි වැඩිහිටියෝ විදිහට අපිත් අහුවෙන දේවල්. එහෙම නැත්නම් කියනවා මේ මේකට වෛරස් ගාඩ් එකක් දාගන්න මේක ඇතුළට මේ වෛරස් ෆයිල් ලැබිලා තියෙනවා. මොකද අපි හිතනවා එහෙම දෙයක් ආපු ගමන් මෙන්න මේක තමයි මේ ඩිටෙක්ට් වෙලා තියෙන්නේ කියලා හරි සූක්ෂම විදිහට මේක කිසිම අර ඒකේ සත්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ දැන් ෆෝන් එකේ ස්ටෝරේජ් එක ක්ලීන් කරන්න කියලා ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ නිකන් බොරුවට ඇප් එක ක්ලීන් වෙනවා. ඊට පස්සේ එකපාරම තමන්ගේ දාලා තියෙන බැංකු කාඩ් පතෙන් ලොකු මුදල් ඩොලර් 50ක් එහෙම නැත්නම් ඩොලර් 100ක් එකපාර අඩු වෙනවා. ඊට පස්සේ බැංකුවට ගිහිල්ලා බලද්දි රුපියල් 30000ක් විතර අඩුුනේ මොකද කියලා හොයද්දි තමයි අපි අරක දැනගන්නේ. ඉතින් ඒ වගේම ආයේ සමහර වෙලාවට අපිට පොප්අප්ස් එනවා මේ තමන්ගේ ජංගම දුරකථනයේ වෛරස් එකක් තියෙනවා. මේ වෛරස් එක අයින් කරන්න ඕන නම් මේ ඇප් එක දාගන්න කියලා. එතකොට කරන්න අපි ටක් ගාලා ඒ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. ඇප් එක ඉන්ස්ටෝල් කරපු ගමන් ඒක ලින්ක් වෙනවා තමන්ගේ ප්‍රොෆයිල් එකට. එහෙම නැත්නම් ෆෝන් එක ප්‍රොෆයිල් එකට බැංකු කාඩ් පතට. ඒක හරහා අනිවාර්යෙන්ම ලොකු මුදලක් අඩු වෙනවා. ඉතින් ඒකම තමයි වෙන්නේ මේ ළමයාට. ළමයා මේක ඇතුලේ එයා හුරු වෙච්ච ගේම් එකක් හරි එයා හුරු වෙච්ච මැසේජින් ඇප් එකක් ඇතුලට යනවා. ඉතින් ඒක ඇතුලට ගියාට පස්සේ එයා දන්නේ නැහැ. එයා අර අපි සාමාන්‍යයෙන් ඔය ගේම් ගහන කට්ටිය දන්නවා ස්ටෙප් බයි ස්ටෙප් යනවා. ඒ කියන්නේ ඒකත් ඒ කියන්නේ මේ ගේම් කියන්නේත් ලොකු ඒ කියන්නේ හොඳ ගේම්ස් තියෙනවා. එහෙම නෙමෙයි හොඳ ටෙක්නිකල් තියෙන තමන්ට හොඳ දැනුම ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ මොළේ වෙහෙසවන්න ඕන ගේම් තියෙනවා. නමුත් මේ මේ මේ අර මුදල් ඉපීමම කරගෙන මේ ඇතුළත් කරලා තියෙන ගේම්ස් ගොඩාරියක තියෙන්නේ අර එයාව ඒකට ඇඩික්
1: කරන.
2: ඉතින් ඒ ඇඩික් කිරිල්ල තමයි තියෙන්නේ. මොකද ඒක ඒ විදිහට මේ ඇඩික් කරනවා කියන්නේ එයා එක ස්ටෙප් එකකට ගියාම අනිත් ස්ටෙප් එකට යන්නම් වෙනවා. ඉතින් ඔව් මොකද කරන්නේ ඊළඟ ස්ටෙප් එකට යනවා. අනිත් පැත්තෙන් නොදුනුවත්වම මේ කියන්නේ තමන්ගේ
0: අදාළ
2: මුදල අය කරනවා. ඉතින් ඒක එතකොට අර ෆයිල් එකට දාලා තියෙන කාඩ් එකෙන් තමයි කැපෙන්නේ. ඉතින් ඒක මම මේ ළඟදි ඒත් මගේ හිතවත කියපු කතාවක් මේ කාරේස් එක. ඒ කියන්නේ ඒක කොච්චර සූක්ෂමද කියනවා නම් ඒ කියන්නේ කාරේස් ගේම් එක. ඒ කියන්නේ ඒකේ තමන්ටම අන්තිම තැනදී වින් කරන තැනට මෙනවා. නමුත් ටික දොරක් ගියාම ගේම් එක ඇතුළෙන් පෙන්නනවා දැන් වාහනේ තෙල් ඉවරයි තෙල් ගහන්න ඕන කියලා පම්ප් කරන්න ඕන කියලා. ඉතින් අර ළමයා දැන් එයාට කොහොම හරි දිනන්න අවශ්‍යතාවය මත එයා පම්ප් කරන්න දානවා. පම්ප් කරනවා කියලා කියන්නේ ආයි කාඩ් එකෙන් සල්ලි යන එක වෙන්නේ. ඉතින් ඒ වගේ හරි සූක්ෂම ක්‍රම ඔස්සේ මේ දරුව මේ වැතුලට අරගෙන ඒ කියන්නේ තමන්ගේ මුදල් ටික ගන්නවා. ඉතින් එතනින් එහාට මේක කතා කරොත් මොසංක මේක ඉතින් හරි භයානක දෙයක්. ඒ කියන්නේ මේ ගේමින් පැත්ත ඒ කියන්නේ මේ ඩිවයිස්ින් ඒ කියන්නේ ටැබ් එකක් එහෙම නැත්නම් ස්මාර්ට් ජංගම දුරකථනයක් ලැප්ටොප් එකක් එහෙම නැත්නම් පරිගණකයක් කොමක් හෝ හරහරයි මේ වගේ ප්ලැට්ෆෝම් ඇතුළට ළමයා දෙමව්පියෝ නොදුනුවත්ව යනවා නම් ඒක ඉතාම භයානකයි. ඉතින් ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඉතින් එතනින් එහාට මම හිතන්නේ මේ මැසේජ් ඇප් ගැන දරුවෝ ගැන කතා කරන්න වෙනවා. මොකද ඒක ටිකක් මේ ඉදිරියට අපිට කතා කරගන්න
0: අනිවාර්යෙන් අපි ඒ සම්බන්ධයෙන් කතා කරමු. මෙහි අවධානම දැන් මේ අපි මතු කරන කාරණාවලට තවත් ඌන පූර්ණයන් එකතු කරන්න ඔබට අවස්ථාව තියෙනවා. ඔබ වැඩිහිටියෙක් විදිහට ඔබ දරුවෙක් විදිහට සමහර වෙලාවට ඔබ කාලයක් තිස්සේ ඔන්ලයින් ගේම් වලට ඇබ්බැහි වෙලා ඉපු කෙනෙක් විදිහට සමහර විට ඔබට ඇති අත්දැකීමක් කොහොමද මේවා වටා එකතු වෙන්නේ කොහොමද මෙයින් මිදෙන්නේ අපේ දරුවන් ඇයි මුදව ගන්න බැරි වෙලා තියෙන්නේ මේ ආදී ප්‍රශ්න ගණනාවක් ඔබට ඇති. අද කතාබහ අර මහා පරිමාණ බරපතල ඩිජිටල් ගැන නෙවෙයි අපි එදිනෙදා ජීවිතේ මුහුණ දෙන ප්‍රශ්න කාරණා සම්බන්ධයෙන් දරුවන්ගේ ඩිජිටල් අනාගතය සුරක්ෂිතයිද කියන කාරණේනේ අපි කතා කරන්නේ. ඒ නිසා අපි ඔබට යෝජනා කරන ඔබේ ප්‍රශ්නේ ඔබේ ගැටලුව සුමුද රත්නායක මහත්තයට යොමු කරන්න පුළුවන් 07.03 93.5 93.7 ඔස්සේ වට්ස්ඇප් පණිවිඩයක් අපිට දෙන්න. අපිට තියෙන අනුග්‍රහක දැන්වීම් කිහිපයක් මතක් කරන්න.
1: ඔව් අපි මතක්

0: සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන්, ව්‍යවසායකයන්, ආයතන, නවෝත්පාදකයන් සහ විශ්වවිද්‍යාල මෙයට තෑගීමට ලක් වෙනවා. මෙවර සම්මාන උළෙල ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ සම්මානයට පාත්‍ර කරගන්න පුළුවන් ඔබට. ජාතික AI පුරෝගාමී සම්මාන කාණ්ඩය, කර්මාන්තහ ශ්‍රේෂ්ඨ විශිෂ්ටතා සම්මාන කාණ්ඩය, නවෝත්පාදන හා අනාගත කේන්ද්‍රීය සම්මාන කාණ්ඩය සහ වසරේ AI අන්තර්ගත නිර්මාණකරුවන් AI content creators of the year මේ සම්මාන කාණ්ඩය යටතේ සම්මාන 16ක් ඔබට පිරිනමන ලෑස්ති වෙලා ඉනවා. ඉතින් ලංකාවේ AI පුරෝගාමී නතර ඔබේ නමත් සටහන් කරගන්න ඔබට අවස්ථාව තිබුණා. අපි ආයදුම් කරන විස්තර ඔබට ලබා දුන්නා. අපි බලමු ඉස්සරහට කවුද මේ AI සම්මානුල්ලේ සම්මානිත වෙන්නේ කියලා.
1: එතෙක්ම රනිල්, අපි මතක් කරන්න ඕනේ දැන් මේ මහජන සම්බද ගැන. 800 වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන්න ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයියේ රජකීය මහජන සම්පත් ලොතරැයිය රටේ සංවර්ධනයේ සෞඛ්‍යයට, අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීම වෙනුවෙන් ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වෙන ගමන් 2025 අවුරුද්දේ විතරක් රුපියල් කෝටි ගණනින් ලබා දෙන සුපිරි කෝටිපති වාසනාවන්තින් 12 දෙනෙක්, සුපිරි මෝටර රථ හිමිකරුවෙක්, රුපියල් ලක්ෂ 25 ජයග්‍රාහකින් 300 අධික පිරිසක්, ඒ වගේම රුපියල් 10 ලක්ෂයේ ජයග්‍රාහකින් 5 දෙනෙක්, ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් යතුරුපැදි රන්කාසි වවුචර්පති මේ වාසනාවන්තීන් ඇතුළු රටපුරාම මේ වාසනාවන්තීන් බිහි කරන්න හැකියාව ලැබුණා. 2025 අවුරුද්ද විතරක් රජ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරේ ප්‍රමුඛයාට හැකියාව ලැබෙනවා. මේ වර්ෂයේ මේ වෙනකොට දසවන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරේයෙන් පමණක් බිහි කරන්න ජාතික ලොතරේ මණ්ඩලයට හැකියාව ලැබුණා. රුපියල් 3,04,00,000 සුපිරි ත්‍යාගය මේ වාසනාවන්තයා අනුරාධපුරයේ කේ චන්ද්‍රලතා මහත්මියගේ ටිකට් පත්කොන්නෙන් බිහි කරන්නට හැකියාව ලැබුණේ. ඉතින් සුපුරුදු පරිදි නැවතත් කෝටි 2ක සුපිරි ත්‍යාගයේ තියෙනවා. රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගයේ, ලක්ෂයේ ත්‍යාග සමග අනිකුත් සසු ත්‍යාග ඔබට මහජන සම්පත ලොතරැයියෙන් දිනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ සියල්ලටම ඔබ වැය කරන්න ඕන රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදයේ කැන්දෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ මතක් කිරීමක් උදේ 8යි විනාඩි 30යි.
2: ඇසේ සුද ඇවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ඕටියටේ NLB දනඩි තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය.

0: එක්වනදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක්
1: ලක්හඳ Golden Voice.
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
3: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
4: උදේ 8:32යි.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: David Pierce Motor Company within Rajya Sevaka Operator Bajaj Three Rodarata Saha Motorcycle Sandaha Suvisheshi Varaprasad Saha Dimana DPMC Rajya Pranama Amatanna Binduai Ekai Ekai Hatarai Hatsiyai Hayasiyai
2: Udayatai Vinaditis Hatai
3: Vilava Obavita Gina Avi
4: Bedien Dinavanam A. Aduin Gandhi ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි.
2: හෙට දවසේ දරුවන් සුරක්ෂිතයිද මේ ඩිජිටල් ලෝකයේ ඇතුලේ? මේ පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ සුමුදු රත්නායක මහත්තයා, උපදේශක ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ එතුමාගේ ගෞරවනීය සහභාගීත්වය සහිතයි අද අපි මේ කතා බහ සිදු කරමින් ඉන්නේ. රනිල්, විශේෂ පණිවිඩයක් තියෙනවා ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් වෙතින් මේ මතක් කිරීම කරන්නේ. ඔබේ AI නවෝත්පාදනයේ එහෙමනම් ඉනොවේෂන්ස් වලට ජාතික පිළිගැනීමක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් උදා කරලා දෙනවා. National AI Expo සතියේ සමගාමීව තමයි ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වගේම SLT Mobitel ප්‍රෝග්‍රාමීව සංවිධානය කරන National AI Awards 2026 සම්මාන උළෙල පැවැත්වෙන්නේ. මේ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ AI ශාස්ත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන්, ව්‍යවසායකයන් සහ ආයතන නවෝත්පාදකයන් විශ්වවිද්‍යාල ඇගීමට ලක් කරන, විශේෂයෙන්ම ජාතික AI පුරෝගාමී සම්මාන, කර්මාන්ත හා ශාස්ත්‍රීය විශිෂ්ටතා සම්මාන, නවෝත්පාදනයේ සහ අනාගත කේන්ද්‍රීය සම්මාන, වසරේ AI අන්තර්ගත නිර්මාණකරුවන් සඳහා සම්මාන ප්‍රදානය කිරීමට නියමිතයි. සම්මාන 16කට අධික ප්‍රමාණයක් ඔබට දිනා ගන්න පුළුවන්. තව බොහෝම ටික දවසකින් අපිට පුළුවන් මේ ගැනත් රටට කියන්න කවුද මේ සම්මාන තමන්ගේ අතට ලබා ගන්න කියලා. මේ ශාස්ත්‍රීය දෙවන්තේ නගේ කරන්න, එහෙම නැත්නම් ශාස්ත්‍රීයට කැපකිරීම කළ නිර්මාණකරුවන් නගේ කරන්න තමයි මේ සම්මාන උළෙල සංවිධානය වෙන්නේ.
5: ඒ වගේමයි අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියාදුන් ලොතරැය්‍ය ප්‍රමුඛයා වගේම ලොතරැය්‍ය ලොව රජකිරුළ මහජන සම්පත ලොතරැය්‍ය රටේ සෞඛ්‍යයට, සංවර්ධනයට, අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වාගෙන යාමට රජ ඒකාබද්ධ අරමුදලට සෘජුම දායක වන ගමන් 2025 වර්ෂයේ වමනක් සුපිරි කෝටිපති වාසනාවන්ත 12 දෙනෙක් වගේම සුපිරි මෝටර රථ හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රාහකයන් 300කට අධික පිරිසක් වගේම රුපියල් ලක්ෂ 10 ජයග්‍රාහකයන් 5 දෙනෙක් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක්ද යතුරුපැදි රන්කාසි වවුචර්පත් හිමි වාසනාවන්තින්ද රට පුරා බෙහි කරන්නට ජාතික ලොතරැය්‍ය මණ්ඩලයට පුළුවන් වුණා. ඉතින් 2025 වර්ෂයේ රජ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැය්‍ය ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. මේ වර්ෂයේ මේ වන විට දසවන සුපිරි ත්‍යාගලාභියත් මහජන සම්පත ලොතරැය්‍යෙන් පමණක් බිහි කළා දෙනවා. ඉතින් රුපියල් 3,04,00,000 මු සුපිරි ත්‍යාග හිමි වාසනාවන්තයා අනුරාධපුර ප්‍රදේශයේ කේ චන්ද්‍රලතා මහත්මියගේ ටිකට් පත් ගොන්නෙන් බිහි කරන්නටත් හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් රුපියල් කෝටි 2ක සුපිරි ත්‍යාගය, රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාග ලක්ෂ ත්‍යාග සමගින් සෙසු ත්‍යාගත් ඔබට මහජන සම්පත ලොතරැය්‍ය හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ රුපියල් 40,00,000ක් විතරයි. ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
2: අපි යනවා සුමුදු රත්නායක මහත්තයා පැත්තට. සුමුදු මහත්තයා, දැන් අපි කතා කරන ඕනේ ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගැන. එතකොට ඩිජිටල් වෙන ලෝකයේ ඇතුලේ සෝෂල් මීඩියා වලට ලොකු ඉඩක් ලැබිලා තියෙනවා. දැන් විශ්ව ගම්මාන සංකල්පය, ඉස්සර අපි ගම ගැන කතා කළා, අපේ ගම ඇතුලේ තමයි අපිට ජීවිතය තිබුණේ. ඊට පස්සේ අපි දැන් ජාත්‍යන්තර වශයෙන් විවෘතලා ඉවරයි, ලෝකේ හැම රටක් එක්කම අපි කනෙක්ටඩ්. එතකොට අපිට දැන් යාළුවෝ ඉන්නවා අපි ලංකාවේ ඈත දුෂ්කර ගමක වෙන්න පුළුවන්, මොනරාගල වෙන්න පුළුවන්, කුරුණෑගල වෙන්න පුළුවන්, අනුරාධපුරයේ වෙන්න පුළුවන්. හැබැයි අපිට ලෝකයේ ඕනම රටක ඉන්න කෙනෙක් අපේ මිතුරු ලයිස්තුවට එකතු කරගන්න පුළුවන්, ඔවුන් එක්ක කතා බහ කරන්න පුළුවන්, ඔවුන්ගේ හෝමාරු කරගන්න පුළුවන්. අපි දන්න කියන දේවල් මේ සඳහා ප්ලැට්ෆෝම්ස් ගණනාවක් නිර්මාණය වුණා. මට තියෙන ප්‍රශ්නේ තමයි සෝෂල් මීඩියා කියලා කියන්නේ දරුවන්ගේ පැත්තෙන් ගත්තොත් මේක අවස්ථාවක්ද, එහෙම නැත්නම් ඇත්තටම අවදානමක්ද?
6: ඔමසක් මං හිතන්නේ ඒක මේ සෝෂල් මීඩියා කියන එක ගත්තොත් 100%, එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම නරක දෙයක් නෙමෙයි.
2: ආ,
6: ඒ කියන්නේ මේක ඇතුලේ හොඳ, ඒ කියන්නේ අර අධ්‍යාපනයේ පැත්තේ අවස්ථා තියෙනවා. ඊළඟට හොඳ නිර්මාණකරුවෝ බිහි කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තියෙන්නේ කමියුනිකේෂන්. මට හිතෙන විදිහට සාමාන්‍යයෙන් මේකේ අපි අර කියන කමියුනිකේෂන් කියන්නේ මැසේජින් එකක් වුණත් හොඳ දෙයකට භාවිතා කරන්න පුළුවන්. දැන් ඉස්සර අපි මතකයි අපිට අපේ පුංචි කාලේ කියන්නේ මොකක්ද, පන්ති ගියේ නැත්තම් නෝට් එක ඉල්ලගන්න ඊළඟ දවස ස්කෝල්ට ගිහිල්ලා ඕෆ් පීරියඩ් එකක් නැත්තම් ඉන්ටර්වල් එකේ ළමයා කරන් ලියන්න ඕනේ. ඉතින් අද තාක්ෂණය අනිත්තන්ට ගිහිල්ලා මම කියන හොඳ පැති. එතකොට එදාම හවසට යාළුවාට කතා කරා මට ස්කෝල් ගන්නපු නෝට් ටික එවන්න පුළුවන්ද කියලා. විෂයන් අටේම නෝට් ටික එනවා. ඊළඟ දවස උදේ යද්දි නෝට් ටික ලියාගෙන මට පන්තියට යන්න පුළුවන්. ඉතින් ඕක තමයි මේ හොඳ දේවල්. ඒ කියන්නේ කමියුනිකේෂන් සහ ඉතින් ඒ වගේම දැන් අපිට දැන් මට පුංචි කාලේ පොඩි මතකයක් තිබුණා මේ අපි ඉස්සර මගේ ඒ කියන්නේ මම කරපු දෙයක් මේ ඉස්සර තිබුණා පත්‍ර දෙකක් විදුසරයි විජයයි කියලා. මම හිතන්නේ මම සංකට මතකයි. විදුසර සංගරාව එනකන් අපි කල් බලාගෙන
5: මුතුහර.
6: ඉතින් එතකොට විදුසර වගේ සංගරාව විදුසර පත්‍රයක් මට මතක ඉන්නේ පත්‍රයක්. හැබැයි ඕක ඇතුලේ තමයි ලෝකේ වෙන දේවල් තියෙන්නේ. අලුතෙන් හොයාගන්නේ මොකද්ද? ඒ කියන්නේ දැන් අපි ඔය මට හොඳට මතකයි මට හිතෙන ඒ කාලේ හඳට යවුවා ෆාත් ෆයින්ඩ් යානේ අගහරු ලෝකේ. ඉතින් ඒක එතකොට ගියාම ඒ ඒ විස්තර ටික කියවන්න අපි විදුසර පත්‍රය එනකන්
5: ගම් බලන් ඉන්න. හරියට.
6: ඔව්. ඒක සම්මර මතකයි සතිය බදා දාවේ. ඉතින් අපි එතනට ගිහිල්ලා පත්‍ර කඩේට ගිහිල්ලා සමහරට බදාද උදෙත් ගිහිල්ලා අහනවා පත්‍රය ආවද කියලා. එතකොට කියනවා නෑ හද හවස් වෙද්දී එන්නේ කියන එක කියන. ඉතින් හවස ගිහිල්ලා පළවෙනිදට කරනවා පත්‍රය ගෙනල්ලා ගෙදර ඇවිල්ලා ඇඳුම් ගලවන්නේ නැතුව ඕක කියවන එක. ඉතින් දැන් එතනට යන්න අවශ්‍යතාවයක් නෑ මනුස්සංග. මොකද දැන් ඒක සමහර විට ඒක ලයිව් බලන්නත් පුළුවන්.
5: ඔව්.
6: ඒ තරම් තාක්ෂණයේ දියුණුවයි. ඒ කියන්නේ මේ මේ කියන්නේ සමාජ මාධ්‍ය ඇතුළෙම මේ ලෝකේ තියෙන ලෝක දැනුම ලෝකේ වෙන අලුත් සොයා ගැනීම නව නිපයුම් කොහොමද එතනට යන්නේ. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් මේ සමාජ මාධ්‍ය ඇතුළෙන් අපිට ලබා ගන්න පුළුවන්. හැබැයි ඒක හරි විදියට සමාජ මාධ්‍ය මේව කරගත්තොත්. හැබැයි දැන් අර මේකේ අවදානම තමයි මම කියන්නේ මේ දරුවන්ගේ පැත්ත. දරුවෝ සමාජ මාධ්‍ය භාවිතය තුළට ගියාට පස්සේ සමාජ මාධ්‍ය ඇතුළේ හිටියට පස්සේ හොඳ දේවල් ටික තමයි මම කියපු හොඳ දේ. ඒ කියන්නේ අධ්‍යාපනයේ පැත්තෙන් කරව ගොඩක් දේවල් හදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම හොඳ නිර්මාණාත්මක හැකියාවක් තියෙනවා. ඒක දිනු කර ගන්න පුළුවන් ප්ලැට්ෆෝම් එක ඇතුලේ තියෙනවා. ඉතින් එතකොට ඔය ටික ගියාට පස්සේ අවදානම තමයි අපි කියනවා මේ මූලික වශයෙන්ම කියන්නේ මේ අර දැන් අපි ඉස්සලා කතා කරපු එකම සයිබර් බය. ඒ කියන්නේ මේ අර සමාජ මාධ්‍ය ඇතුලේ ගියාට පස්සේ ඕක ඇතුලේ හදලා තියෙනවා ගේම් තියෙනවා. ඒකට සමාජ මාධ්‍ය කියන්නේ ඇත්තටම මේක ඇතුලේ ලින්ක් එකක් විතරයි තියෙන්නේ. ඒක ඇතුලට ගිහිල්ලා අර වගේ විවිධ මූල්‍ය වංචා වලට අහු වෙන්න තියෙන අවස්ථාව හොඳටම වැඩි. ඊට පස්සේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපිට සමාජ මාධ්‍ය ඇතුලේ ඉන්න කට්ටිය ඔක්කොම හරිද කියන ප්‍රශ්නයක්
5: තියෙනවා.
6: එතකොට දැන් දරුවා සමාජ මාධ්‍ය ඉන්නවා තමන්ගේ හොඳම යාළුවා විදිහට ෆොටෝ එකක් දාගත්ත ප්‍රොෆයිල් එකක් තියෙනවා. එතකොට ඒක fake account එකක් නැත්නම් impression කියලා කියනවා. ඉතින් එතකොට ඒක ඇතුලේ සමහරට අර ළමයාත් එක්ක ගොඩාක් වෙලා chat එකේ යනවා.
5: හ්ම්.
6: අපි හිතමු දැන් අපිට ඉස්සර සාමාන්‍යයෙන් ඉතින් තරහ නව තරුණියට පත් වෙනකොට ළමයි අතරේ අපිට එහෙම හුරු දේවල් තියෙනවනේ.
5: ඔව්.
6: සමහර විට වෙන්නේ ඉතින් දැන් අර අර පිරිමි ළමෙක් ගෑනු ළමෙක් එක්ක නිකන් ගෑනු ළමෙක් එක්ක කතා කරන්නේ ඒ තරුණ නව යෝන් වියට පාතබනකොට වෙන දේවල්. ඉතින් එතකොට ඒකෙදි අපි හිතනවා සමහර විට ගෑනු ළමයාගේ ෆොටෝ එකේ තියෙන ප්‍රොෆයිල් එකක් තියෙනවා. අර පිරිමි ළමයා අර අර අර අර අපිට ස්කෝලේදී නිකන් මතක දෙයක් තියෙනවනේ. මේ අලුත් දේවල් නෙමෙයිනේ. සමහරට අර අපි ඒ ගෑනු ළමයට ට්‍රයි ක්‍රෂ් කියලා තියෙනවා. හැබැයි ඔක කියා ගන්න බෑ. ඉතින් ඒකට තමයි මේ ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය ඇතුළෙන් ඕක දැන් ওই ප්‍රකාශනය කරන්න හදනවා. ඒ කියන්නේ අර අර
2: මම මොනර කියන්නේ ගිහිල්ලා ගුටි කාලා බැනුම් අහනට වඩා හොඳයි ගෙදර ගිහිල්ලා මේ අර chat එකේ දාලා බලනවා. මම ඔයාලට කියමු
6: ඉස්සෙල්ලා good morning එකක් ගහලා බලනවා ඉස්සෙල්ලා වැඩද කියලා. ඉතින් ඕක අර ඉස්සර අපි මොනර අහනවා නැත්නම් තව කෙනෙක් තරව කරුවෙක් කරා යවනවා ලියුමක් දීලා යවනවා. ඉතින් ඔය ඔක්කොම අර ඒ කියන්නේ අර නව යෝන්ුයත් එක්ක නව තරුණ යෝන්ුයත් එක්ක අර ඇති වෙන හැඟීම් ටික ඉස්සර ගියේ ප්‍රකාශ වෙච්ච ක්‍රමේ නෙවෙයි දැන් තියෙන්නේ. ඉතින් එතකොට හැබැයි අපි දන්නේ අර ගෑල් ළමයාගේ ෆොටෝ එක දාගෙන ඉන්නේ ගෑල් ළමයාමද කියලා. ඒ පිරිමි ළමයාමද කියලා. ඉතින් එතකොට ඕක ඇතුලේ fake account එකක් හැදිලා අපි නොදන්න ගානට මේක ගොඩාක් දුරදිග යනවා. දුරදිග ගිහිල්ලා කතා කරලා සමහර විට අර අර අර මේ ගෑනු ළමයාගේ ෆොටෝස් ටික වෙනින් මොකක් හරි තැනකින් ගත්ත ටිකක් අරගෙන වෙන්න පුළුවන් මේ fake profile එක හැදිලා තියෙනවා. ඉතින් සමහර විට ඉල්ලීම මත මේ ඒ කියන්නේ තමන්ගේ මේ කියන්නේ නිර්වචා ඡායාරූපේ ඉඳලා මේක ඇතුළට යන්න පුළුවන්. ඉතින් හැබැයි ඇත්තටම මේ හරි කෙනත් එක්ක නෙමෙයි මේ fake profile එක. ඉතින් එතකොට දැන් ඕක වෙන්න සමහර වෙලාවට ඉතින් අර මේ අපි අර කියන විදිහට මේ පාසලේදී එහෙම නැත්තම් පන්තියේදී දෙන්නත් එක කතා කරන්න එන්නේ මූණට මූණ බලන්න එන්නේ රෑලි වෙනකන් චැට් කරනවා. ඉතින් ඒ වුණත් මේක තේරුමක් නෑ. දැන් ඇත්තටම සමහර වෙලාවට අනිත් පැත්තේ කෙනා ෆේක් එකක් වෙන්න පුළුවන්. මොකද තමන්ගේ මේවා ටික ගෙන්න ගන්න. ඊළඟට ඉතින් ඒකේ අනිත් කැලේ තමයි ඊළඟ ස්ටෙප් එක තමයි අර කියන මේ sexual explanation. ඒ කියන්නේ තමන්ගේ අර නිර්වාද දේවලුත් මේ තමන් ෂෙයා වෙනවා සමාජ මාධ්‍ය වල තියෙන platform ඇතුළ. ඉතින් ඕක ඊට පස්සේ තියෙන එක. ඊළඟට අර අපි එකට කියනවා මේ අර harmful content කියලා කියනවා. ඒ කියන්නේ අර සමහර විට ඕක ඇතුළෙම දැන් අපි සමාජ මාධ්‍ය කියලා ගත්තොත් මතු සංග මේක ලොකු පරිසරයක් ඇතුළට යනවා. ඉතින් මං හිතන්නේ අපේ ළමයි නෙමෙයි මං හිතන්නේ දැන් එතනින් එහාට ගිහිල්ලා අපිට තිබුණා අපිට මං හිතන්නේ ලංකාවෙත් ඒ වගේ සිද්ධි තුන හතරක් තුනවා. මේවා සූසයිඩ් කරගන්න තැනට යනකම් යනවා. ඒ කියන්නේ සිවිදී නසා ගන්න තැනට යනකම් යනවා. මේක ඇතුලේ ඇලිලා හිටපු මිති. ඒ වගේ කන්ටෙන්ට් පෙන්නනවා. ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අර අපි කියපු සමාජ මාධ්‍ය ෆේක් account වලට අමතරව ඒක නේද අර අපි කිව්වා වගේ මේ ඒක ඇතුලේ අර ඇත්ත අපි අර කියනවනේ ඇත්ත ප්‍රොෆයිල් එක කියන සමහරට මේ ඒක අධ්‍යාපනයේ පැත්තෙන් වෙන්නත් පුළුවන්. මොකක් හරි education program ටිකක් tutorial ටිකක් තියෙනවා. හැබැයි ඒක phishing එකක්. ඒ කියන්නේ ඇත්තට මේක fake එකක්. ඒ කියන්නේ හරියක නෙමෙයි. අපි හරි නමින් search කරාම සමහරට අකුරක් වැරදියට දාලා. ඉතින් ඒ කියන්නේ ඕක ඔය දැන් මම හිතන අපි phishing scam ගැන වෙනම කතා කරා. ඊට සමානම විදිහට ඕක සමාජ මාධ්‍ය ඇතුළේ ගෙනල්ලා මේවකට හොඳම උදාහරණ තමයි ළමයි මේකට ගන්න පුළුවන් එකම දේ තමයි දැන් සාමාන්‍යයෙන් මේ මොන් හරි සූක්ෂම ළමයන්ගේ මනස කියවනවා. සමහරට ළමයිට ලස්සන ඇඳුම් පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම ස්කෑම්. එහෙම නැත්නම් අපිට ඒ ළමයට අලුත් ඔය ස්මාර්ට් ජංගම දුරකථන එහෙම නැත්නම් ළමයි ආස දේවල් තියෙනවනේ. කැමරි ගේම් ඒ කියන්නේ මොන හරි ගේම් යුනිට්.
2: යාපෝට්ස් වෙන්න පුළුවන්. දැන් අර ගේම්ස් ප්ලේ කරන දරුවන්ගේ මේ හිතන්නෙම නැති ව්‍යාපාරයක්. මම දැක්ක මගේ අලුවෙක්ගේ දරුවෙක් ළඟ තියෙනවා. අර ඒගොල්ලෝ මේ ඇඟිල්ලට දාන්න පුඩි මේස් එකක් නිර්මාණය කළේ. එක මේස් එකක් මගේ දැන් රුපියල් 350 400කට වගේ අලෙ වෙනවා ඔන්ලයින් එකේ.
6: ඔව්. ඉතින් අන්න ඒ වගේ ළමයි කැමති දේවල්. එහෙම නැත්නම් ජෝයිස්ටික්. ඔය ගේම් වලට ගන්න. ඉතින් ඔය ටික ස්කෑම් වෙබ්සයිට් තරහා නිකන් මිලදී ගන්න පුළුවන් විදිහට පෙන්වන. නමුත් ඇත්තට මේක ෆේක් එකක්. ඊට පස්සේ කරන්න ඕන් ඕගේ බැංකු ඩීටේල්ස් ආයි සියල්ල ගන්නවා. ඉතින් ඊට පස්සේ මුදල් ටික සම්පූර්ණ ගන්න එක. ඉතින් ඒක ළමයිට විතරක් පොදු දෙයක් නෙමෙයි. දැන් හොඳම දේ තමයි දැන් මේ මීට කලින් මං හිතන්නේ අපි කතා කරපු කතාවක් නැවතත් මං කියන්නම්. මොකද මේ සමාජ මාධ්‍ය තුළම එක පාර කට්ටියට පොපක් වෙන්න ගත්තා ශ්‍රී ලංකන් ගුවන් සේවයට මොකක් හරි වසුරක් ගාණක් පිරිච්ච එක නිමිත්තෙන් 150ක් අඩුවෙන් ටිකට් ගන්න පුළුවන් කියලා ගුවන් ටිකට්. ඉතින් ගොඩක් කාලවට මේ වැඩිහිටි පිරිස දරුවෝ නෙමේ වැඩිහිටි පිරිස කරව අම්මෝ මේක හොඳම චාන්ස් එක ටග් ගාලා ලින්ක් එක ක්ලික් කරා අවශ්‍ය තමන්ගේ තොරතුරු ටික එකට ලබා දුන්නා. ඊට පස්සේ ඇප් එකක් කියලා ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඇත්තට මේක ඩවුන්ලෝඩ් වෙන ශ්‍රී ලංකන් ඇප් එක නෙමෙයි තමන්ගේ බැංකුවේ තියෙන ඇප් එක තමයි වෙනස් වෙලා ශ්‍රී ලංකන් ලෝගෝත් එක්ක ආවේ. ඊට පස්සේ මොකද කරේ ඕන් එකට ඇක්සස් ගත්තා. එහෙම නැත්නම් ප්‍රවේශ වුණා තමන්ගේ ජංගම බැංකු කරන පද්ධතිය ඇතුළට. ඒක හරහා තමන්ගේ ගිණුමේ තිබෙන සියලුම මුදල් ටික වෙනත් තැන් වලට ට්‍රාන්ස්ෆර් කරගත්තා. ඕක තමයි පැහැදිලිවම උනේ. මම ඉඳන් ලංකාවේ බොහෝ පිරිසක් 400ක් 500කට හැ පිරිසක් දැනුවත් කර තිබියදීත් මේක ඇතුළට ගිහිල්ලා සමහර මම හිතන්නේ පිරිස් හිටියා මිලියන 3-4 තමන්ගේ account එකේ මුළු ශේෂතම නැති වෙච්ච පිරිස් හිටියා. ඉතින් ඒක මම හිතන්නේ මේ ළමයිට පොදු දෙයක් නේ, වැඩිහිටියන්ටත් වෙන දෙයක්.
2: ළමයිද වැඩිහිටියොද කියලා නෑ, මේ ඩිජිටල් සාක්ෂරතාවයේ අත්‍යවශ්‍යම නැති වුණොත් අපි කරන එක මේ ටච් කිරීමක් ඇතුලේ අපි ස්ක්‍රීන් එකට දෙන එක ටච් එකක් එක ෆින්ගර් ප්‍රින්ට් එකක් ඇති ඔබේ සමස්ත විනාශ වෙලා යන්නේ. ඒ නිසා මේ පිළිබඳ සබුද්ධික කියවීමක් අවශ්‍යයි කියන තැන අපි ඉන්නවා. ඒ නිසා තමයි අපි මේ මාතෘකාව ඔස්සේ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රවීණ පරිගණක ඉංජිනේරු සුමුදු රත්නායක මහත්මයා සමග කතා කරමින් ඉන්නේ. ඔබ AI නවෝත්පාදනයට ජාතික පිළිගැනීමක් ලබා ගන්න කැමැත්තෙන් හිටියනම් National AI Expo සතියට සමගාමීව ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT Mobitel පුරෝගාමීව සංවිධානය කරන National AI Awards 2026 සම්මාන උළෙලදී ශ්‍රී ලංකාවේ AI ශ්‍රේෂ්ඨ සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන්, ව්‍යවසායකීන්, ආයතන නවෝත්පාදකයන් සහ විශ්වවිද්‍යාල ඇගේමඩ ලක් කරන්න සියල්ල සූදානම්. මෙවර සම්මාන ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ පිරිනැමෙනවා. ඒ අර්ථයේ සම්මාන දාසයක් පිරිනැමීමට නිමිතයි ජාතිකයේයි පුරෝගාමී සම්මාන, කර්මාන්ත හා ශ්‍රේෂ්ඨ විශිෂ්ටතා සම්මාන, නවෝත්පාදන හා අනාගත කේන්ද්‍රීය සම්මාන වගේම වසරේ AI අන්තර්ගත නිර්මාණ කරුවන් සඳහා වෙන සම්මාන. ඉතින් ශ්‍රී ලංකාවේ AI පුරෝගාමින් අතර ඔබේ නම සටහන් කරගන්න ලැබෙන අවස්ථාව ඉතාම වටිනවා. ඒ පිළිබඳ තොරතුරු අපි ඉදිරියටත් ඔබට මතක් කරන්න. සුමුදු මහත්තයා, දැන් ඔබ කතා කරමින් හිටපු කාරණාවේ ටිකක් ඉස්සරහට ගියොත් දැන් සති දෙක තුනකට කලින් අපිට එනවා එකපාර මැසේජ් එකක්. ඔයා ලංකාවේ රථවාහන නීතිය උල්ලංඝනය කරලා තියෙනවා. හරි. එතකොට ට්‍රැෆික් ඇලර්ට් එකක් විදිහට ඉන්න ඔයාට අදාළ දඩ මුදලක් ගෙවන්න තියෙනවා කියන මැසේජ් එකක් දිගින් දිගටම අපි දැක්කා බොහෝ දිනාගේ ජංගම දුරකථන වලට SMS එකක් විදිහට එනවා. ඇත්තටම ලංකාව ඒ තත්ත්වයට දියුණු වෙලා පොලිසියෙන් දැන් එහෙම අපි වරදක් කළොත් එහෙම SMS ඇලර්ට් එකක් එනවද? එහෙම නැත්නම් මේකත් මොකක් කරේ ස්කෑම් එකක හොඩුවාවක්ද? මේ ගැන පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරමු. මොකද බොහෝ දිනක් අහලා තිබුණා මේ සම්බන්ධයෙන්. මේ සයිබර්ජෙන් අපි කරන නිසා අපෙන් පෞද්ගලිකව විමසන ප්‍රශ්න මේ.
6: මම ඉතනේ පද්ධතිය ගැන කතා කරොත් දැනට එහෙම ක්‍රමවේදයක් නැහැ. නමුත් මම ඉතනේ කොළඹ නගරයේ ඇතුලේ ශ්‍රී ලංකා රථවාහන පොලිසිය කොළඹ නගරයේ රථවාහන පොලිසිය ඇතුලේ කැමරා මගින් යම් කිසි වැරදි ප්‍රමාණයක් නිරීක්ෂණය කරනවා. නමුත් ඔවුන් ඒක කිසි විටකවත් ඔවුන්ගේ මොකද ඒක කිසි විටක SMS පණිවිඩයක් හරහා දැනුම් දීමේ හැකියාවක් නැහැ. මොකද දැනට මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තියෙන පද්ධතිය සියල්ල ඇතුලේ තමන්ට SMS පණිවිඩයක් කරහා තමන්ට රථවාහන වැරද්දක් ගැන දැනුවත් කිරීම නැහැ. නමුත් එවැනි පද්ධතියක් දැන්ට නිර්මාණය වෙමින් පවතිනවා. ගොඩක් වෙලාවට ඒක ලැබෙන වසර මුල වෙද්දී ජනතාවට ලැබේ. එතකොට හරි නිවැරදි විදිහටම ජනතාව ඒක දැනුවත් කළේ පද්ධතිය එකතු වෙනවා කියන මේ කතා ගැන ඩිමෙරිට් සිස්ටම් එක ගැන. ඉතින් අපි එතනට යන්න නැතුව මේ සිද්ධිය වෙච්ච විදිහයි මම මේ සිද්ධිය කොහොමද වුන් මේ සූක්ෂම මෙතනට අරන් ආවේ කියන එක විනාඩි 2ක් අරගෙන මම පැහැදිලි කරන්නම්. මම හිතන්නේ වුන් මේකට සම්බන්ධ කර වුන් මේක කරේ ඒ කියන්නේ මේ මේ පිරිස එහෙම නැත්තම් මේ සයිබර් මේ ස්කෑම් වලට අහු කරගන්න මේක මෙහෙවන පිරිස හරි සූක්ෂමයි මම හිතන්නේ. වුන් කරේ මුලදී මම හිතන්නේ ඔබට මතක නම් දැන් මම හිතන්නේ ගිය වසරේ මේ එකපාරම මේ රටේ මේ පෙට්‍රල් හිඟයක් ආවා. මැද පෙරදිග ඇති වෙච්ච ප්‍රශ්නයත් එක්ක පෙට්‍රල් හිඟයත් එක්ක නැවත QR පද්ධතිය සක්‍රිය වුණා. ඒ සක්‍රිය කිරීමේදී බොහෝ පිරිසක් ගාව තමන්ගේ QR එක තිබුණේ. ඉතින් ඕක අපි නිවරදිව දැනුවත් කරලා තියෙද්දි සමාජ මාධ්‍ය ඇතුලේ QR එක පහසුවෙන්ම ලබා ගන්න කියලා link share වුණා. WhatsApp group වල දැම්මයි කට්ටිය සමාජ මාධ්‍ය ඇතුලේ පෙන්නවා. ඉතින් එතකොට ඕක දැක්ක ගමන් කට්ටිය මොකද කරේ? ඒ ලින්ක් එකට ගිහිල්ලා තමන්ගේ වාහන අංකයයි තමන්ගේ ජංගම දුරකථන අංකයයි ඉතුරු තොරතුරු ඔක්කොම ලබා දුන්නා. ඉතින් අපි විවිධ මම හිතන්නේ මම්ම වෙනම මාධ්‍යයට ඇවිල්ලා කිව්වා මේ ෆේක් වෙබ්සයිට් ගොඩාක් තියෙනවා මේවට අහු වෙන්න එපා මේවට තොරතුරු දාන්න එපා කියන එක. නමුත් ඒක ජනතාව අර මෙහෙමනේ දැන් ඉතින් අර අලුත් දෙයක් ආපු ගමන් හරි කලබල වෙන පිටසක් තියෙන්නේ. තමන් මේ තමන්ගේ දත්ත එකතු කරන්නේ මොන වෙබ්සයිට් එකටද කියන ඔෆිෂියල් වෙබ්සයිට් එක මොකද්ද කියන එකවත් බලන්න නැතුව QR එක ගන්න තියෙන හදිස්සියට මොකද ඊට පස්සේ හිතුවේ මොකද තෙල් පොලිමක් එතකොට පොඩ පොඩ සැකසීමෙන් පැවතුනවා මට තෙල් ටික ගන්න බැරි වෙයි කියලා. මොකද අපේ රටේ අර මිනිස්සු හරි කලබල වෙන පිරිසක්. ඒ කියන්නේ අර නිකම් අරහේ මැද පෙරදිග යුද්ධයක්දී මෙහෙ තෙල් පෝලිං හැදෙනවනේ. මොකද ඒ තෙල් ටික ගත්ත කියලා මොකද ඒ යුද්ධය ඇතිවෙච්ච විදිහටම අපිට තේරෙනවා මේ යුද්ධය තව මාස දෙක තුනක් යනවා කියලා. ඉතින් අර වාහනේ තෙල් ෆුල් ටැංක් කරගත්ත කියලා මාස තුනක් ඉන්නද? නමුත් අපේ පිරිස එහෙම පිරිසක්නේ. ඉතින් ඒ අනවශ්‍ය කලබලෙන් ඔවුන් ප්‍රයෝජන ගත්තා. ඔවුන් මොකද්ද කරේ? මොකද්ද මේ තමන්ගේ තොරතුරු ටික දුන්නා. හැබැයි මේ තොරතුරු ඔවුන් ඉතාම සූක්ෂම තියන් හිටියා ටික කාලයක් කියන්නේ මාස 6ක් 7ක් ඒ දේ අමතක වෙනකන් තියන් ඉඳලා දැන් ඔවුන් ගාව තියෙන වාහන අංකයක් තියෙනවා තම ජංගම දුරකථනයක්. දැන් ඒකට SMS පණිවිඩයක් යවනවා. හරි, තමන්ට ලැබෙන SMS පණිවිඩය තමන්ගේ වාහන අංකෙත් තියෙනවා.
2: තමන්ගේ
6: නමත් තියෙනවා. ඊට පස්සේ ඒකට ලින්ක් එකක් එවනවා. ඒ ලින්ක් එක ඇතුලේ තියෙනවා රජයේ රථවාහන ගෙවන්න, එහෙම නැත්නම් රථවාහන වැරදි ගෙවන්න හදලා තියෙන ගෞපේ ප්ලැට්ෆෝම් එක. දැනට ගෞපේ ප්ලැට්ෆෝම් එක වැඩ කරන්නේ බැංකු පද්ධතිය හරහා විතරයි. ඒ කියන්නේ බැංකුවක ඇප් එකක් හරහා විතරයි. නමුත් මොවුන් අර ගෞපේ කියන ලෝගෝ එක දාගත්ත පේක් වෙබ්සයිට් එකක් අරගෙන ඒක හරහා මුදල් එකතු කරන්න තමන්ගේ කාඩ් පඩ් ඩීටේල් සහ සියල්ල දාන්න පුළුවන් වෙන ලින්ක් එකකුත් එවනවා මෙන්න මෙතනින් රෝමේ දඩේ කියලා දාන්න කියලා. ඉතින් හිතනවා මම මේ පාරේ යද්දී එහෙනම් මොකක් කර වෙලා කැමරාවකට අහු වෙන්නද ඉරක් කැපෙන්නද කියලා බොහෝ පිරිසක් මේකට ගෙවලා තියෙනවා. ඒක මම හිතන්නේ පොලිසිය දැනුවත් කරා, මම හිතන්නේ රතමහන පොලිසිය බාර නියෝජ්‍ය පොලිස් පතුමා දැනුවත් කරා, මේක අපි වෙනම ගෞපේ පැත්තෙන් දැනුවත් කරා, ඊළඟට ශ්‍රී ලංකා පරිගණක හදිසි සංසදයේ හිමිනත එස්එල් සර්ට් ආයතනයෙන් දැනුවත් කරා. නමුත් මේකෙත් බොහෝ පිරිසක් ගෙවලා තියෙනවා. ඉතින් ඒකෙහිඳ කිසිම විටක රතවාහන වැරද්දක් තමන්ගේ ජංගම දුරකථනයට SMS පණිවිඩයකින් ලැබෙන්නේ නැහැ. පැහැදිලිවම කියන්න ඕනේ. ඉතින් ඒකෙහිඳ SMS පණිවිඩයකින් ලැබෙනවා නම් තමන්ට එහෙම රතවාහන දඩයක් ගෙවන්න කියලා ඒක අනිවාර්යයෙන්ම තමන් මූල්‍ය වංචාවකට හසු කරගන්න වෙන එකක්. ඒකෙන්ද කිසිම විටක තමන්ට රතවාහන වැරදි පිළිබඳව එහෙම නැත්තම් මේ පාරේ මොකක් හරි කරපු වැරද්දකට SMS පණිවිඩයකින් ඒ වැරද්ද පිළිබඳව දැනුවත් කිරීමක් හෝ එහෙම ඔන්ලයින් ඒ දඩේ ගෙවන්න, ඒ කියන්නේ ගෞපේ පද්ධතිය බැංකු පද්ධතිය හරහා ගෙවන්න ඇරෙන්න වෙනත් පද්ධතියක් නැහැ.
2: ස්කෑම් එකක් වුණත් ඒක හොඳ කන්සෙප්ට් එකක් රටකට. එහෙම වෙනවා දකින්නනේ අපිත් ආසාවෙන් හිටියේ මේ පරිවර්තනය කරන්න. ජනාධිපතිතුමාට රටේ ජනතාව බලය ලබා දුන්නේ පාර අද්දර ඉඳලා පොලිසිය මාතුරු අත දාලා පාරේදී අත යටින් යන දොරවක් කරන්නේ ඒ මුකුත් නැතුව අපි ගෙදර යනවා. අපි හන තියෙනවා යුරෝපීය රටවල මෙහෙමයි වෙන්නේ, ගෙදරට දඩකොලි හම්බෙනවා. ඒක හොඳ සිස්ටම් එකක්. හැබැයි මේ ගත වෙන තප්පරේ ඔය කියන කතන්දර මුකුත් නැහැ. දැන් ඩිමෙරිට් සිස්ටම් එක සුමුදු මහත්තයලා හදමින් ඉන්නවා. මේක ස්කෑම් එකක්. මේකට අහු වෙන්න එපා. ඒ ලින්ක් වලට යන්න එපා. මේ කාරණේත් අපි දැනුවත් කළේ වැඩිහිටියෝ දරුවෝ මේ හැමෝම යම් සාක්ෂරතාවයකින් හෙබි වීම ඇතුළේ තමයි මේ ආරක්ෂිත බව ලැබෙන්නේ කියලා අපි විශ්වාස කරන නිසා රනිල් අපි විරාමයක් ගන්න ඕනේ.
5: ඔව්, අපි විරාමයට යන්න කලින් මතක් කරන්න ඕනේ National AI Expo සතියට සමගාමීව ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT Mobitel පුරෝගාමීව සංවිධානය කරන National AI Awards 2026 සම්මාන උළෙලේදී ලංකාවේ AI ශ්‍රේෂ්ඨයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන්, ව්‍යවසායකයන්, ඒ වගේම නවෝත්පාදකයන් සහ විශ්වවිද්‍යාල ඇගීමට ලක් වෙනවා. ජාතික AI පුරෝගාමී සම්මාන කාණ්ඩය තමයි මේ කාණ්ඩ හතරෙන් එකක්. එහි තියෙනවා AI විශිෂ්ටතා සම්මානය, AI නායකත්ව විශිෂ්ටතා සම්මානය, AI බලපෑම් විශිෂ්ටතා සම්මානය සහ AI අපනයන විශිෂ්ටතා සම්මානය. මේ වගේ ලයිස්තුවේ ගොඩක් තියෙනවා සම්මාන කාණ්ඩ. ඒ ගැන අපි දැනුවත් කරනවා. ඉතින් ලංකාවේ AI පුරෝගාමීන් අතර ඔබේ නමත් සටහන් කරගන්න පුළුවන් ලංකාවේ පළවෙනි සම්මාන උළෙල. මේ සම්මාන උළෙලේදී ඔබගේ අයදුම් පත්‍ර ඔබ නිකුත් කරා නම්, ඔබ පෙරෙව්වා නම් ඔබට අවස්ථාව ඉස්සරහට දිනා ගන්න පුළුවන්. උදේ 8යි විනාඩි 57යි දැන් වෙලාව.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: මේ TVS Sport 110 petrol heater එක ගැව්වාම යනවා
8: ඉවරයි. TVS Sport 110 petrol heater එකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: 99.5 91.7 Lakhanda Radio ITN Sabha Sri Lanka Handa
1: Velava Peravaruna Vayai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්ෂණ ප්‍රවෘත්ති සමගින් මම ගයන් දුෂ්යන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: නැගෙනහිර පළාතේ සහ තවත් දිස්ත්‍රික් හතක අද දිවාකාලයේදී උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමකට ඉහළ යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. පොළොන්නරුව, යාපනයේ කෙලිනොච්චිය, මුලිතිව්, වවුනියාව, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික් මෙන්ම නැගෙනහිර පළාතද ඊට ඇතුළත්. එම උණුසුම් තත්ත්වය මිනිසිරුරට දැනෙන මට්ටමේ අවධානය යොමු කළ යුතු තත්ත්වයකයි පවතින්නේ. මේ දිනවල ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට ඍජුව ඉහළින් සූර්යා ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මෙම තත්ත්වය ලබන මස 7 වෙනිදා දක්වා දැකගත හැකි. ඒ හේතුවෙන් අද දහවල් 12:11ට පල්ල වරායන් කණ්ඩු, අක්රායන් කොළම්, අරේවියල් නගර්, පුදුකුඩු ඉරිප්පු සහ අන්තපුරම් යන ප්‍රදේශවලට හිරු මුදුන් වෙනවා. මෙතර බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්වල අද විටින් විට වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: නේපාලයට බලපෑ හදිස්සි ගංවතුරු සහ නායාම් හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 579ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 2000කට ආසන්න පිරිසක් තවමත් අතුරුදන් බවයි නේපාල ආපදා සහන ඒජන්සිය සඳහන් කළේ. නේපාලයට ආසන්න ටිබෙට් දේශයේද ගංවතුරු සහ නායාම් හේතුවෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 554ක්. නේපාලයේ සහ ටිබෙටේ අතුරුදන් වූවන් සොයා සහන කණ්ඩායම් ප්‍රදේශ රැසක මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරනවා. සහන මෙහෙයුම්වලට රටවල් ගණනාවක කණ්ඩායම්ද එක්ව සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ ළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 10ට
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඇතියක ලක්හඩ.
1: විනාඩි හතයි ඩිජිටල් ආර්ථිකයට අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රවීණ පරිගණක ඉංජිනේරු සොමුදු රත්නායක මහත්තයත් එක්ක අපි කතා කරමින් ඉන්නේ ඩිජිටල් ලෝකයේ දරුවන් අනාගතයේ සුරක්ෂිතයිද කියන කාරණේ සම්බන්ධයෙන්.
2: ඔව් මදුෂංක, අපි මතක් කරමු නැෂනල් AI එක්ස්පෝ සතියේ සමගාමීව පවත්වන ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ SLT මොබිටෙල් පුරෝගාමීව සංවිධානය කරන නැෂනල් AI අවෝඩ්ස් 2026 සම්මාන උළෙල ගැන ශ්‍රේෂ්ඨ සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන්, ව්‍යවසායකයන්, ඒ වගේම නවෝත්පාදකයන්, විශ්වවිද්‍යාල ආයතන මේ සියල්ල ලැබීමට ලක් වෙනවා. ඉතින් මෙහි කර්මාන්ත හා ශ්‍රේෂ්ඨ විශිෂ්ටතා සම්මාන කාණ්ඩයේ යටතේ කෘෂි කර්මාන්තය සඳහා වන හොඳම AI විසඳුම, බැංකු මූල්‍ය හා රක්ෂණ ශ්‍රේෂ්ඨය සඳහා හොඳම AI විසඳුම, සෞඛ්‍ය හා ජීව විද්‍යා ශ්‍රේෂ්ඨය සඳහා හොඳම AI විසඳුම වගේම නිෂ්පාදන හා ඉන්ඩස්ට්‍රී 5.0 සඳහා හොඳම AI විසඳුම, අධ්‍යාපනය සඳහා හොඳම AI විසඳුම වගේම මාධ්‍ය ශ්‍රේෂ්ඨය සඳහාත් හොඳම AI විසඳුම සඳහා සම්මාන දෙනවා. ඉතින් මේක ලස්සන වැඩක්, පුරෝගාමී වැඩක්. ඉතින් අමාත්‍යංශය වගේම SLT මොබිටෙල් එක්ක සංවිධානය කරන ඒ සියල්ල පිළිබඳව අපි ඉස්සරහට දැනුවත් කරනවා. දිගටම අපේ සයිබර්ජින් එක රැඳිලා ඉන්න.
1: සුමුදු මහත්තයා, මේක ඕනම කෙනෙක්ට අදාළ ප්‍රශ්නයක් අපිට යොමු කරලා තියෙනවා. අපගේ විශේෂයට අදාළ දෙයක් හොයනකොට අපිට අකණ්ඩව තොරතුරු ලැබෙනවා. අපි සෙවීම නැවැත්වූ විට පවා අකණ්ඩව එම තොරතුරු ලැබෙනවා. ඔවුන් අපගේ මනස කියවන්නේ කොහොමද? සමහර විට අපි යමෙකු සමග සාකච්ඡා කළ කරුණු කිහිපයක් අපට ආපහු ලැබෙනවා. එය ඇල්ගෝරිදම්ද? සමහර යෙදුම් අපගේ මනස කියවන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද කියලා නිලංග යම් කිසි ඉල්ලීමක් කළ දෙනවා. සුමුදු මහත්තයාගේ මේ ඇල්ගෝරිදම් හැදෙන්නේ එහෙම නැත්නම් ඩිවයිස් කොහොමද අපේ මනස කියවා ගන්නෙ? මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරමුකෝ.
3: මම හිතන්නේ ඕක සමාජ මාධ්‍ය ඇතුළෙන්ම හැදෙන ක්‍රමයක්. මොකද දැන් ඕනම ප්ලැට්ෆෝම් එක මදුසංක පැවැත්මක්
1: තියෙනවා.
3: උදාහරණයක් විදිහට ගත්තොත් පොංචම උදාහරණේ ෆේස්බුක් කියලා. ෆේස්බුක් කියන්නේ මං හිතන්නේ බිලියන ගානක ලෝකේ පරිශීලකයෝ ඇතුළේ ඉන්නවා. ඉතින් කොච්චර දැන් මේ වෙලාවේ මං හිතන්නේ මේ මෙතන ITN එකේ බිල්ඩින් එක ගමුකෝ. දැන් ෆේස්බුක් එකට ලොගින් වෙලා කනෙක්ටඩ් තියෙන ෆෝන් මේ බිල්ඩින් එක ඇතුළේ කීයක් ඇදද? ඉතින් ඒ වගේ මුළු ලෝකෙම මේකට කනෙක්ට් වෙලා එතන ඉන්නකොට ඒගොල්ලන්ට මේ වගේ සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝම් එකක් මේන්ටේන් කරන්න ලොකු පිරිවැයක් යනවා. එතකොට ඔවුන්ට මේකට විවිධ මූල්‍ය ක්‍රම තියෙනවා. නමුත් මොවුන් ඊට වැඩිය තැනකට ගිහිල්ලා තියෙනවා. අර කතා කරපු දේ තමයි අපි මොනවා හරි දෙයක් සර්ච් කරනකොට ඒක කැප්චර් කරගන්න එක. උදාහරණයක් විදිහට අධ්‍යාපනයට අදාළව හරි අපි හිතමු මේ කිසිම දෙයක් අදාළව නැතුව දැන් අපි සොයා බලනවා කියලා යම් කිසි දෙයක්. ඉතින් එතකොට ඔවුන් දැන් මේක ඇතුලේ සමාජ මාධ්‍ය ඇතුලේ ක්‍රම දෙකක් තියෙනවා. තමන්ගේ තියෙන ප්‍රොඩක්ට් එකක් එහෙම නැත්නම් තමන් ගාව තියෙන සේවයක් සමනොන් නම් ඒක සමාජ මාධ්‍ය ඇතුලේ අපිට ඇඩ්වර්ටයිස්මන්ට් දාලා පෙන්නනවා කියලා තියෙනවා. මේ අරමුණ ඇල්ගොරිතම් එක චුට්ට පැහැදිලි කරගෙන යන්නේ. ඒ කියන්නේ දැන් මදුසංක මොනාහරි ෆේස්බුක් එකේ ඇඩ් එකක් දානවා. මදුසංක මොනාහරි මුකුත් තෝන්න අපි කිමුකෝ මදුසංක මොනාහරි දෙයක් විකුණනවා හරි නැත්නම් මොනාහරි දෙයක් ගැන ක්ලාස් කරනවා, මොනාහරි දෙයක් ගැන මෙන්ටරින් කරනවා. ඉතින් ඒක ගැන මොකක් හරි පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් සමාජ මාධ්‍යයට ගෙවලා දානවා. හැබැයි සමාජ මාධ්‍යයට මුදල ගෙවද්දි පෙන්නනවා මේක අපි 60,000කට රීච් කරනවා. ඒ මුදල අනුව වෙනස් වෙනවා. මේක අපිට ඒක කැටගරයිස් කරන්න පුළුවන්. ඕනනම් කොළඹ විතරක් නම් මදුසංකක බිස්නස් එක තියෙන කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුලේ මෙන්න මේ තරුණ පිරිස. ඒ කියන්නේ අවුරුදු 40යි 60යි අතර පිරිසකට මේක අපි රීච් කරවනවා. ඒ කියන්නේ යාට මේක බලන්න දෙන.
1: මේ පරිවිඩේ යන්න ඕනේ අවුරුදු 40 60 අතර පිරිසකට. ඒගොල්ලෝ තමයි මගේ ටාගට්
3: එක. ටාගට් එක. අන්නේ ටාගටඩ් ඔඩියන්ස් එක හැදෙන්නේ අනිත් පැත්තෙන් මේ තමන් සර්ච් කරන එකත් එක්ක. ඒ කියන්නේ ඔඩියන්ස් එක කියන්නේ ප්‍රොෆයිල් එක ඇතුළේ ඔවුන්ගේ වයස, ඔවුන් ඉන්න තැන ගැන ඔවුන් කැප්චර් කරගන්නවා. මේක හරි දියුණුයි. ඒ කියන්නේ හරි දියුණුයි කියන්නේ මේක කෘතිම බුද්ධියත් එක්ක එකතු කරගෙන හදාගත්ත ප්ලැට්ෆෝම් එකක්. ඉතින් එතකොට අර මදුසංකක තියෙන ව්‍යාපාර එහෙම නැත්නම් මදුසංක දෙන සේවයට සම්බන්ධව සර්ච් කරන අර ඔඩියන්ස් එකට තමයි මදුසංකක ඇඩ් එක ප්ලේ වෙන්න දෙන්නේ. ඉතින් එතකොට අර වෙන්නේ මදුසංක මොකක් හරි දෙයක් සර්ච් කරාම කවුරු හරි මේ ප්ලැට්ෆෝම් එක ඇතුලේ ඇඩ්වර්ටයිස්මන්ට් දාලා ඉන්නවනම් ඒ පිරිසට මේක පේන්න ගන්නවා. ඉතින් එතකොට දැන් මට සමහර විට චූටි දෙයක්. අප හිතමු මට දැන් මේ වෙලාවේ නිකන් අර නිකන් අපි හිතමු බයිසිකලයක් මිලදී ගන්න ඕන කියලා මම සමාජ මාධ්‍ය ඇතුලේ හොයනවා මෙන්න මෙහෙම මේ බයිසිකල් මොනවාද හොඳ ඒවා කියලා. හැබැයි ඒක හොයනකොට එහෙම නැත්නම් අපි හිතනවා Google search හරි කොහේ හරි හොයනවා. හැබැයි ඒ තොරතුරු ටික අපි හොයන තැන තියෙන අපේ ලින්ක් එකත් එක්ක මේ ටික එකෙන් එකට ලින්ක් කරගෙන ඊට පස්සේ බයිසිකල් ගැන දිගට දවස් ගණන් පෙන්වන්න ගන්නවා.
1: හොඳ හොඳ දැනක්. දැන් මේක අපි search කළොත් හරි. දැන් පහුගිය ගාලේ මම රනිල් එක්ක එහෙම කතා කරලා පොඩ්ඩක් වාහනේ මාරු කරගන්න ඕනේ ජීප් එකකට යන්න ඕනේ. හරි. අපි මේක search කරේ නැහැ. හැබැයි ඊට පස්සේ අපි social media වලට යනවා. දැන් අපි කීප දෙනෙක් එක කතා බහ කරලා social media වලට ගියාම දැන් මම හිතපු විදිහේ ජිප් ටිකක් මට පේන්න පටන් ගන්නවා. පාර යනකොට මට පේන්නේම ඒ මොඩල් එකේ වාහන ටිකක්. මේක පොඩි මනසේ සිද්ධ වෙන වැඩක්ද? දැන් මේ නිලංග අහන ප්‍රශ්නය ඇතුළේ තියෙන තොන්නයි කාරණේ. අපි සමහර වෙලාවට මේක සම්බන්ධයෙන් සමාජෙ පොඩි වෙන කතාවකුත් තියෙනවා. මේ මොබයිල් ඩිවයිසස් වලින් අපිව කැප්චර් කරගෙන ඉන්න අපි කෝල් එකක නොහිටියට මේකෙන් සමහර වෙලාවට අපි කතා කරන සමාජයේ තියෙන වටපිටාවේ දැන් අපි දන්න කෝල් එකකින් නොවේ සුමුදුරත්නායක මහත්තයත් එක්ක මම මේ කතා කරන එක මගේ මොබයිල් ෆෝන් එක හරහා කාට හරි කැප්චර් කිරීමේ හැකියාවක් තියෙනවා. අන්න එහෙම මතවාදයකුත් සමාජය තුළ තියෙනවා. ඒ නිසා තමයි සමහර වෙලාවට අපි හිතන දේවල් අපි නොකියුවට අපිට Facebook එකට ගිය ගමන් එහෙම නැත්නම් නිකන් Google එක පැත්තේ ගිය ගමන් ඒ වගේ දේවල් අපිට pop up වෙන්න ඒක යම්කිසි බලපෑමක් කියලා සමාජ පොඩි කතාවක් තියෙනවා. ඒක ඇත්තක් තියෙනවද සෝදු මහත්තයා?
3: ඒක මෙහෙමයි අපේ දැන් සාමාන්‍ය ඒ කියන්නේ මයික් රෙකෝඩින් එක ඒ කියන්නේ ෆෝන් එකේ තියෙන වෙලාවේ තියෙන දත්ත ටික සහ ඒක capture කිරීම ඒක කිසිම විටක අපි හිතනවා මේ අපි සමාජ මාධ්‍ය ඇතුලේ verified profile තියෙනවා නම් ඒ කියන්නේ අපේ තියෙන මේ profile එක verify කරගෙන
1: තියෙන්නේ.
3: එතනදී එතනට යන්නේ මොකද ඒක අනිවාර්යම ඕන එකට වග කියනවා. නමුත් අපේ ගාව අපිට ඕන තරම් එළිය third party එකක් හදා ගන්න පුළුවන්.
1: ඔව්.
3: ඒ කියන්නේ third party කියන්නේ අපි ගොඩක් වෙලාවට අර අපිට තියෙනවනේ දැන් අපි සාමාන්‍යයෙන් අපි දැක්කොත් උදාහරණයක් විදිහට WhatsApp ගත්තොත් අපි WhatsApp එක හදාගත්තට පස්සේ සමහරට අනිත් පැත්තේ කෙනාටත් කියනවා මේක 1-to-1 encryption message එකක් කියලා. අන්න ඒක එතකොට ඒ තාක්ෂණයේ ඒ encryption එක නැති වෙලා ගියොත් ඒක නැති වෙන apps ඕන තරම් තියෙනවා. messaging app ගොඩාක් තියෙනවා. ඉතින් එතකොට ඒ අවශ්‍ය security එහෙම නැත්නම් ආරක්ෂක ක්‍රමවේද නැති app ඇතුළේ අපි භාවිතා කරනවා නම් ඔවුන්ට mic එක on කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කතා කරන දේවල් ගන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට අපි එක search එකක් හරි තිබුණොත් ඒක පස්සේ තමයි ගොඩක් වෙලාවට ඇල්ගොරිතම් එක හැදෙන්නේ. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට අර මම කතා කරා වගේ ස්නැප්ෂොට්, ඩිකෝඩ් ඒ වගේ සමහර ඇප්ස් තියෙනවා. ඒ කියන්නේ සිකියුරිටි එච්චර දාලා නැහැ. ඒ කියන්නේ සිකියුරිටි රෙස්ට්‍රික්ෂන් නැහැ. ඊට පස්සේ අපි ඔක බලන්න ඕන තමන් අනිවාර්යයෙන්ම මැසේජින් හරි මොනවා හරි ෆෝන් එකකට අපි මොන ඇප් එක ඩවුන්ලෝඩ් කරත් ඕක ඇතුළේ අපි බලා ගන්න ඕන අපේ ප්‍රයිවසි එක තියෙනවද
1: කියන්නේ.
3: කියන්නේ තමන්ගේ දත්ත ටික ඒ ටික ආරක්ෂා වෙනවා. ඊළඟට තවත් කෙනෙක් එක්ක මොකක් හරි කමියුනිකේෂන් එකක් සංවාදයක් යනවා නම් ඒ ටික එන්ක්‍රිප්ට් වෙලාද වෙන්නේ
1: කියන්නේ.
3: ඉතින් ඒ එහෙම තියෙන ප්ලැට්ෆෝම් ටිකක් විතරක් භාවිතා කරොත් අපේ මේ නිකන් අපි කතා වෙන දේවල් වල තොරතුරු ටික අරගෙන ඒක සර්ච් කරන තැන් වලට දාලා ඒක වෙන්න ක්‍රමයක් නැහැ අත්ත වශයෙන්ම. හැබැයි නමුත් අර අපි කියන අවශ්‍ය security features ඒ සියල්ල නැති ඕන තරම් messaging app තියෙනවා. මොකද ඒවා හරි ලේසි create කරගන්න.
1: දැන්
3: සාමාන්‍යයෙන් අපි දන්නවා WhatsApp ගත්තොත් අපිට මේ තවත් කෙනෙකුට share කරන්න ගියත් QR තව device එකට share කරත් QR එක scan කරලා ඒක ටිකක් ලොකු process එකක්.
1: පොඩි වැඩක් තියෙනවා.
3: පොඩි වැඩක්. නමුත් මේ අපි එතෙන්ට නොයා මේ අපි හිතමු දැන් මේ ඉතාම කිසිම දෙයක් නොකර ඒ කියන්නේ තමන්ගේ ජංගම දුරකථන අංකයවත් නොදා හදා ගන්න පුළුවන් මැසෙන්ජින් ඇප්
1: තියෙනවා.
3: ඒ කියන්නේ කිසිම අර අපි කියන වැලිඩේෂන් එකක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි අර කියන අපේ ප්‍රයිවසි එක ඒක ඇතුලේ ආරක්ෂාවක් නැහැ. කාත් එක්ක හරි කතා කරන එක ඒ දත්ත ටික අපි කියන එන්ක්‍රිප්ෂන් එක නැහැ. ඉතින් අන්න ඒ වගේ තැනකට ගියොත් මම හිතනවා ගොඩක් වෙලාවට මේ අපිට ඔය වගේ දෙයකින් කියන තමන් කතා කරන දේ ගැන තමන්ගේ බිහේවියර් එක ගැන මේ වෙන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි අපි ජංගම දුරකථනයේට ඒ කියන්නේ සමහර වෙලාවට අර අපි කියන verified නැති app දා ගන්නවා. verified නැති app කියන්නේ සමහර වෙලාවට අර වගේ scamming app දා ගන්නවා. ඉතින් ඒ වගේ තැන්වලදී සමහර වෙලාවට ඔබට නොදනුවත්වම අපේ location එක share වෙනවා. ඊට පස්සේ ඔකට බලා ගන්න පුළුවන් ඔබ යන්නේ නැතෙන් කොහෙද යන්නේ ඉන්නේ. ඉතින් ඒ වගේ. ඉතින් එතකොට මේක විවිධ ක්‍රම ඇතුලේ ගන්න පුළුවන්. දැන් ඒක එහෙම්ම බෑ කියන එක නෙමෙයි. අපි හිතමු දැන් මතුසංක සමාජ මාධ්‍ය තුල හොයන්නේ. නමුත් මනුසංග නොදුනුවත්ම මොකක් හරි ඇප් එකකට තමන්ගේ ලොකේෂන් එක ෂෙයා කරලා ලොකේෂන් ඇක්සස් කියලා අහනවා ගොඩක් වෙලාවට. ඉතින් බලන්න ඕන ඒ ඇප් එකට අපි ලොකේෂන් ඇක්සස් එක දෙන්න ඕනේද? ඉතින් එතනදී තේරෙනවා නම් මනුසංග දිගටම යන්නේ කාසෙල් වලට කියලා. ඒකත් ඇති. කතා වෙන එකම නෙමෙයි. ඒකත් ඇති. එතකොට තේරෙනවා දැන් මේ මනුසංග මේ මනුස්සයා මේ සති දෙක තුනේම යන්නේ කාසෙල් පස්සේ යනවා වාහන තියෙන තැන් වලට යන්නේ. ඉතින් එතකොට දන්නවා මේ මේ වෙලාවේ මනුසංග කාය එකක් හොයනවා. ඉතින් එතනට මේ ලෝකෙ දිනුනු වෙලා සමාජ මාධ්‍ය දිනුනු වෙලා. ඉතින් මොකද ඔවුන්ගේ පැවැත්ම තමයි මේක ඇතුලෙන් ඔවුන් සාක්ෂාත් කරගන්න හදන්නේ අපේ තියෙන සෙන්සිටිව් ඩේටාත් එක්ක. ඉතින් එතකොට අපි දැනගන්න ඕන අපි කොයි වගේ ලෙවල් එකකට අපේ සමාජ මාධ්‍ය තුල අපේ ප්‍රයිවසි එක හදා ගන්නවද කියන එක. ඉතින් ඒකේ මූලික වශයෙන්ම තියෙන්නේ අනිවාර්යයෙන්ම අපේ සමාජ මාධ්‍ය මොන ගිණුම භාවිත කරත් වෙරිෆයිඩ් තියෙන්න ඕන. ඊට පස්සේ බලන්න ඕන අපිත් එක්ක එළියේ සංවාදයට එන කෙනා ෆේක් ප්‍රොෆයිල් එකක්ද, ෆිෂින් එකක්ද, ස්කෑම් එකක්ද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ඕක තමයි අපිට හැම වෙලේම මග හැරෙන දේ. අනිත් පැත්තේ ඉන්න ෆේක් ප්‍රොෆයිල් එක, ග්‍රූමින් ප්‍රොෆයිල් එක අරන්ගෙන කෙනාට අපිව අඳුරගන්න අපිට අඳුරගන්න නොහැකි එකම. ඒ කියන්නේ අපි හිතන්නේම මෙයා කියලා. ඉතින් මනුසංකත් හිතන්න පුළුවන් සමහර විට රනිල්ගේ Facebook ගිනුමට සමාන මේ ෆොටෝ දාගත්ත එහෙම එකක් එනවා. හැබැයි නිකන් අම්මයි දැන් හොඳම උදාහරණ තමයි. ඉතින් රනිල්ගේ පැත්තෙන් මැසේජ් එකක්ුත් එනවා මචං මට රුපියල් 10000ක් දාපන් හදිස්සියක් කියලා. ඉතින් එතකොට අපිට හිතන්න පුළුවන් වෙන්න ඕන මූ වෙනද මගෙන් සල්ලි ඉල්ලුවේ මැසේජ් ගහලාද කෝල් කළාද? අර පැටර්න් එක වෙනස් වුණාම තමන්ගේ යාළුවා වුණත් පැටර්න් එක වෙනස් නම් අප්‍රෝච් එක චුට්ටක් ඒක වෙරිෆයි කරගන්න නැතුව ඊළඟ ස්ටෙප් එකට යන්න එපා.
1: ඩිජිටල් වලින් හිතන්න නැතුව මැනුවල් හිතන්න වෙනවා ඒක.
3: හරි. ඒක තමයි. ඒ කියන්නේ පැටර්න් එක. ඒ කියන්නේ අපිට නොතේරෙනවා දැන් මම හිතන්නේ දැන් මට බොහෝ පිටසක් මේ ළඟදී ගොඩක් අයක WhatsApp account ස්කෑම් වුණා. ඒ කියන්නේ මේක පොඩි අය නෙමෙයි සාමාන්‍ය ඉතාලම සමහර සමාගම් වල අධ්‍යක්ෂකවරු සභාපතිවරුන්ගෙත් මට පැමිණි ලියාපදිංචි දාන්නේ Facebook ගිනු හැක් වුණා. ඒක නෙක් වුණා කියන්නේ වෙනින් මොකක් හරි මැසේජ් එකක් එවනවා 2 factor එකේ PIN එක ඉල්ලනවා. ඉතින් කොච්චර කිව්වත් 2 factor authentication එහෙම නැත්නම් 2FA password එක කාටවත් දෙන්න දෙන එකක් නෙමෙයි. ඉතින් ඒ වුණාට ඔක දෙනවා. කොච්චර කිව්වත් දෙනවා. ඉතින් ඒක දුන්න කියන්නේ මේක හැක් වෙනවා. ඊට පස්සේ ඔවුන් මොකද කරන්නේ? ඒ තමන් WhatsApp මීට කලින් තමන්ගේ WhatsApp ගිනුම හරහා මේ මොනා හරි ගනුදෙනු කරපු එහෙම නැත්නම් මේ මේ මැසේජ් කරපු කමියුනිකේෂන් තියන් හිටපු පිරිසට යවනවා මැසේජ් එකක්. මේම හදිසියක් මට සල්ලි මෙච්චර ප්‍රමාණයක් දාන්න. එතකොට ඒකත් වෙනස් වෙනවා. ඔවුන් ඒක ටිකක් සූක්ෂමයි. අර සමාගම සභාපතිවරයා කතා කළ යාළුවන්ට යවන්න රුපියල් 2000 යවන්න කියලා. එයා මිලියන ගණන් වලින්. ඒ කියන්නේ ප්‍රොෆයිල් එකට හරියන විදිහට, පුද්ගලයාට හරියන විදිහට ඒ කාණ්ඩයට යවන්නේ. හැබැයි එතකොට බලන්න ඕන මීට කලින් එකක් බලන්න ඕන මීට කලින් කවදාවත් මේ මනුස්සයමගෙන් සල්ලි ඉල්ලලා තියෙනවද? ඒ කියන්නේ අපිට පොඩි වෙනම පරිකල්පනයක් කරන්න වෙනවා මේ වගේ තැනකට අහු වුණොත්. ඒ කියන්නේ මේ වගේ දෙයකට ගියොත් මේ මේක වෙනදට වෙන දෙයක්. ඒ කියන්නේ හොඳම දේ තමයි රනිල් මනුස්සංගය ගත්තොත් මනුස්සංගයට හිතන්නේ නෝ රනිල් වෙනදට මගෙන් සල්ලි ඉල්ලන්නේ මෙහිම මැසෙන්ජර් හරහාද? මැසේජ් ගහලා. අනිත් එක මූ මැසේජ් ගහන්නේ දැන් අපිට හුරු වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම අපි අන්න ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඔය මේක ඉතින් මේ මේක මං හිතන්නේ වැඩිහිටි අයටත් එකම අද වැඩසටහනේ කතා කරගෙන යන්න
2: මම අහලා තිබ්බ මේ මාතෘකාවේ කරුණක්ද මේක? ලොව මාතෘකාවේ කරුණක් තමයි මේ ළමයින්ගේ ඩිජිටල් අනාගතේ ළමයින් සුරක්ෂිතද කියලා අහන ගමන් ඒත් එක්කම ඉස්සල වැඩිහිටියෝ සුරක්ෂිත වෙලා ඉන්න ඕනේ.
3: සුරක්ෂිත නොවී සිටියොත් ඉතින් මොකද වැඩිහිටියෝ මේක ගැන දැනුවත් වෙලා හිටියේ නැත්නම් ළමයි යන්නේ කොහෙද කියලා අපිට
2: හොයාගන්න බැරි වෙනවා. අපි තවදුරටත් කතා කරමු. අපි මතක් කරන්න ඕනේ National AI Expo සතියේ සමගාමීව ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT Mobitel සංවිධානය කරන National AI Awards 2026 සම්මාන උළෙලගෙන ලංකාවේ AI ශ්‍රේෂ්ඨයට දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන්, ව්‍යවසායකයන්, නවෝත්පාදකයන්, විශ්වවිද්‍යාල ආයතන මේ සියල්ල ලැබීමට ලක් කරන ලංකාවේ ප්‍රමුඛ පෙළේ සම්මාන උළෙල. මොකද ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඊට වගේම SLT Mobitel එකයි මේ සංවිධානය කරන්නේ. ඉතින් එහි නවෝත්පාදන හා අනාගත කේන්ද්‍රීය සම්මාන කියලා කාණ්ඩයක් තියෙනවා. මේ කාණ්ඩය යටතේ හොඳම AI ස්ටාර්ට්අප් එක MSME Micro Small and Medium Enterprises AI නවෝත්පාදනය, ඒ වගේම හොඳම ඒජන්ට් AI විසඳුම, හොඳම සිංහල දෙමළ AI ලෝකලයිසේෂන් නවෝත්පාදනය සහ විශ්වවිද්‍යාල AI නවෝත්පාදන AI ශේෂ්ත්‍රයේ කාන්තානායකත්වයටත් සම්මාන පුදන්න ඔවුන් සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මෙහි ඉල්ලුම්පත් එහෙම නැත්නම් ආයුධම් කිරීම අවසන් දින තිබී අගෝස්තු මාසේ 22 දැන් ඔබට මේක ප්‍රොසෙස් වෙනවා. ඒ කියන්නේ ඔබට ඔබේ නිර්මාණ ඉදිරිපත් කරන්න ඉස්සරහට උපදෙස් ලැබෙනවා. අපි බලමු ලංකාවේ AI පුරෝගාමීන් අතර ඔබේ නම සටහන් කරන්නේ කොහොමද කියන කාරණේ දිගටම රැඳිලා ඉන්න සයිබර්ජෙන් දුලින් මේ පිළිබඳව අපි දිගටම දැනුවත් කරන අපි ගන්නවා පුංචි විරාමයක් උදේ 9:00 විනාඩි 23යි දැන් වෙලාව.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.
7: ඔබ මෝටර්සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය.

0: අඩසියවසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන්න ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රාජ්‍ය කෙරළ මහජන සම්පත් ලොතරැයි රටේ සංවර්ධනයට අධ්‍යාපනයට සෞඛ්‍යයට මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ කබ දරමුදලට ඍජුවම දායක වෙනකම 2025 අවුරුද්දේ විතරක් රුපියල් කෝටි ගණනින් ජයග්‍රහකින් අතර බෙදා දුන්න සුපිරි කෝටිපති වාසනාවන්තින් 12 දෙනෙක් සුපිරි මෝටර රථ හිමිගරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රහකින් 300 කට අධික පිරිසක් රුපියල් දසලක්ෂ ජයග්‍රහකින් 5 දෙනෙක් එවැගේම ලක්ෂපතියන් 6000ක් ඒ වගේම යතුරුපැදි රන්කාසි වවුචර් පත් හිමි වාසනාවන්තින් රටපුරා බිහි කරන ගමන් රජයේ කබ ධර්මදොලට රුපියල් කෝටි 220ක් ලබා දෙන්න ලොතරැයි ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. මේ වර්ෂය වෙනකොට 10 සුපිරි ත්‍යාගලාභියත් මහජන සම්පත ලොතරැයියෙන් බිහි කරන්න හැකියාව ලැබුණා. විශේෂයෙන්ම අනුරාධපුර ප්‍රදේශයේ කේ චන්දුලතා මහත්මියගේ ටිකට්පත් ගොන්නෙන් තමයි මේ ජයග්‍රහණය බිහි කරන්න පුළුවන් වුණේ. සුපුරුදු පරිදි නැවතත් කෝටි 2 සුපිරි ත්‍යාගයේ රුපියල් 25 ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගයේ ලක්ෂයේ ත්‍යාගත් එක්ක අනෙකුත් සෙසු ත්‍යාග ඔබට ලබා දෙන්න මහජන සම්පත සූදානම්. ඉතින් මේ සියල්ලටම ඔබ වැය කරන්න ඕන රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ කැඳන ජාතික ලොතරැයි මණ්ඩලයේ මතක් කිරීමක් තමයි ඒ. ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දිනුම් මදින් ලද ලොතරැයි වල ප්‍රතිඵලත් අපි මතක් කරලිමු.
1: ඔබි කියන්නේ මහජන සම්පත ලොතරැයියෙන් පටන් ගන්නේ F ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 843915 F 843915 ගොවිසෙතේ S ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 20555773 සහ 73 S 20555773 මෙගාබව ලොතරැයි B ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 24 වාසනාවන්ත අංක 318 29 සහ 62 V ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 24 වාසනාවන්ත අංක 318 29 සහ 62 දන නිදානේ ලොතරැයි F ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 22 28 64 සහ 78 F 22 28 64 78 හඳහන ලොතරැයියේ තුලා ලග්නයේ වාසනාවන්ත අංක 6 11 32 60 තුලා ලග්නයේ 6 11 32 60 තමයි වාසනාවන්ත අංක. අද සම්පත අංක රටාව 15 915 3915 F 15 915 3915 F NLB ජය ලොතරැයියේ C ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 3773 C 3773 NLB ජය ලොතරැයියේ ජයග්‍රහී අංක. NLB සුබ දවසක් ලොතරැයියේ කුම්භ ලග්නයේ වාසනාවන්ත අංක 6 10 32 කුම්භ ලග්නය 6 10 32 විශේෂ අංකය 3.09 3.09 නැත්නම් 30.09. ඉතින් අද සුපිරි තෑගි ගණනාවක් තියෙනවා. වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් මිලට ගන්න.
0: රනිල් දැන් මේ වසරේ AI අන්තර්ගත නිර්මාණකරුවන් එහෙම නැත්නම් AI content creator of the year මේ සම්මානය ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. AI Expo සම්මාන උළෙලේදී AI අධ්‍යාපනික අන්තර්ගතය හොඳම content එක විදිහට ඔබට සම්මානය ලබා ගන්න හැකියාව තියෙනවා. AI video සහ storytelling නිර්මාණකරු, AI සමාජ බලපෑම් අන්තර්ගත නිර්මාණකරු, අනාගත තාක්ෂණ

0: නිර්මාණකරු එයයි සංස්කෘතික උරුමය සහ සංචාරක අන්තර්ගත නිර්මාණකරු ආදී වශයෙන් වසරේ AI අන්තර්ගත නිර්මාණකරුවන් වෙනුවෙන් නැත්නම් AI content creator සඳහා වෙන සම්මානය සඳහා ඔබට අයදුම් කරන්න කාලය ලැබුණා. ඉතින් ඒ අයදුම් කළ අය අතරින් විශිෂ්ටයින් අගය කිරීම ඉතාම නුදුරේ සිදු කරන වග අපි මතක් කරන්න ඕනේ. National AI Expo සතියට සමගාමීව ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT Mobitel පුරෝගාමීව සංවිධානය කරන National AI Awards 2026 සම්මාන උළෙලේදී AI ශේෂ්ත්‍රයේ සුවිශේෂී දායකත්වය ලබා දෙන නිර්මාණකරුවන්ට, ව්‍යවසායකයන්ට, ආයතන සහ නවෝත්පාදකයන් සහ විශ්වවිද්‍යාල ඇගීමට ලක් කරන්න නියමිතයි. ඉතින් මේ ගැන තීරණ ලක්කඩ සයිබජින් නොස්සේ අපි ඔබට තොරතුරු කියන්න ලෑස්ති.
1: හරි, අපි අද දවසේ කතා කරන්නේ අපේ දරුවන්ගේ ඩිජිටල් අනාගතයේ සුරක්ෂිතද කියන කාරණා පිළිබඳව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, ඒ වගේම ප්‍රවීණ පරිගණක ඉංජිනේරු සුමුද රත්නායක මහත්තයාත් එක්ක මේ අපි කතා කරන මේ ආරක්ෂිත උපක්‍රම ගැන කතා කරන සුමුද මහත්තයා, දැන් මේ විවිධ දේවල් වලට මේ ළමයින් අහුවෙනවනේ, විශේෂයෙන් සමහර දේවල් ඔය අප්ලෝඩින් ගැන අපි කතා කරනවා, එහෙමත් නැත්නම් ළමයින් යන වෙබ්සයිට්ස් ගැන, එහෙමත් නැත්නම් මේ විවිධ මාතෘකා ඔස්සේ ළමයින්ට වෙන දේවල්. ලෝකේ සමහර රටවල වසර අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම පිළිබඳව ලෝකේ හැමතැනම කතා වෙන්න ගත්තා. මේක සාර්ථකද අසාර්ථකද, එහෙම නැත්නම් අපි මේ කරන්න හදන්නේ යම් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් එහාට ගිය කාරණයක්ද කියලා විවිධ ලෝකේ රටවල් කතා වෙන ගත්තා. හැබැයි ලෝකේ රටවල් තීරණය කරනවා සමහර රටවල සමාජ මාධ්‍ය තහනමක් සීමාවක් ගේන්න. මේවා කොච්චර ගැලපෙනවද කියන එක දැන් ඔබතුමාලා අමාත්‍යංශයේ විදිහට පුරෝගතනය කරමින් ඉන්නවා ඇති, අධ්‍යයනය කරමින් ඉන්නවා ඇති. අපි කියන්නකෝ කොහොමද මේ ළමයින්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඩිජිටල් මාධ්‍ය යොදා ගැනීම ප්‍රතිපත්ති සැකසෙන කාරණාව.
2: පොහුරල් මං හිතන්නේ ඕස්ට්‍රේලියාව ඒ තීරණය ගත්තා. නමුත් මේක මං හිතන්නේ වයස 16ට අඩු කියන එකත් එක්ක මේක මේ දැන් අපි හිතන්න පුළුවන් ඒක ඒ එතනට ගියොත් හරිද කියන එක. එතකොට අවුරුදු 15ක නැත්නම් අවුරුදු 14 කෙනෙකුට ෆේක් ප්‍රොෆයිල් එකක් හදාගෙන මෙතනට එන්න බැරිද? එතකොට ඒකට අවශ්‍ය ප්ලැට්ෆෝම් එක දැන් උදාහරණයක් විදිහට ඉන්ස්ටාග්‍රෑම් ටීන් එක මං හිතන්නේ ඉන්දියාවත් එන්න කලින් ලංකාවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එකතු වෙලා මෙටා සමාගමත් එක්ක ගත්ත මේ තීරණයක් අනුව ඇක්ටිවේට් කරලා තියෙන්නේ. දැන් හිතනවා එතකොට වයස අවුරුදු 16ට අඩු කෙනෙක් ඉන්ස්ටාග්‍රෑම් account එකක් හදනවා නම් ඔහුගේ දෙමාපියන්ගේ කන්සර්න්ට් එක ඕනේ. ඒකෝ දෙමාපියන්ගේ මේකක් ඇතුලේ control එක ඇතුලේ තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ parent control platform එකක් ඇතුලේ තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට අපිට හිතන්න පුළුවන් පළවෙනි දේ මේ මෙහෙම තහනම් කරාම කොහොමද මේක අහුවෙන්නේ කියන එක. ඒක ඔවුන්ගේම ඇතුලේ platform එක ඇතුලේ තියෙනවා. AI තාක්ෂණය භාවිතා කරනවා. අපි හිතමු වෙනින් වැරදි උපන් දිනයක් සහ සියල්ල දාලා ඉවර වෙලා. නමුත් බලනවා මේ සමාජ මාධ්‍ය ඇතුළේම වුණට පුළුවන් මේ ඇත්තටම මෙයා මේ අවුරුදු 30ක කෙනෙක්ද අවුරුදු 16ක කෙනෙක්ද? මොකද ඔහු ගැවසෙන විදිය, ඒ කියන්නේ ඔහු ආශ්‍රය කරන තරම මේ, ඒ කියන්නේ මේකත් එක්ක අපිට දැනගන්න පුළුවන් දැන් අවුරුදු 40ක වයස තියෙන ප්‍රොෆයිල් එකක් අවුරුදු 18ක ඉන්න ක්‍රවුඩ් එකත් එක්ක නම් ගණදෙනු වෙන්නේ, ලයික් කරන්නේ, ෂෙයා කරන්නේ, ඒක වෙන්නේ. එතකොට තේරෙනවා මේක ෆේක් ප්‍රොෆයිල් එකක්. ඉතින් ඒකෙන්ද පැහැදිලිවම එහෙම ෆේක් ප්‍රොෆයිල් ඔවුන් ඉවත් කරන්න කටයුතු කරනවා. ඒ ඔවුන්ගේ සමාජ මාධ්‍ය ඇතුලේ හැසිරීම අනුව, හැසිරීම කියන්නේ සමාජ මාධ්‍ය භාවිතාව ඔවුන් නිරීක්ෂණය කරනවා ඉතාම සූක්ෂමව. ඒකින්ද ඒක පුළුවන්. ඒ කියන්නේ අපිට අර අපි කියන තහනම් කරනවා කියන එක ගැන කතා කරොත් ඒක පුළුවන්. ඉතින් එතනින් එහාට අපි එතනින් ඔබට ගිහිල්ලා අපිට මේ තීරණය ගන්න, ඒ කියන්නේ සමාජ මාධ්‍ය තහනම් කිරීම කියන තීරණයට එනවා නම් අපිට ඒක ගැන අනිවාර්යයෙන්ම ලංකාව විදිහට අපි එතන ඉන්නවා. ඉතින් ඒක මූලික වශයෙන්ම අපි ඒකට අවශ්‍ය කටයුතු ටික සකස් කරගෙන යනවා. ඉතින් අපි දැන් මං හිතන්නේ ඕස්ට්‍රේලියාව ඊළඟට ප්‍රංශයට මේක ගියා. ඉතින් අනිත් රටවලුත් මෙතනට එයි. හැබැයි මේක හරි පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. ඔබට මතක නම් නේපාලේ අන්තිමට රජය පෙරලන්න උනේ සමාජ මාධ්‍යවල ආපු වාරණයක් හේතුවට. ලගදි වෙච්ච සිද්ධිය එකන මේ පාලම අපපු ගංගතුර ගැනෙමයි ඊට කලින් වෙච්ච රටේ ලොකු වේසනයක් වුණා. තරුණ පිරිස පාරට බැහැල ලංකාවට සමාන මාර්ගලයකට ආවා. නමුත් ලංකාවේ අර්ගලයේ තරුණ පිරිසාවේ රටේ ඔවුන්ට ජීවත් වීමට තිබුණු ප්‍රශ්න හින්දා එකන රටේ ආර්ථිකය කඩා වැටීම සහ ඉන්ධන පෝලිම්, තෙල් පෝලිම්, ආහාර පෝලිම්, ගෑස් පෝලිම් සියල්ල එකතු වෙලා විදුලිය කපලා මේ රට ඇතුලේ වෙච්ච සිද්ධියට තරුණ පිරිස නැගී සිටියට නේපාලයේ එහෙම කිසිම ප්‍රශ්නයක් නැතුව සමාජ මාධ්‍ය වාරණයක් මූලික කරගෙන තරුණ නායකයෙක් හදාගෙන තමයි ඒ රටේ, මොකද ඒ රටෙත් දේශපාලඥයෝ කොහොමත් පොලිටිකල් කරප්ටඩ්. ඉතින් ඒ වුණාට ඒ සමාජ මාධ්‍ය ඇතුලේ හදාගත්ත ඒ වාරණයක් හේතු කොටගෙන රජයට ලැබෙන විරෝධතාවය සමාජ මාධ්‍ය ඇතුලෙන් පාලනය කරන්න ගිහිල්ලා අන්තිමට රටේ ඔවුන්ට පාලකයන්ට රට අතහැරලා යන්න ඕන තැනට ආවා. ඒකින්ද මේක හරි පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. ඉතින් ඒකෙන් ඒකත් එක්ක ඊට කලින් මං හිතන්නේ අපි කරන්න ඕන දේ තමයි මේ රටේ මේ ඩිජිටල් සේවා, එහෙම නැත්නම් මේ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව තරුණ වැඩිහිටි ළමා සියල්ල දැනුවත් කරන්න ඕන. ඉතින් අද අපි මේ ළමයි ගැන කතා කරන හින්දා මං හිතන මනුසංක පොඩ්ඩක් මේක කෑලි දෙක තුනක් අපිට කතා කරගන්න තියෙනවා. අර අපි ඉස්සෙල්ලා කතා කරපු එකේම මේ සෝෂල් මීඩියා භාවිතයේ අවධානම අනිත් එක තමයි. අර නව යෝන් වියට පාතබනවනේ. ඒ කියන්නේ පාසල් සිසුන්ම නව යෝන් වියට පාතබනකොට අර අපි හුරු වෙලා තියෙනවා ලස්සනට ඇඳගෙන යන්න, ලස්සන ඇඳුම් අඳින්න. ඉතින් ඒකේ එකක් තමයි මේ ආයිදම් මේ පාසල් සිසුන් අතරම ඔවුන් සමාජ මාධ්‍ය ගිනුම් හදාගෙන ඒකට වැටෙන අර අපි කියනවනේ පින්තූරයක් දැම්මම අපිට ෆලෝවර්ස්ල කීයක් ඉන්නවද, ලයික් කමෙන්ට්ස්. ඉතින් ඔය මේ ඒක ඇවිල්ලා අපිට තේරෙන්නේ නැති වුණාට මං හිතන්නේ මට වැඩිය මේක හොඳට පැහැදිලි කරන්න පුළුවන් වෛද්‍යවරයෙක් ආවෝ සෝෂල් ප්‍රෙෂර් එක. ඒ කියන්නේ අර ඉස්සර අපි අර කියන පිරිස තමයි අර සෝෂල් වෙනවා, සාමාන්‍ය ලස්සන ගෑනලා මේ පිරිමි ළමයි ගොඩක් එක්ක ඉන්නවා, අනිත් කෙනත් එතනට. ඒ කියන්නේ අර එකිනෙකා හඹා යාම තියෙනවනේ. මේ තරුණ යෞවන් වියත් එක්ක වෙනවා, යෞවන් වියට පාතබනකට වෙනවා, අර එකිනෙකා මේ හඹා යන්නේ. ඒ කියන්නේ තවත් කෙනෙකුට කෙනෙක් සමාන වෙන්න හදනවා. ඉතින් එතකොට ඔවුන් දැන් මේ මිම්ම කරගෙන තියෙන්නේ, ඉස්සර ඒක මිම්ම තියන් හිටියේ සමාජ අධ්‍යාපනයේ පැත්තේ, සමාජ වෙනත් ක්‍රියාකාරකම් වලින්. ඉතින් අර එකිනෙකා, ඒ කියන්නේ හැම වෙලේම තවත් කෙනෙක් පහු කරලා යන්න, ඒ කියන්නේ අර අපි කියනවා අර නිකන් ඉස්සර අපි කියනවා කැපිපේන්න. ඉතින් අන්න එතනට එන්න ඔවුන් ඉස්සර භාවිතා කරේ සමහරට ඇඳුමක් පැළඳුමක්, එහෙම නැත්නම් අලුත් මේ දෙයකින් ආවේ. නමුත් දැන් ඒක කොණ්ඩමෝස්තරයකින්, එහෙම නැත්නම් වෙනත් කරන දෙයකින් ආපු එක තමයි දැන් සමාජ මාධ්‍ය ගිනුම් ඇතුළේ තමයි මේක. ඉතින් මේක ඇවිල්ලා මේ සෝෂල් ප්‍රෙෂර් එක සමාජ මාධ්‍ය ඇතුළේ, ඒ කියන්නේ අර ලයික් ෆලෝවර්ස් ෂෙයාරින් වලින් තමන්ගේ ඒ සෝෂල් ප්‍රෙෂර් එක හදාගන්නේ. ඉතින් මේක අති භයානකයි. ඉතින් ඒකෙන්ද මේක තමයි සෝෂල් මීඩියා වල තියෙන තවත් භයානකම පැත්තක්.
0: ඉතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න කියලා නේද?
2: ඔව්. ඉතින්
0: බලාපොරොත්තුනේ ඒකනේ.
2: බලාපොරොත්තුනේ. ඉතින් අන්න ඒක දැන් මොකද ඒක අපිට නොතේරුණාට ඒක ඒ කියන්නේ දැන් බලනවා, ඒ කියන්නේ අපිට නොතේරුණාට මේ හදාගත්ත මානසික ව්‍යාකූල තත්ත්වයක් තියෙනවා. මගේ ෆොටෝ එකට ලයික් දාලා නැහැ, ඒ වුණාට අරයාගේ ෆොටෝ එකට ලයික් දාලා. එහෙම නැත්නම් තමන් ආදරය කරන කෙනා තව කෙනෙක්ගේ ෆොටෝ එකට හાર્ට් එකක් දැම්මොත් ඇයි? ඉතින් මේක මේ සමාජ ව්‍යාකූලයි.
0: මේක මේ බරපතලම තත්ත්වෙ තියෙන්නේ. පාසල් දරුවෝ අතර නම් ගමක් නැ මේ විවාහව පත්විච්ච අයටත්
1: ලොකු ප්‍රශ්නයක්. ලොකු
0: ප්‍රශ්නයක් තියෙනවා. වාම මොකටද ගිහිල්ලා අර මිනිස්සුගේ එකට
2: මේ කමෙන්ට් දැම්මේ, හાર્ට් කරේ, අයි හાર્ට් එකක් දැම්මේ. ඉතින් ඕක අපිට තේරෙන්නේ නැතුණානේ මේක සෝෂල් ප්‍රෙෂර් එකක්. අති භයානකයි. මොකද මේක සමහර විට අර මම හිතන්නේ මේ නිකන් විවාහයක් දෙදරා යන්න තරම් ඇති.
1: ඔව් එහෙම වෙලා තියෙනවා.
2: එම් වෙලා තියෙන. ඉතින් ඒකින්ද ඒ සමාජ හැසිරීම, ඒක අපි නොදන්න වුණාට අපේ හැසිරීම තව කෙනෙක් මොනිටර් කරනවා. ඉතින් මේක ඇත්තටම මේක අපි කරන්න ඕනද නැද්ද කියන දේ ඉන්න ඕන. මේ සමාජ මාධ්‍යයේ තියෙන හැසිරීම තමන්ගේ පුද්ගලික ජීවිතය ඇතුළට ගෙන්න ගන්න එක. ඉතින් ඒකනේ මේ කරන්නේ. ඉතින් මේක පාසල් සිසුන් අතරත් තියෙනවා. සමහර විට තමන් දන්න පිරිමි ළමෙක් තවත් ගෑනු ළමෙක් එකට හાર્ට් එකක් දැම්මොත් ඇයිද කියලා අහනවා. ඉතින් ඕවා අන්තිමට ලොකු මේකක්. ඉතින් ඕක ඇතුලේ තමන්ගේ සම්පූර්ණ මනස ව්‍යාකූල කරගෙන අධ්‍යාපනය වෙනින් පැත්තකට දාලා, ඉතින් ඒක මං හිතන්නේ අර දෙමව්පියනුත් මේක ගැන දැනුවත් නැහැ. ඉතින් ඒකෙන්ද අනිවාර්යෙන්ම ඔය ව්‍යාකූලත්වයේ මෙදෙන්න වෙන සමාජ මාධ්‍යවල තියෙන භයානකම පැත්තක්. ඒක තරුණ මේ ළමයිට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් පොදු දෙයක්. ඉතින් ඒක ගැන යන්න ඕනේ. ඊට පස්සේ තියෙන ලොකුම ප්‍රශ්න තමයි මේ අපි අර කියන දරුවන්ගේ ඩිජිටල් මේ ෆුට්ප්‍රින්ට් එක කියලා කියන්නේ අප්ලෝඩ් කරන. ඒ කියන්නේ ළමයි නොදුනුවත්ව මං අර කියපු ස්නැප්ෂොට්. ඒ වගේ ඉගෙන දෙමාපියවත් දන්නේ නැති ඇප් ඇතුළට තමන්ගේ වීඩියෝ ෆොටෝස් දානවා. ඉතින් මේවා වසර ගණන් ඔන්ලයින් තියෙන්න පුළුවන්. මොකද ওই දාන කිසිම දෙයක් අපි හිතන්නේ විනාශ වෙලා යනවා කියලා. ඉතින් අනිත් එක මේ ඉතින් ඒ වගේ ප්ලට්ෆෝම් ඇතුළේ මේ වගේ දේවල් දාලා තිබුණම මේක ඉතාම භයානකයි. ඉතින් ඒක මං හිතන්නේ අපිට මදුසංක මේ අපි ළමයට කියලා දෙන්න ඕන දැන් අනතුරු වලින් බේරෙන විදිහ කියලා දෙනවනේ.
0: ඔව්.
2: දැන් අපි ළමයා පාසල්ට අරන් යද්දි පාර මාරු වෙන්න ඕන විදිහ කියලා දෙනවා.
0: දකුණ බලවම් බලන්න නැවත දකුණම් බලන්න.
2: පේමෙන්ට් එක යන්න ඕන විදිහ කියලා දුන්නා. දකුණු පැත්තෙන් යන්න ඕන කියලා දුන්නා. ඒ ඇයි ළමයා අනතුරෙන් බේරගන්න. ඒ කියන්නේ ළමයිට පාරේදී වෙන මොකක් හරි මාර්ගයේ වෙන වාහනයක් ඉඳ වෙන අනතුරකින් බේරෙන්න කියලා දුන්නා. හැබැයි අපි ළමයිට කියලා දුන්නාද ළමයා පුතේ කවදාවත් ෆොටෝ ගහලා දාන්න එපා. වීඩියෝ කරලා යවන්න එපා. ෆොටෝට ඇඳුම් ඇඳගෙන ෆොටෝ ගහන්න එපා. මේ මේවා කරොත් මේවා වෙනවා. ඉතින් ඊළඟ ස්ටෙප් එක තමයි AI
0: වල ඒක මේ දරුවන්ට කියා දෙන්න දෙමව්පියෝ දැනුවත් වෙලා ඉන්න ඕනේ සුමුදුපත් නෑ. අපි දැකලා තියෙනවා සමහරලාට පවුලේ කට්ටිය ට්‍රිප් එකක් යනවා. ඔය ගියපු කොට රැඳගෙන හිටපු එහෙම නැත්නම් ටිකක් කැෂුවල් ගෙදර කට්ටිය අපි ඉන්නකොට ඉන්න විදිහක් තියෙනවනේ. ඉතින් ඒ ගන්න ඡාය රූප ටික සමහරට තාත්තයි අම්මයි තමයි අප්ලෝඩ් කරලා තියෙන්නේ. දරුවනුත් නෙමෙයි. හරි. අපි නුවරඑළිය ගියා ඔන්න අපි නාන්න ගියා සමහරලාට මේ මේ අපි දන්නේ නැහැ මේක මේ මේ ප්‍රසිද්ධියේ කිව්වට කමක් නැහැ කියලා මම විශ්වාස කරනවා. නාන ඇඳුමක් ඇඳගෙන ගත්ත ගැහැණු ළමයින්ගේ ඡායාරූප ටික තාත්තම දානවා මේ ෆැමිලි ට්‍රිප්. ඒ ඔය වැඩේ දරුවෝ නෙමෙයි දෙමව්පියෝම කරලා ඉවරයිනේ.
2: අන්න ඒක තමයි. ඉතින් එතකොට දැන් අපි එතනින් ඔබටනේ යන්න ඕන. දැන් මේ මේ තියෙන AI නිසා හැදෙන බලපෑම.
0: ඔව්.
2: ඒ පින්තූරේ ඒ කියන්නේ දනස්තෙක් ගාවට ඉන්න ඇඳුම ඊට වැඩිය අඩියක් විතර උඩට ගෙනෙන්න AI තාක්ෂණයට කිව්වට පස්සේ ඒක හදලා දෙනවා.
0: හදලා දෙනවා.
2: ඉතින් එතනින් එහාට ඕන නම් අර අර අපි කියන තැනට යනවා. ඉතින් ඒකෙ හින්දා මනුෂ්‍යංක මේ ඒ කියන්නේ ඇත්තටම 100ට 100ක් සාර්ථකව AI කන්ටෙන්ට් එක හදන්න නම් අපිට අර ඒකට අඩුමතරම 150ක් හරි මැච් වෙන ෆොටෝ එකක් හරි මොකක් හරි එකක් අපි එළියට දාලා තියෙනවා. ඉතින් දැන් අපි කිව්වට වැඩක් නැහැ මොකක් හරි තමන්ගේ නිර්වචන ඡායාරූප හෝ යම්කිසි දෙයක් හෝ සමාජ මාධ්‍ය ඇතුළට ඇවිල්ලා තියෙනවා නම් මේක AI වලින් හදලා කියන එකම තමන්ගේ කියන්නේ AI වලින් හදප එකක් කියලා තමන්ගේ නිදහසට කාරණාවක් විදිහට හරි ඕක ගෙනාවට මුතනින් එහාට යන්න ඕනේ රනිල්. AI වලින් මූණක් විතරක් දුන්නම AI වලින් පින්තූරයක් හදන්න බෑ. හදන්න පුළුවන් හැබැයි 100ට 100ක් මැච් කරන්න බෑ. ඉතින් එතකොට ඇත්තටම AI ද කියලා හිතන ගානට යන්න නම් අපි එතකොට ඒකට 150ක විතර අපිනුත් දායකත්වයක් දීලා තිනවා ඒක හදන්න
0: ඕනේ.
2: ඔව් අන්න හරි. අන්න ඉතින් එතකොට එතනට දෙන වැඩේ කරන්නේ අපිමනේ. ඒ කියන්නේ AI පින්තූරයක් හදන්න AI වලින් වීඩියෝ එකක් හදන්න 150ක හරි කන්ටෙන්ට් එකක් අපි අපි දීලා තියෙනවා. ඉතින් අපි ඒක දෙන්නේ ඇයිද කියන එක අනිවාර්යයෙන්ම අපි දෙපාරක් හිතන්න ඕනේ. ඉතින් ඒකෙන් හින්දා මේ දරුවංග විතරක් නෙමෙයි මේ footprint එක වැඩිහිටියන්ගේ තියෙනවා. හිතන්න වෙනවා අපි මේ මේ වගේ දේවල් සමාජ මාධ්‍යට දානවද වෙනත් කෙනෙක් වෙනත් අයවලුන්ට මේක ගන්න පුළුවන්ද? ඉතින් අන්න ඒ ටික යන්න ඕනේ. ඉතින් ඊළඟට තියෙන එක තමයි මේ ළමයන්ගේ digital life එක ගැන
0: දෙමව්පියෝ
2: දැනුවත්. පැහැදිලිවම. ඉතින් ඊට පස්සේ එතනින් එහාට ගියම මනුස්සංගේ ඒක විතරක් නෙමෙයි අපි ඒක ඒක කොයි වගේද පාලනය කරගන්නේ කියන තැනට දෙමව්පියෝ දැනුවත් වෙනවා. ඉතින් මූලික වශයෙන්ම දරුවන්ගේ තියෙන එක තමයි අනිවාර්යෙන් බලන්න ඕන දරුවෝ භාවිතා කරන ඇප් එක මොකද්ද කියලා. අපි ෆෝන් එක දෙනවා දරුවට දෙනවා ඔන්නෝ Zoom call එකට login වෙන්න එහෙම නැත්නම් online school class එකට login වෙන්න කියලා දෙනවා. හැබැයි එතනින් එහාට දරුවා භාවිතා කරන ඇප් ටික මොනවද කියලා දෙමව්පියෝ විදිහට අපි බලලා තියෙනවා.
0: සමහර වැඩිහිටි දෙමව්පියෝ ඉන්නවා මේ මේ කතාවට gedara ඉඳන් අපි අහගෙන ඉන්න ඔබත් සමහරට සාක්ෂිකරුවෙක් වෙයි. ෆෝන් එකට කෝල් එකක් එනකොට පුතේ මෙන්න මේක බලන්නකෝ. එයා ෆෝන් එක පාවිච්චි කරන්න දන්නේ නැහැ. වීඩියෝ කෝල් එකක් කවුරු හරි ගන්නකොට අනේ මේ සුදු මහත්තයා මෙන්න මේ කෝල් එකක් එනවා බලන්නකෝ. ධෝනි මෙන්න කෝල් එකක් එනවා බලන්නකෝ. එතෙන්ට පත් වෙලා දෙමව්පියෝ සාක්ෂරතාවයක් නැතුව දෙමව්පියෝ විශ්වාස කරනවා දරුවෝ මේ වැඩේ ගැන දන්නව නිසා අපිට වඩා හොඳට මේ වැඩේ කරයි කියලා. දෙමව්පියෝ කොහොමද දරුවන් විශ්වාස කරනවා. හැබැයි ඒ දරුවෝ ඒ විශ්වාසය කඩපු තැන් තියෙනවා. සමහර දෙමව්පියෝ කියන මේ මහත්තයා අපි දන්නේ නැහනේ. මේක උත්තරයක් නෙවෙයි නේද සෝද මහත්තයා?
2: නේ අනිවාර්යයෙන් මේක තමයි. එතකොට අපි දරුවන්ට දෙනවා නම් මේ වගේ ඒ කියන්නේ මේ ස්මාර්ට් ඩිවයිස් එකක්. ජංගම දුරකථනය වෙන්න පුළුවන්, ටැබ් එක වෙන්න පුළුවන්, ලැප්ටොප් එකක් හරි මොකක් හරි මේ අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න පුළුවන් ඇප් පාවිච්චි කරන්න පුළුවන් තරකට යනවනම් අපි අනිවාර්යෙන් දෙමව්පිය විදිහට දැනුවත් වෙන්න ඕන දරුවා ඒ මොන වගේ ඇප් එකද මෙයා වැඩ කරන්නේ කියලා. ඉතින් මම කියන්නේ ඒක නෙමෙයි, මම දැකලා තියෙන දේවල්. ඔන්ලයින් ක්ලාස් එකට ලොගින් වෙලා ක්ලාස් එකේ වීඩියෝ එක ඕෆ් කරලා YouTube බලබල ඉන්න ළමයි දෙමව්පියන්ට අහුවෙලා තියෙනවා. මට දෙමව්පියෝ කියලා තියෙනවා ක්ලාස් එක නිකන් කනෙක්ට් වෙලා ඉන්නවා. හැබැයි මෙයා මම බලනකොට හෙඩ්ෆෝන් එක ගහගෙන YouTube වීඩියෝ බලබල ඉන්නවා. ඉතින් එතකොට අපි බලන්න ඕන මොන වගේ තැන්වලටද මෙයා මොන වගේ ඇප්ස් ද භාවිතා කරන්නේ. ඊළඟට බලන්න ඕන මෙයා ඔන්ලයින් කාත් එක්කද chat කරන්නේ, මොන chat platform වලද. මං කිව්වේ කියන්නේ messaging apps ගොඩාක් තියෙනවා. ඉතින් අර snapshot ට ඒ වගේ දේවල් අති භයානකයි කියන දරුවෝ විදිහට මං හිතන්නේ පාසල් දරුවන්ට අවශ්‍ය වෙන app එකක් නෙමෙයි. මොකද ඒක ඡායාරූප මගින් chat කරන්න තියෙන platform එක. ඉතින් එතකොට ඒ වගේ දේවල් අනිත් එක අර මං කියපු privacy වත් ඒ end to end encryption කියන එකවත් මුකුත් ඒක ඇතුලේ නැහැ. ඒකෙහිඳ අනිවාර්යෙන්ම ඒක බලන්න ඕන කාත් එක්කද මේ ඔන්ලයින් කතා කරන්නේ. ඊළඟට මේ භයානකම දේ තමයි මේ දරුවා මේක ඇතුලේ ගේමින් ප්ලැට්ෆෝම් ඇතුලේ දාන්නේ. අපිත් හිතනවානේ අයියෝ දවසම පාඩම් කරලා ඕන පොඩ්ඩක් ගේම් එක ගහපු දෙන් කියලා. ඒක කමක් නෑ. හැබැයි බලන්න මේ ගේම් එක මොකද්ද, කොතනටද මෙයා අරන් යන්නේ. මේ ගේම් එක ඇතුලේ කියලා දෙනවා නම් තුවක්කුවක් හදන විදිය, ළමයිට වෙඩි තියෙන විදිය. ඉතින් එතකොට ඒ ළමයා කරන්නේ මොකද, ඒ ගේම් එකේ තියෙන එකම තව එළියට ගිහිල්ලා AI ප්ලැට්ෆෝම් ඇතුලේ බලනවා. ඉතින් ඒක තමයි පිලිපීන ඉන්සිඩන්ට් එක. ඔක පිලිපීන නෙමෙයි, ලංකාවටත් එනවා අනිවාර්යෙන්ම. ඒ කියන්නේ පාසල් දරුවෙක් ගෙදරදී තුවක්කුවක් හදන් ගිහිල්ලා ළමයිට වෙඩි තියන ගානට හැදෙනවා නම් එතකොට මේක අති භයානකයි.
0: ගේම් එකේ ඉඳලා වෙන කරන්නම දෙයක් නැත්තම් බිල්ඩින් බිමට පැනලා මැරුණත් කමක් නැහැ කියන දඬ ළමයිගේ ඔළුව හැදෙනවා.
2: ළම හැදෙනවා. ඉතින් ඒක ළමයි නෙමෙයි, වැඩි හිටියොත් ඒ දේ කරගෙන තියෙන මං හිතන්නේ දැන් තරුණ පිරිස් කී දෙනෙක් මෙහෙ වුණාද. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ වගේම අර මේ සමාජ මාධ්‍ය ඇතුළේ තමන්ගේ මනස විකෘති කළ වීරයෙක් කරනවා. ඒ කියන්නේ අපි නොදන්නා වුණාට සූසයිඩ් එක ලයිව් දාගෙන සූසයිඩ් වෙන ඒවා තියෙනවානේ. තමන් විසින්ම තමන් මැරෙනවා, සිවිදි විනාශා ගන්නවා. ඒක ලයිව් එකක් දානවා. ඉතින් එතකොට ඒ කොච්චර මනස විකෘති වෙලාද. ඉතින් ඉස්සරත් අපි දන්නවා සිවිදි විනාශා ගන්නවා යම් කිසි ආර්ථික ප්‍රශ්න ඒවට. හැබැයි ඒක ගොඩක් වෙලාවට කාටවත් පේන්නේ
0: නැහැ. කැලේට ගිහිල්ලා නේ බෙල්ල වෙලා දාගත්තේ ගංගොල මිනිස්සු.
2: හරියට.
0: එහෙමනේ කතාවට කියන්නේ.
2: කැලේ කොහෙවත් හොයන්න බැරි කැලේකට ගිහලා එක වහකුප්පියක් බීලා නිදා මේ එහෙම නිදා ගන්නවා. නැත්තම් කැලේක තියෙන ගහකට එල්ලිලා තමයි බෙල්ල වෙලා දාගත්තේ. ඒක තමයි අපි දැක්ක සිවිදි විනාශා ගැනීම.
0: ඉතින් දැන් ඒක ලෝකෙට ප්‍රදර්ශනය කරමින් යන දැනට ඔළුව හැදිලා තියෙනවා. මේක තමයි ඛේදවාචකය.
2: ඔව්. ඉතින් සමහර විට කිසිම හේතුවක් නැතුව සමහරට ඒ දවස්වල කෙනෙක් සිවිදි විනාශා ගත්ත සමහරට ආර්ථික වශයෙන් පිටිච්ච ලොකු ප්‍රශ්නයක්. එහෙම නැත්තම් මොකක් හරි පෞල් ප්‍රශ්නයක්. ඇති වෙන මානසික පීඩාවත් එක්කනේ. ඉතින් මං හිතන්නේ දැන් මේ සමාජ මාධ්‍ය ඇතුළේ ඉන්න ඔක්කොම ටික
3: කෘතිම පීඩනයක් තමයි හදාගෙන.
2: කෘතිම පීඩනයක් හදාගෙන තියෙනවා මේ සමාජ මාධ්‍ය ඇතුලේ. ඉතින් වෙනම අනවශ්‍ය ලොකු මානසික ආතතියක් තමයි හදන් ඉන්නවා. එතනින් ඔබට ගියොත් මදුසංක මට හිතන විදිහට නම් මේ සියලු දෙනාම නැවත සයිකියාට්‍රික්ස්ලා ගාවට, එහෙම නැත්නම් මනෝවෛද්‍යවරුන් ගාවට යවන්න ඕන ප්‍රදීහයට මං හිතන්නේ ලංකාවේ මේ සමාජ භාවිතයවල වෙන පිරිසෙන් 75%ක් විතර පිරිසක් මන්නම් යෝජනා කරන්නේ පුළුවන් නම් නැවත මනෝවෛද්‍යවරු හම්බ වෙලා බලන්න තමන්ගේ මනස කොච්චර මේ සමාජ මාධ්‍ය නිසා විකෘති කරගෙන තියෙනවද
3: කියලා.
0: අපි කතා කරමු මේ හොඳම තැනක ඉන්න වෙලාව. තව විනාඩි 8ක විතර කාලයක් අපිට මේ කතාවට තියෙනවා. ඉතින් ඒ අතරතුරේ අපි මතක් කරන්න ඕනේ ඔබේ AI නවෝත්පාදනයේට ජාතික පිළිගැනීමක් ලබා ගන්න අවස්ථාවක් ඔබට ලැබිලා තියෙනවා. National AI Expo සතියේ සමගාමීව ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වගේම SLT Mobitel පුරෝගාමීව සංවිධානය කරන National AI Awards 2026 සම්මාන උළෙලදී ලංකාවේ AI ශාස්ත්‍රයේ සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන්, ව්‍යවසායකයින්, ආයතන නවෝත්පාදකයන් සහ විශ්වවිද්‍යාල ඇගීමට ලක් කරන්න සූදානම්. ඉතින් මේ සම්මාන ප්‍රධාන කාණ්ඩ හතරක් යටතේ පිරිනැවෙනවා. සම්මාන 16ක් විදියට ජාතික AI පුරෝගාමී සම්මාන, කර්මාන්ත ශාස්ත්‍රයේ විශිෂ්ටතා සම්මාන, නවෝත්පාදන සහ අනාගත කේන්ද්‍රීය සම්මාන, ඒ වගේම වසරේ AI අන්තර්ගත නිර්මාණකරුවන් සඳහා වෙනම නැත්නම් AI content creator සම්මානය ඔබේ අතට ලබා ගැනීම හැකියාව තියෙන සම්මාන 16කින් සමන්විතවයි මේ සම්මාන උත්සවයේ සංවිධානය වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව තොරතුරු අපි දිගටම කියන්නම්. අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ පණිවිඩයක් තියෙනවා. ඒකත් මතක් කරලා ඉන්න ඕනේ.
1: ඔව්, 800 වසරකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියාදුන ලොතරැයි ප්‍රමුඛයා වගේම ලොතරැයි ලෝ රජකිරුළු මහජන සම්පත ලොතරැයි රටේ සංවර්ධනයේ සෞඛ්‍ය අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ කබදර මුදල ඍජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ වමනක් සුපිරි කෝටිපති වී වාසනාවන්තයින් 12 දිනක් සුපිරි මෝටර රථ හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රාහකයන් 300කට අධික පිරිසක් වගේම රුපියල් ලක්ෂ 10 ජයග්‍රාහකයන් 5 දිනක් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් ද යතුරු පැදි රන්කාසි වවුචර් පත් හිමි වාසනාවන්තයින්ද රටපුරා බිහි කරන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. 2025 වර්ෂයේ රජයේ කබද්දර මුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයියේ ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. ඉතින් මේ වර්ෂයේ මේ වන විට සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියේ පමණක් බිහි කරන්නට හැකි වෙලා තියෙනවා. රුපියල් 3,04,00,000 ඉක්ම වූ සුපිරි ත්‍යාග වාසනාවන්තයා අනුරාධපුර ප්‍රදේශයේ කේ චන්ද්‍රලතා මහත්මියගේ ටිකට් පත් ගොන්නෙන් බිහි කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් සුපුරුදු පරිදි නැවතත් රුපියල් කෝටි 2ක සුපිරි ත්‍යාගයේ රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාග සහ ලක්ෂ ත්‍යාග සමග අනෙකුත් සෙසු ත්‍යාග ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ රුපියල් 40ක් විතරයි. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලය උදේ 9:00 විනාඩි 54 වෙලාව.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
6: ඉවරයි.
7: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
8: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
9: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NL වී දනඩ දහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
10: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011176779579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
11: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුම ඔබ වෙනුවෙන්ම.
12: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 011 4 700 600.
13: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
14: මම නම් දැන් මාරම රිලැක්ස්.
15: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
16: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
12: David Pierce Motor Company within රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම.

0: අපි සමුදුරත්නායක මහත්තයත් කතා කරමින් ඉන්නේ ඩිජිටල් ලෝකේ දරුවෝගේ අනාගතය යහපත්ද කියන කාරණේ. දැන් සමුදුර මහත්තයා අපි දිගින් දිගටම කතා කරලා මම ඉක්මනින් අහන්නම් මේ දරුවන්ගේ ඩිජිටල් ලිටරසි අවශ්‍යයිද සහ පාසල් සහ රජයේ වගකීම කොහොමද මේ දරුවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන්?
1: විශේෂයෙන්ම නීති සම්පාදනය පිළිබඳව ඉස්සරහට ඩිජිටල් අමාත්‍යාංශයේ මැදිහත් වීමත් අපි කැමති දැනගන්න. මේ ඩිජිටල්කරණය සම්බන්ධයෙන් දරුවන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන්
2: ඒකරණෙල් දැන් කොහොමත් සම්පූර්ණ අධ්‍යාපනයේ ඩිජිටල් කිරීම ඩිජිටල් කරණයට ලක් කිරීම පිළිබඳ වෙනම කාර්ය සාධක බලකායක් ගරු අගමැතිතුමියගම මේ නායකත්වයෙන් පිළිදෙන. ඉතින් ඒකට මම හිතන්නේ අපේ රටේ ඉන්න විවිධ විශේෂඥෝ මේ අධ්‍යාපනයේ ඩිජිටල් තාක්ෂණයත් අධ්‍යාපනය ඇතුළට කොහොමද ගේන්නේ, කොහොමද මේ ඒක ඇතුළෙම කොහොමද මේ ඩිජිටල් ලිටරසි එහෙම නැත්නම් ඩිජිටල් තාක්ෂණය ළමයා ඇතුළේ හදන්නේ කියන එක පිළිබඳවත් වැඩසටහන් ටිකක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ වගේම අපි රටේ මේ කියන්නේ මේ ඩිජිටල් තාක්ෂණය එහෙම නැත්නම් ඩිජිටල් භාවිතය නිසා වෙන රටේ පුරවැසියන්ට එහෙම නැත්නම් දරුවන්ට වෙන හානියවම කරන්න විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් මූලික වශයෙන්ම දැන් ගැම්ලින් වෙබ්සයිට් එහෙම නැත්නම් ඔය සූදු සඳහා යොදා ගන්න වෙබ්සයිට් සියල්ලම ලංකාවේ තුල තහනම් කරන්න කටයුතු කරලා තියෙනවා. මොකද ඒක නියාමනයකට ලක් නොවීම නිසා අන්තිමට ඔවුන් ඇවිල්ලා සමහරට රටේ ජාතික මට්ටමේ වැඩසටහන් වල අනුග්‍රාහක බවටත් පත්වෙන තත්ත්වයට පත් වුණා. ඉතින් ඒක නිසා ඒ අපි කියන මම හිතන සමහර ප්‍රධාන මාධ්‍ය ඇතුළටත් ඔවුන් ඇවිල්ලා තිබුණා. ඉතින් ඒකේ හින්දා ඒ ගැම්ලින් එහෙම නැත්තම් මේ සූදු සඳහා යොදා ගන්න සියලුම ඔන්ලයින් ප්ලැට්ෆෝම් ටික ලංකාවේ ඇතුළත තහනම් කරලා තියෙනවා, බ්ලොක් කරලා තියෙනවා. ඉතින් එතනින් එබ්බට ගියත් මේ අපිට මේ දරුවන්ගේ ආරක්ෂාව, ඒ වගේම ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ඇතුළත් වෙනම වැඩපිළිවෙලක් තියෙනවා. දැන් ලෝක බැංකුවෙන් ලැබිච්ච මුදලත් එකතු කරගෙන කැපැසිටි බිල්ඩින්, ඒ කියන්නේ අඩුම තරමේ අපිට ඔය ඔන්න ඔය ඩිජිටල් ලිටරසි එක කොහොමද ගොඩදාගන්නේ කියන එක ගැන කතා කරන්න අපි ප්ලැට්ෆෝම් එකක් හදන් යනවා. ඉතින් ඒක ගොඩක් වෙලාවට ඔය ඩිජිටල් කැපැසිටි බිල්ඩින් ප්‍රෝග්‍රෑම් ඇතුළේ දෙමාපියන් සහ දරුවන් දැනුවත් කිරීමම මේක තියෙනවා. ඉතින් එතකොට අපි දැන් මං හිතන්නේ ඔය දරුවන්ගේ ඔය තියෙන කතා කරපු දේවල් වල එතනින් එහාට ප්‍රයිවසි සෙටින්ස් කියලා තියෙනවා. ඊළඟට දරුවෝ මොන වගේ තොරතුරුදු සමාජ මාධ්‍ය එහෙම නැත්නම් තමන්ගේ ස්මාර්ට් දුරකථන ස්මාර්ට් ඩිවයිස් සරා එළියට ෂෙයා කරන, ඒ කියන්නේ තමන්ගේ ලොකේෂන්, ෆෝන් නම්බර්ස්, ඇඩ්‍රස් ඒවත් අපි ෂෙයා කළාද කියන එකවත් දන්නයි. ඒක ඇතුළේ තමයි ප්‍රයිවසි එක කියන්නේ. ඉතින් එතකොට මේක පිළිබඳව දැනුවත් දෙමව්පිය අනිවාර්යෙන් දැනුවත් කරන්න වෙනවා. දෙමව්පියෝ ස්මාර්ට් දුරකථන සහ සමාජ මාධ්‍ය ප්‍රවේශ ස්මාර්ට් ඩිවයිස සහ සමාජ මාධ්‍ය ප්‍රවේශ දෙනවා නම් දරුවන්ට දෙමව්පිය මේක ගැන දැනගන්න වෙනවා. ඉතින් එතකොට මේ ඒ කියන්නේ දැන් මං හිතන්නේ ගොඩක් වෙලාවට මේ පේරන්ට් කන්ට්‍රෝල් එක කියන එක තියෙනවා. ඉතින් එතකොට උදාහරණයක් විදිහට ඕස්ට්‍රේලියාවේ කරපු දේ ලංකාවේ කරත් කියන පේරන්ට් කන්ට්‍රෝල් එක කියන්නේ දෙමව්පියන්ගේ කන්ට්‍රෝල් එක ගොඩක් ප්ලැට්ෆෝම් ඇතුලේ. ඉතින් එතනින් එහාට ගත්තම අපි කියනවනේ අපි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එමෙ මයික්‍රොසොෆ්ට් කියන යෙදුම ඇතුලේ මයික්‍රොසොෆ්ට් ඔපරේටින් සිස්ටම් එක ඇතුලේ තියෙනවා පේරන්ට් කන්ට්‍රෝල් කියලා තියෙනවා. ඉතින් ඒකේ ඕනනම් තමන්ගේ දරුවාගේ account එක සම්පූර්ණ හදලා දීලා ඒකේ කොච්චර වෙලා screen timing ඉන්නවද, මොනවාද පාවිච්චි කරන්නද, නැත් Microsoft Word විතරද දෙන්නේ, මොනවාද කරන්නේ, මොනවාද ගියේ website, ඒ සියල්ල බලන්න තියෙනවා. හැබැයි ඒක ගැන parent control එකක් විතරක් තිබුණට වැඩන්නේ parent awareness එක නැත්තම්. අන්න ඕක තමයි දැන් තියෙන ප්‍රශ්නේ. peer අවශ්‍ය platform ටික තියෙනවා. ඒකට අවශ්‍ය සියලුම platform ටික තියෙනවා. හැබැයි parent awareness එකක් නැහැ. ඉතින් ඒ වගේම අර අපි අර කතා කරන trust එක. ඉතින් ඒ සියල්ල හදා ගන්න වෙනවා මෙතනට එන්න. මේක ඉතින් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඒ වුණාට මම ආයි පාරක් අවසන් වතාවටත් ඉල්ලන්නේ ළමයිගේ ඩිජිටල් ලයිෆ් එක ගැන දෙමව්පියෝ මීට වැඩිය හොයලා බලන්නම වෙනවා. නැති වුණොත් අපිට කොහේ ගිහිල්ලා නතර වෙන්න වෙයිද? අර කතාව මුලදී පටන් ගත්ත මේ පිලිපීන සිද්ධියක් මේ රටේ ඇති වෙලා නතර වෙන තැනට එයිද කියන එක ගැන මට ලොකු සැකයක් තියෙනවා.
0: ඒ නිසාම තමයි අද අපි මේ පිළිබඳව කතා කරන්න තීරණය කළේ. ලංකාව ඩිජිටල් කරණය වෙමින් පවතින රටක්, ඩිජිටල් පරිවර්තන යුගයක් ශ්‍රී ලංකාව තුළ ආරම්භ වෙලා, ගරු ජනාධිපතිතුමන් ඒ වෙනුවෙන් විශේෂ අමාත්‍යාංශයක් ආරම්භ කරන ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය, සමස්ත රටම ඩිජිටල් කරණයට ලක් වෙද්දී ඩිජිටල් කරණයේ පළදායි ප්‍රවේශය හඳුනාගෙන ඒ තුළ ගමනක් යාම සඳහා මීළඟ පරම්පරාවට ආරාධනා කිරීම ඩිජිටල් ලිටරසි එකක් තියෙන දරු පරම්පරාවක් නිර්මාණය කර ගැනීම අපේ අරමුණ වුණේ. අද කතාබහට එකතු වුණාට බොහොම ස්තුතියි කියනවා අපි සුමුද රත්නායක මහත්මයාට. එහෙමනම් යලි හෙට උදෑසන මුණ ගැහෙමු. ඔබට වාසනාවන්ත ජයග්‍රහී සුබ දවසක්.
3: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
3: සයිබර් ජෙන්
5: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි.

ඔබගේ මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසක්. SLT මොබිටෙල් ෆයිබර්.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: දහය විනාඩි දෙකයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබනි කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනිද

0: ලක්ඛන ප්‍රවෘත්ති සමගින් මම ගයන් දුෂ්යන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: චීන ජාතිකයන් තුන්දෙනෙකුට පහර දී එක් අයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර සිටි චීන ජාතික සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. එස් සීගිරිය ප්‍රදේශයේ සැඟව සිටියදී පසුගිය මාසයේ 23 වැනිදා කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයන් තුන්දෙනෙකුට පහර දී මෙම සැකකරුවන් පලා ගියා. එක් චීන ජාතිකයෙකු ඝාතනය කිරීමටද ඔවුන් සම්බන්ධ බවයි පොලිසිය පවසන්නේ. අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කරමින් නිවේදනයක්ද නිකුත් කළා. කෙසේවද ඔවුන් දෙදෙනා සීගිරිය පොලිස් අසමේ නැගුම්හලක රැඳී සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හදිසි ගංගතුර සහ නායාමෙන් පසු මුදා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂි ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. නායාම් ව්‍යසනයෙන් බලපෑමට ලකු චීනයේ ෂිෂැංග ප්‍රාන්තයේ ෂිගෙට්සේ නගරයට සහන ආධාර ලබා දීමේ සාකච්ඡාව පැවැත්වුණේ එරට කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේදී. සාකච්ඡාව ආරම්භයේදී ව්‍යසනයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් ආරම්භ කර තිබෙනවා. ඉන් අනතුරුව නායාමයේ සහ ගංගතුරේ නවතැන් වූ සහ අතුරුදන් වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් කරනම් කරන ලෙසයි චීන ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ. ඒ අනුව චීන ග්‍රාමාධිපතිවරයා ආපදාවට ලක් වූ ප්‍රදේශ වෙත ගොස් එහි තත්ත්වය නිරීක්ෂණය කර තිබෙනවා. පීඩාවටපත් ජනතාවගේ සුවදුක් විමසීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. බලපෑමට ලක් වූ නේපාලයේ ජනතාවට හදිසි සහනාධාර ලබා දෙමින් ජාත්‍යන්තර මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සහයෝගය ලබා දිය යුතු බවටත් සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. මිලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600

0: ෆියුචේකට ප්ලස් පොයින්ට එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
1: වාර්තාපික වාර්තා තබන කෝටි අටේ එන්නල්වී දනඩිතහනය ලොතරයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කිටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176479479
3: සතියක ලකන්නේ.

උදේ 10යි විනාඩි 13යි වෙලාව සතිය ගලක් හදවන්න පටන් ගත්තා. ඉතින් මොකද කරන්නේ? සතියන්තේ ආරම්භය තමයි සෙනසුරාදා උදේවරුවේ කියන්නේ. අපි උදේවරුවේ සයිවජෙන් ඇහුවා, දැන් ඔන්න සතිය ගලක් හද පටන් ගන්න තියෙනවා. ඔයාලට පුළුවන් මේ වෙලාව ඉඳන් දවල් එක වෙනකන්, හවස එක වෙනකන් දවල් නෙමෙයි, හවස එක වෙනකන් ඔයාට මාත් එක්ක ඉන්න අහන්න විතරක් නෙමෙයි, මේ පැත්තට මෙසේජ් එකක් දාන්න පුළුවන් 0703 93 5 93 7. ඔයා ජීවිතේ දිනන්න ඕනේ, හරිද? දිනන්නම ඕනේ. හැබැයි දිනනවා කියලා, ඒ කියන්නේ දැන් අද ඉන්නවා මේ ඊළඟ මොහොතේ දිනන්න ඕනේ කියලා එකක් නැහැ. ඒ කියන්නේ අද මගේ වැඩි එච්චර සක්සස් නැහැ, මම අනිවාර්යෙන් හෙටම දිනන්න ඕනේ නැහැ. සමහර වෙලාවට හෙටත් ඔයා සක්සස් නැති වෙන්න පුළුවන්, හෙටත් ඔයා සාර්ථක නැති වෙන්න පුළුවන්. හැබැයි අපි ජීවිතයේ කවදම හරි දිනන්න ඕනේ. මොකද මතක තියාගන්න ඕන දෙයක් තමයි සාර්ථකත්වය කියන්නේ එහෙම එකපාර මේ ඊළඟ තප්පරේ, ඊළඟ මිනිත්තුවේ, ඊළඟ මොහොතේ ළඟා වෙන දෙයක් නෙමෙයි. අපි දිනන්න ඕනේ, හැබැයි අද හිටම නෙමෙයි, හැබැයි අපි කවදා හරි දිනන්න ඕනේ. වෙලාව උදේ 10යි විනාඩි 14යි.

0: වෙලා උදේ 10:22.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
1: ඉවරයි.
3: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි
4: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: David Pierce Motor Company within Rajya Sevaka Upata Pidana DPMC Rajya Pranama Amatanna 0114 706 Satyaga Lakhana

උදේ 10යි විනාඩි 23යි වෙලාව. වතුර ජලය අපි වතුර වෝට කියන එක මොකද්ද අපි කොහොමද ඒක හඳුන්වන්නේ? අපි කියනවා ජලය ජීවයේ පදනමයි කියලා. මොකක්ද? ජලය ජීවයේ පදනම. අපිට වතුර නැතුව ජීවත් වෙන්න අමාරුයි. හරි. එකක් තමයි ඔක්සිජන් වායුව කියන එක. හැබැයි වතුරත් ඒ හා සමානව අපිට අත්‍යවශ්‍ය දෙයක්. දැන් මේ දවස්වල වතුර ගැන හරියට කතා වෙනෝනේ. එයි මේ නියන් තත්ත්වය නිසා, ඒ කියන්නේ මේ ඇතිලා තිරන එල්නිනෝ තත්ත්වය නිසා එක එක බලපෑම් තියෙනවා. සමහර පැතිවලට අධිකව වැස්ස, සමහර පැතිවලට අධික නියන් තත්ත්වය. නේපාලයේ ටිබෙට් සීමාව ජල ගැලීමකුත් සිද්ධ වුණා. ඒ ගැන අපි ලොකු කනගාටුවක් තියෙන්නේ. මොකද ඇත්තරම මේ එතන ලොකු මරණ සංඛ්‍යාවක් වෙලා තියෙනවා. ඒ වගේම තවමත් ලොකු හෙඩ් තවමත් හෙඩ් කවුන්ට් එකක් ගන්න බැරි වෙලා තියෙනවා. හරි, කොහොම වුණත් ජලය කියන්නේ අපිට අත්‍යවශ්‍ය දෙයක්, අපිට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්. හැබැයි බලන්න, ජලය කියන එක විශාල වශයෙන් ආවට පස්සේ, ජල ගැල්මක් ආවට පස්සේ නවත්තන්න විදිහකුත් නැහැ. ගින්නක් ආවොත, ගින්නක් වත් වුණොත්, මොනවා හරි ගිනි ගැනීමක් සිද්ධ වුණොත් අපිට වතුර ගහලා නවත්තන්න පුළුවන්. හැබැයි සැර වතුර පාරක් යද්දී අපි කොහොමද නවත්තන්නේ? ඒ නිසානේ ගං වතුර ආවට පස්සේ ඒ ඉන්න තැන්වලින් ඒ ඉන්න කට්ටිය මිනිස්සු අපි ඉවත් කරලා වෙන වෙන තැන්වල ගිහිල්ලා ඒ අදාළ තැන්වල ගිහිල්ලා ඉන්න ඒගොල්ලන්ට වෙනම හදලා දෙන්නේ. මොකද ගින්නක් නිවන්න වතුර ගහනවා වගේ නෙමෙයි, අපිට වතුර නවත්තන්න හරි ක්‍රමයක් නැහැ. ඒ නිසා අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි, හරියට නිකන් මේ තියෙන ලෝකේ අපිට මේ ලෝකේ අපිට කැරකෙන්නේ වතුර වගේ. ඒ කියන්නේ සමහර වෙලාවට අපිට හොඳ කරන දේම තමයි අපිට නරක කරන්නේ. ඒ කියන්නේ අපිට නරක දෙයක් වෙන්නෙත් අපිට සිද්ධ වෙන හොඳ දෙයක් නිසාම වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. ඒ කියන්නේ පුද්ගලානුබද්ධව ගත්තොත්, ඒ කියන්නේ අපි ඔන්න අපිට ඉන්නවා යාළුවෙක්. එහෙම වෙනවනේ දේවල් නේ, මෙන්න මෙහෙම දේවල් වෙනවා. ඔන්න යාළුවෙක් ඉන්නවා, අපි හිතමු ඒ යාළුවා තමයි වතුර කියලා. ඒ යාළුවාගේ නම වතුර නෙමෙයි, එයා වතුර වගේ යාළුවෙක්. එයා අපිට තිබහට බොන්න පුළුවන්. ඒ කියන්නේ ඒ යාළුවා අපිට උදව්වක් දෙනවා. හරි මචං මං කරලා දෙන්න මෙහෙමයි කියලා. හැබැයි ඒ යාළුවා සැර ගං වතුරක්, සැර ජල ගැලීමක් වුණොත් මොකද වෙන්නේ? අපිට ජීවත් වෙන්න බැරි නෝ. ඒ කියන්නේ අපිට ගහගෙන යන්න පුළුවන්. ඒ හින්දා හොඳට මතක තියාගන්න ඕනේ, ඕනම මිනිස්සෙක් එක්ක ගනුදෙනු කරද්දී අපි හොඳට හිතාගන්න ඕන දෙයක් තමයි, හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි, අපිට හොඳ වෙන්නෙත් නරක වෙන්නෙත් එකම මිනිස්සයාගෙන් වෙන්න පුළුවන්. ඒ නිසා මිනිස්සුන්ව හොඳට අඳුරගෙන වැඩ කරන්න ඕනේ. වෙලා උදේ 10යි විනාඩි 26යි.

0: හැත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
1: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
0: ක්‍රිමිරාජ
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න සාදර අනුග්‍රහය
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගේ

0: ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
1: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය.

පෙලවදේ දහය විනාඩි 35යි දැන් සතියකලක් කඩාගෙනඉන්නේ. මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්නත් ඕනේ. හැබැයි එයාලා මතක් කරන නම් මේ සිින්දුවෙන් පස්සේ ඊට කලින් තියෙන මට වැඩ පුංචි කතාවක් කියන්න මොකක් දන්නවල්. ඔයා විශ්වාස කරනවද ඔයාගේ ඇඟ ඇතුළේ ඔරලෝසුවක් වොච්ච එකක් ක්ලොක් එකක් තියෙනවා කියලා හිතුවොත් මං කිව්වොත් ඔයාට ඔයාගේ ඇඟ ඇතුළේ තියෙනවා ඔරලෝසුවක්. මේකට කියනවා බයෝ ක්ලොක් එක කියලා. ඒ කියන්නේ ජෛව ඔරලෝසුව. අපේ ඇඟේ තියෙනවලු ජෛව ඔරලෝසුවක්. ඒ කියන්නේ නිකන් මේ කටු කැරකෙන එකක් නෙමෙයි. හරිද? මොකක්ද දන්නව තියෙන්නේ? අපේ ඇඟේ තියෙනවලු මේ සාමාන්‍ය ඔය අපි රූටින් එකට පුරුදු වෙනවනේ. මම නැගිටිනවා 6:00 මං උදේ 6:00 නැගිටිනවා 5:00 වෙන්න පුළුවන් 5:15 වෙන්න පුළුවන් ඊට පස්සේ මෙහෙමයි මේ වෙලාවට කනවා 12:00 එකත් අතර දවල්ට කනවා උදේට කනවා මේ වෙලාවට එහෙම රූටින් එකක් තියෙනවනේ. මේක ගැන මං ඇයි කියන්න හේතුව තමයි වෛද්‍යවරු කියනවලු මේ රාත්‍රී සේවය, ඒ කියන්නේ අපි නයිට් ඩියුටි කියලා කියන්නේ නයිට් ඩියුටි රාත්‍රී සේවය කියන්නේ දිගු කාලීන දීර්ඝ කාලීන රාත්‍රී සේවය මිනිස්සුන්ගේ මොලේ අවුල් කරනවලු. හරි වැඩි අප්පට සිරි මාර කේස් එක. මොකද කරන්නේ දැන්? නයිට් ඩියුටි කරන සෙට් එක දිගර නයිට් ඩියුටි කරන සෙට් එක ඉන්නවනේ කට්ටිය. එහෙම ඉන්නවනේ දැන් කට්ටිය කල්පනා කරනවා ඇති මාර කේස් එක. ඒක තමයි මේ දවස්වල ට්‍රැකර් පැනලා හිටියේ එහෙම කියලා හිතනවා ඇති දැන්. නෑ නෑ, ඒක වෙන්නේ එක විදිහකට අනුව. ඒ කියන්නේ විද්‍යාඥයෝ කියන්නේ වෛද්‍යවරු කියන්නේ මේක මේ දීර්ඝ කාලින කිව්වට පස්සේ ටිකක් අවුරුද්දක් අවුරුදු එකක් දෙකක් වෙන්න පුළුවන් ඒ වගේ කාලයක් තමයි කියන්නේ. ඒ කියන්නේ පොඩ්ඩක් මාසයක් නිදිමැරුවා කියලා මාසයක් එක දෙක නයිට් ඩියුටි කළා කියලා එහෙම වෙන්න තියෙන ഇടකඩ බොහොම අඩුයිලු. මේක ඔප්පු කරලා තියෙන්නේ එක්සත් රාජධානියේ මේ වැඩිහිටියෝ 14,000 ගණකට අධික ප්‍රමාණයක් අරගෙන මේගොල්ලෝ මේ මොලේ MRI ස්කෑන් කළා. අලුත්ම පර්යේෂණයක් කළා තමයි මේක මේ එළියට දාලා තින්නේ මේ තොරතුර. ඒගොල්ලෝ කියනවා ඒ රාත්‍රී නයිට් ඩියුටි දී නිින්ද මතක ශක්තිය, يعني අපිට මොනවා හරි තව වැඩකට දෙන්න තියෙන අවධානය සහ අපේ හැඟීම් පාලනය කරගන්න පුළුවන්කම, හැඟීම් පාලනය කරගන්න තියෙන පුළුවන්කම කියන ඒවා ටික ටික ආවම වෙනවා. සමහර වැඩි වෙනවා එක එක පොඩි පොඩි මිනිමම් ඊට මැක්සිමම් තත්ත්ව වලට යන්න පුළුවන් කියලා තියෙනවා. ඒ කියන්නේ මේ අන්න අරක තමයි කතාව. මොකක්ද දන්නවද? අන්න ඔයාගේ රූටින් එක. ඔයා උදේ නැගිටිනවා හොඳ ජවයෙන් නැගිටලා මම අද මේ ටික ඉවර කරනවා කියලා හිතාගෙන එහෙම ඉන්නවා. හැබැයි රෑ වෙද්දි එක්ක ඕනේ නැහැ හෙටම කරනවා. ඒ වගේ එකක් තියෙනවානේ. අන්න ඒකට තමයි ඔය ජෛව ඔරලෝසුව කියන්නේ. අපේ ඇඟේ තියෙන ජෛව ඔරලෝසුව වෙනස් වෙනවා. ඒ හින්දා ඔන්න නයිට් ඩියුටි කරන කට්ටිය හරිද පරිස්සමින් හොඳට කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. මොකද ඔයාගේ අවධානය ගිලිහෙන්න පුළුවන්. ඔයාගේ නිරතලා ඉන්න වැඩේට දෙන්න තියෙන වැඩේ, ඒ වැඩේ ඉවර කරන්න පුළුවන්කම තියෙද්දි සමහර වෙලාවට වැඩේ ඉවර කරන්න නැතුව යන්න පුළුවන්. ඒ හින්දා ওই ජෛව ඔරලෝසුව නෙමෙයි මොක වුණත් ඔයාගේ වැඩේ කොහොම හරි ඉවර කරන්න බලන්න. මොකද හැඟීම් වලට අඩු වැඩි වෙන්නවත් අඩුම ගානේ මේ නිින්ද නිසාවත් ඔයාගේ වැඩ ඉවර කරගන්න තියෙන තත්ත්වේ නැති කරගන්න එපා. කොහොම වුණත් හොඳ නිින්දක් අපිට අවශ්‍යයි. ඒ හින්දා නයිට් ඩියුටි කළත් මොන ඩියුටි කළත් ඔයා ආවම පැය 6ක ප්‍රමාණයක් නිදා ගන්න ඕනේ. වෙලාව උදේ 10:00 විනාඩි 39යි.

0: එලවදේ දහය විනාඩි 43යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. සත්‍යයක ලක්ෂ

උදේ 10 විනාඩි 43 දැන් සතිය ගලක් හදාගෙන ඉන්නේ. මං කිව්වනේ පොරොන්දුනා ප්‍රොමිස් වුණා ඔයාලට මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරනවා කියලා ඒ සින්දුවෙන් පස්සේ. හරි ඔන්න එහෙනම් මතක් කරමු. කවුද? මුලින්ම දාලා තිනවා ආයිබෝවන් සුබදසනක් ජයග්‍රහී දවසක් වේවා. කොහොමද ඉතින් කොහොමද මගේ අම්මා අශෝක හස්බන්ඩ් කුමාර් ධෝනි උෂි මේ වෙලාවේ ලක්කඩහගෙන ඉන්නේ. ලක්කඩ අහගෙන ඉන්න හැමෝමයි ඔයාවයි ආදරෙන් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ප්‍රියංක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ නුවර ඉඳන්. හරි, තව කවුද? තව මෙසේජ් එකක් දාලා තිනවා. හයි අයියේ, අපිත් ඔයාව සද්දෙනම අහගෙන ඉන්නේ. අයියේ අද අපේ අක්කගේ බර්ත්ඩේ එක. හරි, කවුද අක්කා? අක්කගේ නම රුවිනි තක්ෂිලා. රුවිනි තක්ෂිලා, ඔයාට එහෙනම් හැපි බර්ත්ඩේ. හරි, ඔයාට හොඳ අනාගතයකට අපි සුබ පතනවා. අපි අක්කට විශ් කළා කියලා කියන්නලු. හරි හරි, ඔන්න කිව්වා. හොඳේ, ඊට පස්සේ මෙසේජ් එක ඉවරලා තියෙන කවුද මේ? මෙසේජ් එක ඉවරලා තියෙන්නේ අපි දැරණියගල පල්ලේ භාගෙන් කන්දේ ගෙදර සෙට් එක. වලව්වි සෙට් එක වගේ කන්දේ ගෙදර සෙට් එක. කවුද මේ? තව මෙසේජ් එකක් තියෙනවා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. මම අලව්ව කොහොලානින් ජය කලනි සින්දුව අහන්න එකතු කරගන්නේ. උපාලි චිත්‍රාණි මාධව කසුන් ඇතුළු යාගල කඩහන හැමෝම එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙන්නේ. හරි, එහෙනම් ඉතින් අපි අහමු තව සින්දුවක්. වෙලා උදේ 10:00 විනාඩි 45.

එලවදේ 10යි විනාඩි 54යි දැන් සතිය ගලක් කඩාගෙන ඉන්නේ. ඔයාට ඔයාගේ ඇඟ අපි අපේ ඇඟ ගැන හිතනවානේ. අපේ ඇඟ කියන්නේ අපේ ඇඟ හොඳට සෞඛ්‍ය ආරක්ෂිතව වත්වා ගන්න පොඩ්ඩක් පැහැවත්ව ඉන්න. ඒ වගේ දේවල් අපි හිතනවානේ විශේෂයෙන්ම ගැහැණු උදවිය තමයි එහෙම හිතන්නේ. ගොඩාක් පිටිවෙන් හිතනවා නැත්තමත් නැහැ. එතකොට ඕගොල්ලෝ ඔය දේවල් පවත්ව ගන්න එක එක රූටින්ස් පාවිච්චි කරනවා. උදේට මෙහෙම කරනවා කියයි, අර ෆේස් වොෂ් එක කියයි, මේ සබන් ජාතිය කියයි, අරක කියයි, මේක කියයි, එක එක ආලේපන වර්ග, සබන් වර්ග, රමයා ෂැම්පු රමයා පාවිච්චි කරනවා. ඊට අමතරව ඔයාලා ගන්න දෙයක් තමයි නේද මොනවද ඔය විටමින්, විටමින් වර්ග. කට්ටිය විටමින් බොනවා නේද ගොඩක් අය. ඉගෙන සමහර අය නම් තමන්ට තියෙන විටමින් ඌනතා වෛද්‍ය නිර්දේශ අනුව ඒගොල්ලෝ විටමින් ඌනතා වලක්ව ගන්න විටමින් වර්ග ගන්නවා. සමහරු නම් ඉතින් නේද මේ විටමින් එක පිව්වහම ටිකක් කොණ්ඩේ හොඳට වැවෙයි, මේ විටමින් එක පිව්වට පස්සේ ටිකක් හම පැහැපත් වෙයි. විටමින් ඌනතා නැහැ. හැබැයි ඒගොල්ලෝ ගන්නවා තව චුට්ටක් ලස්සන වෙන්න ඕනේ, තව චුට්ටක් මම ඇපියරන්ස් එක හදා ගන්න ඕනේ කියලා. හැබැයි ඔයාලා දන්නවද මේ ඔය විටමින් සහ ඛනිජ ලවණ අපි හරි වෙලාවට ගත්තේ නැත්තම් ඕවා ක්‍රියාත්මක වෙන්නේ නැහැලු. කවුද කියන්නේ? ડોක්ටර්ස්ලා තමයි කියන්නේ. අපි විටමින් ගත්තට වැඩක් නැහැ මේ හිමි මෙහෙ ඔහි යන එන ගමන්. මේ කිසි වෙලාවක් නැහැ. එහෙම ගත්තට විටමින් වර්ග අපේ ඇඟ ඇතුළේ ක්‍රියාකාරීත්වය වෙන්නේ නැහැ. හරිද? මොකක්ද දන්නවද මේකට කරන්න තියෙන්නේ? මම ඔයාලට කියන්නම් කීපයක් ගැන. මොනවද දන්නවද? දැන් විටමින් සහ ඛනිජ ලවණ අතිරේක, අපි කියන අතිරේක සප්ලිමන්ට්ස් කියලා. එතකොට මේවා අපේ ඇඟට උපරිම පළදායිතාවක් ගන්න නම් ඒවා හරි වෙලාවට අපේ ඇඟට දෙන්න ඕනේ. එතකොට තමයි අපේ ඇඟට ඕන වෙන අවශ්‍ය පෝෂක කොටස් හරි වෙලාවට අපේ ඇඟට හම්බුනාට පස්සේ තමයි ඒවේ සැබෑ ගුණය, ඇත්ත ගුණය අපිට හම්බෙන්නේ. දැන් අපි හිතමු ඔන්න දවස පටන් ගනිද්දි. දවස පටන් ගනිද්දි ගොඩක් වෙලාවට විටමින් වර්ග බොහෝමයක් දවස පටන් ගනිද්දි අපි වැඩප කරන්න පටන් ගනිද්දි උදෑසන හැරුණාට පස්සේ මේ ගන්න එක හොඳයි කියලා කියනවා. ඒ කියන්නේ එතකොට අපිට මුළු දවසම හොඳ ජයවේගෙන් ඉන්න පුළුවන්. ඒගින උදෑසන ආහාර වේලත් එක්ක ගන්න පුළුවන් නම් ඒක ගොඩාක් හොඳයි කියලා කියනවා. ඒ කියන්නේ ඔය මේ විශේෂයෙන්ම දැන් අපේ මේදේ, ඒ කියන්නේ අපේ තෙල්වල, තෙල් කියලා කියන්න බෑ, මේදේ දිය වෙන විටමින් D, E වගේ ඒවා මේ අපිට ඔය ආහාර වේලත් එක ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. තව එකක් තමයි දැන් අපිට ඉතින් ගොඩක් වැදගත් වෙන්නේ හැරෙන වෙලාවයි නින්දට යන වෙලාවයිනේ. මම ඒ දෙක ගැන කියන්නම්. නින්දට යන වෙලාවට පැය එකකට හෝ දෙකකට කලින් ගන්න පුළුවන් නම් හොඳයි කියලා කියනවා. මොනවද දන්නවද? ඒ තමයි මේ මැග්නීසියම්. මැග්නීසියම් ගන්න පුළුවන් නම් හොඳයි කියලා කියන වෛද්‍යවරු තමයි කියන්නේ. ඉතින් මේ ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ. මොකද්ද ඔය විටමින් ගොන කට්ටි? මොකද්ද අපි විටමින් ගත්තට වැඩක් නැහැ. අපි ඒක හරි වෙලාවට, ඒ අදාල, ඒ කියන්නේ හැම එකටම වෙලාවක් තියෙනවා. හරි, වෙලාවක් කියනවානේ මොන දේටත්. ඒ නිසා ඔයා මැග්නීසියම් ගන්නවා නම් රාත්‍රී ඉඳට පැය එකකට දෙකකට කලින්, නැත්නම් ඔයා විටමින් D, විටමින් E වගේ දේවල් ගන්නවා නම් උදෑසන ආහාර වේලත් එක්ක ගන්න. ඒ වගේ එක එක ක්‍රම තියෙනවා. ඒ හින්දා වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. හරි, වෙලාව 2:10යි විනාඩි 57යි.

0: 95.5 91.7 Lakhanda Radio ITN Sabha Sri Lanka Handa
1: Velao perora kolahai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබ අදිනවා රටත් දිනවට ධන නිධාන

0: ලක්හඬ ප්‍රවෘත්ති සමගින් මම ගයන් දුෂ්යන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් උඩුකේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි ඉවත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්හඬ දේශීය ප්‍රවෘත්ති
0: හොරණ කොළඹ මාර්ගයේ ගොනපලහන්දි ආසන්නයේදී කන්ටේනර් රථයක් පෙරළීමෙන් එක් මන්තීරුවක් අවහිර වී තිබෙනවා. හොරණ කර්මාන්තපුරයේ පැණිබීම නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිට කොළඹ වරාය දක්වා පැණිබීම තොගයක් ප්‍රවාහනය කරමින් සිටියේදී ගොනපල හන්දිය පසුකර මීටර කිහිපයක් ඉදිරියට ධාවනය වෙමින් තිබියදී කන්ටේනර් රථය පෙරළී ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. කන්ටේනර් රථයේ රේදුරා අධික වේගයෙන් වංගුව ගැනීම හේතුවෙන් රථය පාලනය කර ගැනීමට ඔහුට නොහැකි වී තිබෙනවා. යනුව කන්ටේනර් රථයේ ගමන් කළ දහවන පතේ නිවතර පැන මැද අලංකාරයට තබා තිබූ මල් පෝචි තුනකටද හානි සිදුවේ අනෙක් මන්තිරුවට ඒ පෙරළී ගොස් ඇති බව පොලිසිය සඳහන් කළා. අනතුර සිදුවන අවස්ථාවේ කන්ටේනරේ සිට ඇත්තේ රේදුර පමණක් බවයි පොලිසිය පවසන්නේ. මෙම අනතුරත් සමග මොරගහේන පොලිස් සසමේ මාර්ගාංක 120 මාර්ගයේ පැය 6ක් තුල සිදු වූ දෙවනි කන්ටේනර් රථ අනතුර මේ බවද පොලිසිය සඳහන් කළා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ඉතිහාසයේ විශාලතම තෙල් ගනුදෙනුව නිවේදනය කර තිබෙනවා. වෙනසුවිලාවේ තෙල් සංචිතවලින් බැරල් මිලියන 65කට වඩා වැඩි ප්‍රමාණයක බහුතර පාලනය ඇමරිකාව සතු බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේ. ඇමරිකා එක්සත් ජනපදයේ කැරක සමාගම සමග මෙම ගිවිසුම ඇති කරගෙන තිබෙනවා. ඔපෙක් සංවිධානයේ බිඳවැටුණු බලශක්ති කර්මාන්තය නැවත පණගැන්වීමටයි පියවරගෙන ඇත්තේ. සියට්‍රෝත් ගිනුමෙහි සටහනක් තබමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඇමරිකානු තෙල් සංචිත දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි කිරීමට ගිවිසුම හේතු වනු ඇති බවයි. ලක්හන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
1: David Piris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700යි 600යි
2: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක් මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
3: වැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
4: සතියක ලක්

වෙලාවෙ කොළහයි විනාඩි දහයයි දැන් සතිය ගලක් කඩාගෙන ඉන්නේ. ඔයාට ඉන්නවද හොඳ යාළුවෙක්? ඔයාට ඉන්නවා හොඳ යාළුවෙක්, ඉහෙලියක් වෙන්න පුළුවන්. යාළුවා පිරිමිද ගැහනුද කියන එක අදාළ නැහැ. හොඳ යාළුවෙක් හැමෝටම ඉන්නවා. කල්යාණ මිත්‍රයෙක් හැමෝටම ඉන්නවනේ. ඉස්කෝලේ වෙන්න පුළුවන්, තමන්ගේ වැඩ කරන තැන වෙන්න පුළුවන්, නැත්තම් ගෙදර ගත්තොත් හැමෝම හොඳ යාළුවනේ. එහෙම නෙමෙයි මං කියන්නේ, මේ ගෙදර ගැන නෙමෙයි, තමන්ගේ පවුල ගැන නෙමෙයි. තමන්ගේ පවුලේ නොවන හැබැයි තමන්ට තමන්ගේ පවුලේ කෙනෙක් වගේ දැනෙන හොඳ යාළුවෙක් ඉන්න ඕනි. ඇයි ඒ? අපිට කරදරයක් ආවම, අපිට මොන හරි ප්‍රශ්නයක් ආවම, සල්ලි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, මොන හරි වෙන උදව්වක් ඉන්න පුළුවන්, පාඩම් වැඩකට වෙන්න පුළුවන්, නැත්තම් මොන හරි ඔෆිස් එකේ වැඩකට වෙන්න පුළුවන්. ඒ වගේ තැනකදී උදව්වක් ඉල්ලගන්න අපිට යාළුවෙක් ඉන්න ඕනේ. හරිද? ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ කට්ටියක් පර්යේෂණයක් කළා. කියලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. මේ තමන්ට හොඳ අවංක මිතුරෙක් ඉන්න එක සහ ඒ මිතුරත් එක්ක නිතරම ආශ්‍රය කරන එක, ඒ මිතුරව ආශ්‍රය කරලා යත් එක්ක ඇවිදින්න, ඒ කියන්නේ යාළුවත් එක්ක. මචං යමුද හෙට මේ අරහේ, අපි යන්ද හෙට පොඩ්ඩක් එළියට ගිහිල්ලා හාලා එන්න මොකද කරන්නේ කියලා. ඒ වගේ යාළුවත් එක්ක, තමන්ගේ ඔය හොඳ යාළුවත් එක්ක පොඩ්ඩක් එළියට ගිහිල්ලා ෆිල්ම් එකක් බලමු අපි සෙට් එක යාළුවත් එක්ක මෙහෙම කියලා. එහෙම එළියට යන එකකින් අපේ මනසේ මානසික ආතතිය, මානසික පීඩනය වගේ දේවල් අඩු වෙනවා කියලා ඔය ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ කියලා දිනවා. ඒ හින්දා අපිට හොඳ යාළුවෙක් නැත්තම් අපි කරන්න ඕන දෙයක් තමයි හොඳ යාළුවෙක්ව හොයාගන්න ඕනේ. ඇයි? මොකද දැන් අපිත් එයාට හොඳ යාළුවෙක් වෙන්න පුළුවන්. එතකොට එයාටත් පුළුවන් තමන්ට හොඳ අනිත් කෙනාට හොඳ යාළුවෙක් ඉන්න. එතකොට බලන්න, ඔහොම බලන් ගියාට පස්සේ දෙන්නගෙම මානසික ආතතිය එක එක ඒ තියෙන ප්‍රශ්න අඩු වෙනවනේ. හොඳ යාළුවෝ නැත්තම් සමහරු ඉන්නවා, යාළුවොත් නෑ, කවුරුත් නෑ, ඔහේ තනියම ඉන්නවා. එහෙම ඉන්න අවශ්‍ය නැහැ. හරිද? තමන්ට ගැළපුණත් නැතත් සමහර වෙලාවට පොඩ්ඩක් ළඟින් එහා පැත්තේ කෙනාට කතා කරලා බලන්න. මචං ඔයා කොහෙන්ද ආවේ, කොහොමද? එහෙම කියලා කතා කරලා බැලුවට පස්සේ සමහර වෙලාවට එයා ඔයාගේ හොඳ යාළුවා වෙන්න පුළුවන්. දැන් මේ කතාව ඇමරිකාවේ පර්යේෂකයෝ තමයි කියලා දින්නේ. කියන්නේ ඇමරිකාවේ පර්යේෂණය කරලා දින්නේ. අනේ මන්ද මට මෙහෙමත් හිතෙනවා, ලංකාවේ හොම වුණොත් එහෙම ලංකාවේ යාළුවත් එක්ක ඇවිදින්න ගියොත් එන්නේ මොකද්ද අන්තිමට? වෙන්නේ ඇල්කොහොල් ටිකකුත් ශරීරගත වෙලා වෙන එක තමයි වෙන්නේ. හරිද? කොහොම වුණත් කමන්නේ, හොඳ යාළුවෙක් ඉන්න එක අපේ ජීවිතයට ගොඩක් වැදගත්. වෙලාව 11:12.

0: අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT මොබිටෙල් ෆයිබර්.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්පිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: සතියක ලකඳ

වෙලාවේ 11 විනාඩි 21යි දැන් සතිය ගලක් කඩාගෙන ඉන්නේ. අපේ මේ ආච්චි කෙනෙක් ඉන්නවා මේ ටිකක් කියන දේ එහෙම හරියට අහන අඩුයි. දැන් අහගෙන ඉන්නවත් දන්නෙත් නැහැ. අහගෙන නැත්te අනිවාර්යෙන් ගියාට පස්සේ බැනුම් අහන්නත් එනවා. නොකියත් බෑ මේ කතාව කියන්නත් හිතුණානේ. හරිද? මොකක්ද දන්නවද? මේ ආච්චි දැන් අපි ඉන්න වෙලාවට අපි ඉන්න වෙලාවට ගෙදර කට්ටිය ඔක්කොම ඉන්න වෙලාවට පුතේ මගේ කොන්ද අරිදුන එහෙම කියන. හරිද? එතකොට මේ ඔක්කොම බෙල්ලේ අමාරු ධනිස් අමාරු ඔක්කොම තියෙන්නේ අපි ඉන්න වෙලාවට විතරයි. ඊට පස්සේ මේ මම දවසක් දැන් ඔන්න කට්ටියම ගමනක් ගිහිල්ලා හැබැයි මමයි ආච්චි අම්මයි විතරයි මේ ගෙදර හිටියේ. ඉද්දි මේ ආච්චි අම්මා හිටලා තියෙන්නේ ආ ඔක්කොම ගිහිල්ලා කියලා මෙන්න බොලේ. හරිද? උදේ පාන්දරම ඉඳලත් අරගෙන අතු ගානවා සට ගාලා අතු ගානවා. ඊට පස්සේ හරිද පැලවලට වතුර දානවා, පඩි නගිනවා, හෙන්න ක්‍රියාකාරී පුද්ගලෙක්. හරිද? අන්තිමට මේ දැන් මං ඉතින් ඕක අවිල් ආවට පස්සේ තාත්තා මෙහෙමයි මේ බලන්නක ආච්චි මෙහෙමයි කියලා. ආයේ එහෙම තමයි පුතේ මෙහෙම කියලා කිව්වා. ඊට පස්සේ මේ දැන් උන් ආයිත් උන් දවසක් ඉතින් අපි කට්ටිය සාලේ ඉද්දි ආච්චි කියන පුන්තේ කොන්ද රිදෙනවා මගේ එහෙම කියන. හරිද? එහෙම මොනේ කිව්වේ පොඩ්ඩක් වෙනස් විදිහට කිව්වේ. කියනවා කොන්ද රිදෙනවා ඉන්න බෑ මේ පෙරේදා ඉඳන් රිදෙන්නේ මගේ ධනිස් දෙකත් මේ ගන්න දෙයක් නෑ කීරි ගානවා එහෙම කියලා කියනවා. අන්තිමට කොහොම හරි මේ මම ඉතින් කල්පනා කළා හරි ආච්චි මේ ඔයාට කොන්ද රිදෙනවා මේ ඔක්කොම තියෙන්නේ ඔයාට සන්ධිවල ප්‍රශ්නනේ මම ඔයාට කියන්නම් දෙයක් මේ මං තාත්තට කියලා මෙන්න මේක අරන් දෙන්නම් මේක ගාලා බලන්න ඔයාලා සතියින් හොඳ වෙනවා කියලා. හරිද? මම මොකක්ද දන්නව අරන් දුන්නේ? මම අරන් දුන්නා මේ තාත්තර කියලා ෆැඩ්නා ඕතෝ ෂීල්ඩ් එකක්. ෆැඩ්නා ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් අරන් දුන්නා. ඔන්න දැන් ඉන්නවා අගේට. හරිද? දැන් ඉතින් අර අපි සාලේට ආවට පස්සේ පුතේ මේකයි කියන්නේ. එතකොට පොඩි හරි අමාරුවක් එයාගේ බෙල්ලේ අමාරුවක් ආවට පස්සේ ඩක් ගාලා අරකින් ෆැඩ්නා ඕතෝ ෂීල්ඩ් එක පාවිච්චි කරනවා. ඉතින් අපිත් ඔයාලට යෝජනා කරනවා. ඔයා මොන වයස කෙනෙක් වුණත් ඔයාලට බෙල්ලේ අමාරුවක් සියලුම සන්ධි වේදනා. ඒ කියන්නේ බෙල්ල අමාරු, උරහිස් අමාරු, ධනිස් රිදෙනවා නම්, ඔයාගේ පිටම ඔයාට මොන හරි අත්තල මේ අස්ථි ප්‍රශ්න, ඒ කියන්නේ අස්ථි හරියට මෙහෙට සන්ධි හැරගෙන්නේ නැත්නම්, ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම්, ඔයාට පාවිච්චි කරන්න හොඳ ප්‍රොඩක්ට් එකක් තමයි ෆැඩ්නා ඕතෝ ෂීල්ඩ් කියන්නේ. ඒ කියන්නේ මේක හැම ભેදයක් නෑ. ඔයා සීමාවක් නෑ. ඔයා ඔෆිස් යන කෙනෙක් නම්, නැත්නම් ඔයා ස්පෝර්ට්ස් කරන කෙනෙක් නම්, නැත්නම් ඔයා මොනවා හරි යෝගා ඒ වගේ ෆිසිකල් ෆිට්නස් වැඩ කරන කෙනෙක් නම්, නැත්නම් වයසගත වෙන ඒත් ඕගොල්ලන්ට මේක හොඳට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේකෙන් ඔප්පු කළ තියෙන දෙයක් තමයි මේක සයන්ටිෆික් අනුව 100% ගුණාත්මක කියලා ඔප්පු කළ තියෙනවා. ඉතින් ඔයාට මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් කෝල් එකක් දෙන්න 0760030 0760030 වෙලාව 11:24.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. සතියක ලක්හඬ.

FM 93.5, FM 93.7, Lakhana Radio ITN. Satyaga Lakhana.

11 විනාඩි 34යි දැන් වෙලාව. අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා ගොඩක් කට්ටිය. බලමු කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ කියලා. යාලා මතක් කරන්නේ මේ හදන්නේ කවුද? සුබ උදෑසනක් වේවා. කවුද මේ? කවුද? අපි කවදත් ෆෑන් ජය මම තමයි උදෑසන කියලා දාලා තින්නේ. හරි. යා දාලා තින්නේ උදෑසන වෙන්නේ නැති. හැබැයි දැන් 11:34යි වෙලාව. හරි. ඉතින් ජය මමත් අපි එකතු කරගන්නවා. තව කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? ඇත්තටම හිතර සුව දෙන ගීත ප්‍රචාරය කරන ආදර ඉලක්කඩ මේ ජපානි දුන් තමයි ශානිකා මෙසේජ් එකක් දාලා තියෙන්නේ. එතකොට එයා එකතු

ගන්නවලු කඩුවෙල එයාගේ යාළුවෝ මං හිතන් ජානකි මොනිකා බිනෙල්කා ආර්වි ඇතුළු යාළුවෝ හැමෝම එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා. හරි, ඉතින් අපි ඔයාවත් එකතු කරගන්නවා. තව කවුද මේ? තව දාලා තිනවා මෙසේජ් එකක් මඩපාතින් තමයි මෙසේජ් එක දාලා තින්නේ. ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, ඊට පස්සේ එයාලගේ පුතා තේජ ඇතුළු කට්ටියව එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා. තව කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? තව දාලා තියෙනවා. තව කවුද මේ? තව මෙසේජ් එකක් දාලා තියෙන්නේ ජීව්ස්, ෆරීඩා, ඊට පස්සේ දීප්ති, ශිරින්, ඩයස්, නීරෝ ඇතුළු මේ කට්ටියව එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. හරි, ඉතින් අපි යාළුවත් ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. හරි, එහෙනම් මේ කට්ටියත් එක්ක යාගිම මේ වෙද්දි මෙසේජ් එකක් දාලා තියෙනවා. ඔයාලා හැමෝම එකතු කරගෙන අපි හැම සින්දුවක් වෙලාව 11:35.

0: FM 93.7 ලකන රේඩියෝ ITN
1: වෙලාවේ 11 විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි.
4: David Peters Motor Company within Rajya Sevaka Upada Pidana DPMC Rajya Pranama Amatanna 01114600
5: NLP Hadahana Lankawē Wedima Tæki Dena Tæki Avastha Wedima Lutraiya NLP Hadahana ඔබත් අදම NLB හනහඩ බලාගන්න.
6: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
7: දෙත් දෙත් ගදිනත් දෙත් දෙත්

0: FM 93.7 Lakhana Radio ITN Lakhana Sita Nivana Budupana Sita Nivana Budupana
1: Satyantaye Ratri Sumadhura Dharma Deshanaya Sinasurata Ratri Naveta
2: Minisat Kamagana Banapaden Mohaya Duralan
1: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය

අත්තා දිනබල පස්වර එකේ සිට පුරා පැය තුනක් ලක්හඬ Golden Voice සතියක ලක්හඬ

එලාවේ 11:46 දැන් 12ටත් ළඟයි නේද? එලාව ටිකටි කියනවා. වෙලාව ඉස්සරහට මූව් වෙනවා. ඒ කියන්නේ වෙලාව අපිට කියනවා මම නම් දැන් යනවා. ඔයත් දැන් එකම තැන ඉන්න එපා. ඔයත් ඉස්සරහට යන්න කියලා. එහෙම තමයි. ජීවිතේ වෙලාව ඉස්සරහට යනවා කියන්නේ. අපිටත් පුළුවන් වෙන්න ඕනේ වෙලාවත් එක්කම ඉස්සරහට යන්න. නැත්තම් අපි හිතුවොත් අපි වෙලාව දැන් ඔන්න වෙලාව 11:47යි. ඔයා 12 වෙද්දි හිතනවා අයියෝ මං අර 11:40ට වගේ වෙලාවට කරපු වැඩේ වැඩක් නෑනේ. කිසි පළක් නෑ. ඒවයින් වැඩක් නෑ. 11:40 කියන්නේ 12 වෙද්දි. නැත්තම් අපි හිතමු දැන් 11:40යි. 11:47යි වෙලාව. අපි 11:11ට කරපු වැඩක් ගැන හිත හිත අයියෝ මං මෙහෙම දෙයක් කළා මොකද කරන්න කියලා හිත හිත ඉන්නවා. හැබැයි ඇත්තටම ජීවිතේ එහෙම පසුතැවෙන වෙලාවක් නැහැ. මොකද ඔයා කලින් වෙලාව ගැන හිතන්න හිතන්න තව තව වෙන්නේ ඔයාගේ වෙලාව තව ටික ටික ඉස්සරහට යන එක. කාලේ සීමිතයි. කාලේ සීමිත නිසා අපි හොඳ සිහියෙන් වැඩ කරන්න ඕනේ. හරි. මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න තමයි හැදුවේ. කවුරු මෙසේජ් එකක් දාලා තියෙන කියලා බලමු. මෙසේජ් එකක් දාලා තිනවා මම කවිඳු මාපලගමින් යාවත් එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එක කියලා තියෙන්නේ. හරි. තව කවුද? තව මේ ලකහඬ රේඩියෝ සතියන්තය අපිට දෙන්න සින්දුවක් කියලා දාලා තිනවා. හලාවතින් පැට්‍රික් තමයි මෙසේජ් එකක් දාලා තින්නේ. හරි. පැට්‍රික් අපිවත් එකතු කරගන්නවා. තව හයි අපිවත් එකතු කරගන්න. දුව අංජලි, පුතා හසරල්, නෝරින්, නිරේෂ තමයි මෙසේජ් එකේ වරලා තින්නේ. තව කවුද? තව මෙසේජ් එකක් දාලා තින කට්ටිය බලමු. තව දාලා තියෙනවා සතියක ලකහඬ අහගෙන ඉන්නවා දිගටම කියලා යාලා. සේරුවා විදින් තමයි මෙසේජ් එක ඉවලා තියෙන්නේ. KDA සමරසිංහ තමයි මෙසේජ් එක ඉවලා තියෙන්නේ. හරි. එහෙනම් ඉතින් මේ කට්ටියත් ඒ වගේම මේ විදි මෙසේජ් එකක් දාලා තියෙන හැමෝමත් එකතු කරගෙන අපි හැම සින්දුවක් 11:48

0: 95 FM 93.7 Lakhana Radio ITN.
1: වෙලාව 11:55 සතියක ලක්හඩාගෙන 93.5 93.7

0: වේලාව 10:12. වේලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තාපික වාර්තා කබුණ කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහඩ බලාගන්න
1: යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වන බෑංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුවා
2: ප්‍රවෘත්ති සිරස්තල තහනම් කෙරණු කුඩ්ඩන්ගේ සහ පාතාලයේ මිලියන 6000ක දේපල. ගෙවුණු වසර දෙකේදී මෙරටට රැගෙන ආ අපරාධකරුවන් 66. පාතාලයේ සහ මද්‍රව්‍යයේෙහි මෙහෙයුම් තව දැඩි කරන බව පොලිස් ඇමති කියයි. කොමිසමට නොපැමිණි රවි බලන්න අල්ලස රවිගේ නිවසට. ඉදිරි වසර 30ේදී ශ්‍රී ලංකාව කලාපයේ ආර්ථික ප්‍රබලයකු වන බවට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්ගෙන් සහතිකයක්. කොළඹ හොරණපාර අවහිර කළ කන්ටේනර් අනතුර. නේපාලයේ මියගිය ගණන 623ක් අතුරුදන් පිරිස 2000 ඉක්මවයි. ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
3: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගෑන් දුෂ්ශන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ. සංවිධානාත්මක අපරාධකරුවන්ගේ බෙන්බ මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ රුපියල් මිලියන 6000ක දේපල මෙවන විට තහනම් කිරීමට හැකි වී තිබෙනවා. ඓතිහාසිකත වන තත්ත්වයක්. මෙරටින් පලා ගිය සංවිධානාත්මක අපරාධකරුවන් බෙන්බ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් 66 දෙනෙකු පසුගිය වසර දෙකක කාලය තුල ශ්‍රී ලංකාවට රැගෙන ඒමටද හැකි වුණා. පාතාලයට හා මද්‍රව්‍ය ජාවාරම් වලට එරෙහිව රජයේ ගෙන යන දෙවන්ත වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් ලෙසයි මේ ඉතිහාසගත වන්නේ. 2024 වසරේ සැප්තැම්බර් 24 වනදා සිට මේ දක්වා රටින් පැනගොස් සිටි සංවිධානාත්මක අපරාධකරුවන් බෙන්ව මද්‍රව්‍ය ජාවාරම්කරුවන් 66 දෙනෙකු දිවයිනට ගෙන්වා ගැනීමට හැකි වුණා. මෙරට අපරාධ ජාලයේ මෙන්ම මද්‍රව්‍ය ජාලයේ මෙහෙවන ප්‍රධාන සැකකරුවන් විදේශයන්හි සැඟව සිටිමින් එම නීති විරෝධී කටයුතුවල නිරත වනවා. ඔවුන් නමගිය අපරාධකරුවන් පිරිසක්. මද්‍රව්‍ය ජාවාරම හෝ අපරාධ ජාලයේ මැඩ පැවැත්වීමට නම් ඒවායෙහි මුදුන් මුලම නැති කළ යුතුය යන අදිෂ්ඨානය සහිතව ඒ වෙනුවෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙසයි ප්‍රධානම සැකකරුවන් මෙලෙස නීති රැහැනට කොටකර ගැනීමට හැකිව තිබෙන්නේ. ඊයනුව පසුගිය වසර දෙකක කාලය තුළ ප්‍රධාන පිළිය සැකකරුවන්ට අදාළව විමර්ශන 113ක් ක්‍රියාත්මක කෙරුණා. එහිදී අපරාධකරුවන් සතු රුපියල් මිලියන 6000ක දේපල තහනම් කිරීමට හැකි වුණා. ඒ අතරින් රුපියල් මිලියන 5423ක දේපල අයත් වන්නේ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් 102 දෙනෙකුටයි. රුපියල් මිලියන 209ක් සංවිධානාත්මක අපරාධකරුවන් 3 දෙනෙකුට අයත් දේපල වනවා. පිරමීඩ වංචාව, ළම අපයෝජන සහ පුපුරන ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ 8 දෙනෙකුගේ රුපියල් මිලියන 364ක දේපලද මේ අතර වන බවයි වාර්තා වන්නේ. පසුගිය කාලයේදී විමර්ශන 2406ක් ක්‍රියාත්මක කෙරුණා. දැනටමත් විමර්ශන 1410ක් ක්‍රියාත්මක කෙරෙනවා. සැකකරුවන් 277 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර මහාධිකරණයේ විභාගවන නඩු සංඛ්‍යාව 17ක්. නීතිපතිවරයා වෙත ගොනු 95ක් යොමු කර තිබෙනවා. අපරාධකරුවන් උපයාගත් රුපියල් මිලියන 168කට වටිනාකමකින් යොත් රත්රම් පිළිබඳ විමර්ශන 6ක් ක්‍රියාත්මකයි. රුපියල් මිලියන 428කට අයත් බැංකු ගිණුම් 176ක් පිළිබඳ විමර්ශන 26ක් සිදු කෙරෙනවා. රුපියල් මිලියන 1322ක් වටිනා අකර 235කට අධික ඉඩම් මිලදී ගැනීම පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි. රුපියල් මිලියන 1171ක වියදමින් මිලදීකත් වාහන 142ක් සම්බන්ධයෙන් විමර්ශන 51ක් ක්‍රියාත්මකව පවතිනවා. රුපියල් මිලියන 461ක මුදලක් සම්බන්ධයෙන්ද රුපියල් මිලියන 1437ක් වටිනා නිවස 55ක් සම්බන්ධයෙන්ද දැන් සොයාබැලෙනවා. කඩකාමර 21ක් සම්බන්ධයෙන් විමර්ශන 6ක් ක්‍රියාත්මකයි. එම කඩකාමරවල වටිනාකම රුපියල් මිලියන 214ක් වනවා. ගොඩනැගිලි 8ක් සම්බන්ධයෙන් සැක පවතිනවා. ඒවායෙහි වටිනාකම රුපියල් මිලියන 250ක් පමණ වන බවයි පොලිසිය සඳහන් කරන්නේ. බහුදින දිවයාත්‍රා 12ක් පිළිබඳ විමර්ශන ආරම්භ කෙරුණු අතර ඒවායෙහි වටිනාකම රුපියල් මිලියන 305ක් වන බවයි සංඛ්‍යා ලේඛන වාර්තා දෙන්නේ. රුපියල් මිලියන 239ක් වටිනා අනිකුත් දේපල හා සම්බන්ධයෙන් විමර්ශන අටක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පොලිස් වාර්තා පෙන්වා දෙනවා. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රතු වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවන් 28 දෙනෙකු දිවයිනට රැගෙනීමට හැකි වුණා. එමෙන්ම රතු නිවේදන නොමැති සැකකරුවන් 38 දෙනෙකුද දිවයිනට රැගෙන විත් නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වුණා. 2024 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු මේ දක්වා ජාත්‍යන්තර පොලිසිය හරහා සැකකරුවන් රැගෙනීමට අවශ්‍ය රතු නිවේදන 110ක් නිකුත් කිරීමට ක්‍රියා කර තිබෙනවා. යනුවම් බෙරට පොලිසිය මගින් නිකුත් කර ඇති සමස්ත රතු නිවේදන සංඛ්‍යාව 2026ක්. සැකකරුවන් 35 දෙනෙකු සැඟව සිටින රටවල් පිළිබඳ තොරතුරුද දැනටමත් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා. ඔවුන් එක්සත් අරාබි එමිරාජ්‍ය, ඉන්දියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, රුසියාව, කැනඩාව සහ ඉතාලියන් රටවල නැඳී සිටිනවා. මද්‍රව්‍ය ජාවාරමේ හා අපරාධවල ප්‍රධානතම සැකකරුවන් අතඩංගුවටගෙන නීතිය දැඩිය ක්‍රියාත්මක කරමින් අපරාධවලින් තොර රාජ්‍යයක් නිර්මාණය කර ගැනීම සඳහා රජයේ ගෙන යන මෙම වැඩපිළිවෙලට ජාත්‍යන්තරයෙන්ද උපරිම සහය ලැබෙමින් පවතිනවා. සමස්ත සමාජයේම වෙලාගත් මත්කුඩුවලින් රට බේරා ගැනීම සඳහා ඒවායෙහි ප්‍රධාන අපරාධකරුවන් නීතිය රැහැනට කොටුකර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක්. මත්කුඩු ජාවාරම්කරුවන් හා දේශපාලනය අතර තිබූ සබැඳියාව බිඳ දැමීම හේතුවෙන් මෙසේ වැටලීම් සිදු කිරීමටත් ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් හැකි වී තිබෙනවා. එසේ ප්‍රධාන මද්‍රව්‍ය සැපයීම් විනාශ කිරීමෙන් හා ප්‍රධාන අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ජනතාව අපේක්ෂා කළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කඩිනමින් උදා කරගත හැකි වනවා. පොලිසිය තාක්ෂණිකව සහ පිරිස් බලයෙන් ශක්තිමත් කරමින් පවතින බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළා. සංවිධානාත්මක අපරාධ හා මද්‍රව්‍ය මුලිනුපුටා දැමීමට ගෙන යන වැඩපිළිවෙල අකණ්ඩව ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ ඌව පරණගම අබගස්තෝව පොලිස් ස්ථානයේ නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින්. එහිදී පොලිස් ස්ථානයේ ඉදි කළ ජනාධිපති නිල නිවස අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ ගැටලුද මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතාද මෙම නිරීක්ෂණයට එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,
4: පොලිස් දෙපාර්තමේන්තුවේ මානව සම්පතේ හිගයක් තියෙනවා දීර්ඝ කාලයක් තිස්සේ. ඒ වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග රාශියක් කරන් තියෙනවා. එකක් තමයි දසදහසක් පොලිසියට බඳවා ගැනීම. ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දසදහසක් පොලිසියට අන්තර්ග්‍රහණය කරන වැඩපිළිවෙල යනවා. දැනටත් 6500ක් අන්තර්ග්‍රහණය කරලා තියෙනවා. ඊට අමතරව මේ ඉන්න පිරිස කළමනාකරණය කර ගැනීම සඳහා තාක්ෂණය පොලිස් දෙපාර්තමේන්තුවට ගේන එක අවශ්‍යයි. ඒ සඳහා කටයුතු කරමින් ඉන්නවා. කළමනාකරණය කරන්න අවශ්‍යයි. මේ ඉන්න පිරිස හොඳින් කළමනාකරණය කළොත් ඵලදායී සේවාවක් ලබා දීම තමයි අපේ අරමුණ. දීර්ඝ කාලයක් සමාජයේ තියෙන විේෂණයන් කෙටි කාලෙකින් අවසන් කරන්න හැකියාවක් නැහැ. මේවා වර්ධන වුණේ දේශපාලන ආශිර්වාදයේ සහිතව. ඉතින් ඒවා කාලයක් යනකොට ඒවත් ශක්තිමත් වෙනවා. ඉතින් එවැනි ශක්තිමත් වෙච්ච ව්‍යාපාරයක් තමයි මද්‍රව්‍ය ජාවාරම. ඒකට සංවිධානගත අපරාධ සම්බන්ධයි. ඉතින් අපි ක්‍රමිකව මේක මර්ධනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළ සැලසුම් කරලා තියෙනවා. ඒක දේශීයවත් විදේශීයවත් මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ සංවිධානගත අපරාධ කරුවන් වෙනට ගිනීම වගේම ගම්මට්ටමේ තියෙන මද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නවා. දැනටත් මහජන ආරක්ෂක කමිටු 14 දවසකට අධික ප්‍රමාණයක් සකස් කරලා තියෙනවා. පැටලීම් ක්‍රියාවලියක් සඳහා පොලිසියට සහාය දෙන්න. ඒ කටයුතු සිදුවීම් පවතිනවා. මේ අදිෂ්ඨානශීලීව මේ සමාජයෙන් මේ විේෂණයෙන් මේ අනාගත දරු පරපුරම උදා ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවරයන් ගන්නවා.
3: නේපාලයේ ටිබෙට් දේශ සීමා සන්නය ඇති වූ දෙවන්ත හදිසි ගංවතුර සහ නායම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 623ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුදන් වූ සංඛ්‍යාව 2000කට අධික බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. හදිසි ඇති වූ ගංවතුර සහ නායම් තත්ත්වයේ හේතුවෙන් අතුරුදන් වූ කොටු වූ සහ පීඩාවට පත් වූ ජනතාව ගලවා ගැනීමේ මෙහෙයුම් 4 දිනේටත් අකණ්ඩව ක්‍රියාත්මකයි. මෙතෙක් සිදු කළ මෙහෙයුම් වලින් 4000කට ආසන්න පිරිසක් බේරා ගැනීමට සමත් වූ බව නේපාල බලධාරීන් සඳහන් කළා. විදේශිකයන් 100කට අධික පිරිසක් ඊට ඇතුළත්. ආපදා තත්ත්වයෙන් නේපාලයේ පමණක් මියගිය සංඛ්‍යාව 610ක්. එරටදී 1924 දෙනෙකු අතුරුදන් වූ තිබෙනවා. විදේශිකයන් 517 දෙනෙකුද ඊට ඇතුළත් බව නේපාල බලධාරීන් ප්‍රකාශ කළා. හදිසි ගංවතුර සහ නායාමෙන් ටිබෙටේ පුද්ගලයන් 7 ජීවිතක්ෂයට පත් වුණා. අතුරුදන් සංඛ්‍යාව 554ක්. ඊට විදේශිකයන් 260 දෙනෙකු ඇතුළත්. සංචාරකයන් 550 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බවයි චීන බලධාරීන් පවසන්නේ.
2: ගංගුතුර සහ නායම් හේතුවෙන් තුවාල ලබ ඇති සංඛ්‍යාව 1473ක්, ගංගුතුර තත්වයෙන් නේපාලයේ පමණක් පීඩාවට පත් වූ සංඛ්‍යාව 93,000ක් පමණ වන බවයි රතුකුරුස සංවිධානයේ නිවේදනය කළේ. කෙසේ වෙතත් මෙම සංඛ්‍යා දත්තෝ තවමත් තහවුරු කර නැහැ. තත්වයේ වේගයෙන් වෙනස් වෙමින් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කළා. නේපාල සංචාරක දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව රටවල් 34කට අයත් සංචාරකයන් 537 දෙනෙකු මෙතෙක් සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන්ගේ බහුතරය කඳු තරණයට පැමිණි සංචාරකයන්. ඊට ඉන්දියා ජාතිකයන් 178 දෙනෙකු, ඇමරිකා ජාතිකයන් 65 දෙනෙකු, ඔස්ට්‍රේලියා ජාතිකයන් 41 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයන් 33 දෙනෙකු, යුක්‍රේන ජාතිකයන් 53 දෙනෙකු, මැලේසියානු ජාතිකයන් 51 දෙනෙකු සහ කැනඩා ජාතිකයන් 25 දෙනෙකු ඇතුළත්. එමෙන්ම චීන ජාතිකයන් 100 දෙනෙකුද නේපාලයේදී අතුරුදන් වූ බවයි චීන විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ. කෙසේ වෙතත් විදේශිකයන් 121 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව නේපාල සංචාරක මණ්ඩලය ඊයේ පසුරුවේ නිවේදනය කළා. ඊට ඉන්දියා ජාතිකයන් 85 දෙනෙකු, චීන ජාතිකයන් 16 දෙනෙකු සහ දකුණු කොරියානු ජාතිකයන් 9 දෙනෙකු ඇතුළත්. හදිසි ගංගුතුර සහ නායාමෙන් පසු මුදා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. නායම් දියස්සනයෙන් බලපෑමට ලක් වූ චීනයේ ශිෂැන් ප්‍රාන්තයේ ෂිගැට්සේ නගරයට සහන ආධාර ලබාදීමේ සාකච්ඡාව පැවැත්වුණේ එරට කොමියුනිස්ට් පක්ෂ මධ්‍යමකාරක සභාවේ දේශපාලන කාර්යංශයේදී. සාකච්ඡාව ආරම්භයේදී ව්‍යසනයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් ආරම්භ කර තිබෙනවා. ඉන් අනතුරුව නායාමය සහ ගන්නතුරෙන් අවතැන් වූ සහ අතුරුදන් වූවන් බුදා ගැනීමේ බෙහෙයුම් කඩිනම් කරන ලෙසයි චීන ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ. යනුව චීන අග්‍රාමාත්‍යවරයා ආපදාවට ලක් වූ ප්‍රදේශ වෙත ගොස් එහි තත්ත්වය නිරීක්ෂණය කර තිබෙනවා. පීඩාවට පත් ජනතාවගේ සුවදුක් විමසීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. බලපෑමට ලක් වූ නේපාලි ජනතාවට හදිසි සහනාධාර ලබා දෙමින් ජාත්‍යන්තර මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සහයෝගය ලබා දිය යුතු බවටත් සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. පසුගිය බදාදා රසුවා දිස්ත්‍රික්කයේ බොටේකෝෂී ගංගා නිම්නය ආශ්‍රිතව නිම හදිසි ජල කෙලීම් තත්ත්වය හටගත්තා. අධික ජල ප්‍රවාහය සමග ගල් මඩ සහ අයිස් විශාල ප්‍රමාණයක් පහළට ගලා ඒමෙන් නිවාස ගොඩනැගිලි මාර්ග මෙන්ම පාලම් රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. රසු අගාධී දේශ සීමා පිවිසුම ආශ්‍රිත ප්‍රදේශයටද දැඩි හානි සිදුව තිබෙනවා. අපදාවට පත් වූ ප්‍රදේශයට තවත් හදිසි ජල කෙලින් තත්ත්වයක් හට ගැනීමේ අවධානමක් මතු ඇති බවටයි රතුකුරුස සංවිධානය අනතුරු අඟවන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතාගේ ජීවිත කතාව ඇසුරින් ලියවුණු රතුවේවි මිහිමඩල ග්‍රන්ථයේ එළිදැක්වුණා. ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කළේ මහාචාර්ය මොහන් සමරනායක විසින්. ඉටුබු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය හර්ෂණ නානායක්කාර යන මහත්වරුන් මෙන්ම මහා සංඝරත්නයද එම අවස්ථාවට එක්ව සිටියා. එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙලෙස අදහස් පළ කළා.
5: ඉතින් වාසුදේව නානායක්කාර කියන්නේ අපේ ශ්‍රී ලාංකික දේශපාලනයේ චරිතයක්. විශේෂයෙන්ම වාමාංශික දේශපාලනය තුළ එහෙම චරිත බොහොමයක් හිටියා. ඒ ඉතිහාසය තමයි අපිට තියෙන්නේ. ලාංකික දේශපාලනය තුළ වාමාංශික දේශපාලනයේ බලවත් බලපෑමක් තිබ්බා අපේ රට අද මේ තැනට ගේන්න. ඉතින් ඒ ගමනේ චරිතයක් හැටියට තමයි මම වාසුදේව නානායක්කාර මහත්මයා දකින්නේ. අපි එකඟ වෙච්ච තැන් තිබ්බා, එකඟ නොවෙච්ච තැන් තිබ්බා, දේශපාලනිකව වෙනස් වුණු තැන් තිබ්බා. හැබැයි ඒ චරිතයට සහ වාමාංශික දේශපාලනයට ඔහු කරපු සේවයට හැමදාම ගරුත්වයකුත් තිබ්බා. ඉතින් මෙවැනි චරිත ගැන අනාගත පරපුරු දැනගන්න ඕනේ. ඉතින් ඒ නිසා ශ්‍රී ලාංකික දේශපාලනය තුළ බලපෑමක් කර එවැනි චරිතයකගේ පොතක් එළි දැක්වීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා.
2: 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් මහතා සඳහන් කළේ 22 සංශෝධනය තුළ සාධනීය කරුණු ගණනාවක් ඇතුළත් බවයි. ඒ කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්
6: 22 ගැන මම කියලා තියෙන ඉසර ඒක රටට හොඳයි කියලායි මම හිතන්නේ. නඩුකාරවින්ගේ දැකීම් අපට ලැබෙනවා. ඒ නිසා ඔය එක එක්කෙනා ගැන අපි හිතන්නේ නැතුව ඒ නඩුකාරගේ අත්දැකීම අපට ලැබෙන්න ක්‍රමයක් තියෙනවා නම් ඒක අපි කරගෙන යන්න ඕනේ. ඒකයි එකම හොඳයි කියලායි මම කියලා තියෙන්නේ. ඉතින් ඔබට විරුද්ධව කියන්න කාරණාව එච්චර වැදගත් කාරණාවක් මොකුත් නෙමෙයි. ඒගොල්ලන් එක එක කාරණාව නිසා බය වෙනවා. ඒ වුණාට බය වෙන්න දෙයක් නැහැ. අනුරට ඔක වැඩි කරවද්දී මාත් එනවා ඒත් වැඩ කරන්න. ඒගොල්ලන්ගේ අර ප්‍රතිපත්තිය මට කැමැති. මොකද මේ කුඩු කාර්යෝ නැති කරන්න එක, ඒවා නැති කරන්න වැඩ කටයුතු කරන්න එක හොඳයි කියලා මම හිතන්නේ.
2: 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සමස්ත අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණයක් බව අමාත්‍ය හර්ෂණ නානායකාර මහතා ප්‍රකාශ කළා.
7: මේකයිල ජනතාව ගැන හිතමින් ගත්ත ව්‍යවස්ථා සංශෝධනයක් කියන එක අපි දිගින් දිගටම කිව්වා. ඒ වගේම පැහැදිලි කරලා පෙන්නුවා මේ විශ්‍රාම වයසවල් වැඩි කිරීම කරන්නෙම සම්පූර්ණ අධිකරණ ප්‍රතිසංස්කරණයේ ක්‍රියාවලියක් හැටියට. උසාවි සංඛ්‍යාව වැඩි කිරීම, නඩුකාරන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම යන දවසේ. ඉතින් විපක්ෂයට මේ හැදලා තියෙන වලිපුව මොකද්ද කියලා ඉතින් හෙටනේ ජනතාවට පැහැදිලි වෙයි. දැන් පැහැදිලා සමහර මන්ත්‍රීවරුගේ ප්‍රකාශ වලින් පේනවා උන්ට මේ වර්තමාන අග්‍රනිෂ්කාරතුමාට අකමැත්තක් තියෙන බව. ඉතින් අපි කියන්නේ ඉතින් එහෙම එක නඩුකාරතුමෙක් දිහා බලලා මේ ගේන එකක් නෙමෙයි මේ. ඉතින් ඒක නිසා විපක්ෂයට පුළුවන් ඒගොල්ලන්ගේ දේවල් සත්‍ය නම් නිවැරදි නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ඒ නඩු අභියෝග කරන්න පුළුවන්. මම හිතන්නේ දැන් කළා තියෙනවා. ඒ අනුව වෙන පිළිතුරු බලමු.
8: දැන් ඒකම විපක්ෂයට ඕන්නම් පුළුවන් නේද? දෝෂාභියෝගයක් ගෙනල්ලා විනිසුරුව ගෙනහම විශ්වාස දෝෂාභියෝගයක් එහෙම ගේන්නේ.
7: ඒගොල්ලන් නීති උපදේශන වලට ඕන දෙයක් ගේන්න පුළුවන්.
9: 22 අනිවාර්යෙන් ගේනවද?
7: නැතු. මහර ප්‍රශ්න වහන්නේ.
9: දැන් ඉතින් විරෝධයක් ඇවිල්ලා තින්න
7: විරෝධේ නෝර හැම කෙනෙක්ම රිස්ක් කරන්න ඕනද? අපි කරන්නේ ජනතාව වෙනුවෙන් ගත නිවැරදි දේවල් අපි කරනවා.
9: ජනමත විචාරණයකට යනවද?
7: ඒක තීන්දුව කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මිසක්ක කවුරුත් පඬිතුයෝ නෙමෙයි.
2: එල්නිනු සහ ලානින තත්වයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. ඒ හම්බන්තොට ලුණුගම් වෙහෙර සීමුන ප්‍රදේශයේ ගොවි කැටලු පිළිබඳ සාපැලීමේ හමුවකට එක්වෙමින් ගොවීන් කැටලු කිහිපයක් මෙහිදී ඉදිරිපත් කළා. ඉදිරියේදී ඇතිවිය හැකි කාලගුණ දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් ක්‍රියා කළ යුතු බවයි විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළේ.
10: එල්නිනෝ ලානීනා කියන තත්ත්වය විවිධ කාලවල අපේ රටටත් ලෝකයේ අනෙකුත් රටවල් වලටත් එල්ල වෙලා තිබෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි දේශගුණික විපර්යාසයන් තුළ ඒ එල්නිනෝ ලානීනා තත්ත්වයන් බොහෝසේ බරපතල වෙලා. සරලව කියනවා නම් අපේ රටේ දිස්ත්‍රික් ගණනාවකට එල්නිනෝ තත්ත්වයන් හරහා නියඟයන් නිර්මාණය වෙනවා. ඒ නියඟයත් එක්කම ලානීනා තත්ත්වය තුළ විශේෂඥින් උපකල්පනය කරනවා. ඔය නොවැම්බර් දෙසැම්බර් ජනවාරි වෙනකොට මහා ගංවතුර නායම් පස් කඳු කඩා වැටීම් කඳු කඩා වැටීම් සිද්ධ වෙන්න පුළුවන්. අපි මේ කාරණාව කියන්නේ දැන් වියලි තත්ත්වයක් එනකොට වාරි ජල හිඟේ එනවා, පානීය ජල හිඟේ එනවා, විදුලි ජනනය සඳහා ජල අඩුපාඩුකම් එනවා. එතන මේ එල්නිනෝ තත්ත්වය තුළ මහා ආර්ථික හානියක් නිර්මාණය වීමේ බොහෝ ඉඩකඩ තියෙනවා. අපි ඒකට සූදානම් වෙන්නට මතක තබා ගන්න. මේ කවුරුවත් බය කරන්න කියනවා නෙවෙයි, අපේ සූදානමක් තියෙනට. පොදු ජනතාවන ඔබ, ගොවි ජනතාවන ඔබ එල්නිනෝ ලානීනා පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න.
2: දිවයිනට බලපෑ ඇති එල්නිනෝ කාලගුණික තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ රැසක ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. නැගෙනහිර පළාතේ සහ තවත් දිස්ත්‍රික් හතක අදත් දිවා කාලයේදී උණුසුම් දර්ශකයේ අවධානය යොමු කළ යුතු මට්ටමකට ඉහළ යන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. පොළොන්නරුව, යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික් මෙන්ම නැගෙනහිර පළාතද ඊට ඇතුළත්. එම උණුසුම් තත්වය මිනිස්සුරුරට දැනෙන මට්ටමේ අවධානය යොමු කළ යුතු තත්වයකයි පවතින්නේ. මේ දිනවල ශ්‍රී ලංකා වාසන්නේ අක්ෂාංශවලට ඍජුව ඉහළින් සූර්යා ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මෙම තත්වය ලබන මාස 7 වෙනිදා දක්වා අධ්‍යක්ෂගත හැකි. ඒ හේතුවෙන් අද දහවල් 12:11ට පල්වාරයන් කඩෝ, අක්කරයන් කුලම්, අරිවිල් නගර්, පොදුකුඩිරිප්පු සහ අන්තිම්පුරම් යන ප්‍රදේශවලට හිරු මුදුන් වනවා. අධික වේලි කාලගුණික තත්වයක් හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය රත්මලේ ගම්වාසී දැඩි පීඩාවට පත් වුණා. මාස කිහිපයකින් වැසි නොලැබීම හේතුවෙන් ගොඩ ගොවිතැනද විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගම්මානයේ ගෝනමලයාව වැවද මෙවර විට සිඳී කොස් අවසන්. ඒ හේතුවෙන් සතුන්ද පීඩාවට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කළා.
11: ඔක්කොම දැන් ඉඳිලා සතුන්ටවත් වතුර බොන්න විදියක් නැති තත්ත්වයක් පත් වෙලා තියෙන්නේ. ගොඩ බෝග කරලා තියෙනවා. ඒවා සියල්ල මැරෙන සත්වයට පත් වෙලා තියෙනවා. වර්ෂාපතනයක් දකින්නේ නැහැ.
12: දැන් ගොඩ කාලයක් ඉඳලා අපිට වැස්ස නැහැ. ඉතින් ගොඩ බෝග හැමදේම කුඹුරු පවා විනාශයට ගිහිල්ලා අලියුන්ගෙන් පවා අපිට දුෂ්කරයි. වැව්වා මොන සේරම හිඳිලා ගිහිල්ලා ඉතින් අපිට නාගන්න තියා බොණ්ඩවත් නැතුව යනවා වතුර.
2: වියලි කාලගුණේ හමුවේ පීඩාවටපත් මොනරාගල සිඹලාණ්ඩුව ප්‍රදේශයේ ජනතාවට බෞසර් මගින් පානීය ජලය බෙදා දීම ආරම්භ කර තිබෙනවා. ඒ සිඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාව විසින් මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වල බෙන්බ ගල්ල මන්තර මහනුවර හා නොරලිය දිස්ත්‍රික්වලද අද විටින් විට වැසි ඇතිවන බවයි කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ මනිෂ විජේසිංහ මහතා පෙන්වා දෙන්නේ.
13: බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගල්ල මාතර මහනුවර සහ නොරලිය යන දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇතිවීම හැකියාවක් පවතිනවා. වයඹ පළාතේ වැසි වාර කීපයක් ඇතිවීම හැකියාවක් පවතිනවා. ඒ වගේම ඌව පළාතේත් අම්පාර හම්බන්තොට සහ මඩකලපු යන දිස්ත්‍රික්වලත් තාන ස්වල්පයක පසර දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිකුරුම් සහිත වැසි ඇතිවීම හැකියාවක් පවතිනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන්න පුළුවන්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල තුර උතුර මැද සහ වයඹ පළාත්වල ත්‍රිකුණාමලයේ මොනරාගල හම්බන්තොට සහ මාතලේ යන දිස්ත්‍රික්වල පිටින් පිට හමන පැයට කිලෝමීටර් 40 සිට 50ක පමණ තද සුළං ඇතිවීම හැකියාවක් පවතිනවා. ගිකුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට මතක් කර සිටින්න කැමැති. අද දින දහවල් 12:11ට පමණ පල්ලවරයන් කඩු අක්කරයන්කොළ අරවියල් නගර පුදුකුටිරිප්පු සහ අනන්තපුරම් ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනවා.
2: මුහුදු ප්‍රදේශ ආශ්‍රිත කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් මනිෂ විජේසිංහ මහතා පැහැදිලි කළා.
13: අලාවත සිට කොළඹ සහ ගාල්ලහරහා හම්බන්තොට දක්වා වෙරළ ටොබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවීම හැකියාවක් පවතිනවා. සුළං නිරත දෙසින් හමායන අතර එම සුළඟේ වේගය 60 කිලෝමීටර් 30 සිට 40 පමණ දක්වා පමණ වනවා. කංකසන්තුරේ සිට මන්නාරමහරහා පුත්තලම දක්වා, මුලතිව් සිට ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළ ටොබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩිවීම හැකියාවක් පවතින අතර මෙම හේතු නිසා එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගන්නවා. සන්තුරේ සිට මුල්තිව් දක්වා පෙරලට ඔප්පෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර් 50 දක්වා ඉහළ යෑමේ හැකියාවක් පවතිනවා. මෙම නිසා මෙම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වෙනවා. උත්තලම සිට කොළඹ ගාල්ල සහ මාතරහරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උසම ඊටර් 2 සිට 2.5ක් පමණ ඉහළ යෑමේ හැකියාවක් පවතිනවා. මෙම මුහුදු ප්‍රදේශවල තීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්‍රජාවත් එම වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල වෙසෙන ජනතාවත් මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කර ලෙස ඉල්ලා සිටි.
2: ශ්‍රී ලංකාවට ඉදිරි වසර 30ක කාලය ඇතුළත කලාපයේ ආර්ථික ප්‍රමුඛයෙකු බවට පත්වීමේ විශාල හැකියාවක් ඇති බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩ්‍රෝ ෆැට්‍රික් මහතා ප්‍රකාශ කළා. ඒ ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් සමග නව අධ්‍යාපනික හවුල්කාරීත්ව වැඩසටහන නිල වශයෙන් හඳුන්වා දීමේ අවස්ථාවට එක් වෙමින් ඉදිරි වසර 30ක කාලය ඇතුළත ශ්‍රී ලංකාව කලාපයේ ආර්ථික වශයෙන් ප්‍රමුඛ රටක් බවට පත්වීම සහ අධ්‍යාපනය දැනුම නවෝත්පාදනය හා ජාත්‍යන්තර සහයෝගිතාව ප්‍රබල පදනමක් වනු ඇති බවයි බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා සඳහන් කළේ. ඊට අවශ්‍ය මානව සම්පතද බිහි කිරීම අතිශය වැදගත් බව ඔහු අවධාරණය කළා. රටේ සංවර්ධනයට සහ ආර්ථිකයට උරදෙන අයුරින් අස්සසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීම රජයේ අරමුණ බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළා. ඒ වෘත්තීය මට්ටමේ මැහුම් පුහුණුව ලැබූ 54 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම වෙනුවෙන් බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මේවට පිට අස්සසුම ලබා දෙන පවුල් 425,000ක් අතරින් පවුල් 172,300කට විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
14: සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ බොහෝ මේ වගේ ව්‍යාපෘති තුර සහනාධාර වෙනවා වගේම ඔවුන් ආර්ථික පැත්තෙන් සවිබල ගැන්වීම කියන කාරණා. මෙන්න මේ 425,000 අතර තියෙන පවුල් 16,500කට දැනටමත් ඒ අයගේ ඉදිරි වියසායකත්වයේ සවිබල ගැන්වීමේ වැඩපිළිවෙල කොහොමද ක්‍රියාත්මක කරන්න ඕන කියන කාරණේ සම්බන්ධයෙන් වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. 102 පොලියට මේ අයගේ 37,000 කරා 425,000 ඉන්න තවත් අක්කතුම ලබන 37,000 තෝරගෙන 102 පොලියට 50,000 ඉඳලා 105 දක්වා 103 දක්වා ණය ලබා දෙන්න කටයුතු කරමින් ඉන්නවා. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවත් ඒ වගේම ලෝක බැංකුවෙත් මූල්‍ය සහාය අපිට ලැබෙනවා. ඒ වගේම තවත් පවුල් 99,000 සඳහා 108 පොලියට 112 පොලියට ණය ලබා ගැනීම සඳහා වැඩ කටයුතු මේ වෙනකොට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හැටියට කටයුතු කරමින් ඉන්නවා.
2: මලේක මහිල්චි වැඩසටහන යටතේ මලේකම් ජනතාවගේ දූදරුවන් වෙනුවෙන් අධ්‍යාපනය හැදෑරීමට නව පාසලක් ආරම්භ කිරීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා පවසනවා. නිවසක් නොමැතිව පීඩා විඳිමින් සිටි ජනතාවට නිවසක් ලබා දී ජනජීවිතය ලස්සන කළ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ ස්වාධීන රූපවාහිනියේ වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට එක්වෙමින්
15: පළමුවත අපේ මුදල, ඒ කියන්නේ ඉන්දියා ආධාරයෙන් නෙමේ ලංකාවේ මුදලෙන් අපි තීරණගත 397ක් ගෙවල් අදාළ දෙන්න. අන්න ඒක කොටස තමයි ඊයේ අපි අදාළ දුන්නේ. තවත් ප්‍රොජෙක්ට් එකක් කරනවා ඉන්දියා ආධාරයෙන් අපිට ගෙවල් 1000ක්. ගිය වරුද අපි බණ්ඩාරවැළඳි ජනාධිපතිතුමත් එක්ක ලියුමක් දුන්නා. දැන් ඒකත් 2500 ගණන් ගෙවල් ඒකත් අදනවා ඉන්දියා ආධාරේ. මේ දේ ඊයේ විවෘත කළ දුන්නේ සම්පූර්ණම අපේ ලංකාවේ මුදලේ. සාමාන්‍ය ගෙයක් වටිනාකම ලක්ෂ 32ක්. මගේ අම්මා තාත්තා දෙන්නම වතුකම් කරු. මම වත්තේ ඉස්කෝලට තමයි ගියේ. ඊට පස්සේ ලයම තමයි හිටියේ. දරුවෝ ලයම තමයි අපි ඉන්නේ. ඒ ජීවිතය අපි දන්නවා. එතකොට මෙතනින් අපිට එන්න හේතුනේ අධ්‍යාපනේ. අධ්‍යාපන නිසා තමයි අපි මේ පීඩන ඉඳලා එළියට ආවේ. හොඳ අධ්‍යාපන ලැබෙනකොට මේ මලයේ ජනතට ඇත්තටම අපි බලාපොරොත්තු අර ලස්සන ජීවිත තව තව ලස්සන වෙනවා. එතකොට අපි හිතනවා අඩු ගානම එක ඩිස්ත්‍රික්කේ හොඳ 1AB පාසලක් අදලා ඒ අපි මලේගම් ජනතාවට ඒ අධ්‍යාපන දියුණු කරන්නයි.
2: හොරණ කොළඹ මාර්ගයේ ගොනපල හන්දිය ආසන්නයේදී කන්ටේනර් රථයක් පෙරළීමෙන් එක් මන්තිරුවක් අවහිර වී තිබෙනවා. හොරණ කර්මාන්තපුරයේ පැණිබීම නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිට කොළඹ වරාය දක්වා පැණිබීම තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී ගොනපල හන්දිය පසුකර මීටර කිහිපයක් ඉදිරියට ධාවනය වෙමින් තිබියදී කන්ටේනර් රථය පෙරළී ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. කන්ටේනර් රථයේ රියදුර අධික වේගයෙන් වංගුව ගැනීම හේතුවෙන් රථය පාලනය කර ගැනීමට ඔහුට නොහැකි වී තිබෙනවා. ඒ අනුව කන්ටේනර් රථයේ ගමන් කළ දහවන පතෙන් ඉවතට පැන මැද අලංකාරයට තබා තිබූ මල්පූච්චි තුනකටද හානි සිදු වී අනෙක් මන්තිරුවට ඒ පෙරළී ගොස් ඇති බව පොලිසිය සඳහන් කළා. අනතුර සිදුවන අවස්ථාවේ කන්ටේනරේ සිට ඇත්තේ රියදුර පමණක් බවයි පොලිසිය පවසන්නේ. මේ අනතුරත් සමග මොරගහේන පොලිස් වසමේ මාර්ගාංක 120 මාර්ගයේ පැය 6ක් තුල සිදු වූ දෙවැනි කන්ටේනර් රථ අනතුර මේ බවද පොලිසිය සඳහන් කළා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ඉතිහාසයේ විශාලතම තෙල් ගනුදෙනුව නිවේදනය කර තිබෙනවා. වෙනසුවිලාවේ තෙල් සංචිත වලින් බැරල් බිලියන 65කට වඩා වැඩි ප්‍රමාණයක බහුතර පාලනය ඇමරිකාව සතු බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේ. ඇමරිකා එක්සත් ජනපදයේ කැරක සමාගම සමග මෙම ගිවිසුම ඇති කරගෙන තිබෙනවා. ඔපෙක් සංවිධානයේ බිඳවැටුණු බලශක්ති කර්මාන්තය නැවත පනගැන්වීමටයි පියවරගෙන ඇත්තේ. සිය ට්‍රූත් ගිරුවෙහි සටහනක් තබමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඇමරිකානු තෙල් සංචිත දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි කිරීමට ගිවිසුම හේතු වනු ඇති බවයි. ආසියා කුසලාන පඳුවාර 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා. එක්සත් අරාබි එමිරාජ් කාන්තා පිල සමගින් රාත්‍රී 8:00 තරගය ආරම්භ වන්නේ. තරගාවලියේ පළමු තරගය ඊයේ පැවැතුණා. එහිදී හොංකොං කාන්තා කණ්ඩායම පරාජයට පත් කර ලකුණු 6ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට තායිලන්ත කාන්තා පිල සමත් වුණා. ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල. තහනම් කෙරුණු කුඩ්ඩන්ගේ සහ පාතාලයේ මිලියන 6000ක දීපල. ගෙවුණු වසර දෙකේදී මෙරටට රැගෙන ආ අපරාධකරුවන් 66. පාතාලය සහ මද්‍රව්‍යයට එරෙහි මෙහෙයුම් තවත් දැඩි කරන බව පොලිස් ඇමති කියයි. කොමිසමට නොපැමිණි රවි බලන්න අල්ලස රවිගේ නිවසට. ඉදිරි වසර 30 ශ්‍රී ලංකාව කලාපයේ ආර්ථික ප්‍රබලයකු වන බවට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්ගෙන් සහතිකයක්. කොළඹ හොරණපාර අවහිර කළ කන්ටේනර් අනතුර. නේපාලයේ මියගිය ගණන 623ක් අතුරුදන් පිරිස 2000 ඉක්මවයි. මිලඟ ලකන ප්‍රවෘත්ති ප්‍රකාශයේ 5:01. 24 පෑම සීරුවෙන්

0: අනිස්ථානවලට වඩා හත්පසින්ම වෙනස් වූ අවස්ථාවන් පිළිබඳ උදාහරණ කුතිකුත් තිබෙනවාද? අරාබි මුහුදේ ඉන්දියන් සාගරයට ආසන්න වූ සොගොට්‍රා දූපත ඊ සියල්ලටම වඩා අපූරු ලක්ෂණ වලින් හෙබි වූ ස්ථානයක්. සුවිශේෂී භූගෝලීය වශයෙන් අප්‍රිකා මහද්වීපයට ආසන්නව දේශගුණික වශයෙන්ම යර්මනියට අයත් වූ භූමියක්. මෙම දූපතේ දක්නට ලැබෙන සුවිශේෂ වූ ජෛව විවිධත්වය මෙන්ම එහි ඇති අමුතු ආකාරයේ ශාක සහ භූමියේ ස්වභාවය නිසා ඇති වූ පරිසරය මවාපන්නේ පිටසක්වල භූමියක පෙනුමක්. වසර මිලියන ගණනාවක් තිස්සේ ලොව ප්‍රධාන මහද්වීපවලින් වින් වී හුදෙකලා භූමියක් ලෙස පැවතීම නිසා මෙහි පරිණාමයේ ස්වභාවය සිදුව ඇති බව විද්‍යාඥයන්ගේ මතයක් වනවා. සොකොට්‍රා දූපත වටා වූ මුහුදු වෙරළ ඉතා පිරිසුදු මෙන්ම සුදු පැහැති වැලිවලින් සමන්විත වන අතර එහි විශාල වැලිකඳු පිහිටා තිබෙනවා. දූපතේ ඇතුළත භූමියේ අති විශාල ස්වභාවික හුණුගල් ගුහා සහ කඳු පන්ති පිහිටා තිබෙනවා. මෙම දූපතේ සොකොට්‍රේ නමින් හැඳින්වෙන ස්වදේශික ජනතාව වාසය කරනවා. වර්තමානයේ එම ජනගහනය 60,000ක් පමණ වනවා. ඔවුන්ට මේ ආවේණික සොකොට්‍රේ නමින් හැඳින්වෙන සෙමිටික් භාෂාවක් භාවිතා කරනවා. සොමිටික් භාෂාව යනු අෆ්‍රෝ ඒෂියාටික් භාෂා පවුලට අයත් පැරණිතම භාෂා කාණ්ඩයක්. වර්තමානයේද බටහිර ආප්‍රිකාව, උතුරු ආප්‍රිකාව, නැගෙනහිර ආප්‍රිකාව, මෝල්ටාව යන රටවල ජනයා මෙම භාෂාව භාවිතා කරනවා. සොකොට්‍රි ජනතාව කතා කරන භාෂාවට අකුරු නැහැ. එය පවතින්නේ කට වචනයෙන් හෙවත් කතා කිරීමෙන් පමණයි. ප්‍රධාන වශයෙන් එනරුන් සහ දීවරින් ලෙස ජීවනෝපාය සලසා ගන්න අතර කඳු ප්‍රදේශවල ජනයා ඉලුවන් හා ගවයන් ඇති කරනවා. සොකොට්‍රා දූපතේ ඇති වඩාත්ම විස්මයජනක කාරණයක් නම් එහි ඇති මගර ලේගස් නම් දැවැන්ත ශාක සහ ඩෙසට රෝස් නම් වූ බෝතලයක් හැඩතේ ශාකයයි. සොකොට්‍රා දූපතේ පිටසක්වල භූමියක මදුයයි කීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ග්‍රැගන් බ්ලඩ් ගස් සහ ඩෙසට් ගස් හේතුවෙන්. සාමාන්‍යයෙන් ග්‍රැගන් බ්ලඩ් ගසක් අඩි 30ක් පමණ උසකින් යුක්ත වන අතර එහි කඳේ වට ප්‍රමාණය මීටර් කිහිපයක් දක්වා විශාල වනවා. එම ගසේ කඳ ඉතා ඝනකමින් ශක්තිමත් මෙන්ම කෙලින්ම ඉහළට වීදී තිබෙනවා. ඉතා සෙමින් වැඩින ගසක් බැවින් එය එම මට්ටමට ඒමට වසර සිය ගණනාවක් ගතවනවා. මෙම ගසේ අතු විහිදී ඇත්තේ අමුතු ආකාරයකටයි. එහි ඉහළ කොටස විශාල කූඩයක් මෙන්ම මීටර් කිහිපයක් පහළට විහිදී තිබෙනවා. කසයක හැඩිය ඇති මෙහි පත්‍ර සාමාන්‍යයෙන් අඩි 2ක් පමණ දිගයි. එම පත්‍ර ඒකරාශී වී විශාල කූඩයක් වැනි හැඩයක් ගන්නවා. අතිශයින්ම විස්මයජනක මෙන්ම දුර්ලභ ශාකයක් වන ග්‍රැගන් බ්ලඩ් ගසේ විද්‍යාත්මක නාමය රැකිනාසිරමරි වනවා. වඩාත් විශේෂ සිද්ධියක් වන්නේ මෙම ගසේ කඳ තුවාල කළ විට රුධිරය වැනි රතු පැහැති යුෂක් ඉන් පිටතර ගලායමයි. දැඩි වීලි කාන්තාර දේශගුණයට ඔරොත්තු දීමට ගසේ මෙම කුඩා හැඩති පත්‍ර ගොන්න උදව් වනවා. හෙරු එලියෙන් ආරක්ෂාව ලැබෙන අතර පිනි සහ තෙතමනිය උරා ගන්නවා. මෙම ගසේ පොත්ත කැපූ විට ගලා එන තද රතු පැහැති යුෂ ඈත අතීතයේ පටන්ම ඖෂධ තැනීමට සායම් කිරීමට හා විවිධ ආගමික සිරිත් සඳහා යොදා ගන්නවා. සොකොට්‍රා දූපතේ පමණක් වැවෙන මෙම ශාකය උඩුකුරු කළ පැරිෂුට් එකක හැඩය ගන්නවා. වර්තමානයේ ගෝලීයව පවතින දේශගුණික පරයාස නිසා මෙම ගස් දැඩි අවධානයකට මුහුණ දී තිබෙනවා.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: එලවදවල් 12 විනාඩි 37යි.
1: වෙලාව ඔබ වෙත ගෙනා.
2: හැංගි හැංගි බැඳගෙන වෙස නටමුද එළියේ. දවසේ වියද මට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
3: David Peeris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700යි 600යි
4: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත

වෙලාවදවල් 12 විනාඩි 39යි දැන්. ආ නෑ උන්න ගානට 40යි. වෙලාවදවල් 12 විනාඩි 40යි. ඒ කියන්නේ මේ පැයේ අපි එකටත් ලං වෙලා ඉන්නේ. ඒ කියන්නේ තව ටික වෙලාවකින් මට යන්න සිද්ධ වෙනවා. හරිද? එහින්දා ඔයා මෙසේජ් එකක් දැම්මේ නැත්තම් මේ විද්දි මෙසේජ් එකක් දාලා නැත්තම් මෙසේජ් එකක් දාන්න 0703 93 53 4. හරි. මතක් කරලා මෙසේජ් එකක් දාන්න. දැන් වෙලාව දවල් 12යිනේ. 12 පහු වෙලා තියෙන්නේ. එතකොට ඔයා මේ වෙලාවේ ගොඩක් වෙලාවට තියෙන දෙයක් තමයි අර අපි කෑවට පස්සේ සාමාන්‍යයෙන් අපි දවල්ට කෑවට පස්සේ පොඩ්ඩක් නිදිනවා කියලා හිතනවනේ. ඒකට කියන්නේ නිදිමත කියලා නෙමෙයි. ඒකට කියන්නේ බුද්ධිමත කියලා. අපි බුදලා ඉවරුණාට පස්සේ කියන්නේ කාලා ඉවරුණාට පස්සේ එන ඒ පොඩි නිකන් මේ මතර කියන්නේ නිදිමත කියලා නෙමෙයි බුද්ධිමත කියලා. හරිද? දැන් මේ ගොඩක් වෛද්‍යවරු කියන දෙයක් තමයි ඔය නිින්ද නිදියන්න හොඳ නැහැ කියලා. හරි. ඒ කියන්නේ පොඩ්ඩක් කෑවට පස්සේ එක පාරම නිකන් ගිහිල්ලා උන් ඇලවෙනවා සෝෆා එක නැත්තම් කොහේ හරි තමන් කැඳේ වෙන්න බලුවා ඇලවෙනවා. ඒතොර නිින්ද යනවානේ. ඔක කාටත් වෙන්න දෙයක්. ඒක ජනාධිපති නැත්තම් කවුරු වුණත් කාට වුණත් මට වුණත් ඔයාට වුණත් මේ අහන් ඉන්න ඔයාට වුණත් ඒක එකයි. හැබැයි ඒක එච්චර ගන්න හොඳ නිින්දක් නෙමෙයි. يعني ඒක අපිට ශරීරයට හිතකර හින්දාන්න මේ මොකද මේ අපි කන කෑමවල ගොඩක් වෙලාවට අන්තර්ගත වෙන්නේ ග්ලූකෝස්. ග්ලූකෝස් කියන්නේ සීනි. හරි. ඒ කියන්නේ මේ දැන් වෛද්‍යවරු කියන්නත් කලින් ඕක කියපු කට්ටිය ඉන්නව කවුද දන්නවද? ඕක ගොඩක් කියනවා මේ තමන්ගේ ගෙදර අම්මා හරි නැත්තම් ආච්චි අම්මා හරි කියනවා අනේ ළමයෝ මේ කාපු ගමන් නිදියන්න එපා. කාපු ගමන් නිදීමේ මුදියන්න එපා. මේ කාපු ටික සීනි මේ සීනි හැදෙයි එහෙම කියලා කියනවා. ඒකේ පොඩි ඇත්ත කතාවක් තියෙනවා. හරිද? එහින්ද මේ ඔයත් දැන් දවල්ට කාලා නම් ඉන්නේ. අද සතියන්තේනේ. සෙනසුරාදා ඔයා දවල්ට කාලා නම් ඉන්නේ මේ වෙද්දි. නිදිමතක් එනවා නම් නිදියන්න එපා. හරි. මං ඉන්නවානේ. කම්මැලි නම් ලකඩහන්න සතියක ලකඩහන්න 93.5 93.7 අහන් ඉන්න ගමන් කම්මැලි නම් තව මෙසේජ් එක උත්තරවන්න 0703 93.5 93.4 වෙලාව දවල් 12:42.

0: FM 93.7 Lakhana Radio ITN
1: වෙලාවදවල් 12 විනාඩි 52යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 petrol liter එක ගෙවුවාම යනවා
4: ඉවරයි.
5: TVS Sport 110 petrol liter එකට කිලෝමීටර් 80කට පැදියේ දුවන නම් මේක තමයි
6: 75%කටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
7: ක්‍රිමිරාජ සුවසනෑ
8: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
6: ක්‍රිමිරාජ සුවසනෑ
8: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනෑවට එක්වන්න සාදර අනුග්‍රහය
9: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
8: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින්
10: සතියක ලක්හ

පෙලව දවල් 12:54යි දැන්. ඒ කියන්නේ මට ගිහිල්ලා එන්න වෙලාව හරි. කට්ටිය මෙසේජස් දාලා තිබුණා අපි නම් ලක්කඩ අහගෙන ඉන්නේ දිගටම අපි කෑවට නිදියන්නේ නැහැ. නිදියන්න නෙමෙයි බුදු වෙන්නේ නැහැ කියලා දාලා තිබුණා. දිගටම ලක්කඩ අහගෙන ඉන්නේ එහෙනම්. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ජය වේවා.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව 5:01
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්හඬ ප්‍රවෘත්ති සමගින් මම ගෑන් දුෂ්යන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දැයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්හඬ දේශීය ප්‍රවෘත්ති.
0: වැළවය සිට නවලපිටිය දක්වා දහවනි වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මාර්ගයේ නිවතර පැන පෙරළි මෙන් හතර දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් නවලපිටිය දිස්ත්‍රික් මහරෝහල්ට ඇතුළත් කෙරුණේ. අද පෙරවරු මේ මනතුර සිදුව ඇත්තේ ගිනිගතේන නවලපිටිය ප්‍රධාන මාර්ගයේ රඹුක්පිටිය ප්‍රදේශයේදී. නවලපිටිය පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහභාගි වන පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. අනතුර සිදුවන විට එහි 27 දෙනෙකු සිටි බවයි නවලපිටිය පොලිසිය සඳහන් කළේ. අනතුරට හේතුව බස් රථයේ දුරාට නිින්දියාම බවට සැක කරන බවද පොලිසිය ප්‍රකාශ
5: කළා.
0: නේපාල ගංවතුරෙන් අතුරුදන්ව සුන්බුන් අතර සිටි 97 කාන්තාවක් බේරාගෙන තිබෙනවා. ඇය නේපාලයේ රෝහලක සුවය ලබමින් සිටින බවයි වෛද්‍යවරුන් පවසන්නේ. කාන්තාවගේ නිවස ගංවතුර සහ නායබ් හේතුවෙන් විනාශයට පත් වුණා. එම නිවසේ සුන්බුන් අතර සිර වී සිටි 97 කාන්තාව බේරා ගැනීම සඳහා පැය 4ක මෙහෙයුමක් සිදු කෙරුණා. මිලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු දෙකට
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දවල් එකයි විනාඩි 3යි.
0: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී

0: Radio ITN.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: David Peeris Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna 0114 706 600

සුබදහවලක්. අද මොකද බලනවද නලින් නැත්තේ? අද නලින් නෑ, අද ඉන්නේ යාෂෙක්ක තමයි. ගී රශ්මි අහගෙන ඉන්න පුළුවන් වෙන්නේ අවසන් හතර වෙනකන්. මං ඉන්නවා මේ පැත්තෙන්. ඔයාට පුළුවන් ප්‍රසංග වේදිකාවේ ප්‍රාසංගික අත්දැකීමක් ලබා ගන්න මේ පැත්ත ඉක්මනට එන්න. එකයි විනාඩි 16 වෙලාව. ඉතින් අපි ලස්සන සින්දු ටිකක් අහලා ආවේ. ඉතින් ප්‍රාසංගික අත්දැකීම් ඔයාට සජීවීව අපිට අහගෙන ඉන්න පුළුවන්. ඔයාට අහගෙන ඉන්න පුළුවන්. ඉතින් අහගෙන ඉන්න ගමන් මේ පැත්තට එන්න පුළුවන්, එකතු කර ගන්න පුළුවන්. ඔයා කැමති කෙනෙක්ව එකතු කරගෙන ලස්සන ප්‍රසංග වේදිකාවේ ප්‍රාසංගික අත්දැකීමක් ලබා ගන්න ඉක්මනට මේ පැත්තට එන්න. 07 03 93 5 93 7 මේකේ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් තියන්න පුළුවන්. එහෙම නැත්නම් කෝල් එකක් දෙන්න පුළුවන්. මේ ඕන දෙයක් පුළුවන් හවස 4 වෙනකන්. ඉතින් ඇයි අපි වරක් වෙන්නේ නැද? ඉක්මනට යමු ප්‍රසංග වේදිකාවේ ප්‍රාසංගික අත්දැකීම ලබා ගන්න. ලස්සන ප්‍රසංග වේදිකාවේ අත්දැකීමක් එකතු කරගන්න. ඉතින් එකයි විනාඩි 16 වෙලා ඔයාට මාව අහගෙන ඉන්න පුළුවන් හවස 4 වෙනකන්.

0: FM 93.5, FM 93.7, La Kanda, Radio ITN.
1: David Pierce Motor Company within Rajya Sevaka Opata Bajaj Three Roda Rata Saha Motorcycle Sandaha Suvisheshi Varaprasad Saha Deemana DPMC Rajya Pranama Amatanna Binduai Ekai Ekai Hatarai Hatsiyai Hayasiyai
2: Katak Kalin Pattara Vistara Samaga Alutuma Toraturu Danaganna Unusumana Deshapalanaya Vidis Krida Toraturu Savistarama
3: Lakhana
4: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම

0: ඉතින් රාජ්‍ය සේවක ඔබට පිටන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700යි 600යි
1: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් tempatu සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ tempatuක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව එතදින එළිය කරයි
2: වෙනතයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා මේ සිදුවන හැමදේම දේශපාලනිකයි ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති අපි ගැනම කතා කරමු සර්ච් සයිට් නයි
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937 සර්ච් ලයි සමාජ ගවේෂණය
4: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය

0: කියා සිට සඳුදා බදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක් ලක්හඬ Golden Voice
1: එකයි විනාඩි 38යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
4: ඉවරයි
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි

0: ලකන හගනින්න වෙලාව එකයි විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි.

0: දවල් එකයි විනාඩි 46 වෙලාව මාවහගෙන ඉන්න වෙලාව ගීරශ්මියාගෙන ඉන්න වෙලාව මොකද කරන්නේ මේ වෙලාවේ? දවල් දෙක හැම ටිකක් කාලෙ හැමද ඉන්නේ? පොඩක් රෙස්ට් එකේද ඉන්නේ? කියන්න බලන්න මේ පැත්තට. ඔයාලා එන්න පුළුවන් හවස 4 වෙනකම් මං ඉන්නවා ගීරශ්මිත් එක්ක. යෂ් ඇවිල්ලා තමයි ඉන්නේ අද. ගොඩක් අය අහලා තිනවා කො නලින් කියලා. අද නලින්ට චුට්ටක් විතර අසනීප වෙලා ඒක නිසා තමයි මං ඇවිල්ලා ඉන්නේ. එහෙම දෙවල් ඉතින් වෙන්න පුළුවන්. ඒක නිසා ආයර පුළුවන් යෂ් එක්ක ගීරශ්මිය අහගෙන ඉන්න හවස 4 වෙනකම්. 0703935 මේකේ ෆෝන් නම්බර් එකට මැසේජස් එවලා තිනවා ගොඩාක් අය. ඒ හැමෝම ආදරෙන් එකතු කරගන්නවා. යන්න කලින් හෂිනි මැසේජ් එකක් දාලා තිනවා. මේ වෙලාවේ ගෙදර ඉඳන් හැමෝම පොඩක් දවල් ටෙම ගාල පොඩි රෙස්ට් එකක් ගන්න ගමන් කියලා ඉන්නේ. ඉතින් හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ඊළඟ ලස්සන සින්දුවට. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ප්‍රසංග වේදිකාවේ ප්‍රාසංගික අත්දැකීමක් ලබා ගන්න හවස 4 වෙනකන් ගීරශ්මිත් එක්ක එකතු වෙලා. දැන් ගෙදර ඉඳලා විතරක් අහගෙන ඉඳලා හරියන්නේ නැහැ. මේ වෙලාවේ සැලොන් එකක සද්දෙටම මාව අහගෙන ඉන්නවා කියලා තියෙන අතරගිරිය පැත්තේ. අතරගිරිය ගියාම ගොඩගම පාරට ගිහිල්ලා එතන තියෙනවා ජම්බලක සන්ධිය. ඉතින් මේ සැලොන් මෙතන තියෙන සැලොන් එකේ සද්දෙටම ලක්කන අහගෙන ඉන්නවා කියලා අපිට පොඩි මැසේජ් එකක් ආවා. ඉතින් ආදරෙන් එකතු කරගන්නවා ඔයාවත් ප්‍රසංග වේදිකාවේ ප්‍රාසංගික අත්දැකීමට. ඉතින් අපි වැඩි කතා නැතුව යමු නේද ලස්සන සින්දු ටිකක් අහන්න. ඉතින් ප්‍රසංගික අත්දැකීමක් ලබා ගන්න ඔයාට පුළුවන්. ඉතින් හවස 4ට කලින් මේ පැත්තට ඔයාත් ඉක්මනටම එන්න. ඉතින් වෙලාව මතක් කරන්න ඕනේ 1:48.
1: අඛණ්ඩ ජී රශ්මි

0: රටට වග කියන රේඩියෝ.
1: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන, ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් අවතම රේඩියෝ රියලිටිය.

0: දෙනිස් එක්වනදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය 3ක්
1: ලක්හඬ Golden Voice.

ITN රටට වග කියන රේඩියෝව ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lankaya Handa
1: Velaw sausa dekai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 එන්එල්බී ධනනිධානය නුතරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
4: එන්එල්බී හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම නුතරයිය එන්එල්බී හදහන ඔබත් අදම එන්එල්බී හදහන බලා ගන්න
5: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා ඔහමකිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි ඉවත් වෙන
2: සහයෝගීතා අනුග්‍රහය
6: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ලංකා වෘත්ති අධ්‍යාපන කේන්ද්‍රය සහ ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධව වත්තල යවුන සමාජ සම්මේලනයේ පැවතු පාඨමාලා සාර්ථකව හැදෑරූ පිරිසට සහතිකපත් ප්‍රදානය කෙරුණා. ඒ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුප් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉංග්‍රීසි භාෂාව කළමනාකරණය, නීතිය, සමාජ මාධ්‍ය හා අලෙවිකරණ ඇතුළු ක්ෂේත්‍රවල පාඨමාලා පුහුණුව අවසන් කළ 350 දෙනෙකු සඳහා මෙහිදී සහතිකපත් ප්‍රදානය කෙරුණා. සාමාන්‍ය පෙළ විභාගයේ සමත් දරුවන් වෙනුවෙන් නොමිලේ මෙම පාඨමාලා ක්‍රියාත්මක කරනවා.
0: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
1: ඇමරිකාව සමග අත්සන් කළ තෙල් ගිවිසුම වෙනසිවිලාවේ ආර්ථික පුනර්ජීවනයට උපකාරී වන බව එරට අන්තර්කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ප්‍රකාශ කළා. ඒ ගිවිසුම මගින් රටේ ආර්ථිකය වර්ධනය වන බවට අදහස් පළ කරමින් බොරතෙල් බැරල් බිලියන 65ක් ලබා ගැනීම සඳහා ඇමරිකාව වෙනසිවිලාව සමග ඓතිහාසික ගිවිසුමකට අත්සන් කළා. ඒ සම්බන්ධයෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනසිවිලාවට ප්‍රශංසාව පළ කර තිබෙනවා. නව ගිවිසුමත් සමග වෙනසිවිලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65ක පාලන බලය තමන්ට හිමිවන බවයි ඇමරිකා ජනාධිපතිවරයා නිවේදනය කළේ. ඒ සියලු ඇමරිකානුවන් සඳහා තෙල් මිල සැලකිය යුතු සංඛ්‍යාවකින් අඩු කරන බවද සඳහන් කරමින් මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු තුනට
0: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව.
1: දවල් 2:00 විනාඩි 3යි.
2: ඔසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
3: ආදරණීය හදපතේ ගායන ශිල්පිනිය මෙන්න ශ්‍රී ලංකා

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයි කියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් ආර්ඩීබී යූත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
4: දවල් දෙකයි විනාඩි 12.

0: FM 93.5, FM 93.7, Lakana, Radio ITN. ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මිය.
1: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණයත් එක්ක ඔයා තමයි මේ වෙලාව එකතු වෙලා ඉතින් ඕඩ පුළුවන් ඒ ප්‍රසංග ගාත් දැකීම ඔයා මේ වෙලාවේ කොහේ හිටියත් අපිව අහගෙන ඉන්නවා නම් ඒ විදිහටම ලබා ගන්න. ඉතින් ඔයාට හරියට අර අපි බලන්න යන මියුසිකල් එක ඒක බලන්න ගියා වගේම අත්දැකීම කාට ලබා ගන්න පුළුවන් FM 93.5 93.7 මාව අහගෙන ඉන්න ගමන් ඊ රශ්මිත් එක්ක හවස 4 වෙනකන් ඉන්නවා. ඉතින් එකතු කරගන්න හදන්නේ මේ වෙලාවේ සද්දිරිම කවුද ගී රශ්මිය අහගෙන ඉන්නේ කියලා බලන්න. හෙලෝ කියලා තේරුමා. හෙලෝ කොහොමද ලක්හඬ? ඉතින් අපි ගොඩාක් හොඳින් ඉන්නවා. අද නලින් නැහැ. ඉතින් එයාට අස්වදීප වෙලා මං මුලින්ම ප්‍රෝග්‍රෑම් එක මත පටන් ගත්තිම ඔයාට මතක් කර ආයෙබෝ වේවා කියලා තිනවා. ඉතින් මේ ගොඩින් තමයි මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ මට. විලාසය ඉන්නවා. විලාස ආහා ඊතර වැඩ කරන තැන ගාමන්ට කීමේ වෙලාවේ සද්දෙනම ලකනහගෙන ඉතුමා කියලා තිනවා. මොනිකා ඉන්නවා. මල්ලිකා ප්‍රේමා ඔය වගේම චම්පි චමිලා ඉන්නවා. ලක්මාලි තව ඉන්නවා. ඒ වගේ මොමට මැසේජ් එක දාලා තියෙන චන්දි මම හැමෝම එකතු කරගෙන ගමන් ටිකේ වැඩ කරන ගම පාළුවක් තනිකමක් මහන්සියක් දැනෙන්නේ නැති වෙන්න ඕනට මම වහගෙන ඉන්න පුළුවන් අවස්ස 4 වෙනකම්. අපිත් සද්දටම ලක්හඬ අහගෙන ඉන්නවා කියලා තියෙනවා. හැප් බර්ත්ඩේ එකක් තියෙනවා. කාගේද බර්ත්ඩේ එක? රුචිනී තක්ෂීලා දුවගේ තමයි බර්ත්ඩේ එක. රුචිනී තක්ෂීලා ඔයාලට සුබම සුබ උපන්දිනය කියලා ප්‍රාර්ථනා කරනවා. ගී රශ්මි වෙතින් ඒ වගේම ඔයාගේ කවුද මේ ඉන්නේ උපන්දිනයට සුබ පතන්න එකතු වෙලා ඉන්නවා. තාත්තා විජිත, අම්මා උමයන්ගනී, ඒ වගේම නංගි ප්‍රභාෂී, මල්ලේ ඉන්නවා, මලිඳු, ඒ හැමෝම එකතු වෙලා ඔයාට සුබම සුබ උපන්දිනය කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තියෙනවා. ඉතින් දරණේගල පැත්තෙන් තමයි මේ මැසේජ් එක ආවේ. දරණේගල පල්ලි වාගින්. ඉතින් ඒ විශ්වගත එක්ක අපි යමු බලන්න මහරගමු පැත්තට. මහරගම ඉඳලා අරදි ෂොප් එකක අපිව සද්දට මහගෙන ඉන්නවා මේ වෙලාවේ. ඔතන ඉන්න ඕනේ කලමනාකාර ඩිලංගන දීශ නෝව එකතු කරගන්න ඕනේ. රසිකෝ චනිතූ ගයන් ඉන්නවා මා වහගෙන. සිරිවංශ ගාමිණී විතරක් නෙමෙයි ලසිත චුට්ටි ඉන්නවා. අශ්වානී අනුර එවාගේම කුමාරී ශාන්ති නිරෝෂත් ඉන්නවා මා වහගෙන. හර්ෂණී සුභා එවගේම දෙනෝෂ කොමනි මේ හැමෝම ගී රශ්මියාගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. චන්ද්‍රාණී ඉන්නවා. ඉරේෂා නයිනි දෙල්පචිත්‍ර මේ හැමෝම එකතු කරගන්නවා ගී රශ්මි වලට. මුන්හේනෙන් මැසේජ් එකක් දාලා තිනවා කුමාර ඔයාවත් එකතු කරගන්න. සෝබර 10 වේවා කියලා දෙනවා. කොහොමද? මම ගොඩාක් හොඳින් ඉඳමා. ඔයාට කොහොමද? ආදරේ හැමදාම කියලා දෙනවා. හැලීගොඩ පැත්තෙන් තමයි මේ මැසේජ් එක මට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් විනීතා ඉරංගනී ඔයාවත් එකතු කරගෙන යන්න හදන්නේ. ඒ ප්‍රාසංගික වේදිකාවේ අත්දැකීම ඔයාට අරගෙන එන්නෝ. දවල් 2:22.

0: ලක්කනහගෙන ඉන්න වෙලාව දවල් දෙකයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
1: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්නේ නම් මේක තමයි.

0: කන හගනන වෙලාව දවල් දෙකයි විධනි හතුලි හැයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ. ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි.
2: හැම වංගුවකම අලුත් කතාවක්. අලුත් කතාවක්.
3: අලුත් කලාවක්. අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනෑ නම්
2: සතියේ දිනවල උදේ 10ට ළඟදීම
1: 18ට

0: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
1: දවල් 2:42

රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී

0: 95 FM 93.7 Lakhanda Radio ITN
1: Video ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනේ කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
2: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය

0: එක්වනදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක්
1: ලක්හඳ Golden Voice
0: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්හඳ ක්‍රීඩා මිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා මිටිය

0: 99.5 97.7 Lakhanda Radio ITN Sabah Sri Lankia Handa
1: Vilav Sausa Tunai
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතරයි ප්‍රතිේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්ඛන ප්‍රවෘත්ති සමගින් මම ගයන් දුෂ්යන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ගුණ සමට දන් දීමයි.
4: සහයෝගීතා අනුග්‍රහය
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: රුපියල් 130ක වියදමින් ගොඩකවෙල ප්‍රදේශයේ නව දෙවහල් වෙළඳ සංකීර්ණයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත පදුමුවර සහ සුනිල් රාජපක්ෂන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය ගොඩකවෙල නගරයට අත්‍යවශ්‍ය වී තිබූ ව්‍යාපෘතියක්. ගොවින්ට රිජුවම සතිපොලට පැමිණ තම අස්වනු අලිවිකර ගැනීමට මෙමගින් අවස්ථාව උදාවනවා. මේ අතර හිඟුරක් ගොඩ අග්බෝපුර ගල්ලිඩුම මාර්ගයේ කිලෝමීටරයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය TB සරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරියන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් 3,31,69,000කට අධිකයි. මාරාන්තික ගංවතුර සහ නායම් තත්ත්වයේ හේතුවෙන් විපතටපත් ජනතාවට සහන සැලසීම සඳහා ඉන්දියාව නේපාලයට මෙට්‍රික් ටොන් 62ක සහනාධාර ලබා දී තිබෙනවා. දින කිහිපයක් ඇතුළත ඉන්දියාව මෙට්‍රික් ටොන් 10ක මානුෂීය හා ආපදා සහන සැපයුම් රැගත් පළමු සහනාධාර තොගය නේපාලයට යොමු කළා. ප්‍රධාන මානුෂීය හදිසි අවස්ථාවලදී කලාපීය පළමු ප්‍රතිචාර දක්වන්නෙකු ලෙස ඉන්දියාව තම කීර්ති නාමය ඉහළ නංවා ගැනීමට ඒ සමගින් සමත් වුණා. ඒ ඖෂධ හා ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් මෙට්‍රික් ටොන් 62ක සහනාධාර නේපාලයට ලබා දීමටයි කටයුතු කළේ. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී නේපාල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් නේපාලයේ අවශ්‍යතා අනුව සහනාධාර ලබා දීමට සහතික වී ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. මිලඟ ලක්ෂණ ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු 4ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
0: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: අගෝස්තු 21වනදා සිට සඳුදා මදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක් ලක්හඬ Golden Voice. FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. Prasanga Vedikave, Radio Karanaya, La Khanna, Gee.

0: රටට වග කියන රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 600 600.
3: 75%කටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
4: ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
3: ක්‍රිමිරාජ සුවසනෑව.
4: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
5: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
4: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය.
6: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය.

0: මිස් ඉක්වනදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය 3ක්
1: ලක්හද Golden Voice.

0: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
1: ඔල් රයිට් සමග මේ අපූර්ව ශිල්පී යුවළ වේදිකාවට කැඳවාරු ලබන්නේ එමනම් යුරෝපයේ ඉඳලා රබාන වයලා අපේ රටට ගීතේ අභිමානය දුන්නු ඔවුන්ටයි මේ ආරාධනාව සුදු ඇඳුමින් නැදී මුවහස රැල්ලේ

ඔක්කොම සද්දේ. ගෙදර ඉන්න කට්ටිය සද්දයක් දාලා ගන්න සේරමන්න කුස්සිය ඇතුලේ හරි සාලේ හරි කොමන්නේ. රයිට්. එහෙනම් රයිට්. එහෙනම් ශීල ගහන්නයි යන්නේ. කුස්සියේ ඉන්නවනම් කොල්ලනේ කෙල්ලනේ නඩපල්ලා.

0: සතියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාභ රැසක් සමගින් යුත්තකටම සෙට් වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
5: සංසතුනයි විනාඩි 39යි.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
8: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: සවසතුනයි විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Mamanande manam relax.
2: ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

0: අකහඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මිය
1: සස තුනයි විනාඩි 54යි.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙළඳ සවස 4යි.
2: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉබන් වෙන
2: සහයෝගීතා අනුග්‍රහය
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: ලක්හඬ දේශීය ප්‍රවෘත්ති
1: බුත්තල මුතුකෙලියා ප්‍රදේශයේදී සිදු වූ රියනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා එක් අයෙකු මොණරාගල දිස්ත්‍රික් මහරෝහලට මාරු කර යැවීමටයි කටයුතු කර ඇත්තේ. බුත්තල බඩල් කුරුබුර ප්‍රධාන මාර්ගයේ මුතුකෙලියා ප්‍රදේශයේදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. අපරීක්ෂාකාරී රිය දහවණය අනතුරට හේතුව බවයි පොලිසිය සඳහන් කළේ. බුත්තල පොලිසියයි විමර්ශන සිදු කරන්නේ. චීනයේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් කිහිප දිනක තනතුරු වලින් ඉවත් කිරීමට එරට රජයේ පියවරගෙන තිබෙනවා. චීන ජෙනරාල් වරුන් වන ෂැන් යුෂියායි සහ ලියු ෂෙන්ලි මෙලෙස ඉහළ හමුදා තනතුරු වලින් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ. චීනයකට විනය කඩකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පසුගිය ජනවාරි මාසයේ සිට ඔවුන්ට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක වුණා. චීනයේ උත්තරීතර හමුදා අනදින නිලධාරීන් ලෙස කටයුතු කළ ඔවුන් එම තනතුරු වලිනුයි ඉවත් කෙරුණේ. ඊයේ පැවති ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ රැස්වීමකදී මධ්‍යම හමුදා කොමිසමේ තනතුරු වලින් ඔවුන් නිල වශයෙන් ඉවත් කර තිබෙනවා. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
0: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: සුබ සන්ධ්‍යාවක් සවස 4යි වනාඩි 4යි දැන් වෙලාව
2: 75 සිරකටත් වඩා විශ්වාසයෙන් දිනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
3: ක්‍රිමිරාජ සුවසඳ ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නෙවරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න ක්‍රිමිරාජ සුවසඳවට එක්වන්න සාදර අනුග්‍රහය
4: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
1: සුවසඳාවක් සුබ සඳාවක් වෙන්නේ ඕනෑම සඳාවක් එක සුව සඳාවක් නම් කියලා මං කිව්වොත් ඔබ අනිවාර්යෙන්ම එකඟ වේවි. කොයි තරම් දේවල් අප සතුව තිබුණත් සුවය අප ළඟ තියෙනවා නම් තමයි අපිට සතුට ලං කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි මේ පැය භාගයක කාලය අපි වෙන් කරන්නේ සෑම මාසයකම පළමු සහ අවසන් සෙනසුරාදා ක්‍රිමිරාජ සුව සඳාව වෙනුවෙන්. ඉතින් ඒ අනුව ඔන්න අපි අදත් ඔබව හමු වෙනවා. ආයුබෝවන් ඔබට.
5: ආයුබෝවන් කියලා අපි ඔබ පිළිගන්නවා. අද 8 වෙනි මාසේ 29 වෙනිදා සෙනසුරාදා පුරුදු සෙනෙහසෙන් සතුටින් බොහොම ලෙන්ගතුකමින් ඔබත් එක්ක අත්වල බඳ ගන්නවා ක්‍රිමිරාජ සුව සඳාව ඔස්සේ. ඔබ දන්නවනේ නිරෝගීකම තමයි අපට තියෙන උතුම්ම සැප. එහිඳා නිරෝගිමත්ව ඉන්න අපි ඔබට ක්‍රිමිරාජ සුව සඳාව හරහා තොරතුරු ටිකක් ඔබත් එක්ක බෙදා හදා ගන්නවා. ඒ විතරක් නෙවෙයි ක්‍රිමිරාජ සුව සඳාවත් එක්ක එක් වෙන ඔබ දන්නවා ක්‍රිමිරාජ සුව සඳාව ගෙනෙන්නේ ඔබට කිරිවත්තුඩුව ක්‍රිමිරාජ ඖෂධාලය කියලා. එහි අධිපතිතුමන් කළමනාකාර අධ්‍යක්ෂතුමන් දේශමාන්‍ය මහාචාර්ය වෛද්‍ය සුමන රත්න අමරතුංග මහත්තුමන් ප්‍රාර්ථනා කරන්නෙම මේ ඖෂධ නිෂ්පාදනයේ සිට උබාතට පත්වන මොහොත දක්වා හැමෝටම නිරෝගී සුවය තමයි ප්‍රාර්ථනා කරන්නේ. එහෙමනම් අපි දෙන්නත් ප්‍රාර්ථනා කරනවා ඔබට නිරෝගී සුවය. නිරෝගී සුවයත් එක්ක අපිත් එක්ක රැඳෙන්න මේ ක්‍රිමිරාජ සුව සඳාව.
1: හොඳයි. එහෙනම් අපි ගීතමය විරාමයක් අරගෙන නැවතත් ක්‍රිමිරාජ සුව සඳාව සමගින් එක්වෙමු.

0: ක්‍රීඩාජ සුවසැනෑව. ආයුර්වේද ඖෂධ හඳුනාගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
1: ක්‍රීඩාජ සුවසැනෑව.
0: සාදර අනුග්‍රහය.
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
3: ඔබ දන්නවා ක්‍රිමිරාජ සූසදාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට ඉඩකඩ තියෙනවා දැනුවත් වෙන්න බොහෝ දේ ගැන, නිරෝගීව ඉන්න, සතුටෙන් ඉන්න වගේම මේ හැම දෙයක් ගැනම දැනුවත් වීම තුළින් ඔබට පුළුවන්කම ලැබෙනවා ඔබේ ජීවිතයට අත්‍යවශ්‍යම මොහොතක අවශ්‍ය කරන දේවල් මොනවද කියලා තෝරා බේරා ගන්න. ඒ වගේම තමයි අපි අහන ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ලියලා එවලා ජයග්‍රාහකෙක් ජයග්‍රාහිකාවක් බවට පත් වෙලා ත්‍යාග දිනා ගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ විදිහට අපි පහුගිය සතියේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු ලබා දුන්න 10 දෙනෙක් ඉන්නවා අපිත් එක්ක ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් බවට පත්වලා. ඒ අය ගැනත් අපි මතක් කරන්න ඕනේ.
4: ඔව්, ඇත්තම අපි අහපු පැනය තමයි අපි අපේ වැඩසටහන් දෙකක් ඔස්සේම අපි ඇහුවා. ක්‍රිමිරාජ ඖෂධාලය දැනට පටන් අරගෙන දශක කීයක් ගත වෙනවද කියලා. නිවැරදි පිළිතුර 7. බොහෝ දෙනෙක් නිවැරදි පිළිතුරු එවලා තිබුණා. නමුත් අපි කුසපත් ඇදීම හරහා 10 දෙනෙක් පමණයි ජයග්‍රහකින් බවට පත් කරගෙන තිබෙන්නේ. අපි බලමු ඒ අය කවුද කියලා. බොහෝ දෙනෙක් මග බලාගෙන හිටියනේ, මගේ නමත් කියවෙයිද, මම ජයග්‍රහණය කරලා තියෙයිද, මට තෑගි ලැබෙයිද, මේ ප්‍රශ්න ගොඩගෙන හිටියේ. ඔව්, මෙන්න මේ අය තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ නිවැරදි පිළිතුරු එවලා. BR විජේදීර, මාතර තිහගොඩ, LM සෝමලතා, හොරම්බාව, කපිල ජයවිලාල් කුලියාපිටිය, මලීකා විලාසිනි හොරණ, RD පෙරේරා පිළියන්දල, උපුල් වජිර ප්‍රනාන්දු කහටගස් දෙගිලිය, අංජන ජයතිලක අන්හෙට්ටිගම, HAU ප්‍රියදර්ශනී මණ්ඩාවල, අනුර ධර්මකීර්ති තෙල්දෙනිය, ඕෂදී කාවින්ද්‍යා කුලියාපිටිය. ඔබට හිමි තෑග යථා කාලෙදි ලැබෙයි අපෙන් උණුසුම් සුබ පැතුම්. අපි අදත් පැනයක් අහනවා. අද අහන පැනය ලියාගන්න නිවැරදිව පිළිතුරු එවන්න ඔබට බොහොම කල් තියෙනවා. අපි කාලය ගොඩක් දෙනවානේ. අද අහන පැනය වෙන්නේ මෙන්න මේකයි. කිමිරාජ නිෂ්පාදන ඔබ මිලදී ගැනීමේදී ඔබ ඉල්ලන්න ඕන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ විදියට තමයි ඉල්ලන්න ඕනේ කියන එක ඔබ දන්නවා. අපි හැමතිස්සෙම වගේ කියනවා ක්‍රිමිරාජ නිෂ්පාදන බිලදී ගන්නකොට මේ නමින් ඉල්ලන්න ව්‍යාජ අනුකරණ වලට රැවටෙන්න එපා කියලා. අපි අහන්නේ ඔබ ඖෂධ වෙළඳ සැලට ගිහිල්ලා, එහෙම නැත්නම් කාගිල්ස් එකට ගිහිල්ලා, එහෙම නැත්නම් ලාෆ් එකට ගිහිල්ලා ක්‍රිමිරාජ නිෂ්පාදන ඉල්ලනකොට ඉල්ලන්න ඕනේ කොහොමද කියලා. නිවැරදිව ඔබ අනුකරණ ව්‍යාජ අනුකරණ වලට රැවටෙන්නේ නැතුව ක්‍රිමිරාජ නිෂ්පාදන ඉල්ලන්න ඕනේ කොහොමද කියලා අපි අහන්නේ. මේ වැඩසටහන නිමවන තෙක් අපිත් එක්ක හිටියොත් පිළිතුරු අපි දෙන්නගේ කටින්ම පිට වෙන්නත් පුළුවන්. ඔව්,
3: එනිසා හොඳට අහගෙන ඉන්න FM 93.5 93.7 ඔස්සේ ලක්හඳ. ඒ වගේම තමයි ඔබ නිවැරදි පිළිතුරු හොයාගත්ත ගමන් අපිට ඒක ලියලා එවන්න ජයග්‍රහකෙක් ජයග්‍රහිකාවක් බවට ඊළඟට ඊළඟ සතියේදී එළඹෙන සතියේදී පත් වෙන්නේ ඔබ වෙන්න පුළුවන්.
4: අපේ ලිපිනේ වෙන්නේ ක්‍රිමිරාජ සුවසඳෑව පැනයට පිළිතුරු ක්‍රිමිරාජ ඖෂධාලය කිරිවත්තුඩුව. මෙතනම තියෙනවා පිළිතුරක්. ක්‍රිමිරාජ සුවසඳෑව පැනයට පිළිතුරු ක්‍රිමිරාජ ඖෂධාලය කිරිවත්තුඩුව. ඔබට පුළුවන් WhatsApp මාර්ගෙනුත් පිළිතුරු එවන්න 0744 29 362. ලියාගන්න 0744 29 362.
3: ලකඩ ක්‍රිමිරාජ සුවසඳෑව මේ ඔබ අහගෙන ඉන්නේ. අපි යනවා ගීතමය විරාමයකට.

0: ලකඩ රඩියෝ අයිTN
1: හතරයිම් වනාඩි දා හතයි දැන්
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එල්බී ධනනිධානය දුතුරයිෙන් රටේ සංවර්ධනයට තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න

David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600 දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්.

0: වනදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක් ලක්හඳ Golden Voice.
1: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Night.
2: ඉරිදා උදේ 8ට. වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 93.5 93.7.
3: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
5: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
6: යුත් එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
7: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
8: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
9: හැම වංගුවකම අලුත් කතාවක්. අලුත් කතාවක්.
10: අලුත් කලාවක්. අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
9: සතියේ දිනවල උදේ 10ට ළඟදීම

0: ලකන්න රඩියෝ ITN
1: වෙලාව හවස 4:00 වෙනකොට 22යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි.
4: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ?
3: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
0: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
5: ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන්
6: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
7: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ.
6: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න. නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
5: ක්‍රිමිරාජ සුවසඳෑව.
6: සාදර අනුග්‍රහය.
7: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
1: ක්‍රිමිරාජ සුවසඳෑව සමගින් ඔබ රැඳෙන්නේ ලක්කඩ එක. අද අපි මේ කතා කරන දේවල් අතරට අපි කොලෙස්ටරෝල් ගැන කතා කරනකොට නිතරම කියන දෙයක් තමයි මේ කරපිංචා. කරපිංචා ආහාරයට එකතු කරගත්තොත් කොලෙස්ටරෝල් අඩු වෙනවා කියලා කියනවා. ඉතින් මේ කරපිංචා වල තියෙන විශ්මිත ගුණ මොනවා වගේද? කොහොමද
8: අපි අපේ ආහාරයට කරපිංචා එක් කරගත්තට ආහාරය ගන්නකොට ඕක අපි අයින් කරනවනේ? හැමෝම වගේ මේක පිඟානේ පැත්තකින් තියෙනවා. අපි ඒක ආහාරයට ගන්න. හැබැයි හරි ක්‍රමේ නම් කරපිංචත් අපි ආහාරයට ගන්න ඕන. එහි වටිනාකම සහ ඖෂධමය වැදගත්කම ලැබෙන්නේ ආහාරයට ගැනීම හරහා. ප්‍රෝටීන් බහුල, මේදේ බහුල, පිෂ්ඨ පදාර්ථයක් ලෙස ඛනිජ ලවණ, විටමින් A, H, B සහ C, කැල්සියම්, ෆොස්ෆරස් අඩංගු ආහාර වේල රස කරන රසකාරකයක් විදිහට තමයි කරපිංච හඳුන්වන්න පුළුවන්කම ලැබෙන්නේ. එමනම් හෙට ඉඳලා නෙවෙයි අද ඉඳලම කෑම කනකොට කරපිංච අයින් කරන්න එපා. කරපිංච කෑවොත් බොහෝ ගුණ තියෙනවා.
1: අද ක්‍රිමිරාජ සුවසඳෑව සමග එක්කලා ඉන්න ඔබට අපි මතක් කරනවා ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන. අපි අද මතක් කරනවා ක්‍රිමිරාජ නිෂ්පාදන තුනක් ගැන මෙන්න මේ විදිහට.
8: අදත් අපි ක්‍රිමිරාජ නිෂ්පාදන තුනක් තෝරගත්තා. අන්නේ ක්‍රිමිරාජ නිෂ්පාදන තුන පිළිබඳව ඔබ දැනුවත් කරනවා. ඔබ දන්නවා ක්‍රිමිරාජ දන්ත චූර්ණය, මේක මේ මුඛයේ ආසාදන වලට ගුණ දෙන දත් මැදීමට යොදා ගන්න ඖෂධයක් විදියට තමයි හඳුන්වන්න පුළුවන්කම ලැබෙන්නේ. ඖෂධීය දන්තාලේපයක් විදියට මේක ඔබට පාවිච්චි කරන්න පුළුවන්. අපි අරගෙන පාවිච්චි කරලා බලන්න. බලලා ඔබට අපිත් එක්ක තොරතුරු බෙදා හදා ගන්න පුළුවන්. ඒ හින්දා අරගෙනම බලන්න ක්‍රිමිරාජ දන්ත චූර්ණය. ඒ වගේම තමයි ක්‍රිමිරාජ පේයාව. ඒකත් මේ සෙම්ප්‍රතිශාව, ඌන, කැස්ස ගතිය වහ සමනය කරන ඖෂධයක් විදියට අපි කිරවත් ඔඩුව ක්‍රිමිරාජ පේයාව වෙළඳ පොළට නිකුත් කරලා තියෙනවා. අරගෙන පාවිච්චි කරලා බලන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. පීනස් බංග තෛලය, ඒකත් සුවිශේෂී වූ අපේ බෙහෙතක්. කිමිසුම් යාම, නාසයේ හිරගතිය, සොටු දියර ගැලීම ආදී රෝග සඳහා විශේෂින්ම සැකසුණු පීනස් බංග තෛලය පාවිච්චි කරලා බලන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.
1: ක්‍රිමිරාජ සුවසඳෑව සමගින් ඔබ රැඳෙන්නේ. අපි සාමාන්‍යයෙන් එදිනදා ගමන් බිමන් වලදී විවිධාකාර පවහන් පළඳිනවා. පවහන් පළඳින්නේ අපේ දෙපතුල් වල ආරක්ෂාවට. එතකොට අපේ සුවපහසු වෙනවා. හැබැයි සමහර වෙලාවට මේ පවහන් හින්දම අපිට ඇතිවෙන සෞඛ්‍ය ගැටලුත් තියෙනවා.
8: ඇත්තෙන්ම පාවහන් පිළිබඳව කතා කරනකොට මේ ආතරයිටිස් සහ දියවැඩියා රෝගීන්ට සුවිශේෂ වූ පාවහන් තියෙනවා. හැබැයි ඉතින් අපි මේ රෝග දෙක පිළිබඳව නෙවෙයි කතා කරන්නේ, පාවහන් පිළිබඳව. පාවහන් පළඳිනකොට ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කාරණා කිහිපයක්ම තියෙනවා. අපි හිතන්නේ නැතුව අපි දැක්ක හැටියේ සමහරලාට ඒක ලස්සනයි කියලා මිලදී ගන්නවානේ. මේකේ තියෙන ගුණාගුණ සැප පහසුව පිළිබඳව අපි හිතන්නේ නැහැ. ලියනාඩෝ ඩාවින්චි කියනවා, මිනිසුන්ගේ පාද අපූර්ව අලංකෘත කලා නිර්මාණයක් කියලා. එහෙම කියන්නේ හේතුව ඒ නිසාම సౌందర్యාත්මක అలంకారයක් శిరురట එකතු කරනවලු පාද සරසන මිරිවැඩි සංගල හරහා. ඒ හින්දා පාවහන් තෝරා ගැනීමේදී සහ පැලඳීමේදී ඔබ සැලකිලිමත් විය යුතුමයි. අඩි උස සපත්තු තියෙනවා යම් යම් රෝග ඇති අය ඒ සඳහා වූ නිර්දේශිත පාවහන් තෝරාගෙන පැලඳිය යුතුයි කියලා කියනවා. ඒකම රෝගයේ ස්වභාවයට ගැළපෙන පාවහන් තෝරා ගැනීම වෛද්‍ය උපදෙස් මතම කරන්න ඕන කියන එකත් අපි මතක් කරනවා. ඒකම ඇඟිලි අතර පරතරය. මොනිකා දන්නවනේ ඇඟිලි දෙක අතර තියෙන පරතරය පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕනලු පාවහන් තෝරා ගන්නකොට. ඔබේ පාදය පිළිබඳ ඔබ සැලකිල්ලක් දක්වලා තමයි පාවහන් තෝරගන්න ඕනේ. මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව ඔබ සැලකිලිමත් වුනොත් පාවහන් තෝරා ගැනීමේදී ඔබේ පාද සංගල අලංකාර කරන ගමන් සෞඛ්‍යට හිතකර වූ පාවහන් තෝරා ගැනීමක් ඔබ කළා තියෙනවා. ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන කියන එක අපි අද ක්‍රිමි රාජ සූසඳව ඔස්සේ ඔබට මතක් කරනවා.
1: හොඳයි. එහෙනම් මේ වෙලාව ගීතමය විරාමයකට යන්න. අපි ආයෙත් හමු වෙමු මේ විරාමෙන් පස්සේ.

ක්‍රිමිරාජ සූසඳෑව සමගින් ඔබ රැඳෙන්නේ. ඉතින් ක්‍රිමිරාජ සූසඳෑව අහගෙන ඉන්න ඔබට අපි ආදරෙන් මතක් කරන්න ඕනේ, දැන් කිරිවත්තුඩුව ක්‍රිමිරාජ ඖෂධාලය ගත්තහම ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන ආයතනයක්. එතකොට වෛද්‍ය නිර්දේශයට අනුව ඔබට අවශ්‍ය කරන ඖෂධ වර්ගය මොකක්ද? දැන් ඔබට සමහර විට වෙළඳපොළට ගිහිල්ලා එක මිලදී ගන්නට

0: වෙලාවක් නැතිව වෙන්නට පුළුවන්. ඉතින් එහෙම නොතින ඔබට ඔබ ඉන්න තැනකට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා කියලා ඔබ දන්නවද? ඔබට පුළුවන්කම තියෙනවා දුරකථන ඇමතුමක් කරා සම්බන්ධතාවය ගොඩනගාගෙන මේ සියලු සේවාවන් ඉතාම ඉක්මනින් ලබා ගන්න.
1: 0112 75 38 89 ලියාගන්න. 0112 75 38 89. එහෙම නැත්නම් අපේ WhatsApp දුරකථන අංකය වෙන්නේ 0744 29 362. 0744 29 362. මෙන්න මේ දුරකථන මාර්ග දෙක ඔස්සේම ඔබට පුළුවන්

0: හරිනවා. කාගිල්ස් සුපිරි වෙළඳසැල් ජාලය තුළින්, ලාබ් සුපිරි වෙළඳසැල් ජාලය තුළින්, ලංකාවේ හැම තැනම තියෙන ඖෂධ වෙළඳසැල් තුළින් ඔබට පහසුවෙන් කිරිවත් උඩුව ක්‍රිමිරාජ නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. මම යලිත් මතක් කරනවා, ව්‍යාජ අනුකරණවලට රැවටෙන්නේ නැතුව ඔබ වෙළඳ පොලෙන් ඉල්ලනකොට කිරිවත් උඩුව ක්‍රිමිරාජ නමින්ම අපි ඖෂධ ඉල්ලලා මිලදී ගන්න කියලා අපි ආරාධනා කරනවා.
1: අපි එහෙනම් අදට ක්‍රිමිරාජ සුවසඳාව නිමාවට පත් කරන්නයි සෝදානම් වෙන්නේ. ඊට කලින් ආයතව තවක් මතක් කරන්න, ඔබට ජයග්‍රහකේ ජයග්‍රහිකාවක් වන්නට ඉඩකඩ තියෙනවා. අද අපි අහන ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ලියලා ඉවලා.
0: අපි ප්‍රශ්නේ අපි අලිත් මතක් කරමු. ප්‍රශ්නය වෙන්නේ, ක්‍රිමිරාජ නිෂ්පාදන මිලදී ගැනීමේදී ඔබ එම නිෂ්පාදන ඉල්ලා සිටිය යුත්තේ කුමන නමක්? විශේෂ පදයක් තියෙනවා, ඒක මුලට යොදලා තමයි ඉල්ලන්න ඕනේ. අන්නේ නම මොකක්ද කියලා අපි අහන්නේ. බොහොම සරල පැනයක් පිළිතුරු යවන්න ඕන. ක්‍රිමිරාජ සුවසඳාව පැනයට පිළිතුරු, ක්‍රිමිරාජ ඖෂධාලය කිරිවත්තුඩුව. ඒ වගේම තමයි මොනික අපි කතා බහ කරනවානේ පොදු කරුණු පිළිබඳව. අපි එළිනුවා තත්ත්වයක් පිළිබඳව, දැන් ඉදිරිය පිළිබඳව අපි හිතනවා, කතා කරනවා, දැනුවත් කරනවා. විශේෂයෙන්ම විදුලිය සහ ජලය අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියන පණිවිඩය අපි ඉගෙනනවා. මතක් කිරීමක් විදියට දැන්ම ඉඳලා විදුලිය සහ ජලය අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියලා ක්‍රිමිරාජ සුවසඳාව ඔස්සේ අපි ඔබට මතක් කිරීමක් කරනවා.
1: අද මේ වෙලාවේ ක්‍රිමිරාජ සුවසඳාව අහගෙන ඉන්න ඔබ අතරින් එක්කෙනෙක් දෙන්නෙක් හෝ මේකට දායක වෙනවා නම්, ඒ එක්කෙනා දෙන්නත් තුලින් පුළුවන් වෙනවා අපේ රටේම අයට මේ හොඳ වැඩ කටයුත්තට එකතු වෙන්න, සම්මාදම් වෙන්න. එතකොට හෙට එච්චර කලවර නැහැ කියලා තමයි අපිට කියන්න පුළුවන්කම ලැබෙන්නේ.
0: බොහෝ දේවල් අපි අදත් වෙනද වගේම බොහොම සෙනෙහසින් සතුටින් ලෙඟතු කමින් ඔබත් එක්ක බෙදා හදාගත්තා. කාලය හරස් වෙලා තියෙනවා අපිට ඔබෙන් සමුගන්න. හැබැයි යලිත් මෙවන් වූ වැඩසටහනකින් ඔබ හමුවන බලාපොරොත්තු ඔබට දීලා තමයි අපි දෙන්න සමුගන්න සූදානම් වෙන්නේ. එහෙමනම් නිරෝගී සුවය නිරන්තරයෙන්ම ඔබ තුළ රැඳෙන්න ඕන කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි දෙන්න සමුගන්න සූදානම් වෙනවා. ඔබට කතා කළා අපි.
1: මම මොනිකා.
0: මම කණ්ඩම්බි.

0: ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ක්‍රිමිරාජ සුවසඳ සාතර අනුග්‍රහය.
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
3: හසාතරයේ වනට දෙසටයි දන්වලව.

0: අත්‍යන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සංවරය.
1: බල්ලට ඇති වැඩකුත් නෑ, හිමින් ගමනකුත් නෑනේ. උගර පාමුදු කල්ලියත් එක්ක කොහෙරි යන්නේ නැති.
2: මුදලාලි මාමේ ආටක ගෙන ගන්න විදියක් නැද්ද? ජයම්පති මාමට අමාරුයි. නන්දන හොයාගෙන ආවේ ඒක කියන්න. කොහෙද මේක පිස්සු බල්ලේ ගානට වැටලානේ?
1: ඕකුන් අම්මලා අප්පලා අඳුරනවා නම් මොනවා කරන්න බෑද බං? අම්මරයක් නම් තිබුණා, පොඩ්ඩක් හිටපන්කෝ බලන්න. බැති හන්දියෙන් තමයි ගෙන්න ගන්න වෙන්නේ.
2: පුළුවන් නම් ලොකු දෙයක්. මදුත් ගෙදර නෑනේ.
0: සම්බරය
3: මහත්තයාට ඒකක් දීලා යන්න එන්න පරක්කු වෙ නේද? ඉන්න තැනක හොයාගන්නත් එපා.
4: මම වෙන වෙලාවක එන්න. කොහොමත් නම් ටික දවසක් මේ පැත්තේ ඉඳි.
3: බොහොම ස්තුතියි මහත්තයා.
4: වත් ආපු හින්දා මටත් මාන්සියෙන් නැතුව ඩ්‍රයිව් කරන්න පුළුවන් වුණා.
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය.
5: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176

0: ඕනම
1: සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.
2: ලකනහගදී ඔබ හවස 4:46 දැන්.
3: විලාව ඔබ වෙත ගෙන ආවේ වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි.
4: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලි ක්‍රීඩා පිටිය.
5: අයිබෝන් ප්‍රිය ක්‍රීඩාලෝල හිතවතුනි, ක්‍රීඩා පිටියේ උණුසුම අරගෙන ක්‍රීඩා පිටිය ආරම්භ කරන්න සූදානම් වන්නේ 93.5 93.7 ඔබ අපිව අහගෙන ඉන්නවා කියලා අපි දන්නවා. අද ආරම්භයේම ඔබට මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම ඔබේ ගමේ ඔබේ ප්‍රදේශයේ සංවිධානය කරන ක්‍රීඩා තොරතුරු අපිට යොමු කරන්න. අපි සූදානම් ඔබේ ක්‍රීඩා වැඩසටහනට ඔබේ ක්‍රීඩා ඉසව්වට ඉඩකඩක් ලබා දෙන ලක්හඬ ක්‍රීඩා පිටිය තුලින්. ඔබ එවන්න ඕනේ ලිපිනය තමයි ඔබේ ක්‍රීඩා තොරතුරු ක්‍රීඩා පිටිය ලක්හඬ වික්‍රමසිංහපුර බත්තරමුල්ල කියන ලිපිණයට ඔබේ ක්‍රීඩා තොරතුරු අපිට යොමු කරන්න කියලා මුලින්ම අපි මතක් කර සිටිනවා. අපි ඊළඟට අවධානය යොමු කරන සූදානම් අද මුලින්ම පසුගිය සති උණුසුම් කළ ක්‍රීඩා ප්‍රවෘත්ති අතරේ බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වුණු ක්‍රීඩා ප්‍රවෘත්තිය තමයි ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය පිළිබඳව කාගෙත් අවධානය යොමු වුණා. පළමු තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වෙනවා, දැඩි පරාජයක්. ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් ගත්තාම ලොකු පරාජයක් වැළඳගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම. කෙසේ නමුත් අපි හිතුවා ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් ඒකෙන් පාඩමක් ඉගෙනගෙන දෙවනි තරගයට මුහුණ දෙයි කියලා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් දෙවනි තරගයේදීත් එලෙසින්ම ඔවුන් තමන්ගේ වගකීම නිසි ආකාරයෙන් ඉටු කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. කොමුණත් ඒ වගකීම ජ්‍යෙෂ්ඨයන්ට හැකියාවක් ලැබුණේ නැති වුණත් කණ්ඩායම වෙනුවෙන් ඉටු කරන්න, නමුත් ලාබාල ක්‍රීඩකයන්ට එහෙම නැත්නම් අධ්‍යක්ීම අඩු ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා පිටියට අවතීන උණු සොනාල් දිනූෂ, ඒ වගේම පසින්දු සූර්ය බණ්ඩාර වැනි ක්‍රීඩකයන් තමන්ගේ වගකීම නිසි ආකාරයෙන් ඉටු කරන ආකාරයක් අපිට දැක ගන්නට හැකියාවක් ලැබුණා. ඒ අනුව විශේෂයෙන්ම සොනාල් දිනූෂ ගැන කතා කරද්දී ඔහු තමයි මේ තරගාවලියේදී දෙවනි තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගලවාගත් ක්‍රීඩකයා බවට පත් වුණේ. ඔහු නිසා තමයි ජය පරාජයෙන් තොරව මේ තරගය නිමා කරගන්නට අපිට හැකියාවක් ලැබුණේ. කොමුණත් SSC ක්‍රීඩාංගණයේ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඒ විදිහට නිමා කරගත්තේ 2025-2027 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානය රැකගන්නට හැකියාව ලැබුණේ තේ නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට. මේ තරගයේ යම් ආකාරයකට පරාජයට පත් වුණා නම් අපිට ශ්‍රේණිගත කිරීම වලින් පහළට ඇද වැටෙන්නට තිබුණා. නමුත් අපිට ඒ තැන රැකගන්නට හැකියාවක් ලැබුණේ නිසා කොමුණත් කණ්ඩායම් දෙකටම ලකුණු 4 බැගින් ලැබුණා. ඒ නිසා ඉන්දියානු කණ්ඩායම 5 වන ස්ථානයේ රැඳෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම වල 6 වන ස්ථානයේ රැඳෙන්නේ. පළවෙනි ස්ථානයේ රැඳෙන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම, දෙවන ස්ථානයේ දකුණු අප්‍රිකාව, තුන්වෙනි ස්ථානයේ නවසලන්තය, බංග්ලාදේශය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, එංගලන්තය, බටර් ඉන්දිය කොදෙව් සහ පාකිස්තානයේ පිළිවෙලින් ශ්‍රේණිගත කිරීමවල රැඳී සිටින්නේ. ඊළඟට අපි අවධානය යොමු කරන්න ඕන විශේෂයෙන්ම සොනාල් පිළිබඳව කතාබහ කරපු නිසාවෙන්ම සොනාල් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම් කාර්යා බවට පත් වෙන්නේ. ඔහු පැය 18:09 කාලයක් තනියෙන් ක්‍රීඩා පිටියේ රැඳී සිටියා ශ්‍රී ලංකා කණ්ඩායම මේ අවමානයෙන් බේරා ගැනීම සඳහා. ඉන්දිය ක්‍රීඩකයන්ගේ පැසසුමට පවා සොනාල් පත් වෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විචාරකයන්ගේ, වගේම විස්තර විචාරකයන්ගේ මේ හැම දිනාගේම පැසසුමට ශ්‍රී ලංකා ක්‍රීඩකයා මෙලෙස පත් වෙද්දී අපි දැක්කා ඉන්දියාවේ විශේෂයෙන්ම ඉන්දියානු ක්‍රිකට් දෙවියා වගේයි කියලා ඉන්දිය ක්‍රිකට් උපසභාපතිගෙන් පැසසුම් මෙල්ලවන්නේ. ශ්‍රී ලංකා ප්‍රතිකාරු සොනාල් දිනූෂ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ විභවයක් ඇති විශිෂ්ටයෙකු මෙන්ම අපූර්ව ක්‍රීඩකයෙකු බවත්, ඉන්දියාවේ ක්‍රිකට් දෙවියා ලෙසින් සලකන සචින් ටෙන්ඩුල්කර් මෙන් පෙනෙන බවත් ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපසභාපති රාජීව් ශුක්ලා මහතා සඳහන් කර තිබෙනේ. තමයි සොනාට ලැබෙන ඇගයීම. ඉතින් මේ පිළිබඳවත් අපි මතක් කරන්නට ඕනේ. ඔහුට සචින් ටෙන්ඩුල්කර්ගේ තැනට යන්න පුළුවන් විශිෂ්ටයෙක් කියලා තමයි ඉන්දියාව පැත්තෙන් ඔව්ව ඇගයීමට ලක් කර තිබෙන්නේ. අපි ඊළඟට අවධානය යොමු කරන්න සූදානම් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඒ ඉන්දියානු සංචාරය තුළදී. ඉන්දියාව ශ්‍රී ලංකාවට ආපු වෙලාවේ ටෙස්ට් තරගයේ එකක් පරාජිත පත්වලා එකක් ජය පරාජයෙන් තොරව අවසන් කරගන්නට සමත් වුණා වගේම ඊළඟට ශ්‍රී ලංකා කණ්ඩායමට සංචාර කීපයක් එකතු වෙනවා. ඊළඟට තරග රැසක් තීමනවා අපිට ක්‍රීඩා කරන්න. මේ තරග වලින් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් කරා යන්නටම ඕනේ. ඒ පිළිබඳව පරිවර්තන කමිටුවේ සභාපතිවරයා පවා සඳහන් කර තිබුණා අපි හොඳ කණ්ඩායමක් තෝරනවා කොහොම හරි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉහළට ඔසවා තබන්නට කියලා. අපි දැන් සැප්තැම්බර් මාසේ 15 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය සමග T20 තරගාවලියකට මුහුණ දෙනවා. 15, 17, 19 කියන දින තුනේ ශ්‍රී ලංකාව T20 තරගයකට මුහුණ දෙනවා එංගලන්ත කණ්ඩායම සමග. එක් දින තරග තුනකුත් තිබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දෙන්න. සැප්තැම්බර් 22, 24 සහ 27 කියන දවස් තුනේම ශ්‍රී ලංකා කණ්ඩායමට එක් දින තරගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ තරගය නිමාවට පත් වෙනකොට T20 තරගයකට යාලි පාකිස්තානය සමග මුහුණ දෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 9, ඔක්තෝබර් 11 සහ ඔක්තෝබර් 13 පාකිස්තානය මුණ ගැහෙනවා ශ්‍රී ලංකාවට. ඊළඟට තමයි තුන්කොන් තරගාවලිය ආරම්භ වන්නේ ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්ත කණ්ඩායම අතර. පළමු තරගය ඔක්තෝබර් 18 ආරම්භ වෙනවා පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර. දෙවන තරගය ඔක්තෝබර් 22 එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර, ඔක්තෝබර් 27 පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර, ඔක්තෝබර් 29 එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය පැවැත්වෙනවා. ඊට පස්සේ ටෙස්ට් තරගාවලියකට මුහුණ දෙනවා පාකිස්තාන කණ්ඩායම සමග නොවැම්බර් 9 සහ 13, ඊළඟට නොවැම්බර් 17 සහ 21 කාල වකවානුව තුළ පාකිස්තාන කණ්ඩායම සමග ශ්‍රී ලංකාව මුහුණට මුහුණ ගැටෙනවා. ඊළඟට අපේ අවධානය යොමු කරන්න සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිළිබඳව. තමයි බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තිබෙන්නේ. අපි ඒ නිසාම ක්‍රීඩා පිටියේ වැඩසටහනේ පිළිබඳව ටිකක් වැඩියෙන් කතාබහට ලක් කරනවා. සංචාර ගොඩක් තිබෙනවා ශ්‍රී ලංකා පෙරමි කණ්ඩායමට. ඒ වගේම චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ටත් ආසියානු කුසලානය අරගෙන ඉන්න ලොකු වගකීමක් තිබෙනවා ශ්‍රී ලංකාවට. ඒ නිසා ආසියානු කුසලානයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එක්සත් අරාබියේ මේ රාජ්‍යයට පිටත්ව ගොස් තිබෙන්නේ. අද පළමු තරගය ආරම්භ වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙනවා මේ රාජ්‍යයත් එක්ක. ඒ පළමු තරගයේ චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතුව පැවැත්වෙන්නේ මේ තරගයත්. ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තාම මේක සුවිශේෂී තරගයක් ශ්‍රී ලංකාවට. මොකද ශ්‍රී ලංකාව තමයි පසුගිය වසරේ චූරියන් බවට පත් වී තිබෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකාවට මේ තරගයේ ඉතාමත්ම ශ්‍රී ලංකාව පැත්තෙන් වටිනවා ජයග්‍රහණය ලබා ගැනීම මේ තරගාවලියත්. මේ ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ බී කාණ්ඩය යටතේ බංග්ලාදේශය, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිරාජ්‍ය බී කාණ්ඩයෙන්. ඒ කාණ්ඩය යටතේ හොංකොං කණ්ඩායම, ඉන්දියාව, පාකිස්තානය සහ තායිලන්ත කණ්ඩායම මුහුණට මුහුණ ගැටෙන්නේ. අද තමයි එමිරාජ්‍යත් එක්ක රාත්‍රී 8ට ශ්‍රී ලංකා වේලාවෙන් තරගය ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ. කණ්ඩායම නායකත්වය දෙන්නේ චමරි අතපතු. චමරි මේ සංචාරයේ පිටත් වීමට කලින් මාධ්‍ය හමුවේ සඳහන් කරේ විශේෂයෙන්ම ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවට ඉතාමත්ම වැදගත් තරගාවලියක්. මොකද අපි ශූරයන් විදියට තමයි යන්නේ. ඒ නිසා වෙනදාට වැඩිය හැමෝගෙම අවධානය ශ්‍රී ලංකා පිතිකාරින් ලෙසට යොමු තිබෙන බවට ඇය සඳහන් කරා. ඒ විශේෂයෙන්ම ඇය සඳහන් කරනවා පාකිස්තානයත් එක්ක පැවතු 20-20 තරගාවලිය සහ එක් දින තරගාවලිය හොඳින් ඉවර කරලා තමයි මේ තරගාවලියට යන්නේ. ඒ නිසා 20-20 ලෝකුස්ලාන් තරගාවලියත් හොඳට කළා. නමුත් අවසන් වටේට එන්න නොහැකුණත් අපේ ක්‍රීඩිකාවන් ඉතාමත්ම හොඳින් තරග බිමේ ක්‍රීඩා කරා කියලා තමයි කිව්වේ. ඒ නිසා හොඳ මානසිකත්වයකින් ඉන්නවා, හොඳ මානසික තත්ත්වයක් තියෙන නිසා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මෙහිදී විශේෂයක් කරන්න පුළුවන් කියලා ඇය සඳහන් කරනවා. කොහොම නමුත් ඇය එක තැනක කියනවා මේ මාධ්‍ය හමුවේදී යම් ආකාරයකට පෞද්ගලිකව ඇය සෑයීමකට පත්වන්නේ නැහැ කියලා පුහුණුවීම් ගැන. කෙසේ නමුත් එක් දින තරගාවලියක් ක්‍රීඩා කරලා යන නිසා යම් පසුබෑමක් තියෙනවා පුහුණුවීම් වල කියලා. නමුත් පුහුණුවීම් කටයුතු හරිය ආකාරයෙන් කළා කියන්න අමාරුයි. නමුත් අවශ්‍යතාවය අනුව අපිට ක්‍රීඩා කරගැනීමේ හැකියාවක් තියෙනවා කියලා ඇය සඳහන් කරනවා. විශේෂයෙන්ම ඇය කියනවා කණ්ඩායමක් විදිහට හොඳින් ක්‍රීඩා කරන එක හැමෝගෙම වගකීමක්, හොඳ ජවයක් ශක්තියක් ක්‍රීඩා කරන්න කණ්ඩායම බලාපොරොත්තු වෙනවා කියලා ඇය සඳහන් කරලා තිබුණා. නමුත් ඒ වගේම විශේෂයෙන්ම කියනවා මේ කතාව විශේෂයෙන්ම 20-20 තරග රටාව කියන්නේ ඕනෑම කණ්ඩායමකට ඕනෑම වෙලාවක ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ නිසා ලොකු අභියෝගයක් තියෙනවා. නමුත් මේ අභියෝගය කෙසේ හෝ ජයග්‍රහණය කරලා මේ කුසලානය ශ්‍රී ලංකාවට අරගෙන එන්න ඇය ප්‍රමුඛ කණ්ඩායම උත්සාහ කරනවා කියලා ඇය සඳහන් කරනවා. අපිත් ක්‍රීඩා පිටියේ වැඩසටහනින් ප්‍රාර්ථනා කරන්නේ ආසියානු කුසලානය ගිය පාර ජයග්‍රහණය කරා වගේම මෙවරත් මේ කුසලානය දෝසින් අරගෙන ශ්‍රී ලංකාවට එන්න චමරි අතපත්තු ප්‍රමුඛ කණ්ඩායමට හැකියාව ලැබෙන්න කියලායි ක්‍රීඩා පිටියේ අපේ ප්‍රාර්ථනය. ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. කෙටි විරාමයකින් අනතුරුව යලි අපි ක්‍රීඩා පිටිය සමග සම්බන්ධ වෙනවා.
3: ක්‍රීඩාවේ නාඩි වැටෙන රිද්මය ක්‍රීඩා පිටිය ලක්කඩි ලක්කඩි FM 93.5 FM 93.7
2: හතරයි විනාඩි 50යි.
0: NLP 5000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP 5000. ඔබත් අදම NLP 5000 බලා ගන්න.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: Anda Radio ITN Kridavi Nadi Vatin Ridmaya Kridavi Dia Lakani Lakani
1: විරාමයේ අනතුරුව ඔබ යලේ ක්‍රීඩා පිටිය සමගයි රැඳෙන්නේ. අපි සූදානම් ක්‍රිකට් පිළිබඳව බොහෝ දේ කතා කරපු නිසා ඊළඟට අවධානය යොමු කරන්න අපේ හෙල්ල විසිකිරීමේ ශූරයා ලබන ජයග්‍රහණයන් පිළිබඳව. ස්විස්තරලන්තයේ සූරිච් නුවර පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් 2026 මල්ලල් ක්‍රීඩා තරගාවලියේ පෙරමි හෙල්ල විසිකිරීමේ සවුවේ ප්‍රථම ස්ථානයේ දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සමත් වුණා. ඔහු පසුගිය කාලවකවානුව තුළ එක දිගට ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට සමත් වුණා. මෙට 92.7 සුපිරි විසිකිරීමේ දක්ෂතාවය පෙන්නුම් කරමින් ඔහු නැවත වරක් තමන් ලොව හෙල්ලයේ විසිකිරීමේ ශූරයා බව ලෝකෙටම තහවුරු කළා. රුමේෂා කරට කර තරඟ වැදුනේ ග්‍රෙනේඩියානු ජාතික ඇන්ඩර්සන් පීටර්සන් එම තරඟයේ දෙවැනි තැනටපත් වුණා. තුන්වැනි තැනටපත් වුණේ පෝලන්ත ක්‍රීඩක ඩාවිඩ් වෙග්න. මුල සිටම දැඩි තරඟකාරී බවක් පෙන්වුවා රුමේෂ් තමන්ගේ ආධිපත්‍ය පෙන්눔 කළේ පීටර්ස්ට වඩා මීටර් 5.14 විසිකිරීමේ දක්ෂතාවය පෙන්눔 කරමින් අපි රුමේෂ්ට ප්‍රාර්ථනා කරන්නේ ක්‍රීඩා පිටියෙන් ඔලිම්පික් පදක්කම තමයි අපේ බලාපොරොත්තුව. ඒ පදක්කම අරගෙන ඉන්න රුමේෂ්ට වාසනාව ලැබෙන්න, ඒ දුරට යන්න, ඒ තැනට යන්න රුමේෂ්ට වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපි සූදානම් ඊළඟ අවධානය යොමු කරන්න අපිට ලැබෙන ක්‍රීඩා ප්‍රවෘත්ති සඳහා අවධානය යොමු කරන්න ඕනේ. ඊට කලින් අපේ අවධානය යොමු කරන්න සූදානම් වන්නේ 2021 වසරේ ඉඳලා මේ දක්වා අවස්ථා ගණනාවකදීම කල් දැමූ 14 වෙනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ලබන වසරේ අප්‍රේල් 3 වෙනිදා ඉඳලා 11 වෙනිදා දක්වා පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන බව දකුණු ආසියානු ක්‍රීඩා සම්මේලනය නිවේදනය කරලා තිබෙනවා. පාකිස්තානයේ සත්කාරකත්වයෙන් නිරට ඉස්ලාමාබාද්, ලාහෝර් සහ පේෂාවර් යන නගරවලදී 14 වෙනි සා ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ වසර 6ක ප්‍රමාදයකට පස්සේ. කෙසේ නමුත් පාකිස්තානයේ සත්කාරකත්වය පිළිගැනීම ඉන්දියාව විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම 14 වෙනි සා ක්‍රීඩා උළෙල දිගින් දිගටම කල් දැමීමට ප්‍රධාන වශයෙන් බලපෑ හේතුවක් බවට පත් වුණා. නමුත් මෙවුණට ඉන්දියාව ඊට සහභාගී වීමට වාචිකව කැමැත්ත පළ කිරීමත් එක්ක දකුණු ආසියානු ක්‍රීඩා සම්මේලනයේ සඳහා අලුතින්ම දින යොදා ගැනීම තහවුරු කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඉතින් ඒ හොඳ දෙයක්. රටවල් අතර තියෙන ප්‍රශ්නවලට ක්‍රීඩාවත් ඈඳාගෙන තිබෙනවා. නමුත් දැන් ඒ ප්‍රශ්න විසඳාගෙන සා ක්‍රීඩා උළෙල ආරම්භ කරනවා කියන ප්‍රවෘත්තිය තමයි අපිට ලැබෙමින් තිබෙන්නේ. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ අපි ඔබට ක්‍රීඩා ප්‍රවෘත්ති අපිට ලබා දෙන්න කියලා කිව්වා. ඔබේ ක්‍රීඩා ඉසව්වට අපි වැඩි ඉඩකඩක් ලබා දෙනවා කියලා ක්‍රීඩා පිටියේ වැඩසටහනෙන්. ඒ අනුව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වෙන බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙල ලබන මාසේ 7, 8, 9 සහ 10 හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවුරුදු 20, 18, 16, 14 සහ 12න් 15 යන වයස් සීමාවන් යටතේ ජවනහා පිටියේ මල්ල ක්‍රීඩා තරඟ ඉසව් බාලක සහ බාලිකා ලෙස පැවැත්වීමට තීරණය කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඊළඟට 15න් 15 පාසල් ක්‍රිකට් තරඟාවලිය පිළිබඳව අතොරතුරු අපිට වාර්තා කරන්න පුළුවන්කම ලැබෙනවා. අවුරුදු 15න් 15 දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රීඩ තරඟාවලිය අවසන් තරඟයේ සුසුකම් ලබා ගැනීමට හුංගම විජේබා ජාතික පාසල සහ බටපොළ මධ්‍ය මහා විද්‍යාලය සමත් වෙනවා. අවසන් පූර්ව වටයේදී මාතලේ විජේවිද්‍යාලයට රිව පළමුවෙනිමේ ජයග්‍රහණයක් හුංගම විජේබා ජාතික පාසල අවසන් තරඟයේ සුසුකම් ලබා ගන්නවා. කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයට රිව ප්‍රසාද ලකුණු 90 ජය ලැබමින් අවසන් තරඟයේ සුසුකම් ලැබීමට බටපොළ මධ්‍ය මහා විද්‍යාලයට හැකියාව ලැබෙනවා. මේ සමගින් කණ්ඩායම් දෙකම ලබන වසරේ සිට පළමු කොටසේ තරඟාවලියට උසස් වීම් ලබා ගැනීමට සමත් වෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරන්න සූදානම් වන්නේ ක්‍රීඩා පිටියෙන් සියදිවි හානි වැළැක්වීම දැනුවත් කිරීමට පාපැදී සවාරියක් තියෙන බවට ක්‍රීඩා පිටියට තොරතුරු ලැබෙනවා. සියදිවි හානි වැළැක්වීම සහ මානසික සෞඛ්‍ය හා යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම උදෙසා පවත්වන ලබන බයිකතෝන් පාපැදී සවාරියේ මේ මාසේ 29 වෙනිදා ඉඳලා සැප්තැම්බර් 10 වෙනිදා දක්වා පැවැත්වීමට CCC පදනම කටයුතු යොදා තිබෙන බව තොරතුරු වාර්තා කරනවා. අපි මේ පිළිබඳව මේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන කාරණය පිළිබඳව සම්බන්ධ කරගත්තා විමසීමක් කරන්නට එයි අනිල් ගුණතිලක මහතාව අර්බුද නිරාකරණය කිරීමේ අංශයේ CCC පදනමේ අනිල් ගුණතිලක මහතා අපි සමග සම්බන්ධ කරගත්තා මේ තොරතුරු දැනගන්න. ඔව්, අපිට මේ පිළිබඳව ක්‍රීඩා පිටියේ දැක්වුවේ මෙවන් අදහසක්.
2: අපි මේ 13:33 පාපෙදි සවාරිය මේ පවත්වන්නේ 13 වෙනි වරටනේ. හැම වසරෙම අපි අගෝස්තු 29 පටන් අරගෙන ලෝක මානසික විදිහ නසා ගැනීමේ දිනය වෙන සැප්තැම්බර් 10 වෙනිදා තෙක් අපි දවස් 13 මේ සවාරිය ලංකා වටේ පදිනවා. මේක බයිසිකල් රේස් එකක් නෙමෙයි. අපි අපේ පරමාර්ථය ලංකාව වටේ ගිහිල්ල කට්ටිය දැනුවත් කරලා හැමෝටම කියන්න ඔබ තනියම නෙමෙයි. ඔබ යම් කිසි මානසික වැටිච්ච වෙලාවක, ඔබට කරදරයක් සිදු වෙච්ච වෙලාවක හැම වෙලේම අපි ඉන්නවා. 1333 CCC ක්‍රයිසිස් සපෝර්ට් ලයින් එක ඉන්නවා. ඕන වෙලාවක ඕනම දුරකථනයකින් අපිට 1333 අංකය අමතලා අපේ පුරුදු කරපු ස්වේච්ඡා නිලධාරීන් ඉන්නවා. ඒ කට්ටිය ඔබට කතා කරා. හරි, ඔබ වෙනුවෙන් කතා කරලා ඔබ මානසිකව හොඳ තත්ත්වයකට ගේන්න පුරුදු කරලා තියෙන ස්වේච්ඡා සේවකයෝ තමයි අපේ වැඩ කරන්නේ. අපි දිවාරෑ සේවයක් කරගෙන යන්නේ. සතියේ දවස් 7ම අවුරුදු දවස් 365ම අපි මේ සේවාව පවත්වනවා. ඉතින් අපි ලංකාව වටේ ගිහිල්ලා 12 නැවතිලා දවස් 13ක් වටේ ගිහිල්ලා ගම්බද පළාත් වලට ගිහිල්ලා ඒ තැන් වලට ගිහිල්ලා අපි කරනදී සියලු දෙනාම අපිට පුළුවන් තරම් දැනුවත් කරනවා මේක පාවිච්චි කරන්න. මේ ඔබට තියෙන නොමිලේ ලැබෙන ස්වේච්ඡා සේවාවක් මේකෙන් ප්‍රයෝජනය ගන්න කියලා තමයි අපි හැමෝටම ලංකාව වටේ ගිහිල්ලා දැනුවත් කරන්නේ. ඉතින් මේකේ දැන් මේ පාර අපි 30 විතර පදිනවා. අපිට හැම අවුරුද්දෙම විදේශිකයෝ ඉන්නවා 6-7 හැම අවුරුද්දෙම ඇවිල්ලා අපිට පැදලා මේකෙන් අරමුදල් රැස් කරලා මේ CCC ලයින් එක පවත්වා ගන්න යන්න අවශ්‍ය අරමුදල් ටික ලබා දෙන්න මේ කට්ටිය ලංකාවට බදලා බොහොම අපිට උදව් කරන කට්ටියක් එනවා අවුරුද්දකට සැරයක්. ඒ අපේ පරමාර්ථය ඒකයි. ඒ හම් වෙන අරමුදල් වලින් තමයි අපි අවුරුද්දක් තිස්සේ මේක ඊළඟ
1: අපි ඒ සම්බන්ධ කරගත්තේ CCC පදනම වෙනුවෙන් අනිල් ගුණතිලක මහතාව. අපිට ඒ වගේ තොරතුරු ඔබ ළඟ තියෙන ක්‍රීඩා ඉසව්ව පිළිබඳව ක්‍රීඩා පිටියට තොරතුරු වාර්තා කරන්න අපි සූදානම්. ලැබෙන ඉඩකඩත් එක්ක ඔබේ තොරතුරුට වැඩි ඉඩකඩක් ලබා දෙන්න ලක්කඩ ක්‍රීඩා පිටිය වික්‍රමසිංහපුර බත්තන මුලකෙන් ලිපිනට ඔබේ ක්‍රීඩා තොරතුරුත් එවන්න. එවනම් මේ තොරතුරුත් එක්ක අද දවසේදී සමුගන්න සූදානම් වන්නේ ක්‍රීඩා පිටියෙන් යළි ලබන සතියේ හමුවීමේ බලාපොරොත්තුවෙන්. එතෙක් ඔබට සුවදායි සතියන්තයක් ප්‍රාර්ථනා කරන්නේ මම සමීර කාර්යවසම්.
0: ක්‍රීඩාවේ නාඩි වැටෙන රිද්මය ක්‍රීඩා පිටිය ලක්කඩ.

0: RTN රටට වග කියන රේඩියෝව.
1: හවස 5 වන දේකයි.
2: තැඹිලි ව්‍යාපාරයක් ලෙස වගා කිරීමට ඔබත් කැමතිද? පොල් සංවර්ධන මණ්ඩලයේ තැඹිලි ගම්මාන ව්‍යාපෘතියට ඔබටත් දායක විය හැක. තැඹිලි ගම්මානයයි ආර්ථික ශක්තියයි ඔබේ දියුණුවයි. පොල් සංවර්ධන මණ්ඩලය.
3: අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. විවේකී සතියන්තයේ අපේ අද දවස්සේදී ඇවිල්ලා ඉන්නේ තවත් සුවිශේෂී මාතෘකාවක් ගැන කතා කරන්න. ඔබ පාරතුටේ ගමන් කරනකොට එහෙම නැත්නම් මේ දවස්වල මේ තියෙන රස්නෙත් එක්ක අපි හැම වෙලේම බලන පොඩ්ඩක් වාහනයක එහෙම යනවනම් අපි චුට්ටක් නතර කරලා තැඹිලි ගෙඩියක් එහෙම බීලා ගියොත් කොහොමද කියලා. තැඹිලි ගෙඩියක් ගත්තට පස්සේ දැන් වත්මන් වෙළඳපොලේ සාමාන්‍යයෙන් රුපියල් 200-250 අතර මුදලකට අලෙවි වෙනවා. ඉතින් දැන් අපි කොච්චර ආස වුණත් දැන් අපි ගමේ වගේ නම් අපිට තැඹිලි ගෙඩියක් අපේ වත්තෙන් අපේ ගෙවත්තෙන් කඩාගෙන බොන්න පුළුවන්. එහෙම නැතුව මේ නාගරික පෙදෙස්වල ජීවත් වෙන ඔබට අනිවාර්යෙන්ම වෙළඳපොලට යන්න ඕනේ. එහෙම නැත්නම් මේ පාරයිනේ තැඹිලි වෙළඳාමේ නියුතු වෙන කෙනෙක්ගෙන් තැඹිලි ගෙඩියක් මිලදී ගන්නර තමයි සිදුවන්නේ. ඉතින් දැන් මේ තැඹිලි ගෙඩිය ලංකාවේ මිල රුපියල් 250ක් වුණාට ඔබ දන්නවද තැඹිලි වලින් අපි විදේශීය විනිමයක් හොයන්න අපිට හැකියාව ලැබිලා තිබෙනවා. අපි අද දවසේදී හය සම්බන්ධයෙන් කතා බහ කරන්න සූදානම්. අද මේ වැඩසටහන සඳහා මාත් එක්ක එකතු වෙලා ඉන්නවා පොල් වගා කිරීමේ මණ්ඩලයේ ගරු සභාපතිතුමන් වෛද්‍ය සුනිමල් ජයකොඩි. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ඔබතුමන්ට.
4: අයිබෝන් ඔබතුමාට.
3: හොඳයි, අපි මේ දැන් කතා බහ කරමු. මේ ගරු සභාපතිතුමනි, දැන් මේ තැඹිලි ගම්මානයක් කියලා කියන්නේ මොකද්ද? දැන් අපි දන්නවා මේ දැන් අපිට වාර්තා වෙලා තියෙන තොරතුරුත් එක්ක දැන් ඉදිරියේදී තැඹිලි ගම්මාන බිහි කිරීමේ අදහසක් පොල් සංවර්ධන මණ්ඩලයේ තියෙනවා කියන කතාව. මේක ඇත්තක්ද? මොකක්ද මේ සම්බන්ධයෙන් වාර්තා වෙන තොරතුරු?
4: ඔව්, පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් මේ 2026 වසරේ අපි ආරම්භ කරා මේ තැඹිලි ගම්මාන කියන සංකල්පය. මේ මගින් 2026, 2027, 2028 කියන වසර තුන පුරාවට මේ සංකල්පය මගින් තැඹිලි ගම්මාන 250ක් අලුතෙන් ඉදිකිරීම තමයි මේ වැඩසටහනේ බලාපොරොත්තුව. තැඹිලි ගම්මානයක් කියන්නේ දැන් මේකේ ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි ලංකාවේ තැඹිලි වලට සුදුසු දිස්ත්‍රික්ක තියෙනවා, ප්‍රදේශ තියෙනවා. පොල් පරිශන මේ ආයතනයේ නිර්දේශානුව අපි තෝරාගත්තු මේ ගමක වගාකරුවන් තැඹිලි වලට කැමති, ඒ සඳහා ඉඩකඩ තියෙන ඒ වගාකරුවන් 200ක පිරිසක් තෝරාගෙන ඒ අයට අපි තැඹිලි පැල ලබා දෙනවා. පොල් වගාකරු මණ්ඩලයෙන් මේ වෙනුවට තැඹිලි වැල නිෂ්පාදනය කරලා තියෙනවා. මේ තැඹිලි පැල බොහොම සුළු මුදලකට, රුපියල් 750ක් වෙන පැලයක්, 150කට වගේ මුදලකට අපි ලබා දෙනවා. එතකොට මේ විදිහට මේ වගාකරු 200ක පිරිසක් විසින් මේ ගමක තැඹිලි වගාව මුලින්දම ආරම්භ කරලා පවත්වාගෙන ගිහිල්ලා ඒ ගෙඩි අස්වැන්න ලබාගෙන එතනින් නවත්තන එකක් නෙමෙයි, තැඹිලි ගම්මානයටම මේ තැඹිලි නිෂ්පාදනයේ ප්‍රතිඵල ලැබෙන්න ඕන ගමටම. ඒකයි ගම්මානය කියන එක අදහස. තැඹිලි නිෂ්පාදනය කරලා ඒක අපනයන කිරීම පමණක් නෙමෙයි, මේ ව්‍යාපෘතිය හරහා මේ ගමට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීම. උදාහරණයක් හැටියට දැන් වගාකරුවන්ට සහ කර්මාන්තකරුවන්ට යන්න පාරවල් එතන තියෙන්න ඕන. ඒතරේ ගමේ පාරවල් හැදෙනවා. ඒ වගේම මේ පිළිබඳ අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන්, මේ පිළිබඳව විවිධ කර්මාන්ත ඉදි කරන්න පුළුවන්, නව රැකියාවන් උපාදනය කරන්න පුළුවන්, ජීවන තත්ත්වය නගා සිටවන්න ඕන මේ වගාකරුවන්ගේ. අන්න ඒ වගේ අර වැඩසටහන් ගොඩක ආරම්භවන් තමයි මේ ගම්මානයක් හැටියට අපි හඳුන්වන්නේ.
3: ඔව්, ඒකත් එකම මේ සභාපතිතුමන මම උද්දවාගෙන දැනගෙන කැමතියි. දැන් මේ තැඹිලි ගම්මාන බිහි කිරීමේදී, මේ තැඹිලි ගම්මාන බිහි කිරීමේදී ලංකාව තුල තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක් තියෙනවද? මොනවද ඒ වගේ දිස්ත්‍රික්ක තෝරාගෙන තිබෙනවද?
4: ඔව්, විශේෂයෙන් අර මේ තැඹිලි වගාවට සුදුසු භූමිය පැවතීම සහ සුදුසු දේශගුණික තත්ත්වයන් පැවතීම අවශ්‍යයි. මේ සඳහා විශේෂයෙන් පොල් පරිශන ආයතනයේ නිර්දේශවලට යටත්ව ලංකාවේ තෝරාගත්තු දිස්ත්‍රික්ක ප්‍රධාන තැනක් ලබා ගන්න පුළුවන් කළුතර, ගාල්ල, කෑගල්ල, ගම්පහ ආදී දිස්ත්‍රික්කවලට මුල් තැනක් ලැබෙනවා. ඒ වගේම බොහෝ දිස්ත්‍රික්කවලට, ඒ කියන්නේ මොණරාගල, හම්බන්තොට දිස්ත්‍රික්කවල පවා, ඊට අමතරව අනුරාධපුරයේ, අම්පාර, ඒ වගේ ලංකාවේ බොහෝ දිස්ත්‍රික්කවල මේ තැඹිලි වගාව කරන්න පුළුවන්. සමහරක් දිස්ත්‍රික්කවල ඇරුණාම විශේෂයෙන් වියලි කාලගුණයේ වියලි දේශගුණයේ පවතින ප්‍රදේශ ඇරුණාම අනික බොහෝ දිස්ත්‍රික්කවල මේ තැඹිලි වගාව සාර්ථකව කරන්න පුළුවන් කියලා නිර්දේශ අපිට ලැබිලා තියෙනවා. ඒ අනුව තමයි මේ ගම්මාන 75ක් තෝරාගෙන තියෙන්නේ. ඉතින් එක ගමකට අපි මේ තෝරා ගන්නා වගාකරුවන්ට තැඹිලි පැල ලබා දීම සිද්ධ වෙනවා. එතකොට ඒ කියන්නේ තැඹිලි පැලයක් මේ වෙනකොට රුපියල් 750ක් පමණ වෙනවා වෙළඳ පොලේ. නමුත් අපි රුපියල් 150ක මුදලකට ලබා දෙනවා. ඒක ලොකු සහනාධාර ලබා දීමක්. එතකොට මේ තැඹිලි පැල වලට අවශ්‍ය වතුර කියන ජල සම්පාදනය සඳහා අක්කරයකට රුපියල් 50000ක සහනාධාරයක් ලබා දෙනවා ජල සම්පාදනය සඳහා. ඒ වගේම මේ තැඹිලි අලුතෙන් පැල ඉඳවනවා විතරක් නෙමෙයි මේ පවතින තැඹිලි වගාව පුනරුත්ථාපනය කිරීමට පවතින තැඹිලි ඉඩම් තියෙනවා. තියෙන ගස් පුනරුත්ථාපනය කිරීමත් ඒ සඳහාත් අපි සහනාධාරයක් ලබා දෙනවා. එක තැඹිලි ගසකට රුපියල් 700ක් බැගින්, එතකොට අක්කරයක තැඹිලි ගස් තියෙනවා නම් 64ක් තියෙනවා නම් ඒ අක්කරයට රුපියල් 42000ක් විදිහට ලැබෙන විදිහට මේ විදිහට මේ සහනාධාර වැඩපිළිවෙලකින් මේ තැඹිලි වගාව පවතින තැඹිලි වගාව නගා සිටීමත්, ඒ වගේම අලුතින් මේ ඉදිකරන ගම්මානවල තැඹිලි පැල සාර්ථකව ඉඳවලා ඒවා නඩත්තු කරලා ඒ ප්‍රතිඵල ගැනීමත් ඉතින් මේ ලොකු දීර්ඝ වැඩසටහනක් කියලා මේ අවස්ථාවේ කියන්න පුළුවන් මට.
3: ඒකත් එක්කම මේ සභාපතිතුමනි මං අහන්න කැමතියි මේ දැන් තැඹිලි පැලයක් අපි යම් භූමියක එහෙම නැත්නම් යම් අපි හිතමු අපේ ගෙවත්තක අපි වගා කරත් සාමාන්‍යයෙන් අර පසේ සංඝටක පිළිබඳව පොඩි කතා බහක් තියෙනවා. මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද ඔබතුමන්ට තියෙන්නේ?
4: සාමාන්‍යයෙන් දැන් පසක මේ සුදුසුකම අනුව අතර පොල් වගාවට උනත් එහෙමයි අර සූටබිලිටි අනුව S1 S2 S3 S4 S5 දක්වා තියෙනවා. සාමාන්‍යයෙන් S1 2 3 තියෙනවා නම් අනිවාර්යයෙන්ම සුදුසු හොඳම සුදුසු භූමිය හැටි සලකන්න පුළුවන්. S4 සහ S5 වලට වඩා S4 දක්වා සුදුසු භූමිය හැටි සකස් කරන්න අපිට තීන්දුව කරන්න පුළුවන්. ඉතින් මේ භූමිය සුදුසුද කියලා තෝරා ගැනීමට අවශ්‍ය නම් ඕනම කෙනෙක්ට ඒ සඳහා පොල් පර්යේෂණ ආයතනය සම්බන්ධ කරගෙන මේ පිළිබඳව සොයා බලන්න පුළුවන්. දල වශයෙන් දැන් මේ පිළිබඳ මේ දැන් වගාකරුවෙක්ට අවශ්‍ය නම් දැනගැනීමට අපේ මේ පොල් සංවර්ධන නිලධාරීන් ඉන්නවා. මේ සෑම දිස්ත්‍රික්කයකම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම අපේ ක්ෂේත්‍ර නිලධාරීන් ඉන්නවා. ඉතින් මේ අයව මුණ ගැහෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෝජන සේවා මධ්‍යස්ථානයේ සෑම සඳුදාවකම මේ නිලධාරීන් ඉන්නවා. ඊට අමතරව ඒ රීජන් එකේ මේ ප්‍රාදේශීය කළමනාකරණ නිලධාරීන් ඒ කාර්යාලයක් තියෙනවා. ඉතින් ඒ තැනට ගිහිල්ලා හරි නැත්නම් මේ අපේ නිලධාරීන්ව මුණ ගැහිලා එහෙම නැත්නම් ඒ පිළිබඳව කරුණු දැනගන්න පුළුවන් අපි පණිවිඩ ලබා ගැනීම හැකියාව තියෙනවා. විශේෂයෙන් වෙබ්සයිට් එක තියෙනවා මේ කොකනට් කල්ටිවේෂන් බෝඩ් එකේ වෙබ්සයිට් එක. ඒ වගේම අපේ දුරකථන අංක අපි ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒ වගේම අපේ හදිසි ක්ෂණික දුරකථන ඇමතුම 19-16 මේ අංකවලට අමතලා මේ වගකරුන මේ පිළිබඳව දැනගන්න පුළුවන් තමන්ගේ භූමිය මේ සඳහා සුදුසුද කියන කාරණා දැනගන්න පුළුවන්. ඒ අනුව මේ තැඹිලි ගම්මාන සඳහා මේ ඒ අයට ඉල්ලුම් කරන්න පුළුවන්. සාමාන්‍ය අපි පවුලකට එක පවුලකට තැඹිලි පැල දෙකත් පහත් අතර ප්‍රමාණයක් ලබා දෙනවා. ඉතින් ඒක ලබා දීලා වගා කරවලා මේ පිළිබඳව සොයා බලන සහ පසු විපරම් කරන සැලැස්ම මෙහිදී මම තවත් කාරණා කියන්න ඕන. ඒ කියන්නේ ඒ ගමක මේ මේ මේ පොල් වගා කිරීම මණ්ඩලය විතරක් නෙමෙයි මේ වගාව නැත්තම් මේ ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ වගේම තවත් සමිති සංවිධානවල සහභාගීත්වය විශේෂයෙන් ප්‍රජාශක්ති සමිති හරහා මේ සඳහා අවශ්‍ය සහයෝගය මේ වගාකරුවන් සොයා බැලීම සහ මේ පිසෝස් මේ වගාව පිළිබඳව සොයා බැලීම සහ පසු විපරම් කිරීමටත් මේ ප්‍රජාශක්ති කමිටු හරහා ඒ වගේම කප්රුක සමිති හරහා අන්න ඒ වගේ අර මේ ගමක මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් බොහෝ පිරිසක් ඉන්නවා. ඒ හැමදෙනා අපි මේකෙදී අවුල් කරගෙන මේ කටයුතු කරනවා. එහිදී මේ පොල්වගකිරි මණ්ඩලයට ඒ කියන්නේ වැවිලිහා ප්‍රජායර්තල පාසුකම් අමාත්‍යංශයේ ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ඇමතිතුමාගේ ප්‍රධාන සංකල්පයක් යටතේ තමයි අතර මේ කටයුත්ත මේ පටන් ගත්තේ අපි. ඉතින් ඒ වගේම වෙනත් දැන් විශේෂයෙන් අපනයන් සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා මේ සම්බන්ධව සාකච්ඡා කරලා තියෙනවා. මොකද මේ අපි නිෂ්පාදනය කරන තැඹිලි මේකෙන් ප්‍රධාන අරමුණ වෙන්නේ අතරම මේ තැඹිලි දේශීය නිෂ්පාදේශීය අවශ්‍යතාවයට මෙන්ම අපිට ලොකු ඉල්ලුමක් ලැබිලා තියෙනවා විදේශීය වෙළඳපොළෙන්. ඉතින් මේවා අපනයනය කරලා ඒ අපනයන ආදායම ලබා ගැනීම තමයි මේ ප්‍රධාන අරමුණ. ඒ සඳහා ඒ සම්බන්ධ වෙන අනිකුත් අමාත්‍යංශය ඒ වගේම අනිකුත් දෙපාර්තමේන්තු ආයතන ඉතින් මේ බොහොම පිරිසක් එකතු කරගෙන මේ කරන මේ සාර්ථක වැඩපිළිවෙලක් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. එහෙම
3: ඉතින් මේ විදිහට තමයි අපි ඔය තැඹිලි ගම්මාන සංකල්පය පිළිබඳව කතා බහ කරේ. අපි කෙටි විරාමයකට යන සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙනවා.

0: FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
1: හසපහයි වෙනදි 15යි.
2: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

ජීවිතයක් නැතිකර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.

0: 93.5 FM 93.7 La Khanda Radio ITN
1: හස පහයි වනාඩි 19යි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
4: යුත්තකයි නොයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
5: ඔළුවට ප්‍රෙෂය එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝට ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂය එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප්ටෙක් ප්‍රෙෂර් පම්ස් අමතන්න 0.77 777 7374
0: ලක්කන සිත නිවන බුදුපන සිත නිවන බුදුපන
6: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: හොසපහයි වෙනද විසයකයි.
2: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි.
0: තැඹිලි ව්‍යාපාරයක් ලෙස වගා කිරීමට ඔබත් කැමතිද? පොල් සංවර්ධන මණ්ඩලයේ තැඹිලි ගම්මාන ව්‍යාපෘතියට ඔබටත් දායක විය හැක. තැඹිලි ගම්මානයයි ආර්ථික ශක්තියයි ඔබේ දියුණුවයි. පොල් සංවර්ධන මණ්ඩලය.
3: ග්‍රමිනන්තුර ඔබ නැවතත්තකතුවන්න ලක්කර අපේ මේ විශේෂ කතාබහත් එක්ක. ඉතින් අදවසේදී අපි කතාබහ කරේ මේ තැඹිලි ගම්මාන සංකල්පය පිළිබඳව. ඉතින් අපිත් එක්ක දවස් දෙක තුන ඉලා ඉන්නවා පොල් වගා කිරීමේ මණ්ඩලයේ ගරු සභාපතිතුමන් වෛද්‍ය සුනිල් ජයකොඩි මහත්මන්. අපි ඔබතුමාගෙන් දැනගන්න කැමති, අපි විරාමයට යන්න කලින් ඔබතුමා සඳහන් කළා විශේෂයෙන්ම දැන් මේ අපේ රටේ තැඹිලි පිළිබඳව විදේශීය වෙළඳපොළේ, අපේ දේශීය වෙළඳපොළ වගේම විදේශීය වෙළඳපොළේ ඉතාමත් වටිනා තැනක් තමයි මේ අපේ තැඹිලි වලට තියෙන්නේ. කොහොමද මේ දැන් ගිය වසරේ මේ පිළිබඳව දත්ත ඔබතුමා ගාව මම හිතන්නේ ඇති, කොහොමද මේ විදේශීය අනුපාත, එහෙම නැත්නම් විදේශයෙන් අපිට මේ ලැබෙන ඩොලර් සංචිත පිළිබඳව, ඒ වගේම මේ අපේ රටට ඉතාමත් අත්‍යවශ්‍ය බොහෝතක් මේ ඩොලර් මේ වෙලාවේ, කොහොමද මේ ආදායම පිළිබඳව අපි පොඩි පැහැදිලි කිරීමක් කරගමු.
4: තැඹිලි අපනයනය ගිය 2025 වසරේ තැඹිලි අපනයනයෙන් අපි ලැබුව ආදායම ඩොලර් මිලියන 11ක් වෙනවා 2025 දී. මේ වසරෙත් අපි ඒ ආදායම බලාපොරොත්තු වෙනවා. යම් යම් බාධා වීම් සිද්ධ වුණා. නමුත් අපේ මොකද විශේෂයෙන් මේ ලංකාවේ මේ තැඹිලි කියන්නේ අපිට ආවේනික නිෂ්පාදනයක්. ඒතර මේ සඳහා ගෝලීය ඉල්ලුම ඉතාමත්ම වැඩි වෙමින් පවතිනවා. අර ඉන්ක්‍රීසිං ඩිමාන්ඩ් එක දැන් හඳුනාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඉදිරි වසරවලදීත් මේ ආදායම ලබා ගන්න පුළුවන්. නමුත් අපි මේ අපේ අරමුණ මේ තැඹිලි ගම්මාන බිහිකිරීම තුලින්, තැඹිලි ගම්මාන 250ක් ඇති කිරීම තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ අපනයන ආදායම ඩොලර් බිලියන 12කින් වැඩි කර ගැනීම. ඒක දැන් තියෙන එක වගේ දෙගුණයක් කිරීම. ඉතින් මේක පහසු ඉලක්කයක්. ඒ වගේම පොල් සංවර්ධන අධිකාරිය විශේෂයෙන් පොල් ආශ්‍රිත නිෂ්පාදන පිටරට යවලා ඒ අපනයන ආදායම ලබා ගැනීමේ යෙදී ඉන්න ආයතනයක්. එතකොට දැන් සංඛ්‍යාත්මකව පොඩ්ඩක් කියනවා නම් මේ අපි හොඳ අපනයන ආදායමක් අතන ලැබපු මේ භෝග වගාවක් මේක. ඒ මිනි සඳහන් කරන්න ඕන ලංකාවේ මේ අපනයන ආදායම ලබා ගන්නා ප්‍රධාන අර 1, 2, 3, 4 ගත්තොතින් තුන්වෙනි ස්ථානයේ දැන් පොල් තියෙනවා. ඇඟලුම් 2, 3 දැන් 3ට වෙලා තියෙන පොල්. නමුත් අපනයන ආදායම වර්ධන වේගය ගත්තොතින් වැඩිම වර්ධන වේගයක් ලැබිලා තියෙන පොල් සඳහා. අනික කරුණු දෙකටම තියෙන්නේ සාමාන්‍ය 4-5 අතර වර්ධන වේගය, මේකට 42% වැඩිවීමක්. ඉතින් ඒ නිසා අර ඒ වගේම ගෝලීය ඉල්ලුම මේ ලංකාවේ මේ පොල් නිෂ්පාදනයට, ඒ වගේම තැඹිලි නිෂ්පාදනයට වැඩි වැඩියෙන් ලැබෙමින් පවතිනවා. මේක හොඳ අර පොටෙන්ෂියල් එක අපි හඳුනාගෙන තියෙනවා. ඒකට කේට කිරීමක් ලබා දීම තමයි මේ අපේ ව්‍යායාමය. ඉතින් අපි බලාපොරොත්තු වෙන අපනයන ආදායම ඒ ප්‍රමාණයෙන් වැඩි කරගත්තාම ලංකාව කොහොමද දැනට අර ආර්ථික වශයෙන් මුහුණ දීලා තියෙනකොට විශේෂයෙන් අපේ ආණ්ඩුව රටේ ජනතාවට පොරොන්දු වුණු පරිදි අපි ආර්ථික ජයග්‍රහණ ලබා ගැනීම සඳහා මේ වෙනකොට ජයග්‍රහණ ලබා ගනිමින් පවතිනවා. ඉතින් මම හිතනවා මේ පොල් නිෂ්පාදනය වගේම තැඹිලි නිෂ්පාදනයෙන් මේ ඉලක්කයට අපිට දායක වෙන්න පුළුවන් කියලා.
3: ඒකත් එක්කම මේ දැන් මේ පොල් වගා කිරීමේ මණ්ඩලයත් එකතු වෙලා මේ ඉදිරියේදී මේ සිදු කරන මේ තැඹිලි ගම්මාන සංකල්පයේදී දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් මේ පොල් පැල දීලා සමහර අයගේ චෝදනාවක් වෙන්න පුළුවන් ගරු සභාපතිතුමනි, මේ අපිට මේ තැඹිලි පැල ලබා දුන්නා, ඊට පස්සේ මේක මේගොල්ල කිසි කෙනෙක් බැලුවේ නැහැ, මේ පිළිබඳව පොඩි ඉදිරියේදී වැඩසටහන ක්‍රියාත්මක වෙනවද මේව සොයා බැලීම් පිළිබඳව? එතකොට කොහොමද මේ වගා කටයුතු සිදු කරන්නේ? මේ පිළිබඳව මොන වගේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වෙලා තියෙන්නේ?
4: ඔබතුමා අහුවා වගේ දැන් අත්‍යවශ්‍යම පොල් පැල හෝ තැඹිලි පැල ඒකයි මම කියවර ලබා දීලා අපි දුන්නා කියලා පැත්තකට වෙලා හිටියොත් වැඩක් නැහැ. එහෙම අත්දැකීම තමයි තියෙන. නමුත් පවුල් වගකිරි මණ්ඩලයේ මේ සම්බන්ධ පූර්ණ වගකීම දරනවා. මේදී අපේ ක්ෂේත්‍ර නිලධාරීන් ප්‍රාදේශීය කළමනාකරුවන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් මේ සම්බන්ධ පූර්ණ වගකීම දරනවා විතරක් නෙමෙයි, දැන් අපි වගාකරුවන්ව මෙහිදී දැනුවත් කරනවා. අපි දකින එක දෙයක් තමයි දැන් වගාකරුවන්ගේ උනන්දු බොහොම වැඩි වෙලා තියෙනවා මේ පොල් වගාව සඳහා. ඒක අපිට පේනවා. මම අපි උනත් මම චෙයාර්මන් හැටියට උනත් අපි ක්ෂේත්‍රයේ යන වගාකරුවන්ගේ මුණ ගැහෙනවා. අපි ඒව දැන් කණ්ඩායම් හැටියට මේ සහභාගී කරගන්නවා අපි සාකච්ඡා වලට. මේ සඳහා WhatsApp group සදාගෙන අර ඒ දකිනකොට අපිට තේරෙනවා මේ එයාගේ උනන්දු. ඉතින් මේ දැනුවත් වීම තුළ මේ වගාව ඒ විදිහට අත්හැරෙන්නේ නැහැ කියන එක අපිට පැහැදිලි වෙනවා. ඒගොල්ලෝ ඒ උනන්දුෙන් හටයුතු කිරීම, තමන් විසින්ම වගාව බලා ගැනීම සඳහා උනන්දු කිරීම මොටිවේට් කරන්න ඕන. අපි නිකන් කියලා විතරක් නෙමෙයි මේ සඳහා ආධාර ලබා දීමකුත් කරනවා. උදාහරණ කැටියට වගා කරපු වගාව මේ ගිය අවුරුද්දක් පිරලා බලනකොට ඒ වගාව පවතිනවා නම් ඒ සඳහා අපි සහනාධාරයක් දෙනවා. ඒක අර උනන්දු කිරීමේ අදහසින් මේ සඳහා අවශ්‍ය සාත්තුව ලබා දෙනවා නම්, විශේෂයෙන් රැකවරණයක් ලබා දෙනවා නම් පොඩි පොලයක් හින්දුවෙන් පස්සේ අපි ඒ රැකවරණයටත් අපි සහනාධාර දෙනවා. ඒ කියන්නේ බැරල් එකක් දාන්නට ගහක් වටේ බැරල් එකක් දාන්න රුපියල් 500ක් දෙනවා. ඒ ඉත්තෑවෝ කෑවා කියයි නැත්නම් මේ අලි අනතුරු කියයි මං කියන්නේ අර ඒ වගේ ඒවයින් බේරා ගැනීමටත් අපි මැදිහත් වෙනවා පොල් වගාකරි මණ්ඩලයේ හැටියට. ඒ වගාකරුවට මෙච්චර සහනාධාර දීලා සොයා බලලා දැනුවත් කරලා අපි අතර සම්බන්ධතාවයක් හදාගෙන ඊට අමතරව ව්‍යුහයක් අපි සකස් කරලා තියෙනවා. ඒකයි මං කිව්වේ දැන් ප්‍රජාශක්ති වගේ ඒ සමිති ඒ කමිටු වලින් අපිට සම්බන්ධ වෙන ඉතාමත්ම වටිනවා. මොකද අපිට මේ ප්‍රජා සහභාගීත්වය නැතුව මේක මේ පොල්ලගාව සාර්ථක කරගන්න බෑ. අපි කොච්චර ආයතනයක් හැටියට මහන්සි වුණත් මේක ප්‍රජා සහභාගීත්වය. ප්‍රජා සහභාගීත්වය කියන්නේ වගාකරුව විතරක් නෙමෙයි අර අපනයන කරුවත් මේකට සම්බන්ධ වෙනවා. එයාලට බැඳීමක් තියෙනවා. එයාලට වගකීමක් තියෙනවා තමන්ට මේ නිෂ්පාදනය ලබාගත යුතුයි කියන එක. මේක හොඳ සංකල්පයක්. ඒක ඒ නිසා මම හිතනවා මේ පැල එහෙම ආවට ගියාට අහක යන්නේ නැස්ති වෙන්නේ නැහැ කියලා මේ ක්‍රමවේදය තුල.
3: හොඳයි. ඒ වගේම තමයි දැන් අර ඔබතුමන් සඳහන් කරා මේ පොහොර සහනාධාරය පිළිබඳව. අපි මේ පිළිබඳව පොඩ්ඩක් වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරමු.
4: පොහොර සහනාධාරය ඒක තව ලොකු වැඩසටහනක්. අත්‍යවශ්‍යම පොල් වගා කිරීමේ මණ්ඩලය මෙවරත්, ඒ කියන්නේ 2026 ක්‍රියාත්මක කරන 2025 අපි මේ පොහොර බෙදා දුන්නා. අර අපිට නැවෙන් ලැබුණු රුසියාවෙන් ලැබුණු අර නැවේ පොහොර කියලා කියන්නේ MOP පොහොර මෙට්‍රික් ටොන් 56,000ක් හම්බුණා. ඒකෙන් අපි පොල් වගාව සඳහා භාගයක්ම පාවිච්චි කරලා රාජ්‍ය පොහොර සංස්ථාවත් එක්ක එකතු වෙලා අපි APM හැටර බෙදා දුන්නා. ඒක 2025 අපි කරලා කම්ප්ලීට් කරා. 2026 අපි ගරු ජනාධිපතිතුමා සමග සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට රුපියල් මිලියන 2500ක් අපිට ලැබුණා පොහොර සඳහා සහනාධාර ලබා දීමට. මේ සංකීර්ණ වැඩකටයුත්ත නමුත් ඉතාම සාර්ථකව මේ වෙනකොටත් ඒක බිමේ ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම ප්‍රධාන ත්‍රිකෝණයේ ඔය පුත්තලම ගම්පහ මාරවිල කුරුණෑගල කියන ඒ ප්‍රධාන ත්‍රිකෝණයේ 70% දායකත්වය ලැබෙන්නේ ඒ ප්‍රදේශයෙන්. ඉතින් අපි එහෙට වැඩියෙන් මේ ක්‍රියාත්මක වෙන විදියට වතුවලට යන විදියට මේ ආකාර තුනකට මේ සහනාධාරය අපි ලබා දෙනවා. පොහොර සහ ඩොලමයිට් දූතින් රුපියල් 700ක් ගහකට ලැබෙනවා. 80ක් යදුනා නම් රුපියල් 200ක් ලැබෙනවා. ඉරිගේෂන් සඳහා රුපියල් 50,000ක් ලැබෙනවා. ඒ ආකාරයට මේ සහනාධාර ලැබෙනවා. ඒක 2027ටත් අනුමත වුණා. අපි බලාපොරොත්තු වෙනවා 2027 ඒක ක්‍රියාත්මක කිරීමට. ඉතින් මේ පොහොර සහනාධාරය තැඹිලි සඳහාත් අපි මේ විදිහටම ලබා දෙනවා. අක්කරයකට ඉරිගේෂන් සඳහා ලබා දෙනවා ඒ ප්‍රමාණය. ඒ වගේම මේ පවතින තැඹිලි ගහකට රුපියල් 700 ගාණ දෙනවා. හිටවන පැලවලටත් අපි සහනාධාර ලබා දෙනවා. සහනාධාරය මේ ලබා දීමෙන් අපි දකින දෙයක් තමයි වගාකරුවෝ ගොඩක් උනන්දුවෙන් මේවා ලබා ගන්නවා. ඒක බිමට ඒ වාසිය ලැබුණාම වසර 3කට පසු අනිවාර්යෙන් ඒකේ ප්‍රතිඵලය අපිට ලැබෙනවායි කියලා අපි විශ්වාස කරනවා.
3: අර ඔබතුමා සඳහන් කරපු කාරණේ වසර 3කදී අපිට මෙහි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේ කොහොමද අපි හරියටම තාක්ෂණික වශයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරගමු.
4: තාක්ෂණය මෙහෙමයි. දැන් ගහකට අද පොර දැම්මොතින් අතරම ඒකේ ප්‍රතිඵලය ලැබෙන්න කාලයක්
3: යනවා.
4: ඔව්. වසරක වගේ කාලයකට පසු තමයි මේ නිසි ප්‍රතිඵල ලැබෙන්නේ කියන එක තමයි අපිට රෙකමෙන්ඩේෂන් ලැබෙන්නේ. ගසකට මේ පොහොර යොදලා වතුර යොදනවා නම් නිසි පරිදි ගසක අස්වැන්න 35%කින් වැඩි වෙනවා කියන එක තමයි පොල් පරිශන ආයතනයේ නිර්දේශය. ඒ සංකල්ප පදනම් කරගෙන ඒ විද්‍යාත්මක කරුණු මත පදනම්ව අපි මේ විදිහට කටයුතු කරපුවාම ඒ බලාපොරොත්තු ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන් කියන විශ්වාසය අපි කටයුතු කරනවා. මේකේ අරමුණ අපි බලාපොරොත්තු වෙන්නේ රටට ආර්ථික වශයෙන් අවසානයේදී යහපත් ප්‍රතිඵලයක් ලබා ගැනීමයි.
3: අපි අවසාන වශයෙන් සඳහන් කරමු සැප්තැම්බර් 2 වෙනිදා මේ ජාත්‍යන්තර පොල් පොල්දිනය වෙනුවෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක වන කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන අපේ ප්‍රදේශ පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරලා මේ වැඩසටහන අවසන් කරමු.
4: සැප්තැම්බර් 2 වෙනිදා කියන්නේ ජාත්‍යන්තර පොල් දිනය, ලෝක පොල් දිනය. ජාත්‍යන්තර පොල් දිනය සමරීම නිමිත්තෙන් වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා මේ සැප්තැම්බර් 2 වෙනිදා. මේක පවත්වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල මාකඳුර කියන ප්‍රදේශයේ ප්‍රදේශ මහායාය කියන පොල් තවාන ආශ්‍රිතව අපි මෙවර තේමාව කරගන්නේ සිලෝන් කිං කොකොනට් විලේජස් කියන එක, තැඹිලි ගම්මාන පිහිටුවීම කියන එක. එතකොට මේ තේමාව යටතේ තැඹිලි ගම්මාන 250ක් ඉදිකිරීමේ සමාරම්භක වැඩසටහන හැටියට තමයි මේ සැප්තැම්බර් 2 වෙනිදා අපි ප්‍රකාශයට පත් කරන්නේ. වැවිලිහා ප්‍රජා යටතල පහසුකම් අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ඇමතිතුමාත්, ඒ වගේම රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න ඇමතිතුමාත්, ඒ වගේම ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍ය ගැන්වීම අමාත්‍ය උපාලි පන්නිල ඇමතිතුමාත් සහභාගී වෙනවා. ඊට අමතරව වැවිලිහා ප්‍රජා යටතල පහසුකම් අමාත්‍යාංශ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රදීප් සුන්දරලිංගම් ඇමතිතුමා සහභාගී වෙනවා. මීට අමතරව ඇතන ප්‍රාදේශීය වශයෙන් ආණ්ඩුකාරතුමා, ඒ වගේම නියෝජ්‍ය ඇමතිතුමන්ලා, මේ මම කියන දේශපාලන අධිකාරියේ මැති ඇමති වරුන්ගේ සහභාගීත්වය මෙහිදී අපි බලාපොරොත්තු වෙන ඒ එනවා. ඊට අමතරව රාජ්‍ය නිලධාරීන් විශේෂයෙන් ප්‍රජා වැවිලිහා ප්‍රජා යටතල පහසුකම් අමාත්‍යාංශයේ යටතේ පවතින තේ, පොල්, රබර්, කිතුල්, කජු, තල් ආදී මේ බොහෝ ආයතන වල ඉන්න නිලධාරීන් අපි සභාපතිතුමන්ලා ඇතුළු කැඳවනවා. රාජ්‍ය අනුග්‍රහයෙන් අපි මෙවැනි වැඩසටහනක් පවත්වීමේ අරමුණ තමයි මේ පණිවිඩය මේ රට පුරා ප්‍රසිද්ධ කරගන්න අපිට අවශ්‍යයි ජාතික ජාත්‍යන්තර වශයෙන්. ඊට අමතරව එදාට අපි තැඹිලි පැල බෙදා දීම සඳහා වගාකරුවන් අපි 600ක් මේ දිස්ත්‍රික්ක තුනෙන් කුරුණෑගලෙන් පුත්තලමෙන් ඒ වගේම ගම්පහෙන් 200 බැගින් එන මේ වගාකරුවෝ 600කට අපි තැඹිලි පැල ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා නොමිලේ. ඒ වගේම පොහොර සහ සහනාධාර සඳහා චෙක්පත් ලබා දීමක් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ හොඳම තැඹිලි වගාකරුවා සහ හොඳම තැඹිලි අපනයනකරුවා අපි තෝරලා ඒ අයට සහතික පත්‍ර ලබා දීමක් කරනවා. ඒ වගේම වෝටර් ස්ප්‍රේ ගන්ස් වගේ ඒවා සහ මේ බැකෝ යන්ත්‍ර සහ ට්‍රැක්ටර් වලට අවශ්‍ය උපාංග සහ මේ මොබයිල් ෆෝන්ස් සහ මේ ලැප්ටොප්ස් වගේ ඒ අපේ නිලධාරීන්ට. ඉතින් මේ කරුණු ලබා දෙන අවස්ථාවක් කරගන්නවා මේ අවස්ථාව හොඳ අපනයන ආදායමක් ලබා ගැනීම අවසානයේදී. අතින් ඉන්න මේ අරමුණු සඳහා මේ හැම දෙනාම සහයෝගය ලබා දෙන්නයි කියලා ඉල්ලා සිටිනවා.
3: හොඳයි, රටේ වගකීම මාධ්‍ය නාලිකාව විදිහට අපිට වගකීම් වෙලා තිබෙන්නේ ඇයි? හැක දවසක හෝ ආයෝජකයෙක් බිහි වෙනවා නම් ඒ තමයි අපිට බලාපොරොත්තු වෙලා තිබෙන්නේ. ඉතින් බෙහෙන්ව ස්තුතියි හත දවසේදී මේ වැඩසටහන සඳහා අපිට එක්ක සහභාගී වෙන පොල් වගා කිරීමේ මණ්ඩලයේ ගරු සභාපතිතුමන් වෛද්‍ය සුනිමල් ජයකුඩු මැතිතුමනි, ඔබතුමන්ට බෙහෙන්ව ස්තුතියි අද මේ වැඩසටහන සඳහා සහභාගී වුණාට.
4: ලක්කන ගුවන් විදුලියට බොහොම ස්තුතියි අපිට මේ අවස්ථාව දුන්නට.
3: ඉතින් අපි අදට මේ විදිහට සමුගෙන යනවා. තව දවසක මේ වගේ කතා බහකදී හමු වීමේ බලාපොරොත්තුෙන් ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ සත්‍යන්තයක්.

ව්‍යාපාරයක් ලෙස වගා කිරීමට ඔබත් කැමතිද? පොල් සංවර්ධන මණ්ඩලයේ තැඹිලි ගම්මාන ව්‍යාපෘතියට ඔබටත් දායක විය හැක. තැඹිලි ගම්මානයයි ආර්ථික ශක්තියයි ඔබේ දියුණුවයි. පොල් සංවර්ධන මණ්ඩලය

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම්මන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින් ඒසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: පසු පහයි වෙනරි හතලිහයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි.
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011-6767-579.
4: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
5: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
6: ලක්හඬ Golden Voice.
7: අපි සොයන්නේ
5: අගෝස්තු 31වනදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය 3ක්
6: ලක්හඬ Golden Voice.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙත සොනාලිකා ට්‍රැක්ටරය
1: රජරට මහා වාරි පද්ධතියට එකතු වන මල්ලත්තුය සංවර්ධන ව්‍යාපෘතිය ජනපති නිරීක්ෂණය කරයි. අපරාධකරුවන්ගේ රුපියල් කෝටි 600ක වත්කම් තහනම් කෙරේ. විස මත සහ පාතාලයට එරෙහි මෙහෙයුම් දැඩි කරන බව පොලිස් ඇමති කියයි. ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලා තෙල් බලය සියතට ගනී.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: වෙලාව හවස 5යි විනාඩි 51යි.
1: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
4: මමනම් දැන් මානම රිලැක්ස්.
5: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
7: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB යූත් ප්ලස්.

0: ITN රටට වග කියන රේඩියෝ
1: සුබ සන්ධ්‍යාවක් වෙලාව හවස 6යි.

0: පසහයයි විනාඩි 11යි.
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
2: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමාවැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය.

0: වනදා සිට සඳුදා බදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය 3ක්
1: ලක්හඳ Golden Voice.

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: හසහයයි වෙනදේ විශේෂයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
4: ක්‍රෂික්ෂේත්‍රයට නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
5: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Sideline
6: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 07.03 93.5 93.7 Search Sideline සමාජ ගවේෂණය
5: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
7: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: දෙයක් මතක තියා ගන්නවා. බල්ලා මැරුණාම මැක්කොත් මැරෙනවා. මගේ මේ ඇමති පට්ටම ගැලවුණාම තමසල ඔක්කොම මහපාරට වැටෙනවා.
1: එහෙම වෙන්නේ නෑ සර්.
0: එහෙම වෙන්නේ නෑ. ඒක තමසල හිතාගෙන ඉන්නේ මට මොනවා හරි වුණොත් එහෙම තමසල මහපාරට වැටෙන්නේ නෑ කියලා.
2: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්.
3: එහෙම කියන්නේ පාසර්. දැන් අර නිලන්තිගේ කේස් එක. ඒ ගෑණි බඩක් හදාගත්ත වෙලාව මන් නොහිටින්න ඈ.
0: ආයෙත් සරයක් කරගෙන ඉඳලා ගත්ත මං කියලා තිනවා මේ ගෙදර ওই වචන කියන්න එපා කියලා.
3: අයියෝ සෝරි සර් සෝරි. අමතක වුණා සර්.
2: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සමරය. FM 93.5 FM 93.7 Lakhana Radio ITN.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට එකක් RDB Youth Plus යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB Youth Plus කිනුවා
2: ප්‍රවෘත්ති සිරස්තල රජරට මහා වාරි පද්ධතියට එකතු වන පහළ මල්හතුවේ සංවර්ධන ව්‍යාපෘතිය ජනපතේ නිරීක්ෂණය කරයි. අපරාධකරුවන්ගේ රුපියල් කෝටි 600ක වත්කම් තහනම් කෙරේ. විෂ මත සහ පාතාලයට එරෙහි මෙහෙයුම් දැඩි කරන බව පොලිස් ඇමති කියයි. නේපාල හදිස්සි ගංවතුරෙන් 633ක් මියගොස් 3000ක් අතුරුදන්. 22 අරමුණ ජනතා අපේක්ෂා ඉටු කිරීම බව ඇමති නලින්ද කියයි. නැගිනහිර පළාත සහ දිස්ත්‍රික් 7කට සිරුරට දැනෙන උණුසුමක්. ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසුලා තෙල් බලය සියතට ගනී.

ලක්කන්ඩ ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශය සමගින් මම ගෑන් දුෂ්‍යන්ත ප්‍රවෘති සංස්කරණය මහින්ද පිබිලේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පහළ මල්ලතුය බහුකාර්ය ව්‍යාපෘති කටයුතු පිළිබඳ සා බැලුවා. එම ප්‍රදේශයට ගිය ජනාධිපතිවරයා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ හා එහි ගැටලු ආදී පිළිබඳ කරුණු විමසා බැලීමට ක්‍රියා කළා. රජරට මහා වාරි පද්ධතියට එකතු වීමට නියමිත තවත් සුවිශේෂී ජලාශ ව්‍යාපෘතියක් ලෙසටයි පහළ මල්ලතුය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ. මීට වසර 10කට පෙර මෙම ව්‍යාපෘතිය ආරම්භ කළද විවිධ හේතුන් මත ඒ අතරමඟ නැවතී තිබුණා. වත්මන් රජය යටතේ එම ව්‍යාපෘතිය කටයුතු ජලි ආරම්භ කෙරුණා. 2026 වසර සඳහා රුපියල් මිලියන 5000ක ප්‍රතිපාදන ව්‍යාපෘතිය සඳහා වෙන් කර තිබෙනවා. සම්පූර්ණයෙන්ම දේශීය අරමුදල් මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය 2029 වසරේ අගභාගයේ වන විට අවසන් කිරීමට නියමිතයි. උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික්කයේ යාකරමින් තන්තිරිමලේ බෝගඩදී මල්ලතුය හරස්කර ඉදිකෙරෙන පහළ මල්ලතුය ජලාශය අකර අඩි 169,400ක ජල ධාරිතාවකින් සමන්විතයි. ඉදිකිරීම අවසන් වූ පසු මෙය උතුරු මැද පළාතේ විශාලතම ජලාශය බවට පත්වනවා. අනුරාධපුර වවුනියාව මන්නාරම යන දිස්ත්‍රික්වල ජනතාවගේ පානීය ජල ගැටලුවට ස්ථිර විසඳුමක්

0: හිඟය හේතුවෙන් ජල්කන්නේදී වගා කෙරෙන්නේ අකර දහදහසක් පමණයි. මල්ලතු පහළ මල්ලතු ව්‍යාපෘතිය හරහා ජලයේ සැපීමත් සමග අකර 40,000ම වගා කිරීමේ හැකියාව උදාවනවා. ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන්වන ජනතාව පිළිබඳව ජනාධිපතිවරයා සොයා බැලුවා. ජලාශයේ ප්‍රධාන බැම්ම ඉදිකිරීම මෙවන විට 60%ක් පමණ අවසන් කර තිබෙනවා. තන්තිරිමලේ රජ මහා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන ස්වාමින් වහන්සේද මෙම අවස්ථාවට වැඩම කර සිටියා. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වුණා. දූෂිතයන්ට නිසි දඬුවම් ලබා දීමේ වැඩපිළිවෙල රජය අකුරටම ක්‍රියාත්මක කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ගොඩගැසුණු නඩු වලින් පීඩා විඳින ජනතාව ඉන් මුදා ගැනීම 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රමුඛ අරමුණක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ කලුතර බෝම්බෝල කොට්ටාෂ සභා පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් අධිකරණ ශිස්ත්‍රයේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.
1: බොරු අල්ලන කාටවත් ඒකේ සමාවක් වෙනදාගේ දේශපාලන සම්බන්ධයකට කාටවත් ජල වෙන්න බෑ කි. එහෙම කරනකොට සා ජනතාව මේක වැළඳ ගන්නකොට ආණ්ඩුවේ වැඩපිළිවෙල ඒගොල්ලෝ කලබලෙන්නේ සාධාරණයි. ඒ වගේම අධිකරණයේ අපි ලොකු ප්‍රසස්කරණයක් කරගෙන යනවා. ඒකට අයිති වෙන්නේ විනිශ්චයකරු 400කේ විශ්වාසම වෙනවා ඒ සෞද්දේ වැඩ කරන විතරක් නෙවෙයි. රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බන්ධනාගාරයේ පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුවේ හැමතැනම ප්‍රසස්කරණ කරනවා. ඒ ඉලක්කය තමයි ඔබ මත පැටලා තියෙන මේ නඩු කල්යමේක අවුරුදු 10 15 20 නඩු කල් ගිහිල්ලා ඔඩන පීඩා වළක්වන එක තමයි අංකයේ අරමුණ. ඒ වෙනුවෙන් අපි කරන්න පුළුවන් හැමදේම කරනවා. කලින් කියකිය කියන්නේ මේ නඩු අහන්න ශ්‍රේෂ්ඨාධිකරණ අයිතියක්වත් නැහැ කියන. ඒ කට්ටිය පෙස්සන් ඉදිරිපත් කරනවා. මම දැක්කා කණ්ඩායම් කීපයක්ම ශ්‍රේෂ්ඨාධිකරණ පෙස්සන් ඉදිරිපත් කළා තියෙනවා. මේකට ජනමයිචාර්ණය කිල්ලා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කරයි පාර්ලිමේන්තුවෙන් දෙක ඇද්ද ජනමයිචාර්ණය කුතුහනද කියලා. ඒ තීන්දුව ආවට පස්සේ සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මුල විතර අපි මේක විවාද කරනවා. යලි ජාතිවාදී ගැටුම් උත්සන්න කිරීමේ අරමුණ සහිතව කවු යම් කිසි කණ්ඩායමක් විසින් කරන ලද බොරු ප්‍රචාරයක්. ඒ ප්‍රචාරය අරගෙන ගියාය. ඒක සමාජ මාධ්‍ය පමණක් නෙවෙයි කොහේ හරි තැනක ඒක කියලා තියෙනවා නම් කරුණාකර මට වීඩියෝ කියවන්න. එයාට ඒව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මම කැමිල්ලක් කළා තියෙන්නේ. ඒකට පොලිසිය අවශ්‍ය කරන පියවර ගනියි. යලි ජාතිය සහ ආගම අතර ගැටුම් ඇති වෙන දෙන්නට බෑ.
0: සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මෙන්ම මන්ත්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ රුපියල් මිලියන 6000ක දේපළ මෙවන විට තහනම් කිරීමට හැකි වී තිබෙනවා. ඒ ඉතිහාසගත වන තත්වයක්. මෙරටින් පලා ගිය සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මන්ත්‍රව්‍ය ජාවාරම්කරුවන් 66 දෙනෙකු පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒමටද හැකි වුණා. පාතාලයට හා මද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව රජයේ ගෙන යන දැවැන්ත වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් ලෙසයි මෙය ඉතිහාසගත වන්නේ. 2024 වසරේ සැප්තැම්බර් 24 වනදා සිට මේ දක්වා රටින් පැනගොස් සිටි සංවිධානාත්මක අපරාධකරුවන් වෙන්ව මන්ත්‍රව්‍ය ජාවාරම්කරුවන් 66 දෙනෙකු දිවයිනට ගෙන්වා ගැනීමට හැකි වුණා. මෙරට අපරාධ ජාලය මෙන්ම මන්ත්‍රව්‍ය ජාලය මෙහෙවන ප්‍රධාන සැකකරුවන් විදේශයන් හි සැඟව සිටිමින් එම නීති විරෝධී කටයුතුවල නිරත වනවා. ඔවුන් නම ගිය අපරාධකරුවන් පිරිසක් මන්ත්‍රව්‍ය ජාවාරම හෝ අපරාධ ජාලය මැඩ පැවැත්වීමට නම් ඒවායෙහි මුදුන් මුලබ නැති කළ යුතු යන අධිෂ්ඨානය සහිතව ඒ වෙනුවෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසයි ප්‍රධානම සැකකරුවන් මෙලෙස නීති රැහැනට කොටුකර ගැනීමට හැකිව තිබෙන්නේ. ඒ අනුව පසුගිය වසර දෙකක කාලය තුළ ප්‍රධාන පෙළේ සැකකරුවන්ට අදාළව විමර්ශන 113 ක්‍රියාත්මක කෙරුණා. එහිදී අපරාධකරුවන් සතු රුපියල් මිලියන 6000ක දේපළ තහනම් කිරීමට හැකි වුණා. එය තුරින් රුපියල් මිලියන 5423ක දේපළ අයත්වන්නේ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් 102 දෙනෙකුටයි. රුපියල් මිලියන 209ක් සංවිධානාත්මක අපරාධකරුවන් 3 දෙනෙකුට අයත් දේපළ වනවා. පිරමීඩ වංචා හා ළම අපයෝජන සහ පුපුරණ ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ 8 දෙනෙකුගේ රුපියල් මිලියන 364ක දේපළද මේ අතර වන බවයි වාර්තා වන්නේ. පසුගිය කාලයේදී විමර්ශන 2406ක් ක්‍රියාත්මක කෙරුණා. දැනටමත් විමර්ශන 1410ක් ක්‍රියාත්මක කෙරෙනවා. සැකකරුවන් 277 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර මහාධිකරණයේ විභාගවන නඩු සංඛ්‍යාව 17ක්. නීතිපතිවරයා වෙත ගොනු 95ක් යොමු කර තිබෙනවා. අපරාධකරුවන් උපයාගත් රුපියල් මිලියන

0: 168ක වටිනාකමකින් යොත් රත්රම් පිළිබඳ විමර්ශන 6ක් ක්‍රියාත්මකයි. රුපියල් මිලියන 428කට අයත් බැංකු කෙනුම් 176ක් පිළිබඳ විමර්ශන 27ක් සිදු කෙරෙනවා. රුපියල් මිලියන 1322ක් වටිනා අකර 235කට අධික ඉඩම් මිලදී ගැනීම පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි. රුපියල් මිලියන 1171ක වියදමින් මිලදීගත් වාහන 142ක් සම්බන්ධයෙන් විමර්ශන 51ක් ක්‍රියාත්මක වනවා. රුපියල් මිලියන 461ක මුදලක් සම්බන්ධයෙන්ද රුපියල් මිලියන 1437ක් වටිනා නිවස 55ක් සම්බන්ධයෙන්ද දැන් සොයා බැලෙනවා. කඩකාමර 21ක් සම්බන්ධයෙන් විමර්ශන 6ක් ක්‍රියාත්මකයි. එම කඩකාමරවල වටිනාකම රුපියල් මිලියන 214ක් වනවා. ගොඩනැගිලි 8ක් සම්බන්ධයෙන් සැක පවතිනවා. ඒවායෙහි වටිනාකම රුපියල් මිලියන 250ක් පමණ වන බවයි පොලිසිය සඳහන් කරන්නේ. බහුතින දීවර යාත්‍රා 12ක් පිළිබඳ විමර්ශන ආරම්භ කෙරුණු අතර ඒවායෙහි වටිනාකම රුපියල් මිලියන 305ක් බවයි සංඛ්‍යා ලේඛන වාර්තා පෙන්වා දෙන්නේ. රුපියල් මිලියන 239ක් වටිනා අනෙකුත් දේපළ හා සම්බන්ධයෙන් විමර්ශන 8ක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පොලිස් වාර්තා පෙන්වා දෙනවා. වත්මන් රජයේ බලයට පත්වීමෙන් පසු රතු වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවන් 28 දෙනෙකු දිවයිනට රැගෙනීමට හැකි වුණා. එමෙන්ම රතු නිවේදන නොමැති සැකකරුවන් 38 දෙනෙකුටද දිවයිනට රැගෙන විත් නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වුණා. වත්මන් රජයේ බලයට පත්වීමෙන් පසු සංවිධානාත්මක අපරාධකරුවන් සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා ලබාගත් ජාත්‍යන්තර රතු නිවේදන සංඛ්‍යාව 55ක් වනවා. 2024 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු මේ දක්වා ජාත්‍යන්තර පොලිසිය හරහා සැකකරුවන් රැගෙනීමට අවශ්‍ය රතු නිවේදන 110ක් නිකුත් කිරීමට ක්‍රියා කර තිබෙනවා. සැකකරුවන් 35 දිනක සංගව සිටි රටවල් පිළිබඳ තොරතුරුද දැනටමත් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා. ඔවුන් එක්සත් අරාබි එමිර් රාජ්‍ය, ඉන්දියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, රුසියාව, කැනඩාව සහ ඉතාලියන රටවල රැඳී සිටිනවා. විදේශන්හි සංගව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් 2025 වසරේදී 21 දෙනෙකු මෙරටට රැගෙන විත් තිබෙනවා. මෙම වසරේදී එම සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගියා. 2025 වසරේ ඔක්තෝබර් 31 සිට මේ දක්වා මද්‍රව්‍ය සම්බන්ධයෙන් වැටලීම් 261375ක් සිදු කර තිබෙනවා. එහිදී සැකකරුවන් 260660 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ප්‍රධාන මද්‍රව්‍ය ජාවාරම්කරුවන් 1025 දෙනෙකු ඒ අතර සිටිනවා. පුනරුත්ථාපනය සඳහා යොමු කළ පිරිස 2399ක් වනවා. පොලිස් වාර්තාවලට අනුව 2023 වසරේදී සංවිධානාත්මක අපරාධ 102ක් සිදු වුණා. එහෙත් මේ වසරේ මේ දක්වා සිදුව ඇත්තේ එවැනි අපරාධ 38ක් පමණයි. ඒ අනුව අපරාධවල අඩුවීමක් පෙන්නුම් කරනවා. එමෙන්ම 2023 වසරේදී ගිනි අවි 3042ක් අත්අඩංගුවට ගැනුණා. මේ වසරේ මේ දක්වා එම සංඛ්‍යාව 822ක් දක්වා අඩු වුණා. ඒ අනුව ගිනි අවි භාවිතයේද අවම වී තිබෙනවා. මද්‍රව්‍ය ජාවාරමේ හා අපරාධවල ප්‍රධානම සැකකරුවන් අත්අඩංගුවටගෙන නීතිය දැඩිය ක්‍රියාත්මක කරමින් අපරාධවලින් තොර රාජ්‍යයක් නිර්මාණය කර ගැනීම සඳහා රජය ගෙන යන මෙබ වැඩපිළිවෙලට ජාත්‍යන්තරයෙන්ද උපරිම සහය ලැබෙමින් පවතිනවා. සමස්ත සමාජයේම පිළාගත් මත්කුඩු වලින් රට බේරා ගැනීම සඳහා ඒ වාජෙහි ප්‍රධාන අපරාධකරුවන් නීතිය රැහැනට කොටු කර ගැනීම අත්‍යවශ්‍යම සාධකයක්. මත්කුඩු ජාවාරම්කරුවන් හා දේශපාලනය අතර තිබූ සබැඳියාව බිඳ දැමීම හේතුවෙන් මෙසේ වැටලීම් සිදු කිරීමටත් ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් හැකි වී තිබෙනවා. එසේ ප්‍රධාන මද්‍රව්‍ය සැපයීම් විනාශ කිරීමෙන් හා ප්‍රධාන අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ජනතාව අපේක්ෂා කළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කඩනමින් උදා කරගත හැකි වනවා. පොලිසිය තාක්ෂණිකව සහ පිරිස් බලෙන් ශක්තිමත් කරමින් පවතින බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළා. සංවිධානාත්මක අපරාධ හා මද්‍රව්‍ය මුලින්පුටා දැමීමට ගෙන යන වැඩපිළිවෙල අඛණ්ඩව ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ ඌව පරණගම අඹගස්තව පොලිස් ස්ථානයේ නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් එහිදී පොලිස් ස්ථානයේ ඉදිකළ ස්ථානාධිපති නිල දිවස අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. සිවිල් ආරක්ෂක කමිටු සමාජිකයන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ ගැටලුද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතාද මෙම නිරීක්ෂණයට එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා
1: පොලිස් දෙපාර්තමේන්තුවේ මානව සම්පතේ හිගයක් තියෙනවා දීර්ඝ කාලයක් තිස්සේ. ඒ වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග රාශියක් කරන් තියෙනවා. එකක් තමයි දසදහසක් පොලිසියට බඳවා ගැනීම. ඒ වගේම ත්‍රිවිල ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දසදහසක් පොලිසියට අන්තර්ග්‍රහණය කරන වැඩ පිළිවෙල යනවා. දැනටත් 6500ක් අන්තර්ග්‍රහණය කරලා තියෙනවා. ඊට අමතරව මේ ඉන්න පිරිස කළමනාකරණය කර ගැනීම සඳහා තාක්ෂණය පොලිස් දෙපාර්තමේන්තුවට ගේන එක අවශ්‍යයි. ඒ සඳහා කටයුතු කරමින් ඉන්නවා. කළමනාකරණය කරන්න අවශ්‍යයි. මේ ඉන්න පිරිස හොඳින් කළමනාකරණය කළාද පරදායි සේවාවක් ලබා දීම තමයි අපේ අරමුණ. ඇක්ටිසි සමාජයේ තියෙන විේෂණයන් කෙටි කාලෙකින් අවසන් කරන්න හැකියාවක් නැහැ. මේවා වර්ධන වුණේ දේශපාලන ආශිර්වාදයේ සහිතව. ඉතින් ඒවා කාලයක් යනකොට ඒවත් ශක්තිමත් වෙනවා. ඉතින් එවැනි ශක්තිමත් වෙච්ච ව්‍යාපාරයක් තමයි මද්රව්‍ය ව්‍යාපාරම. ඒකට සම්බන්ධ අපරාධ සම්බන්ධයි. ඉතින් අපි ක්‍රමිකව මේක මර්ධනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළ සැලසුම් කරලා තියෙනවා. ඒක දේශීයවත් විදේශීයවත් මද්රව්‍ය ව්‍යාපාරම සම්බන්ධ සම්බන්ධ අපරාධ කරුවන් මෙන්නට ගිනේම වගේම ගම්මට්ටමේ තියෙන මද්රව්‍ය ව්‍යාපාරම මැඩපැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නවා. දැනට මහජන ආරක්ෂක කමිටු 14 දවසකට අධික ප්‍රමාණයක් සකස් කරලා තියෙනවා. පැටලීම් ක්‍රියාවලියක් සඳහා පොලිසියට සහාය දෙන්න. ඒ කටයුතු සිසිලෙම පවතිනවා. අපි අදිෂ්ඨානශීලීව මේ සමාජයෙන් මේ විේෂණයෙන් මේ අනාගත දරු පරපුර මුදවා ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවරයන් ගන්නවා.
0: දිවයිනට බලපා ඇති එල්නිනෝ කාලගුණික තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ රස්සක ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. නැගෙනහිර පළාතේ සහ තවත් දිස්ත්‍රික් හතක් අද දිවා කාලයේදී උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමකට ඉහළ යන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ. පොළොන්නරුව, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික් මෙන්ම නැගෙනහිර පළාතද ඊට ඇතුළත්. එම උණුසුම් තත්වය මිනිස් සිරුරට දැනෙන මට්ටමේ අවධානය යොමු කළ යුතු තත්වයකයි පවතින්නේ. මේ දිනවල ශ්‍රී ලංකා වාසන්න අක්ෂාංශවලට ඍජුව ඉහළින් සූර්යා ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මෙම තත්ත්වය ලබන මස 7 වෙනිදා දක්වා දැකගත හැකි. ඒ හේතුවෙන් අද දහවල් 12:11ට පල්ලවරායන් කඩු, අක්කරායන්කොළම්, අරියවිල් නගර්, පුදුකුඩිරිප්පු සහ අනන්තපුරම් යන ප්‍රදේශවලට හිරු මුදුන් වෙනවා. අධික වේලි කාලගුණික තත්ත්වයේ හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය, රත්මලේ ගම්වාසීන් දැඩි පීඩාවට පත් වුණා. මාස කිහිපයකින් වැසි නොලැබීම හේතුවෙන් ගොඩ ගොවිතනද විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගම්මානයේ ගෝනමල වැවද මෙවන විට සිඳී ගොස් අවසන්. ඒ හේතුවෙන් සතුන්ද පීඩාවට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කළා.
2: වැව් ඔක්කොම දැන් ඉඳිලා සතුන්ටවත් වතුර බොන්න විදියක් නැති තත්ත්වයක් පත් වෙලා තියෙන්නේ. ගොඩ භෝග කරලා තියෙනවා. ඒවත් සියල්ල මැරෙන සත්වයට පත් වෙලා තියෙනවා. වර්ෂාපතනයක් දකින්න නැහැ.
3: දැන් ගොඩ කාලයක් ඉඳලා අපිට වැස්ස නැහැ. ඉතින් ගොඩ භෝග හැමදේම කුඹුරු පව විනාශයට ගිහිල්ලා අලියොන්ගෙන් පව අපිට දුෂ්කරයි. වැව් අමුණු සේරම ඉඳිලා ගිහිල්ලා ඉතින් අපිට නාගන්න තියා බොන්නවත් නැතුව යනවා වතුර.
0: වියලි කාලකුණේ හමුවේ පීඩාවටපත් මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ජනතාවට බෞසර් මගින් පානීය ජලය බෙදා දීම ආරම්භ කර තිබෙනවා. ඒ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාව විසින් මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගල්ල, මාතර, මහනුවර හා නොරෙලිය දිස්ත්‍රික්වල අද විටින් විට වැසි ඇතිවන බවයි කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ.
4: සබරගමුව පළාතේ ඒ වගේම ගාල්ල, මාතර, අනුරසහ නුරේ දිස්ත්‍රික්කවල අත්විටින් ඇසි ඇති අපවතින බස්නාහිර සහ වයඹ පළාත්වල ඇසිවර කිහිපයක් ඇති විය හැකි. වගේම ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පමණ අසුර දෙකෙන් පවන පසුව වැසි වර්ධනය. ඉවෙන එසසු ප්‍රදේශවල තවදුරටත් ප්‍රධාන වශයෙන් වියලි කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරනවා. අමතරව මධ්‍ය පඳුකුරේ බටහිර බෑවුම් ප්‍රදේශවල උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වල වගේම ත්‍රිකුණාමලය, මොනරාගල, හම්බන්ත මාතලේ දිස්ත්‍රික් වල ඉතින් විට හමන පැයට කිලෝමීටර 40ක පමණ වන අද සුලං සිට දවසේදී තවතිය හැකි. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු මාස 28 දින සිට සැප්තැම්බර් 7 දිනය දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට ඍජුව ඉහළින් පවතිනෝ. එනු හෙට දිනේදී දහවල් 12:11ට අන්නරම, පෙරියමඩු, පුලියන් කුලම, වැලියෝය සහ පුල්මුඩේ යන ප්‍රදේශවලට ඉරු මුදුන්න පවතින ඇති.
0: මුහුදු ප්‍රදේශාශ්‍රිත කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් මලිත් ප්‍රනාන්දු විජේසිංහ මහතා පැහැදිලි කළා.
4: තියුණට මොහොතේ වෙසි තත්ත්වය සල්කා බැලීමේදී හලාවත සිට කොළඹ සහ ගාල්ලහරා හම්බන්තොට දක්වා අතර රොබෙන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි. තුලන් නිරිත දෙසින් හමායන අතර සුළඟේ වේගය 60 කිලෝමීටර 40 ගයන් ගන්න පුළුවන්. එසේ වෙතත් කනකසන්තරයේ සිට මන්නාර මහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළ රොබෙන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටිනුට 60 කිලෝමීටර 50 60 පමණ ගයන් දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශයේ විටිනුට රළු ස්වභාවයක් ගන්න පුළුවන්. ඒ වගේම කනකසන්තරයේ සිට මුලතිව හරා ත්‍රිකුණාමලය දක්වා වෙරළ රොබෙන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටිනුට 60 කිලෝමීටර 50 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශයේ විටිනුට ධර්ම කරල ස්වභාවයක් ගනීවි. ඊට අමතරව මීගමු සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළ රොබෙන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2-3 අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. හේතුවෙන් වේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතිනවා. ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල දියර සන්නාහක කටයුතු වලදී ප්‍රජාවත් එම වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල වැසෙන ජනතාවත් මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.
0: නේපාලයේ ටිබෙට් දේශ සීමාසන්නේ ඇති වූ දෙවන්ත හදිස්සි ගංගතුර සහ නායාම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 633ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුදන් වූ සංඛ්‍යාව 3000කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හදිසි ඇති වූ ගංගතුර සහ නායාමේ තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ කොටුවූ සහ පීඩාවටපත් වූ ජනතාව කලබා ගැනීමේ බෙහෙයුම් 4 දිනේටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. මෙතෙක් සිදු කළ මෙහෙයුම් වලින් 4000කට ආසන පිරිසක් බේරා ගැනීමට සමත් වූ බව නේපාල බලධාරීන් සඳහන් කළා. විදේශිකයන් 100කට අධික පිරිසක් ඊට ඇතුළත්. ආපදා තත්ත්වයෙන් නේපාලයේ පමණක් මියගිය සංඛ්‍යාව 626ක්. එරටදී 2426 දෙනෙකු අතුරුදන් වූ තිබෙනවා. විදේශිකයන් 517 දෙනෙකුද ඊට ඇතුළත් බව නේපාල බලධාරීන් ප්‍රකාශ කළා. හදිසි ගංගතුර හා නායාමෙන් ටිබෙටේ පුද්ගලයන් 7 ජීවිතක්ෂයට පත් වුණා. අතුරුදන් සංඛ්‍යාව 554ක්. ඊට විදේශිකයන් 260 දෙනෙකු ඇතුළත්. සංචාරකයන් 555 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බවයි චීන බලධාරීන් පවසන්නේ. ගංගතුර සහ නායම් හේතුවෙන් තුවාල ලබා ඇති සංඛ්‍යාව 1473ක්. ගංගතුර තත්ත්වයෙන් නේපාලයේ පමණක් පීඩාවටපත් වූ සංඛ්‍යාව 93,000ක් පමණ වන බවයි රතු කුරුස සංවිධානයේ නිවේදනය කළේ. කෙසේ වෙතත් මෙම සංඛ්‍යා දත්ත තවමත් තහවුරු කර නැහැ. තත්ත්වයේ වේගයෙන් වෙනස් වෙමින් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කළා. නේපාල සංචාරක දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව රටවල් 34කට අයත් සංචාරකයන් 537 දෙනෙකු මෙතෙක් සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන්ගෙන් බහුතරයක් කඳු උත්තරණයට පැමිණි සංචාරකයන්. ඊට ඉන්දිය ජාතිකයන් 178 දෙනෙකු, ඇමරිකා ජාතිකයන් 65 දෙනෙකු, ඔස්ට්‍රේලියා ජාතිකයන් 41 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයන් 33 දෙනෙකු, යුක්‍රේන ජාතිකයන් 53 දෙනෙකු, මැලේසියානු ජාතිකයන් 51 දෙනෙකු සහ කැනඩා ජාතිකයන් 25 දෙනෙකු ඇතුළත්. එමෙන්ම චීන ජාතිකයන් 100 දෙනෙකුද නේපාලයේදී අතුරුදන් වූ බවයි චීන විදේශ අමාත්‍යාංශයේ නිවේදනය කළේ. කෙසේ වෙතත් විදේශිකයන් 184 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව නේපාල සංචාරක මණ්ඩලය ඊයේ පස්වරුවේ නිවේදනය කළා. ඊට ඉන්දිය ජාතිකයන් 114 දෙනෙකු, චීන ජාතිකයන් 27 දෙනෙකු සහ දකුණු කොරියානු ජාතිකයන් 20 දෙනෙකු ඇතුළත්. හදිසි ගංගතුර සහ නායාමෙන් පසු මුදා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. නායාම් දියසනයෙන් බලපෑමට ලක් වූ චීනයේ ෂීෂැන් ප්‍රාන්තයේ ෂිගැට්සේ නගරයට සහන ආධාර ලබාදීමේ සාකච්ඡාව පැවැත්වුණේ එරට කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේදී. සාකච්ඡාව ආරම්භයේදී ව්‍යසනයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් ආරම්භ කර තිබෙනවා. ඉන් අනතුරුව නායම් සහ ගංගතුරෙන් අවතැන් වූ සහ අතුරුදන් වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් කඩිනම් කරන ලෙසයි චීන ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ. එය අනුව චීන අග්‍රාමාත්‍යවරයා ආපදාවට ලක් වූ ප්‍රදේශ වෙත ගොස් එහි තත්ත්වය නිරීක්ෂණය කර තිබෙනවා. පීඩාවටපත් ජනතාවගේ සුවදුක් විමසීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. බලපෑමට ලක් වූ නේපාලයේ ජනතාවට හදිසි සහනාධාර ලබා දෙමින් ජාත්‍යන්තර මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සහයෝගය ලබා දිය යුතු බවටත් සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. පසුගිය බදාදා රසුවා දිස්ත්‍රික්කයේ බොටේකෝෂි ගංගා නිම්නය ආශ්‍රිත මෙම හදිසි ජලකැලීම් තත්ත්වය හටගත්තා. අධික ජල ප්‍රවාහය සමග ගල් මඩ සහ අයිස් විශාල ප්‍රමාණයක් පහළට ගලා එමෙන් නිවස ගොඩනැගිලි මාර්ග මෙන්ම පාලම් රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. රසුවා ගාදී දේශ සීමා පිවිසුම් ආශ්‍රිත ප්‍රදේශයටද දැඩි හානි සිදුව තිබෙනවා. ආපදාවට පත් වූ ප්‍රදේශයට තවත් හදිසි ජල කැලීම් තත්ත්වයක් හට ගැනීමේ අවධානමක් මතු ඇති බවටයි රතු කුරුස සංවිධානයේ අනතුරු අංග වන්නේ. එල්නිනෝ සහ ලානිනෝ තත්ත්වයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. ඒ හම්බන්තොට ලුණුගම් වෙහෙර සිනිමුන්න ප්‍රදේශයේ ගොවි ගැටලු පිළිබඳ සොයා බැලීමේ හමුවකට එක්වෙමින් ගොවීන් ගැටලු කිහිපයක් මෙහිදී ඉදිරිපත් කළා. ඉදිරියේදී ඇතිවිය හැකි කාලගුණ දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් ක්‍රියා කළ යුතු බවයි විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළේ.
5: එල්නිනෝ ලානිනා කියන තත්ත්වය විවිධ කාලවල අපේ රටටත් ලෝකයේ අනෙකුත් රටවල් වලටත් එල්ල වෙලා තිබෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි දේශගුණික විපර්යාසයන් තුළ ඒ එල්නිනෝ ලානිනා තත්ත්වයන් බොහෝසේ බරපතල වෙලා, සරලව කියනවා නම් අපේ රටේ දිස්ත්‍රික්ක ගණනාවකට එල්නිනෝ තත්ත්වයන් හරහා නියඟයන් නිර්මාණය වෙනවා. ඒ නියඟයත් එක්කම ලානිනා තත්ත්වය තුළ විශේෂඥින් උපකල්පනය කරනවා ඔය නොවැම්බර් දෙසැම්බර් ජනවාරි වෙනකොට මහා ගංවතුර නායම් පස් කඳු කඩා වැටීම් කඳු කඩා වැටීම් සිද්ධ වෙන්න පුළුවන්. අපි මේ කාරණාව කියන්නේ දැන් වියලි තත්ත්වයක් එනකොට වාරි ජල හිඟේ එනවා, පානීය ජල හිඟේ එනවා, විදුලි ජනනය සඳහා ජල අඩුපාඩුකම් එනවා. එතන මේ එල්නිනෝ තත්ත්වය තුළ මහා ආර්ථික හානියක් නිර්මාණය වීමේ බොහෝ ඉඩකඩ තියෙනවා. අපි ඒකට සූදානම් වෙන්නට මතක තබා ගන්න, මේ කවුරුවත් බය කරන්න කියනවා නෙවෙයි, අපේ සූදානමක් තියෙනට. පොදු ජනතාවන ඔබ, ගොවි ජනතාවන ඔබ එල්නිනෝ ලානිනා පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න.
0: වසරේ සුළං වැඩිම කාලයේදී සරුංගල් ලැබීම බහුලව සිදුවනවා. පාසල් නිවාඩු එළඹෙන අගෝස්තු මාසයේදී මෙම තත්ත්වය සාමාන්‍යයෙන් තැකගත හැකි. කෙසේ වෙතත් සරුංගල් යැවීමේදී අවට ඇති විදුලි රැහන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි වෛද්‍යවරුන් දැනුම් දෙන්නේ. කොළඹ රිජ්ජේ ආර්යාලමාරෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා කියා සිටියේ සරුංගල්වල නූල විදුලි රැහන්වල කැටීමෙන් විදුලිසර වැදීමේ සිද්ධීන් රැසක් වාර්තා වන බවයි. අනතුරක් වීමට පෙර ඒ වළක්වා ගැනීම සඳහා දරුවන් බෙන්බ දෙමව්පියන්ද නිසි අවබෝධයකින් කටයුතු කළ යුතු බව ප්‍රදීප් රත්නසේකර මහතා සඳහන් කළා.
6: අපිට වාර්තා වෙන්න ගත්ත මේ සරුංගල් ආශ්‍රිතව විදුලි සැර වැදීම නිසා ගැඹුරු පිළිස්සුම් තුවාල සහිතව ඇතුල් වෙන රෝගීන්ගේ ප්‍රවණතාවයක්. පෞගේ කාලේ ජාතික රෝහලේ සහ රිජ්ජ ආරයලා මාරෝහලෙත් රෝගීන් කීප දෙනෙක් හිටියා බරපතල ගණයේ ගැඹුරු පිළිස්සුම් තුවාල සහිතව. ප්‍රශ්නේ වෙන්නේ බොහෝ වෙලාවට අපි ගන්න නූල් වල තෙතමනේ රැඳුනොත්, එහෙම නැත්නම් ඒ නූල් වලට සමහර අවස්ථාවල අපි දකිනවා ලෝහ කෙඳි වගේ කලවම් කරලා හදපු නූල් තියෙනවා. ඒවා සන්නායක විදිහට ක්‍රියා කරනවා. මේවා ගිහිල්ලා අධිබල විදුලි රැහන් වල ගැටුණාම ඒ නූල හරහා ළමයට තාම අධික විද්‍යුත් ධාරාවක් භූගත වෙනවා. අත හරහා ඇඟ දිගේ ගිහිල්ලා කකුලට, අතකනම් අතේ අස්තියේ ඉඳලා ඒ වටේ තියෙන සියලුම පටක, රුධිර වාහිනී, ස්නායු මේ ඔක්කොම පිලිස්සලා යනවා. පිටත ගිනි ගැනීමකුත් ඇති වුණොත් පිටත හැමත් පිලිස්සෙන්න පුළුවන්. අභ්‍යන්තර පිලිස්සුම් තුවාල ඉතාම බරපතලයි. බොහෝ වෙලාවට ඒවා අහපව නැවත සකස් කරන්න බෑ. ඒ කොටස අයින් කරන්න වෙනවා ශල්‍ය කර්මයකින්. ඒ තත්ත්වයේ භයංකරත්වය දුරින්දලා අඳුරගෙන අපි දෙමව්පියන් දැනුවත් කිරීමට කටයුතු කරා. ඉතින් ඔබගේ දරුවාත් එලිමහනේ සරුංගල් යවනවා නම් අපි කියන්නේ සරුංගල් යවන්න එපා කියලා. සරුංගල් යන එක හොඳ ක්‍රීඩාවක්. නමුත් ආරක්ෂිත තැනක, විශේෂයෙන්ම අධිබල විදුලි රැහන් වලින් තාම ඈතට ගිහිල්ලා මේ කටයුත්තේ යෙදෙන්න සහ ඒක වැඩිහිටි කවුරු හරි පුද්ගලයෙක්ගේ අධීක්ෂණ යටතේ කරනවා නම් තමයි වඩා හොඳ.
0: ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ඉතිහාසයේ විශාලතම තෙල් ගනුදෙනුව නිවේදනය කර තිබෙනවා. වෙනසුවිලාවේ තෙල් සංචිත වලින් බැරල් බිලියන 65කට වැඩි ප්‍රමාණයක බහුතර පාලනය ඇමරිකාව සතු බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේ. ඇමරිකා එක්සත් ජනපදයේ කැරක සමාගම සමග මෙම ගිවිසුම ඇති කරගෙන තිබෙනවා. ඔපෙක් සංවිධානයේ බිඳ වැටුණු බලශක්ති කර්මාන්තය නැවත පන ගැන්වීමටයි පියවරගෙන ඇත්තේ. සියට්‍රෝත් ගිනුමෙහි සටහනක් තබමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඇමරිකානු තෙල් සංචිත දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි කිරීමට ගිවිසුම හේතු වනු ඇති බවයි. ආසියා කුසලාන පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා. එක්සත් අරාබි එමිරාජ්යේ කාන්තා පිල සමගින් රාත්‍රී 8:00 තරගය ආරම්භ වන්නේ. තරගාවලියේ පළමු තරගය ඊයේ පැවැත්වුණා. එහිදී හොංකොං කාන්තා කණ්ඩායම පරාජයට පත් කර ලකුණු 6ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට තායිලන්ත කාන්තා පිල සමත් වුණා. රජරට මහා වාරි පද්ධතියට එකතු වන පහළ මල්ලතුයේ සංවර්ධන ව්‍යාපෘතිය ජනපති නිරීක්ෂණය කරයි. අපරාධකරුවන්ගේ රුපියල් කෝටි 600ක වත්කම් තහනම් කෙරේ. විෂ මත සහ පාතාලයට එරෙහි මෙහෙයුම් දැඩි කරන බව පොලිස් ඇමති කියයි. නේපාල හදිසි ගංවතුරෙන් 633ක් මිය ගොස් 3000ක් අතුරුදන්. 22 අරමුණ ජනතා අපේක්ෂා ඉටු කිරීම බව ඇමති නලින්ද කියයි. නැගෙනහිර පළාත සහ දිස්ත්‍රික් 7කට සිරුරට දැනෙන උණුසුමක්. ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසුලා තෙල් බලය සියතට ගනී. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නි බවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
7: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
8: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
9: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලබාව සහයයි වෙනදි 59යි.
2: ඇසේ සුදැවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 647 579.
4: යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: සතියක් බලාගෙන ඉඳලා ඔබේ බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන නැත්නම් අලුත් ගීතයක් පිළිබඳ තර්ක විතර්ක කරන ගීතයක් ඇතුළට ගිහිල්ලා යම් ආකාරයක විමර්ශනයක් කරන්න අපි සූදානම් වෙන වෙලාවට අපි මේ සූදානම් වෙලා ඉන්නේ. ඔබ කැමතිද අතීතයට යන්න? ජීවිතේ මෙනෙහි කිරීම තරම් වටින දෙයක් තවත් තිබේද? අපි යමු 1981ට. 1981 මේට අවුරුදු 37කට එහා කතාවක්. හරියටම අගෝස්තු මාසේ 28 වෙනිදා ලුම්බිනි රඟහල. ඇත්තටම මේ රටේ දේශපාලඥයින් සියලු දෙනා එක්තැන් කොට පවත්වන ලද ඉතාම අපූර්ව ඒක පුද්ගල ප්‍රසංගය තමයි සත්‍යයේ ගීතය. සත්‍යයේ ගීතේ ප්‍රසංගය වෙනුවෙන් සියලු ගීත රචනා කරන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නය. විචාරද නන්දාමාලිය ගීත ගායනා කරනවා. මේ එක්තැනක් එනවා. එතන ප්‍රේමය පිළිබඳ අහිමිවීම නැත්නම් ලබා ගැනීමේ නොහැකියාව හෝ දැකීමෙන් පමණක් ඇතිවන ප්‍රීතිය පිළිබඳ ගැයෙන හරි අපූර්ව ගීතයක් සටහන් වෙනවා. අපි දැන් එතන ඒ විදිහටම ස්පර්ශ කරමු. මේ අතීතයේ සිංලංකා ලේබලේ WLP එකක් කව නැත්නම් LP 32ක් එකට තමයි මේ ගීත එකතු වෙලා තිබුණේ සත්‍ය ගීත ප්‍රසංගයේ ගීත හැටියට. ගීතවලට කලින් පෙරවතරක් තිබෙනවා.
1: මුළු මහත් ලෝකයේම ඔබත් මාත් දෙස ඇසිපිය නොහෙලා බලා සිටින අප කෙසේද කතා බහ කරන්නේ? මා දැන් ගයන්නේ ඒ අභාගී ගීතයයි. කඩමණ්ඩියේ

අභාග්‍ය ගීතය මාචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කරන්නේ. ඒ අභාග්‍ය ගීතයේ හිමිකරුවෙක්ද සිටින්නේ හිමිකාරියක්. ඇත්තටම ගීත පිටුපස්ස සිටින හිමිකරුවෙක්. ඒ හිමිකරුවාගේ අත්දැකීම තමයි ඔහු දකින්න. කඩමණ්ඩියේ දොලායිනේ නුඹව පෙනී නැවතී බලනවා මොහොතක් කොහොම හරි. කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි දාහක් දේ තිබේ කීමට බැරුව වැසි. මේ හැඟීම ජනනය වෙන්නේ ඒ පිරිමියාගේ හිතේ. මාචාර්ය සුනිල් ආරියරත්නගේ හිතේ තිබෙන මේ හැඟීම ඇයට නොදන්වාම නැත්තං නන්දා මාලිනිය ලවා පෙරලා ආපසු ගායනා කරනවා. එතකොට අර හිතේ තිබිච්ච හැඟීමට තවත් හිතක තිබෙන හැඟීම ඉතාමත්ම ලස්සනට මිශ්‍ර වෙලා එය යෞවනයෙක් සහ යෞවනියක් අතර තිබෙන ප්‍රේමණීය දෙවසක් බවට පත් වෙනවා. කතා නොකරන ඇස් කතා නොකරට හිත් කියන කතා බොහොමයි. මේ ගීතය පිළිබඳ මෑත කාලීන විමර්ශන බොහොමයි. හැබැයි ඒ විමර්ශන වලට යන්න කලින් මට හිතෙනවා ප්‍රසංග වේදිකාවට ගිහිල්ලා ඉන්න. මේ ගීතය කණ්ඩායම් කිහිපයක් ප්‍රාසංගික වේදිකාවේ භාවිත කරනවා. මේ එක්තැන මේ ඕල් රයිට් සංගීත කණ්ඩායමේ චලින්ද ප්‍රණාම් නන්දා මාලිනීගේ ගීතය ස්පර්ශ කරන ආකාරය.

අඩමණ්ඩිය 12 ගීතය ඇතුළේ හැඟීම ප්‍රාසංගික වේදිකාවට ආපුවාම එහෙමයි අපිට ඇහෙන්නේ. එක්තරා තැන්වලදී අපි දැක්කා මේ ගීත වලට සටහන් තබලා තිබෙනවා යම් ඇල්බම් වලට ඒව තහනමට ලක් වෙලා තිබුණා. මේ ඇල්බම් වලට එකතු වෙලා තිබ්බ කිසිම ගායිකාවක් ගීත ගයා නොමැත කියලා. ඒකට පිරිමියෙක් ලවා මේ ගීතය ඇහෙන එක මාකට් කරන සංස්කෘතියක් අපේ තිබුණා. කොහොම වුණත් පර්පල් රේන් සංගීත කණ්ඩායම මේ ගීතය ප්‍රාසංගික වේදිකාවේ නිතර ගායනා කරන ගීතයක් බවට පත් වී තිබෙනවා. ඒ සතුරු සුරංග කැටි

ඒ පුංචි ස්පර්ශය අපි ගෙනාවේ මේ ගීතේ නිර්මාණකයන් පිළිබඳ හඳුන්වා දීමේ වටිනාකම වැඩි කරන්න. අපි ආදරය කරන ගීත මේ වගේ වෙනස්කම් වලට ලක් වෙලා තිබෙන බව ඔබට දැනවන්න. සමහර වෙලාවට ඔබ ප්‍රාසංගිකකරණයේ ගීතේ පමණක් අහන කෙනෙක් රසවිඳින කෙනෙක් වෙන්න පුළුවන්. එතනින් මෙහාට ඇවිල්ලා තව නිර්මාණ බොහොමයක් බිහි වෙලා තිබෙනවා. මේ ගීතේ තනු නිර්මාපකයා ඉගෙන ගන්න පස්සර උපදින්නේ අර ඈත කෙරෝලේ වෙනම ආණ්ඩුවක් වගේ තියෙන සීමලාණ්ඩුවේ. ඒ තරම් දුෂ්කර ගමනක් ගෙවාගෙන තමයි ඔහු කොළඹට එන්නේ. ඒ තමයි එච්.එම්. ජයවර්ධන කියන කලාකරුවා. ඔහු මේ ගීතයේ වචනවලට හිරි වැටෙන තනුවක් නිර්මාණය කරන්නේ හැඟීම දැනවීම පිණිස. මහාචාර්ය සුනිල් ආරිරත්න ලියන පද පෙළට නියමාකාරයේ යුතුයකම් මිශ්‍ර කරන්නේ එච්.එම්. ජයවර්ධනගේ තනු නිර්මාණය. අදටත් මේ තනුව මත තමයි නන්දා මාලනීය තමන්ගේ හඬ මුසු කරන්නේ. එතකොට තමයි අපිට දැනෙන්නේ ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා කවදාවත්ම නුඹමට නොලැබෙන හින්දා අර මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා කියන හැඟීම. නන්දා මාලනීය මේ ගීතය ගායනා කළායන් කාලයකට පස්සේ සමනලි පොන්සේකා යම් තැන්වල උදාහරණ කොට ගායනා කළා. ඇත්තරම ඒ ගායනයට අද තරුණ පරම්පරාව බොහෝ සෙයින් ආදරය කරන බවක් ඒ ගීතයට තිබෙන ඉල්ලුමත් එක්ක ලැබෙන ලයික් ප්‍රමාණයන් එක්ක අපිට සටහන් තබන්න පුළුවන්කම තිබෙනවා. කොහොම වුණත් ඒ ලයාන්විත බව ගේන්නේ තාරුණ්‍යේ හැඟීමත් එක්ක කියලයි මට හිතෙන්නේ. දාහක් දේ තිබේ කීමට බැරුව වැසි මේ සමනලි පොන්සේකා.

නන්දා මාලනිය මේ ගීතය අවස්ථා ගණනාවකදී සජීව වූ ගායනා කර තිබෙනවා. දැන් ශ්‍රී ලංකාවේ පැවැත්වූ ප්‍රසංගයන් තුළ වගේම විදේශ ප්‍රසංගවලදීත් මේ ගීතය අවස්ථා කීපයකදී ශ්‍රී ලංකාවේ වගේම විදේශ ප්‍රසංගවලදී මේ ගීතය පිළිබඳ සටහන ඇය අඩු නැතුව එකතු කරනවා. ඇගේ සෑම ප්‍රසංගයකම ගැයිච්ච ගීතයක් විදිහට තමයි මේ ගීතය හඳුනා ගන්න පුළුවන්කම තිබෙන්නේ. යම් හේකින් මේ ගීතය නොගැයුණු අඩුතරමින් තුන්ඩුවක් ලියලා හරි ඉල්ලන තරමට අපේ ප්‍රේක්ෂකයෝ මේ ගීතයට ආදරය කරනවා. අපි නන්දා මාලනියගේ කැනඩාවේ පැවැත්වෙච්ච ප්‍රසංගයකදී මේ වසර කිහිපයකට ඉස්සෙල්ලා මේ ගීත ගායනා කළා. එතනින් මේ උපුටා ගැනීම අපි කරන්නේ.

මේ හැඟුම් වර්ෂාව. අපිට සිටින විශිෂ්ට ශ්‍රේණියේ ඉතාමත්ම වටින ගායන ශිල්පිනියක් තමයි විශාරද නන්දාමාලි. ඇත්තටම හරි හැටි ඇයව හඳුන්වා දෙනව නම් ආචාර්ය නන්දා මාලි. සයුර මොටද දියදොතක් බොන්න බැරි, ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි කියන අර සුනිල් ආරියරත්නයන් ලියා තිබුණු පද සංකල්පනාව ඇතුලේ තිබුණු හැඟීම ජනනය කරන්න නන්දා මාලිනීගේ හඬට අමතරව කතා කරන්න බැරි හිත්වල ඇතුලේ තිබෙන හැඟීම මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ ගී පද සංකල්පනාවලට එකතු කරනවා. එය යම් ආකාරයක අපි දකින්න විජු සටහනට වැඩිය, නැත්නම් අද කාලේ ගීතවල සටහන් වෙලා තිබෙන යාදිනීට වැඩිය එහා ගිය ගැඹුරක් ව්‍යංගාර්ථයක් මේ කවිවලට එකතු වෙලා තිබෙනවා. නැත්නම් මේ ඇත්තරම කොළඹ යුගයේ අවසන් පරපුරේ කවියක් විදියට හඳුනා ගන්නත් බැරිකමක් නැහැ. සයුර මොටද දියදෝතක් බොන්න බැරි, ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි, දැහැස මොටද සිතුසේ දැක ගන්න බැරි, කුසුම මොටද ලන්වීරොන් ගන්න බැරි. මේ හැඟීම ජනනය කිරීම පිණිස ගායිකාවක් ගන්නා උත්සාහය පිළිබඳවත් අපි කතා කරන්න ඕනේ. නන්දා මාලනිය HM ගේ තනුවෙන් මතු කරන රිද්මේට වැඩිය එහා ගිය තමන්ගේ හැඟීමක් මේ ගීතයට එකතු කරනවා. ඒ නිසා තමයි අපි හැඟීමට ආදරය කරන්නේ. පසුකාලීනව මේ ගීතේ උදාහරණ කොට ගයන්න කරපු උත්සාහයන් බොහොමයි. සමනලි ෆොන්සේකා උත්සාහ කරනවා. එතකොට තව පැත්තකින් අපි ගත්තොත් එහෙම ලංකාවේ තරු රිද්මියෝස්සේ ගොඩ නැගුණු අමිලා නදීෂානි උත්සාහයකය දෙනවා.

මාලනීය ගායනා කරපු ගීතය තවත් ගායන ශිල්පිනියන්ගේ අද දක්වායන ශිල්පිනියන්ගේ පැවැත්ම ඔස්සේ ගීත යළි යළිත් ගැහෙනවා. විශේෂම කාරණාව තමයි මේ ගීතය සුනිලාරත්න රචනා කරනවා. ඒ වගේම නන්දාමාලනී ගායනා කරපු ගීතය පිරිමි ගායන ශිල්පී ගායනා කරමින් එනවා ප්‍රාසංගික වේදිකාව. දැන් මේ වෙනස අපිට දනවන්නේ මොකක්ද? සතුරු සුරංග ගායනා කරනවා, ශලින්ද ප්‍රනාන්දු ගායනා කරනවා. ඔබ දන්නවද කේස්ලි පීරිස් මේ ගීත ගායනා කරනවා?

සත්‍ය ගීතය ඇතුළේ කතා කළේ ඇත්ත. ඒ ඇත්ත ඇතුළේ කතා කළේ කතා කරන්න බැරි හිත්වල තිබෙන ලිංගතුකම් ප්‍රකාශ කිරීමේ ගීතයක් විදිහට. අදටත් හිතවත්කම් දනවන්න සමහර වෙලාවට අපිටත් කෙලින් කියන්න බැරි වෙලාවල් වල මේ ගීතය ගුවනින් හරි ප්‍රචාරය කරන අවස්ථාවක් තිබෙනවා. මේ අවස්ථාවත් එහෙම කියලා හිතන්න එපා. අපි මේ ගීතේ දැන් රස විඳින්න සූදානම් වෙමු.

ඔබත් මාත් දෙස ඇසිපිය නොහෙලා බලා සිටි. අප කෙසේද කතා බහ කරන්නේ? මා දැන් ගයන්නේ ඒ අභාගී ගීතයයි. කඩමණ්ඩියේ

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: NLP Hadhana, Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya, NLP Hadhana, Obat Adama NLP Hadhana Balaganna.
2: Mamanan Dem Maram Relax.
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා ඔබ වෙනුවෙන්ම
6: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකතනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

0: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සුරහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 767 479
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න

ඇගුම් වරුසාවේ මේ ගී රස වින්දනය අපි ලබමින් සිටින වෙලාවේ මම දැන් සූදානම් වෙන්නේ තවත් චිත්‍රපටයක රූප රාමු මතක් කරන්න. විජය කුමාරතුංග, විමල් කුමාරද, කොස්තා සෝමසිරි වගේම මාලිනී ෆොන්සේකා මේ සියලු දෙනාගේ රංගනය එකට එකතු වෙන තැනක් ඔබට මතකද? අයිස්ක්‍රීම් එකක් කකා පාරවල් දිගේ හිතුමතේ ඇවිදගෙන යන කෙරිලොල් යෝන් වියෙන් ඔබට පාතමන් ඔන්න මෙන්න තිබෙන නිදහස් චරිතයන්ගේ ගමන් මඟ. වසන්ත ඔබිසේකරයන්ගේ දියමන්ති චිත්‍රපටයේ මෙන්න මේ ගීතයත් එක්ක අපි වීදි සංචාරය කෙරෙමු.

නියත වශයෙන්ම ඩීආර් පීරිස්ගේ සංගීතය ඔබට දැනෙනකොට ඔබේ ජීවිතයටත් යොවුන් වසන්තය උදා වෙලා තියෙනවා කියලා සමහර වෙලාවට ඔබ මනසින් හිතනවා වෙන්න පුළුවන්. වසන්ත ඔබේසේකරයන් දියමන්ති චිත්‍රපටය ඇතුළේ 1976 සෝගින යන මේ රූපරාමුව අදටත් බලන්නකෝ. යොවුන් වසන්තය රචනා කරන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න. විශාරද නන්දමාලනියයි මේ ගීතය ගායනා කරන්නේ. සිනමාවට එකතු වෙච්ච සම්මානනීය ගීයක් විදිහට මේ ගීතය අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. හැබැයි සිනමාවයි ගුවන් විදුලියයි අතර ලොකු පරතරයක් තිබෙන්නේ නැහැ. ගුවන් විදුලි දැටිය ඇතුලේ මේ ගීතය තිබුණේ.

සෑමත් උදැසනම මේ ගීතය ගුවන්න දුලින් නැහිච්ච කාලයක් තිබුණ. අරුණ කිරණ වැඩසටහන්වල උදා ගීවල මේ යෝන් අසන්තේ ගීතය නිතර නිතර ගුවන්න දුලින් අපිට ඇහුණා. මාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පද සංකල්පනාවක තිබෙන වටිනාකම DR පීරිස්ගේ සංගීතයේ උස්සේ නන්දාමාලිගේ හඬ එක්ක අපි වැළඳගත් ගීයක් බවට පත් වී තිබුණා. ඒ නිසාම අත්දැකීම් එක්ක ජීවිතය කතා කරන උග දෙනෙක්ගේ වටිනාම ගීයක් බවට පත් වෙලා තිබුණේ මේ ගීතයමයි. ජීවිතයේ අත්දැකීම් එක්ක යෝන් වසන්තයේ ගීතේ බද්ධ වෙච්ච ආකාරය පිළිබඳ රවීන් කනිෂ්ක මෙන්න මේ විදිහට අපූර්ව ගායනය කරනවා.

ගීතයේ තිබෙන එන්න එන්නම ජනප්‍රියත්වයේ ලක්ෂණ, ඒ වගේම නන්දාමාලනී තමන්ගේ ගී ප්‍රසංගයට යෝන් වසන්තේ කියන නම තැබීමත් එක්ක දේශ දේශාන්තරයේ අතිශය ජනප්‍රිය වෙන ගීයක් බවට මේ ගීතේ පත් වෙනවා. ඒ වගේම නන්දාමාලනීගේ යෝන් වසන්තේ ප්‍රසංගයත් ඒ ජනප්‍රියත්වය එලෙසින්ම රඳවා ගන්නා ප්‍රසංගයක් බවට පත් වෙනවා. ශ්‍රී ලංකාවෙත් ලංකාවෙන් එපිටදී ඇය මේ ගීය ගායනා කරනවා. මේ ශ්‍රී ලංකාවේ ප්‍රසංගයකදී ඇගේ හඬ

සමහර සිදුවීම් තිබෙනවා අපි හිතාමතාම මතක් කළා දාන. සමහර සිදුවීම් තිබෙනවා ඉඳහිටලා අපිට මතක් වෙන. සමහර සිදුවීම් තිබෙනවා අපේ ජීවිතයත් එක්කම බද්ධ වෙලා හැම මොහොතකම සිහිපත් වෙන. එහෙම තමයි හැටි. අපේ මේ අපි අහන ගීතත් අන්න එහෙම සමහර ඒවා දෙනවා වැලලිලා ගියේවා වරලලා දාපුවා නිතර නිතර අහන රස විඳින ගීත තිබෙනවා. දැන් මේ මම ඔබට හඳුන්වා දෙන්න සූදානම් වෙන ගීතය ඇත්තටම ලංකාවේ චිත්‍රපටයක් වෙනුවෙන් නිර්මාණය වෙච්ච විශිෂ්ට ගණයේ ගීතයක්. චිත්‍රපටයේ යථාර්ථය. මේ ගීතය රචනා කරන්නේ කරුණාර තඹේසේකරයන්. ඔබ දන්නවද කරුණාර තඹේසේකරයන් රචනා කරපු මේ ගීතය සංගීතවත් කරන්නේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස. ගීතය ගායනා කරන්නේ නන්දා මාලනී. මොකක්ද මේ ගීතය? අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා. අරුණලු කැන් හිනෙහි නව දිනක් ලබනවා. අඳුරෙන් බර ආකර තුල මැණික් දිලෙනවා. දෙස බස රස අපේ අතින් එළිය වැටෙනවා. මම මේ ගීතේ වටිනාම ආසම තැන තමයි අඳුරෙන් බර ආකර තුල මැණික් දිලෙනවා කියන කතාන්දරය. අපි ටිකක් හොයාගෙන යමු.

ඇත්තටම මේ ගීතය නිර්මාණය වෙන ඉහතාත්මය චිත්‍රපටයට කියලා මම ඔබට සඳහන් කළානේ. මුල් ගීතය ගායනා කරන්න විචාරද නන්දමාලනේ 1972 සැප්තැම්බරේ එළිදුටු චිත්‍රපටයක් විදිහට ඉහතාත්මය චිත්‍රපටයේ මේ ගීතය අපි දකිනවා. මේ කතාව, දෙබස්, තිරරචනය, අධ්‍යක්ෂණය සියල්ල KW පෙරේර මහත්මයා. KW පෙරේර මහත්මයාගේ තිබෙන වටිනාකම තමයි තමන් මේ පරිසරය වටේ තිබෙන මිනිසුන්ගේ ජීවන දර්ශනය, මිනිසු හිතන විදිය, පදන විදිය, මේවත් එක්ක මේ අතිශෝක්ති නැති සිනමාකරණයේ දිච්ච යම් ආකාරයක ස්වභාවිකත්වය රැකපු නිර්මාණවේදී තමයි KW පෙරේර මහත්මයා. KW පෙරේර මහත්මයා මේ චිත්‍රපටයේ සංගීතය සඳහා ආරාධනා කරන්නේ ප්‍රේමසිරි කේමදාස සූරින්ට. ඒ වගේම කේමදාසයන් සහ කරුණාරත්න අබේසේකරයන්ගේ එකතු වීම මම හිතන්නේ මෙය විශේෂ සිදුවීමක්. මොකද කරුණාරත්න අබේසේකරයන් රචනා කරපු හුඟක් ගීතවලට කේමදාසයන් තනු නිර්මාණය කළා නෑ. ඉතින් ඒ තත්ත්වය අනුව කේමදාස සහ කරුගේ මේ යුග්මය මේ ගීතයේ තිබුණු අපූර්වත්වය ඉහළනංවන්න හේතු සාධක වෙනවා. ශ්‍රීධර ෆිල්ම්ස් වෙනුවෙන් තමයි මේ ගීතය ඉදිරිපත් වුණේ. ඇත්තටම ඔබට මේ රූපරාමු මතක් කරගන්න පුළුවන් නම් හෝ අමතක වුණත් ප්‍රශ්නයක් නෑ. මෙය ගුරු වරියක් නැත්නම් ආචාර්යවරියක් අපි කියනවා ගුරුතුමියක්. ඇය විසින් තමන්ගේ දරුවන්ට යම් ආකාරයක පාඩමක් කියලා දෙන ස්වභාවයේ ගීතයක් තමයි සිනමාවට ඇතුල් වෙලා තිබෙන්නේ ඉහතාත්මය චිත්‍රපටයේ. ඒ වගේම ජවනිකාවක් තමයි තිබෙන්නේ අර මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි කියන ගීතයේ ජවනිකාවයි මේ ජවනිකාවයි අතර එතරම් වෙනසක් නැහැ කියලා මට හිතෙන්නේ. අහිංසක දුප්පත් පුංචි ළමුන්ට මේ වටහලා දෙන්නේ තමන්ගේ වටිනාකම් පිළිබඳ. එනිසයි මං කිව්වේ අර මේ ගීතේ මුල් පද පෙළ ඇතුලේ තිබෙන අඳුරෙන් බර ආකර තුල මැණික් දෙන්නවා කියන කතාන්දරේ ඇත්තක් තියෙනවා කියලා. ඔබ හිතන්න එපා ඔබ මේ ගමන් කරන මොහොතක ඈත කඳු රටින් ඔබ ගමන් කරනවා නම් දුෂ්කර අනුරාධපුර පොළොන්නරුවෙන් අම්පාරෙන් ගමන් කරනවා නම් සමහර වෙලාවට ඔබ වට ඉන්න පාර දෙපෙත්තේ කොයිතරම්නම් මල් ඇතිද ඉදිරියේදී මැණික් හොයන්න පුළුවන්. අපි මේ ගීතේ අතීතයට යමු.

මේ ගීතය අවස්ථා කිහිපයකදී තැටිගත වෙනවා. ඇත්තටම නන්දාමාලිනීගේ LP රෙකෝඩ් එකට මේ ගීතය ඇතුල් වෙන්නේ 70 දශකයේ මුල. ඒ ඇතුල් වීම නිසාම ගුවන්විදුලි ගීතයක් හැටියට මේ ගීතය යම් ආකාරයක ප්‍රසිද්ධියක් දක්වා ගමන් කරන්න මේ පටිගත කිරීම නැත්නම් මේ LP රෙකෝඩ්ස් වලට මේ ගීතය එකතු වීම හේතු සාධක වෙනවා.

ඒ මුල් පටිගත කිරීමේදී මම හිතන්නේ චිත්‍රපටයට යොදාගත් අඬ මුසුවම ඒහා සමානම වෙනද තැටි වෙනුවෙන් එකතු වෙනවා. ඒ වෙලෙන් තැටි වලින් එකතු වෙනකොට චිත්‍රපටයේ ගීතයේ අර සෙලුලොයිඩ් රූප රාමුත් එක්කලා හඬ සහ ඒ වගේ තිබෙන තාක්ෂණයත් එක්ක වෙනස් වෙලා ගියත් ගීතැටියට එකතු වෙච්ච ගීතයේ මුල් හඬ ටිකක් වෙනස් විදිහට තමයි අපිට හම්බෙන්නේ.

0: ගීතය අපිට මහා පන්නරයක් ලබා දෙනවා.
1: ඉස්සර ගුවන්විදුලිය විතරක් තිබෙන යුගයක මේ ගීත නිතරම ඇහුණා. ඒ නිසාම උදෑසන රාජකාරී වලට යන උදවිය, ඒ කාලේ පාසල් යන දරුවෝ හැටියට අපි පාසල් යනකොට අපිට තිබුණා මේ ගීතත් එක්ක උනන්දුවක් ජීවත් වෙන්න. අපි මේ පද මුමුණමින් යන්නේ. උදාසීන ජාතිය නිදි කිරා වැටෙන්නේ, උදාරතර හැඟුම් පැතුම් නැත ලියලන්නේ. උදාගිරෙන් උදා වෙමින් හිරු එනවාසේ, නවෝදයක් බිහි කරලමු අපි ඉතිහාසෙ. මොන්නතරම් වටින සංකල්පයක් පාසල් දරුවන්ට ලබා දෙනවද? අද ගීත ඇතුලේ මේ සංකල්ප කොහෙද තියෙන්නේ? ප්‍රදීප් රත්නායක. ප්‍රදීප් රත්නායක කියන්නේ ශ්‍රී ලංකාවේ සිටින අග්‍රගණ්‍ය සිතාර වාද්‍ය ශිල්පියෙක් වගේම පරිශ්‍රමී. ඔහු මොනියම් මො හේතුවක් නිසා මේ ගීතය යොදා ගන්නවා තමන්ගේ සිතාරයේ කෙරෙන පරිශ්‍රණාත්මක ඉදිරිපත් කිරීමක් වෙනුවෙන්. මට හිතෙනවා මේ වචන දන්න කෙනෙකුට මුමුණන්න ඔහු තමයි මෙයට නියම රිද්මය ලබා දෙන්නේ කියලා. මේ රත්නායකගේ සංගීත මෙහෙයුම.

0: පියල් හතලිය අලුත්ම සම්පතකාගෝ.
1: යුත්තකෙයින් ඔයාගේ ෆියුචෙක්ට ප්ලස් පයින්ට එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
2: මමනන්ද මානම රිලැක්ස්.
3: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

0: හඬ ආරංචි ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
1: අනුරාගතේ පුල් මිසරමනී
2: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සමරය
3: බල්ලට ඇති වැඩකුත් නැහැ හිමින් ගමනකුත් නැහැ ගියර පාවිදුරු කල්ලියත් එක්ක ඔය හරියන්නේ නැති
4: මුදලාලි මාමේ ආටක ගෙන ගන්න විදියක් නැද්ද ජයම්පති මාමට අමාරුයි නන්දන හොයාගෙන ආවේ ඒක කියන්න කොහෙද මේක පිස්සු බල්ලේ ගාන්න වැටලානේ
3: ඕකුන් අම්මලා අප්පලා අඳුරනවා මොනවා කරන්න වෙයිද බං අම්මරයක් නම් තිබුණා පොඩ්ඩක් හිටපොංග බලන්න බැතින් හන්දියෙන් තමයි ගෙන්න ගන්න වෙන්නේ
4: පුළුවන් නම් ලොකු දෙයක් මදුත් ගෙදර නැහනේ
2: සම්මරය
5: මහත්තයාට ඒකක් දීලා යන්න ඕනේ පරක් කොයි නේද ඉන්න තැනක හොයාගන්නත් එපේ
6: මම වෙන වෙලාවක එන්න කොහොමත් නම් ටික දවසක් මේ පැත්තේ ඉඳි
5: බොහොම ස්තුතියි මහත්තයා
6: වත්තාපු හින්දා මටත් මාංශයෙන් නැතුව ඩ්‍රයිව් කරන්න පුළුවන් වුණා
2: සති අග රාත්‍රී 9ට ITN බලන්න සම්මරය
7: මම නම් දැන් මානම රිලැක්ස්
8: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
9: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
10: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
11: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176679 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
12: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය නුතරයෙන් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
10: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම

අද දවසේ හැඟුම් වරුසාව අපි මේ රැඳෙනකොට ටිකක් මේ දවස්වල තියෙන කාලගුණ විපර්යාසයත් එක්කම සහ පවතින හැම පරිසරයක් එක්කම අපිට නිර්මාණය වෙන අපි හිතන විදිය. අපි හිතන විදිය සහ අපි වැඩ කරන විදිය නිර්මාණය වෙන්නේ අපි පසුබිමත් සහ වටපිටාවත් එක්ක. පුද්ගලයා කියන චරිතෙට තනිවම සමාජයේ ජීවත් වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද ඔහුට තිබෙනවා සහසම්බන්ධතා ගොඩක්. මිනිස් මනස කියන්නේ අනෙක් මිනිසුන් එක්ක සාමූහිකව ජීවත් වෙන්න පුළුවන් චරිතයක්. ඒ සාමූහිකත්වයේ ඇතුළේ තමයි ඔහු හිතන විදිය, ඔහුගේ ආදරය, ඔහුගේ හැඟීම මේ හැම දෙයක්ම නිර්ණය වෙන්නේ. ඒ නිසාම තමයි ඇතැම් වෙලාවට ඔබ තෝරගන්න ගීත සමහර ආකාරයෙන් වෙනස් වෙන්නේ දවසින් දවස. හැබැයි කොයි විදියට මේවා වෙනස් වුණත් දවසේ කාලසටහන නැත්නම් කාලසටහන හරි වැදගත්. ඉර පායන උදේදී අපිට දැනෙන හැඟීම, ඒ වගේම දහවලක ඉර රශ්මියේ මහා දාඩිය හෙලාගෙන පාරක් තුටක කටයුතු කරන වෙලාවක දැනෙන හැඟීම, සඳෑවරුවේ නිවි හැනිල්ල මේ වගේ වෙලාවක අපි මෙනෙහි කිරීමෙන් අපි ලබන සුවය, මේ හැම එකක් එක්කම බලනකොට මේ රසවින්දනය කියන එක පුදුමාකාර විදියට ඉර චක්‍රෙත් එක්ක වෙනස් වෙන කාරණාවක්. අපි තෝරාගත්ත එම වෙනසකට ලක් වෙච්ච සුන්දරම ගීතයක් තමයි මේ ගීතය. මාචාර්ය සුනිල් ආරියරත්නයන් ගීතය රචනා කරන්නේ. ඒ වගේම සරත් දසනායක සූරීන් තමයි සංගීතවත් කරන්නේ. මම මේ එතුමා සරත් දසනායක සූරීන් කියලා හඳුන්වන්නේ. ඇත්තටම ඉන්දියානු සංගීතයට අභියෝගයක් කරන්න පුළුවන් ලංකාවේ බිහිවෙච්ච ප්‍රකට සහායකම සංගීතවේදියා ඔහු කියලා හඳුනා ගන්න නිසා. ඒක මගේ හඳුනා ගැනීමක්. කෙසේ නමුත් විශාරද නන්දාමාලනී මේ ගීතේ ලබා දෙන අපූර්වත්වය කියා නිම කළ නොහැකි. ඔබ දන්නවද ගීතේ

අපේ රටේ ගීතයක් මැනීමේ පළවෙනිම කාරණාව තමයි මේ ගීතේ වචන හොඳද කියන කාරණාව. ඒ කල්පනාවත් අපි හිතේ දරාගෙන මේ ගීතය විඳින්න අපි ඔබට ආරාධනා කරනවා. කොයිතරම් දුරට වචන උද්දීප්ත කරන්න මේ සංගීතයට හැකියාවක් ලැබිලා තිබෙනවද? සරත් දසනායකයන් මොකක්ද මේට එකතු කරලා තිබෙන පද සංකල්පන? ඇත්තරම සංසාර සාගරයේම තමයි එක්තරා විදියකින් පණ්ඩිත අමරදේවයන් සීතාදේවි චිත්‍රපටයේදී සටහන් කරනන්නේ අර නිම්හිම් සෙව්වා මා සසරේ කියලා. ඉතින් ඒ සසරේ නිම්හිම් සෙව්වාමයි සංසාර සාගරයේ ජීවිතේ යාත්‍රාව පැදවීමයි කියන කාරණාව දෙකක් නෙවෙයි එකක්. අපි අර බුද්ධ භාසිතේම අපි හිතනවා අපිත් එක්ක බද්ධ වෙලා ඉන්න උදවිය මේ ආත්මේ විතරක් නෙමෙයි තවත් ආත්ම ගණනාවක ඉඳලා එකට පෑහිලා අත්තල් බැඳගෙන එන පෙර පිං හෝ අකුසල් කියලා. ඒ නිසා මේ සංසාර සාගරයේ ජීවිතේ යාත්‍රාව කියන්නේ අන්න ඒ ආත්මගත බැඳීමක් පිළිබඳ කෙරෙන සටහන. ඔබ සොයා පදවන්නේ මේ, ඔබ නිසා පදවන්නේ මේ. අපි හැමෝම හොයාගෙන යන්නෝ ගෙල්ලා අපි අනිකාත් සමග බද්ධ වෙන චරිත. මේ මේ මේ අරුතම හරි ලස්සනට ස්පර්ශ කරපු ගීත කිහිපයක් තිබුණා. අපිත් හැබැයි අපි ඒවා මේ වෙලාවේ මතු කරන කාරණාවක් නෙමෙයි. මේ සංසාර සාගරේ ගීතය මුලින්ම අපිට සටහන් ලැබුණේ තරංගා ලේබලෙන් ආපු LP තැටියෙක්. LP තැටියේ නම් වෙලා තිබුණේ සංසාර සාගරේ කියලා. රතුපැහැති තැටියක් නන්දා මාලිනීගේ ගීත 12ක් මෙහි අඩංගු වෙලා තිබුණා. ඒ ගීත 12ේ පළවෙනි ගීතය හැටියට තමයි සංසාර සාගරේ ගීතය සටහන් වෙලා තිබුණේ. සරත් දසනායකයන්ගේ සංගීතය එකතු වෙච්ච මුල් තැටියේ මේ ගීතේ සටහන මෙන්න මේ විදිහට තිබ්බා කියලා ඔබට මතු කරලා පෙන්වන්න අපිට අවශ්‍යයි.

ඔබ මේ කොටස අහගෙන ඉන්න ඇති. ඒක තමයි මුල් මුල්ම දැටි 70 දශකයේ මුල නිර්මාණය වෙච්ච ගීතේ. ප්‍රදීපාගාරයක ආලෝක වලල්ලක් එවාලා ඔබ සිටින ගොඩබිමෙහි මන් ලකුණු දනවන නැංගුරම් ලන තැනට පෙනෙනසේ ඔබ ඉන්න. ජීවිතයේ අතරමං වෙච්ච මිනිස්සු කොච්චර ඉන්නවද? සමහර වෙලාවට මේ අතරමං වීම තරුණෙක් වෙන්න පුළුවන්, ජීවිතයේ අතරමං වීම යෞවනියක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට නොගැලපෙන ප්‍රේම නිසා, සමහර වෙලාවට නොගැලපීම් නිසා, රැකියා ස්ථානවල තිබෙන යම් යම් දුක් ගැහැටවල් නිසා, ජීවිතයේ තමන් ඒකවිද අත්දැකීම් සමූහයන් නිසා අපි හැමෝම සමාජ යාත්‍රමක් වෙච්ච මිනිස්සු. හැබැයි කොතනක කවුරුන් හෝ කිසිවෙකුට එලියක් ලබා දී නැත්ද? මේ හැමෝම අද සමාජයේ විවාහ ප්‍රාප්ත වෙලා නැද්ද? නැත්තම් අඩුම තරමින් විවාහ නොවුනත් ඉන්න තැනකට ආලෝකයක් හෝ දෙන්න යම් සබඳතා ගොඩනැගිලා නැද්ද? අපි හැමෝම ජීවත් වෙන්නේ විවාහක සබඳතා එක්ක විතරමද? ප්‍රදීපාගාරයක ආලෝකය ඈතින් නිකුත් කරනවා වගේ සමහර වෙලාවට ඔබ ඔබේ ආලෝකය ඈතින් නිකුත් කරලා ඇතැම් අයට පාර පෙන්නලා නැද්ද මෙන්න මෙතනින් මෙහෙම ගොඩ වෙන්න කියලා? අන්න එහෙම ඉල්ලීමක් සහ ආයාචනයක් මේ ගීතය ඇතුළේ තිබෙනවා. මේ ආයාචනය ලියන්නේ සුනිල් ආරියරත්න, කියන්නේ නන්දාමාලි. ඒ දෙක අතර තිබෙන ගැළපීමයි අපි මෙහි කතා කරන විචරින්නේ. ඔය හඬ අතරට මෑතකදී එකතු වෙච්ච නන්දාමාලිගේ ගීත ගායනා කරන හඬක් තමයි සමරලී ෆොන්සේකා. ඇයි දක්ෂතම නිලියක් ලෙසින් අපි හඳුනාගත්තත් මේ හඬ මම හිතනවා විශේෂයි කියලා. මේ වගේ තැනකදී

0: ඔබ මේ රැඳිසිරන්නේ හැඟුම් වරුසාව සමඟ.
1: හුඟක් වෙලාවට මේ මධ්‍ය මහාවිද්‍යාල සංස්කෘතිය ඇතුලේ ඒක පන්තියේ දෙපස මේ ගැහැණු ළමයි එක පැත්තක ඉඳගෙන පිරිමි ළමයි අනිත් පැත්තේ ඉඳගෙන අකුරු කරපු කාලයක් තියෙනවා. අදටත් මේ මධ්‍ය සංවිද්‍යාල සංස්කෘතිය ඇතුලේ ඒකේ විදිහට තිබෙනවා. ඒ නිසාම මේ පාසල් යෞවනියන් අමුතු විදිහට දකින්න, පාසල් යෞවනියන් අමුතු විදිහට දකින්න මධ්‍ය විද්‍යාල සංස්කෘතිය ඇතුලේ ඉගෙනගත්ත දරුවෝ හුඟක් වෙලාවට උත්සාහ කළේ නැහැ. ඔවුන්ට එය අරුම භාණ්ඩයක් වුණේ නැහැ. ඒක හුඟක් වෙලාවට සමාජය ඇතුලේ දකින්න තිබුණු කාරණාවක්. මේ ගීතයත් අන්න එහෙම තැනක තමයි ලියවෙන්නේ. එකම පන්තිය ඇතුලේ ගොඩනැගෙන, එකම පන්තිය ඇතුලේ කතා බහ කෙරෙන ලිංගතුකම, සහෝදරත්වය, ප්‍රේමය, මේ හැම එකක්ම මේ ගීතය ඇතුලේ මිශ්‍ර වෙලා තිබෙනවා. මේවා ගොඩනැගෙන්නේ ඉතාමත්ම අපූර්ව ලෙස අවබෝධයකින් යුතුව. ඇත්තටම ඒ රංගන කාර්යයේ දෙන අමරසිරි කලන්සූරියගේ සිතුවිල්ල පන්තිය හුදකලා වෙනකොට රූපරාමුව ඇතුලේ මේ ගීතය කතා කරනවා. නිබද ඔබ මා ඇවිද ගිය තැන් සෙවන දුන් ගහ කොළ පුරා බිමට බර වුණු කැකුළු අතු ඉති මැලවිලා දුකින් හදවත ගොළු වෙලා. හුඟක් සමීපතාවල වටිනාකම් තේරෙන්නේ ඒ සමීපතැන් වලින් වෙන්නුනහම නැත්තම් ගැළවිලා ගියාපුවා. අත්තකට අත්තක් සමි වෙලා තියෙනකොට ඒ අත්තත් අර මහගහේ අත්ත වගේමයි. ඒ අත්ත යන්තම් හරි අද වැටුණොත් සම්පූර්ණයෙන්ම දින කිහිපයක් ඇතුළත කොළ මැලවිලා වියලිලා පරණ්ඩල් වෙලා යනවා. හුඟක් වෙලාවට එකිනෙකට බද්ධ හදවතුත් අන්න එහෙමයි. ගැළවිලා ගියාපුවාම මේ හදවත් වෙන් වෙන්න වැළපෙනවා. ඒ වැළපීම මේ නන්දාමාලිනීගේ ගීතය ඇතුලේ හිර කරලා තියෙනවා කියලා මට හිතෙනවා. ඉන්දිකා උපමාලි උත්සාහයක් දරනවා මේ ගීතයට සාධාරණයක් ඉටු කරන්න. ඒ ඉටු කිරීම ගීතයේ අර්ථ අවබෝධය පිණිස.

මොන තරං අපූරුවට සාහිත්‍යය මේ ගීතයට එකතු කරලා තියෙනවා. මේ සිදුවීම මේ විදිහටම රසවිඳින්න අපිට අවස්ථාව ලැබුණොත් අද අපිට ඇහෙන ගීතත් එක්ක මේ හුදකලාව කොහොමද අපි රසවිඳින්නේ, මොනවද අපිට ඒකට දෙන භාෂාත්මක ප්‍රයෝග, කොයි වගේ වචනවලින්ද අද ගීතයේ හුදකලාව සැරසිලා තියෙන්නේ, මේවත් එක්ක අපි ටිකක් සංසන්දනය කළ යුතුමයි. ප්‍රරත්න ආර්යවංශ ලියන මේ ගීතය ඇතුළේ දිනෝදාහක් නුවන් අතරේ කවුරුදු මා තනිකලේ, දිනෝදාහක් නුවන් අතරේ ඒ යෙදීම ඇතුළෙම අපි මුළු මහත් සමාජයෙන්ම හුදකලා වෙලා මේ ප්‍රේමය ගැන කල්පනා කරනවා කියන හැඟීම මේ ගීතය ඇතුළේ ජනිත කරනවා. ඇත්තටම සංගීතය පිළිබඳ විශාරදවරයෙක් කතිකාචාර්යවරයෙක් විදිහට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන රමින්ද අලගියවන්න නන්දා මාලිනීගේ මේ ගීතය ගායනා කරනවා. ඇත්තටම මට හිතෙන්නේ දැන් අමරසිරි කලන්සූරිය හුදකලා වෙච්ච පරිසරය ඇතුළේ අපිට ඇහෙන්නේ නන්දා මාලිනීගේ හඬ. අමරසිරි කලන්සූරියගේ හදවත ඇතුළේ තිබෙන හැඟීම තමයි අර වටපිටින් ඇහෙන්න උත්සාහ කරන්නේ. නමුත් මේ ගීතය ඇතුළේ මට හිතෙනවා රවින්ද මේ ගීතය ගායනා කරනකොට ඇත්තටම මේකේ හැමම ගිහිල්ලා හේතු කළොත් සිනමා කෘතියට, සිනමා කෘතිය ඇතුළේ අමරසිරි කලන්සූරිය ගීතය ගායනා කරනවා වගේ කියලා මට

අපේ ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච ඉතාමත්ම ඉහළ සැමරුමක් තිබෙන තැන තමයි පාසල. ජීවිතේ අපි බාලාංශ පන්තියෙන් පාසලට ඇතුල් වෙලා පහේ පන්තිය දෙනකන් ගමන් කරලා සමහර වෙලාවට 6 7 8 9 10 ශ්‍රේණි පහු කරලා 11 වසරේදී අපි සාමාන්‍ය පෙළට මුහුණ දීලා 12 13 වසර ඉතාමත්ම කඩිනමින් ගෙවිලා ගිහිල්ලා නව යෞවනවියේ ජීවිතේ වඩාත්ම සුන්දරම යුගය පහු කරන්නේ පාසලක් ඇතුලේ. පාසලේ පන්ති කාමරේ හිටපු මිතුරු මිතුරියන් තරම් අවංක මිතුරු මිතුරියෝ ඔබට තාම හමු වෙලා තිබෙනවද? අද අපි සමාජයේ ඉහළ තැන්වල විවිධ තාන්නමාන නැතුව ජීවත් වෙනවා වෙන්න පුළුවන්. නමුත් අද ඔබට හම්බෙන මිතුරු මිතුරියන් අර ප්‍රේම කීර්ති කිව්වා වගේ පෑ ඇටේ මිතුරු මිතුරියන් නෙවෙයිද? ඉඳලා හරි පන්ති කාමරේ හිටපු මිතුරෙක් මිතුරියක් හමු වුණොත් ඔව්වෝ ඇය මොනතරම් අවංක විදිහට අපිත් එක්ක ගනුදෙනු කරනවද? ඒ ගනුදෙනු කිරීමම නෙමෙයිද මේ ඊට ඇතුලේ සිර කරලා තිබෙන්නේ. කුණරත්න ආරියවංශ ලියන්නේ සිනහා කෙලිලොල් තෙපුල් රහසේ දෙඩූ තැන් අද ගොළු වෙලා කියලා. සොඳුරු පාසල් පියස කඳුලින් බොඳ වෙලා. ඉඳහිටලා පාසලට යන්න බැරුව ගිය හුඟ දෙනෙකුට තමන්ගේ පාසල, තමන්ගේ පාසලේ තිබුණු තමන්ගේ සැමරුම් ස්ථාන, ඒ සුන්දරත්වයන් යලි යලි විඳින්න පැරණි පන්ති කාමරයට යන්න මං හිතනවා මේ ගීතයෙන් ඔබට යම් ආකාරයක අර ප්‍රවිෂ්ටයක් නැත්තං උවමනාවක් හිතේ ජනිත කරන ගීයක් වෙයි කියලා. මේ කුමාරි මුණසිංහ ඇය මේ ගීතේ උදාහරණ කොට ගායනා කරනවා. මොකද අපි හැමෝගේම හැඟීම මේ ගීතය ඇතුළේ තිබෙන නිසා.

ගීතේ වපසරිය ඇතුළේ අපි මොකක්ද මේ ගීතෙන් හොයන්නේ? අපි මේ ගීතෙන් හොයන්නේ මෙනෙහි කිරීම. ඒ මෙනෙහි කිරීම තියෙන්නේ කොහෙද? සමහර වෙලාවට අපේ පාසලේ, සමහර වෙලාවට විශ්වවිද්‍යාලේ, සමහර වෙලාවට වෙනත් තැනක අමුච්ච තැනක. දිනෝදහක් නුවන් අතරේ අපි තනි වෙන මොහොතක. මේ මොහොතෙත් ඔබ තනි වෙලා නම්, ඒ තනි වෙච්ච මොහොතට ඔබ ප්‍රිය කරනවා නම්, අවසාන සමු ගැනීමට ඔබ ප්‍රිය කරනවා නම්, ඒ ප්‍රිය කිරීම ඇතුළේ ඔබට අදටත් ඒ සියුම් රසයක් සහ සියුම් වේදනාවක් කඳුලක් ඒ වගේම හිතට දැනෙනවා නම්, ඒ ආස්වාදය ඔබ විඳින්න කැමති නම්, මං හිතනවා ඔබ රස විඳිය යුතුම ගීයක් තමයි විචාරද නන්දා මාලනී ගායනා කරන දිනෝදා නුවන් අතරේ. ප්‍රේමසිරි ගම්මුදුවත්ත සමගින් මම ඉන්ද්‍රසිරි සුරමේ.

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිට් ලයින්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. සර්ච් ලයින් සමාජ ගවේෂණය.

0: හඬ ආරෙන් ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Light.
4: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0707 03 93.5 93.7 Searchlight සමාජ කමිෂනය
1: FM 93.5 FM 93.7 ලකන Radio ITN
5: වෙලාව රාත්‍රිය 8:46 ලකන ආගෙන ඉන්නේ.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: මෙලාවරාත්‍රි 9:00.
1: ධර්ම ශ්‍රවණ අභිලාෂී සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වේවා. උතුම් බුදු ගුණ පදයක් ශ්‍රවණය කරනු වස් අදත් ලක්කල සිත නිවන බුදුබණ ධර්මානුශාසනාව සමග

ප්‍රත්‍යම සභා ගෞරව බහුමානෙන් පාද නමස්කාර කොට ආරාධනය කර ධර්ම මණ්ඩපයට වැඩමවා වදාළේ කොළඹ 10 සුධර්මාරාම විහාර වාසී ශාස්ත්‍රපති රාජකීය පඬිතු ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අපේ හැමෝටම ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව සදහසින් ආරාධනා කර සිටිනවා. මේ සීල දනාවෙන් ලක්හඬ සිත නිවන පුතු බණ සුමදු

නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, අදත් මේ රාත්‍රියේ ඔබ හැම දිනාම බලාපොරොත්තු වන්නේ ඔබේ ජීවිතයට ඉතාම වැදගත් වන ධර්ම පර්යායක් ඔබේ ජීවිතයට එකතු කරගන්නටයි. බුදුරජාණන් වහන්සේ වදාළ මූලික බුද්ධ වචනය, මූලික බුද්ධ දේශනාව පුද්ගල චිත්තසංතානය නිවා ගැනීම පිණිසමයි මතුවලා තියෙන්නේ. ඒ නිසා අපිට දක්ෂතාවයක් තියෙන්න ඕන, අපේ ජීවිතේ සුවපත් කර ගැනීම පිණිස, අපේ ජීවිතේ නිවා ගැනීම පිණිස ක්‍රමානුකූලව මේ ධර්මය පාවිච්චි කරන්න, පරිහරණය කරන්න. ඒ පරිහරණයේ පදනම හැටියට බුදුදහම පෙන්වන්නේ සම්මා දිට්ඨිය. අද ලංකාවේ ඉන්න බොහෝ දෙනෙකුට නැති දෙයත් ඒකම තමයි. ඒ කියන්නේ සම්මා දිට්ඨිය නැහැ. ඒ අයගේ වත්පිළිවෙත් වල අඩුවක් නැහැ, පුද පූජා වල අඩුවක් නැහැ. ගැටලුව තියෙන්නේ සම්මා දිට්ඨිකත්වයේ පවතින අඩුපාඩුවයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට ඉතාම කරුණාවෙන් අනුදෙනවා දාලා මූලික පදනමට අයිති යම් කාරණයක් විදියට සම්මා දිට්ඨිය තුල ශක්තිමත් වෙන්න කියලා. සම්මා දිට්ඨිය තුල ක්‍රමානුකූලව අපි ශක්තිමත් වෙනකොට ඒ සම්මා දිට්ඨිය මත ගොඩනැගිච්ච ශ්‍රාවකයෙකුට ලැබෙන ආධ්‍යාත්මික ප්‍රතිලාභය තමයි බුදුරජාණන් වහන්සේ අපට අනුදෙනවා දාලා මේ ජීවිතයේ තුලදීම ලෝකේ නිවැරදි දැක්මක් සහිතව අභ්‍යන්තර සංසිඳීමකට ඒ පුද්ගලයාට එකතු වෙන්න පුළුවන් කියලා. මොකද අපි පවතින අපේ ජීවන චර්යාව සත්‍ය වශයෙන්ම සම්මාදිට්ඨික ස්වභාවයක නොපවතින නිසා අපි තුල අධ්‍යක්ීම පදනම්ම මුලාවක් පවතිනවා. ඒකට අපි මෝහය කියලාත් කියනවා. ඒ මුලාවෙන් අපි ලෝකේ පරිහරණය කරනකොට, මුලාවෙන් පරිහරණය කරන ලෝකය අභිනන්දනය කරනකොට තවදුරටත් මිත්‍යා දෘෂ්ටියම වැඩෙන්න පටන් ගන්නවා. සම්මාදිට්ඨිකත්වයට පැමිණුණහම අපට පුළුවන් ලෝකයේ ඉතා නිවැරදිව දකින්න, අපි තුල ඇති අර්බුදය තේරුම් ගන්න පුළුවන්. මේ වෙනකොට අපි අර්බුදය තියෙන බවවත් සමහර අය දන්නේ නැහැ. ඒ අර්බුදය ගැනත් අවිනිශ්චිත බවක් තියෙන්නේ. අර්බුදයක් තිබුණත් කමක් නැහැ, මේ වෙලාවේ පංචකාමයන් එක්ක නම් එකතු වෙන එක නතර කරන්න බෑ වගේ අදහසක ඉන්න බහුතර පිරිසකුත් ඉන්නවා. ඔවුන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය හරහා තමන්ව අලුතෙන් කියව ගන්න පටන් ගන්න ඕන කියලයි මම කියන්නේ. නව කියවා ගැනීමකට ඔබ එකතු විය යුතුයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ විදියට අපි තුල යම් සිරවීමක්, අපි යම් ගැටලුකාරී තැනක නතර වෙලා ඉන්න බවක් තියෙනවා. අවිද්‍යාව නැමැති සිරමැදිරිය තුල, තණ්හාව නැමැති දන්වලින් බැඳලා, විඥානී නැමැති මායාකාරයාට බැලමෙහෙවරකම් කරමින් යන ජීවන චර්යාවට කියනවා සත්ව පුද්ගල භාවය කියලා. නැවතත් මම ඔබට කියන්න, අවිද්‍යාව නැමැති සිරමැදිරිය තුල, තණ්හාව නැමැති යදමින් බැඳලා දන්වලකින් ගැට ගහලා, විඥානී කියන මායාකරුට, විඥානී නැමැති මායාකරුට බැලමෙහෙවරකම් කරන එක, වහල්කම් කරන එක තමයි සත්ව පුද්ගල භාවය කියලා කියන්නේ. අපට තියෙනන්නේ ඒ වගේ සත්ව පුද්ගල භාවයක්. එතකොට මේ සත්ව පුද්ගල භාවයෙන් අයින් වෙලා සදාතනික නිවීමකට අපට එකතු වෙන්නට බුදුදහම ඉතා පැහැදිලි මඟ පෙන්වීමක් කරනවා. දැන් අපට තියෙන්නේ ඒ මඟ පෙන්වීම ඔස්සේ ඉදිරියට ගිහින් බලන්න යථාර්ථවාදී චින්තනයක් තමන් තුල මතුවෙනවද කියලා. ඒ යථාර්ථවාදී චින්තනය මතුවෙනවද නැද්ද කියලා ප්‍රවේශමෙන් පරීක්ෂා කරන්න තියෙන්නේ ඔබටම තමයි. එතකොට මේ යථාර්ථවාදී චින්තනයට එකතු වීම තමයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙනුත්, එවැගේම මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙනුත්,
කරන්න පුළුවන් ලොකුම දේ. මොකද මිහිඳු මහරහතන් වහන්සේනේ ලංකාවට බුද්ධ ශාසනය රැගෙන එන්නේ. එතකොට උන්වහන්සේ වෙනුවෙනුත් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙනුත් ලක්වාසීන් හැටියට අපට කරන්න පුළුවන් ඉහළම සංග්‍රහය තමයි, ඉහළම අනුග්‍රහය තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ආකාරයට ලෝකේ යථාර්ථවාදී චින්තනයක් සමග සංයෝග වෙන එක. ඒකට කාල නිර්ණයක් නැහැ. ඒකට ස්ථාන නිර්ණයක් නැහැ. පුද්ගල නිර්ණයක් නැහැ. ගිහි පැවිදි විභේදනයක් නැහැ. තමා තුල කුසලතා සහිත විය යුතුයි. කුසලතාවේ කියලා මෙතන කියන්නේ තමා තුල සම්මා වායාමයේ තුල ශක්තිමත් වීමයි උත්සාහවත් වීමයි ඊටා වැදගත් වෙන්නේ. ඒකට බුදුදහමේ පොදු වචනයක් පාවිච්චි කරනවා අප්‍රමාදය කියලා. දෙතුලී අප්‍රමාදයේ තියනවා නම් පුරාණ ජීවන චර්යාව කොහොම වුණත් කමක් නැහැ. මේ මොහොත තුල නැගී සිටින කුසලතාවයයි ඔබට තියෙන්න ඕන. ඒකට බොහොම ලස්සන දේශනාවක් තියෙනවා පිංගිය සූත්‍රයේ කියලා. ඒ පිංගිය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඉදිරියට බොහොම වයස්ගත බොහොම දුර්වල වෙච්ච පිංගිය පැමිණෙනවා. පිංගිය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ඉතාම කාරුණිකව ආයාචනාවක් කරනවා. එයාගේ ජීවිතේ සන්ධ්‍යාවට පැමිණිලා සන්ධ්‍යාව තුලත් අතෘප්තිකර ජීවිතයක් සත්‍ය හොයාගන්න බැරි වීමේ අපේක්ෂා බංගත්වයකට පත්වෙච්ච පුද්ගලයෙක් බව පේනවා පිංගියගේ ප්‍රකාශනයෙන්. ඔහු කියනවා ජින්නෝ හමස්මින් අබලෝ වීතවන්නෝ, මම අබලෝ කියන්නේ මම දුර්වල වෙලා වයසට ගිහින් ඉන්න කෙනෙක්. නෙත්තාන සුද්දා සවනාන පාසු, මගේ දැන් ඇස් දෙක පේන එකත් අඩුයි. සවනානු පාසු, ඒ කියන්නේ මට ඇහෙන එකත් දැන් අඩුයි. මාහං නස්ස මෝමූහෝ අන්තරාව, මගේ අදහසක් තියෙනවා ශ්‍රමණයන් වහන්ස, කවදාවත් මම සිහිමුලා වෙලා නම් මැරෙන්න එපා. මම වයසක කෙනෙක්, ඇස් පේන එක මට දැන් අඩුයි, ඇහෙන එකත් මට අඩුයි, මගේ අදහසක් තියෙනවා මම සිහිමුලා වෙලා මිය යන්න එපා කියලා. සිහිමුලා වෙලා මිය යන්න එපා කියන අදහස මට තියෙන නිසයි මම ඔබ වහන්සේගෙන් මේ විදියට විමසන්නේ. මොකද්ද මම ඔබ වහන්සේගෙන් විමසන්නේ? මම ගොඩාක් වයසට යනකම් මට ජීවිතයේ සත්‍යයක් හම්බුන්නේ නැහැ. ඇස් පේන එක අඩු වෙනකම් මම ලෝකයේ දිහා බලාගෙන හිටිය මොනවා හරි හම්බෙවි කියලා මට එහෙම මුකුත් හම්බුනේ නැහැ. මේ තාක් කාලයක් කන් ඇහෙන එක අඩු වෙන තාක් කල් මම ලෝකයේ විවිධ ඉගැන්වීම් ඔස්සේ ශ්‍රවණයට එකතු වුණා. ලෝකයට ඇහුම්කන් දුන්නා. ලෝකයට කන් දීගෙන හිටිය. නමුත් මාව නිවන සිහිමුලා නොවි මිය යන ධර්මයක් මට හම්බුන්නේ නැහැ. දැන් මට සැකයි මම සිහිමුලා වෙලා මිය යයි කියලා. ඒ නිසා මගේ අදහසක් තියෙනවා මාහං නස්ස මෝමූහෝ අන්තරාව, මම මෝහයෙන් මුලාවටපත් වෙලා මම මිය යන්න එපා. මුලා වෙලා නම් මිය යන්න එපා. ඒ කියන්නේ එයා දන්නවා මුලා වෙලා මිය ගියොත් සසර අවදානම් සහගතයි කියලා, එයා දන්න කෙනෙක්. ඒ නිසා එයාගේ අදහසක් තියෙනවා මොකද්ද, මම සිහි මුලා වෙලා නම් මිය යන්න එපා කියලා. ඒ නිසා මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ සිහි මුලා වෙලා මිය නොයෑම පිණිස මට ඔබ වහන්සේ පැහැදිලි පිරිසිදු ධර්මයක් කියන්න. එහෙම එකක් ඔබ වහන්සේ දන්නව නම් මට කියන්න. දැන් එයා එතකොට වයසක පුද්ගලයෙක් විදිහටයි බුදුහාමුදුරුව මුණ ගැහෙන්න ඉන්නේ. එයාට කාලාන්තරයක් ධර්මය හම්බෙලා තිබ්බේ නෑ. වයසට ගියපු කෙනෙක් විදිහට විවිධ ශ්‍රමණ කණ්ඩායම් ළඟට ගිහින් අපේක්ෂා බංගත්වයට පත් වෙලා බුදුරජාණන් වහන්සේව අභිමුඛ වුණු පුද්ගලයෙක් බව ඉතාම පැහැදිලි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දිස්වාන රූපේසු විහඤ්ඤමානී රුප්පන්ති රූපේසු ජනා සමත්තා තස්මාත්වං පිංගිය අප්පමත්තෝ ජහස්සු රූපං අපුනබ්බවාය. ඒ කියන්නේ මේ හරි ලස්සන කාරණයක් මතු කරන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ජීවිතේ සන්ධ්‍යාවේ ඉන්න කෙනෙකුට සිහිමුලා වෙලා මිය නොයාම පිණිස විධිමත් පටිපාටිය. දැන් ධර්මිය දන්නේ නැති කෙනෙකුට පවා මේක උදව්වක්. අදත් මේ දේශනාව ලෙඩ ඇඳකට වෙලා සිහිමුලා වෙලා අහගෙන ඉන්න කෙනෙක් අහගෙන ඉන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුට මේක මහ පුදුම උදව්වක්. මේක දිස්වාන රූපේසු විහඤ්ඤමානි
පිංගිය, මේ රූපයම හේතු කරගෙන තමයි පුද්ගලයා පෙළෙන්නේ. දැන් ඕලාරික වශයෙන් පුද්ගලයා තුළ බැම්ම ඇති වෙන්නේ රූපේ පදනම් කරගෙනයි. දකින දේ පදනම් කරගෙනයි. රූපේ පරිහරණය කරනකොට එක එක පැතිවලින් කතා කරන්න පුළුවන්. විවිධ පැතිවලින් කතා කරගන්න පුළුවන් මේ රූපේ නිසා පෙළෙනවා කියන එක. දැන් බාහිර රූපේ පදනම් කරගෙනමයි පුද්ගලයා පෙළෙන්නේ ඕලාරික වශයෙන්. රූපේ පමණක් නෙමෙයි. නමුත් ඕලාරික වශයෙන් පුද්ගලයාගේ පෙළීම ආරම්භ වෙන්නේ රූපේ පදනම් කරගෙනයි. යම් වෙලාවක මේ රූපේ පදනම් කරගෙන යම් ශ්‍රාවකෙක් අප්‍රමාදීව රූපේ යථාර්ථය අවබෝධ කර ගැනීමට උත්සාහ කළොත්, රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ පදනම් වෙච්ච ස්වභාවයක් පවතිනවා කියන යථාර්ථවාදී චින්තනයට යම් පුද්ගලයෙකුට එකතු වෙන්න පුළුවන්කමක් තිබ්බොත්, අන්න ඒ එකතු වීම පදනම් කරගෙනම එයා තුළ රූපය පිළිබඳ ඇල්ම දුරු වුණොත්, තෘෂ්ණාව දුරු වුණොත්, තණ්හාවෙන් අයින් වුණොත්, නන්දි අයින් වෙලා ගියොත්, රාගය අයින් වෙලා ගියොත්, අන්න එතන සිහි මුලා නොවී පිංගිය මිය යන්න පුළුවන්. එනිසා බුදුරජාන් වහන්සේ පුද්ගලයා මූලික වශයෙන් සිහි මුලා නොවීම පිණිස තමයි සතර සතිපට්ඨානය වැනි භාවනා ක්‍රමවල කායානුපස්සනාව මුලින්ම පැහැදිලි කරන්නේ. මොකද ඕලාරික රූපේ යථාර්ථයේ තේරුම් ගන්නේ නැතුව ඉහළ ආධ්‍යාත්මික ප්‍රවේශයක් කරා යන දාර්ශනික කතාවක් එකතු වෙනවා කියන එක හිතන්න අමාරු දෙයක්. මොකද දර්ශනයේ පහළ වෙන්නේ ඉතා සියුම් අවධියක් තුළ. ඒකට මූලික සූදානම තමයි ඕලාරික බැම්ම අයින් කරලා දාන එක. දැන් අපිට තියෙනවා ඕලාරික බැම්ම. ඒ ඕලාරික බැම්ම අයින් කරගන්නේ නැතුව අපිට කවදාවත් අවබෝධය කර යන්න බෑ. එනිසා අපි දක්ෂ විය යුතුයි, අපට කුසලතාවයක් තිබිය යුතුයි මේ යථාර්ථයට එකතු වෙන්න. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ රූපේ දැක්කාම රූපේට මුලා වෙන්නේ නැද්ද? මුලා වෙනවා. රූපේ පදනම් කරගෙන ඇල්මක් හටගන්නේ නැද්ද? හට ගන්නවා. ඒ වගේම රූපේම පදනම් කරගෙන දේශේ හටගන්නේ නැද්ද? හට ගන්නවා. දැන් බාහිර රූපයක් වුණත් පදනම් කරගෙන එක්කෙනෙකුට රාගයක්, එක්කෙනෙකුට දේශයක් ඇති වෙන්න පුළුවන්. ඒ බාහිර රූපයේ තුල පවතින ලස්සන තමාගේ රූපයේ තුල නැත්තම් ද්වේෂයක් හට ගන්නත් පුළුවන්. බාහිර රූපේ අතිශයින්ම ලස්සනයි නම් ඒ රූපයේ සම්බන්ධව රාගයක් ඇති වෙන්නත් පුළුවන්. මේ ඔක්කොම ඇති වෙන්නේ රූපේ පදනම් කරගෙන මුලාව නිසා. මෙන්න මේ මුලාවම පුද්ගලයා සිහි මුලා වී මිය යාම පිණිස හේතු වෙනවා. මොකද ඒ පුද්ගලයා මුලාවෙන් අල්ලගත්ත රූපයම මතක් වුණොත් ඒකට අනුව විපාක පිණිස කර්ම හැදෙන්න පටන් ගන්නවා. ඒකට අපි කියන්නේ උපාදාන පත්‍ය භව කියලා. ඒ විදිහට විපාක පිණිස කර්ම සකස් වුණු තීඨානුව තමයි පින්වත්නි පටිච්ච සමුප්පන්නව ජාතිය කියන එක පහළ වෙන්නේ. ඒකට අපි කියනවා භවපච්චය ජාති කියලා. ඒ ජාතියට සාපේක්ෂව තමයි නොයේක් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛොම්නස් නොයේකුත් දේවල් සාංසාරික වශයෙන් හටගන්නේ. එමනම් අපට තේරෙනවා ඕලාරික වශයෙන් පුද්ගලය අවබෝධය කරා යනවා නම් මේ රූපේ යථාර්ථයේ තේරුම් අරගෙන මේ රූපය තෘෂ්ණා කරන්න දෙයක් නැහැ. මේ තුල පවතින යථාර්ථය තමයි අනිත්‍යතාවය, විපරිණාමය, වෙනස් වීම, මේ තුල ඇතිවෙච්ච බන්ධනේ පරිමාවට අනුව දුක තමා කරා උරුම වීම කියලා යම් වෙලාවක පිංගිය තේරුම් ගත්තොත් ඒ තේරුම් ගත්ත ශ්‍රාවකයා සිහි මුලා වෙලා මියන්නේ නැහැ. එයා රූපය දුරු කරනවා, රූපය කෙරෙහි ඇති තෘෂ්ණාව දුරු කරනවා, අප්‍රමාදීව මේ යථාර්ථය සමග එකතු වුණොත්. රූප නොබලනවා නෙමෙයි, මේ යථාර්ථයේ තේරුම් අරගෙන රූපය දෙස බලනවා. තොරී යථාර්ථවාදී චින්තනයක්, සම්මාදිට්ඨික ශ්‍රාවක භාවයක්, ප්‍රඥාගෝචර ශ්‍රාවක භාවයක් සහිතව යාට ලෝකෙ පේන. ඒ විදියට යම් ආකාරයකට ලෝකෙ දකින්න පුළුවන් නම් අන්න ඒ දැක්ම යම් කෙනෙක් දිනු කරගන්නවා නම් ඒ දැක්ම තුළම යම් ශ්‍රාවකෙක් මේ ත්‍රිලක්ෂණයට අනුව විදර්ශනාත්මක නුවණක් හදා ගන්නවා නම් පිංගිය අන්න ඒක තමයි ලෝකෙ සැබෑ සිහි මුලා නොවී මියම් පිණිස උපකාර කරන ප්‍රධාන ධර්මතාවය කියලා මේ පිංගිය සූත්‍රයේ මතක් කළාම එයාට හරි සතුටක් ඇති වුණා. අලුත් පිබිදීමක් ඇති වුණා. ඔහුගේ මූණේ නැවුම් බවක් ඇති වුණා. වයෝවෘද්ධ වුණාට ඔහු බුදුරජාණන් වහන්සේ ඉස්සරහා නැගිටලා කියනවා, සතර දිසාවෙන්ම මම සත්‍ය හොයාගෙන ගියා. කවදාවත් නොඅහපු ධර්මයක් මට අද ස්පර්ශ කරන්න ලැබුණා. ජාති ජරා මරණ දුරු කර ගැනීම පිණිස ඉතා විධිමත් මේ මොහොත තුළ සිහිය පවත්වා ගන්න ක්‍රමවේදයක් හම්බුණා කියලා එයා සතුටු වෙලා තියෙනවා.
බුදුරජාණන් වහන්සේ තවදුරටත් වදාලා පිංගිය තෘෂ්ණාවෙන්ම ගැලිලා ඉන්න මිනිස්සු සාමාන්‍ය ලෝකයේ පුද්ගලයන් ජරා මරණ වලට ප්‍රශංසා කර කර යන්නේ. ජරාවට පත්වෙන දේවල් වලටම ඇලුම් කරනවා. මරණයේ පදනම් කරගත්ත දේවල් වලටම ලිංගතුකම් පානවා. ජරා මරණ පදනම් කරගෙනම ඒ පුද්ගලයා තුල තෘෂ්ණාව හට ගන්නවා. ඒකට අරිය පරිේශණයේ සූත්‍රය කියන්නේ අනාරියා පරිේශනා කියලා. ලෝකේ එකතු වෙලා ඉන්නේ හැමදාමත් අනාරිය පරිේශණයක් සමගයි. වයසට යන ගමන් වයසට යන දේවල් එක්කම ලිංගතුකම හදා ගන්නවා. ඒතොර ඒ ලිංගතුකම පදනම් කරගෙනම එයා ලෝකයේ කෙරෙහි තණ්හා කරන්න පටන් ගන්නවා. ඒ තණ්හාව පදනම් කරගෙන නැවත නැවත අනාගතයට දුක මෝරන එයාගේ තෘෂ්ණාවේ දුරවීමක් දකින්න ලැබෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා. ඒ නිසා සැබෑ පාරිශුද්ධිය පිණිස අපි තුල මේ මොහොතේ වැඩපිළිවෙලකට එකතු විය යුතුයි. ඒක සම්පූර්ණයෙන්ම ආකල්පමය වශයෙන් වැඩපිළිවෙලක්. ඒ ආකල්පමය වශයෙන් වැඩපිළිවෙල අපි තුල නැත්තම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකභාවයේ මූලික පදනමවත් ශක්තිමත් වෙන්නේ නැහැ. අද බෞද්ධ ශ්‍රාවකයන්ට වී ඇති බරපතල අර්බුදයක තමයි මූලික වශයෙන්වත් තමාගේ අභ්‍යන්තර අර්බුදයේ සමනය කර ගැනීම පිණිස පාරිශුද්ධියට එකතු වෙලා නැහැ. මිනිසුන්ට පිරිසුදුකම කියනකොට එකපාරම ඔළුවට එන්නේ හොඳට නාලා, හොඳට පිරිසුදු වෙලා, ඒ වගේම ශරීරයේ සුවඳ විලවුන් ගල්වාගෙන, ඊටාම පිරිසුදු ඇඳුම් ඇඳගෙන සංයෝග වී සිටීමම පාරිශුද්ධිය කියලා හිතන එක බෞද්ධ පාරිශුද්ධිය නෙමෙයි. ඒ පිරිසුදුකමත් බුදුරජාණන්සේ අගේ කළා. බුදුදහමේ පැහැදිලි වෙන වත්පිළිවෙත්වල ආචාර ධර්මවල ඒ පාරිශුද්ධිය අගේ කළා. හැබැයි ඒ පාරිශුද්ධියට වඩා තමන්ගේ අභ්‍යන්තර චිත්තසංතානීය පිළිබඳ පුද්ගලයා තුළ ගොඩනැගෙන සංවේදීකම ඊටත් වඩා ඉහළින් බුදුරජාණන් වහන්සේ අගේ කළා. ඔකට ලස්සන සූත්‍රයක් තියෙනවා, අරිය දෝවන සූත්‍රය කියලා. එතකොට අරිය දෝවන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, මේ දක්ෂිණ ජනපදයේ දකුණු පැත්තට වෙන්න දෝවන කියලා යම් සැනකෙලියක් තිබ්බා කියනවා. අතිබික්කවේ දක්කිනේසු ජනපදේසු දෝවණං නාම කියලා ඒ සූත්‍රයේ තියෙන. දෝවණ කියන නමින් ජනපදයක තිබිලා තියෙනවා එක්තරා සැනකෙලියක්, කානිවල් එකක් වගේ එකක්. එහෙනම් ඒ කාලෙත් ඒවා තිබිලා. ඒතකොට මේ දක්ෂිණ ජනපදයේ තිබුණ දෝවණ කියන සැනකෙලියට පවුල් පිටින් දරුමල්ලෝ එක්ක දෙමව්පියෝ වැඩිහිටියෝ සහිතව හැමෝම එන්න පටන් ගත්තලු. ඒකේ නම තමයි දෝවණ. එතකොට මේ දෝවන කියලා මෙතන කියන්නේ සේදීම කියන එකයි. එතකොට මේ සේ සමහරට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මිනිසු මේ දෝවන කියන සැනකෙලිය බලන්න යනකොට මේක දැකලා වෙන්නේ නැති භාග්‍යතුන් වහන්සේ මේ විදිහට වදාරන්නත් ඇත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ අයට මඟ හරස් කළෙත් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ යථාර්ථය පැහැදිලි කළා. ඒකට යන්න එපා. බුදුරජාණන් වහන්සේගේ චින්තනය ඒකට සම්බන්ධ නැහැ කියලා මේ පාරට බැහැලා මිනිසු නිවැරදි කරන්න ගියේ නැහැ. හැබැයි සැබෑ දෝවණේ කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරන්න එක නිමිත්තක් කරගත්තා. ඒක තියෙන්නේ අරිය දෝවණ සූත්‍රයේ. එතකොට මේ දෝවණ කියන නගරයේ තිබුණ මේ සැනකෙළිය තිබුණු දේවල් ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ කාලේ තිබ්බ සංස්කෘතික වටපිටාව ගැනත් අපිට මේ වගේ දේශනාවලින් අදහසක් ගන්න පුළුවන්. අත්ති හෝති අන්නම්පි පානම්පි කජ්ජම්පි බොජ්ජම්පි ලෙයියම්පි පෙයියම්පි නච්ඡම්පි ගීතම්පි වාදිතම්පි. මෙන්න මේවා තමයි ඒ සැනකෙළිය තිබ්බේ කියනවා. කෑම බීම, ඒ වගේම නොයේකුත් කන විවිධාකාර ආහාර වර්ග, පානය කරන විවිධ පාන වර්ග, ඊළඟට බුද්ධ දේශනා කරන කජ්ජම්පි බොජ්ජම්පි ලෙයියම්පි පෙයියම්පි නච්ඡම්පි ගීතම්පි වාදිතම්පි. ඒ වගේම තමයි මිනිස්සු කනබොන දේවල් විතරක් නෙමෙයි නැටුම් ගැයුම් වාදන නොයෙක් දේවල් තිබුණා කියනවා. එතකොට මේක සේදීම කියලාලු ඒක ඒ කාලේ හැඳින්නුවේ. ඉතින් ඇත්ත තමයි, එක පාත්තකින් ඒකත් සේදීමක් තමයි. මොකද මිනිසුන්ගේ ගුණධර්ම ඔක්කොම හොදලා දාන්න පුළුවන් ওই ටිකට. දැන් ගුණධර්මයක් තිබ්බට පස්සේ ඒ ගුණධර්ම සම්පූර්ණයෙන් හොදලා දාන්නත් පුළුවන්. නමුත් ලෝකේ බුදුදහමේ චින්තනය ගැන අවදිකම අඩු නිසා ඒක දෝවණේ කියලා ඒ කාලේ සමාජයත් හිතලා තියෙනවා. ඒක තමයි මිනිසුන්ගේ සමහර අය කියන්නේ. මනස සැහැල්ලු කරගන්න පොඩ්ඩක් මෙන්න මේ වගේ දේවල් වලට යන්නේ මනස නිරවුල් කරගන්නයි. මට මේ දවස්වල ප්‍රශ්න ඒ නිසායි මම ටිකක් ගීත අහන්නේ, නටන්නේ, ගයන්නේ, වයන්නේ, ඉතින් එහෙම කියලා කියනවා. ඉතින් ඒවා තුලත් යම් කිසි සුවපත් වීමකට අදාළ මූලික දෙයක් තියෙනවා. හැබැයි සදාතනික සුවපත් වීමක් පිණිස
ස්ථාවර සුවපත්වීමක් පිණිස, යථාර්ථවාදී සුවපත්වීමක් පිණිස බුදුදහමේ පෙන්වන මඟ පෙන්වීම ගීතයක් අහලා ලබන්න අමාරු. නර්තනයක් රසවින්දලා ලබන්න අමාරු. මොකද ඒ රසවින්දනය තුලත් උත්තේජනයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. ඒක ආස්වාද ජනකයි. ආස්වාදයක් එබඳු තත්වයන් තුලත් නැතුව නෙමෙයි ආස්වාදයක් තියෙනවා. හැබැයි එහෙම ආස්වාදයක් තිබුණට ඒ ආස්වාදයේ ස්ථාවර එකක් නෙමෙයි. ඒක ඊටාම පොඩි වේලාවකින්. දැන් නර්තනයක් බලනකොට ඒ බැලීම තුල ආස්වාදයක් තියෙනවා. මේක බලාගෙන ඉන්නකම් විතරයි ඒ ආස්වාදයේ තියෙන්නේ. මානසිකාරයෙන් වෙන පැත්තකට යනකොට නැවතත් ඒ ආස්වාදයේ යට ගිහින් දුක්ඛ දෝමනස්යන් උපායාසයන් තමා තුල නැවත නැවත මතුවෙන්න පටන් ගන්නවා. හැබැයි බුදුදහම පෙන්වන මඟ පෙන්වීම ඔස්සේ ආධ්‍යාත්මික දෝවණයකට එකතු වුණොත් ස්ථාවර වෙනවා චිත්තසංතානෙ. එතකොට ස්ථාවර චිත්තසංතානයක් තුල ඔය කියන කැළඹීම, ඔය කියන අරබුදය, මානසික වශයෙන් ව්‍යසනය නැවත මතුවෙන්නේ නැහැ. ඒක ස්ථාවර, ඒක යථාර්ථවාදී චින්තනයක් තුලින් ගොඩ නැගිච්ච එක්තරා ආධ්‍යාත්මික ප්‍රවේශයක් කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් මේ විදිහට ආර්ය දෝවන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, පින්වත් මහණෙනි, මේ මිනිසු කන බොනේවා, නටන ගායනේවා, වාදනය කරනවා, මේව මොකක්වත් පින්වත් මහණෙනි, නේතං නත්ති වදාමි, පින්වත් මහණෙනි, මේ එකක්වත් ආර්ය වූ දෝවනයක් කියලා මං කියන්නේ නැහැ. ආර්ය වූ පිරිසුදු වීමක් හේදීමක් කියලා මම කියන්නේ නැහැ. හේතුව තමයි පින්වත් මහණෙනි, ඒ කටයුතු මමත් කාලයක් කරලා බලලා තියෙනවා. ඒ නිසා පින්වත් මහණෙනි, දෝවණං හීනං ගම්මං පෝතුජ්ජනිකං අනරියං අනත්ත සංහිතන්න නිබ්බිදායන විරාගායන නිරෝධායන උපසමායන අභිඤ්ඤායන සම්බෝධායන නිබ්බානාය සංවත්තති. ඒක ඒ ඔය මිනිස්සු එකතු වෙලා කරන වැඩපිළිවෙල, ඒක අසුරුතවත් පෘථග්ජන භාවයේ සම්බන්ධ වැඩපිළිවෙලා. මම ඒවා කරලා බලලා තියෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ පවතින ලෝකයට විරෝධාකල්පයක් නෙමෙයි දැරුවේ, උන්වහන්සේත් ඒක කරලා බලලා තියෙනවා. ඒක ඒ ඒ තුල සදාතනික සැනසීමක් යථාර්ථයක් නෑ. නිකන් සනීපයක් සුඛාස්වාදයක් තියෙනවා වගේ පෙනුනට ඒක ඊටාම පොඩි වෙලාවකින් වෙනස් වෙලා යනවා. ඒ නිසා නොවෙනස් වෙන ආස්වාද ජනක අධ්‍යාත්මයකට එකතු වෙන්න පුළුවන් නම් ඒක හොඳයි කියලායි බුදුදහම යෝජනා කරන්නේ. කියන්නේ වඩා හොඳ එකක් පැහැදිලි කරන්න. ඒකට ගරහා කරනවම නෙමෙයි. බුදුදහම ඒකට ගරහා කළත් ගරහා කරන්නේ ඒක අද්දකීමෙන්මයි භාග්‍යතුන් වහන්සේ. මොකද උන්වහන්සේගේ ගිහි කාලේ ලැබපු ආස්වාද ජනක ජීවිතයේ අද ලෝකේ කාටවත් ලබන්න පුළුවන් තත්වයක් නෙමෙයි. තරම් ආස්වාද ජනක ජීවිතයක් උන්වහන්සේ වෙනුවෙන් විහාරය තුල ගොඩ නැගිලා තිබුණා. ඒතරේ ආස්වාද ජනක ජීවිතයේ තුල පැවතුණු ඒ ආස්වාදයේ Taman බලාපොරොත්තු වෙන එක නෙමෙයි, ඒක ස්ථාවර එකක් නෙමෙයි කියන අදහසින් තමයි උන්වහන්සේ හැමෝටම කියලාම අලිගාවෙන් බැහැලා යන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ නොකියම ගියා නෙමෙයි. දැන් ඔය ආර්ය පරිසන සූත්‍රය වගේ දේශනාවල තියෙන්නේ දැන් අපි අහලා තියෙන දහම් පාසලේ පැහැදිලි වෙන කතාවට වඩා වෙනස් කතාවක්. දැන් අපිට පුංචි කාලේ ඉඳලා උගන්වලා තියෙන්නේ gedara කාටවත් නොකියා බොහොම හොර රහසෙම වගේ කුමාරයා දිහත් බලලා යශෝදරාව දිහත් බලලා උන්වහන්සේ මාලිගාවෙන් බැහැලා චන්නත් එක ගියා කියලා. නමුත් ආර්ය පරිසන සූත්‍රය වගේ දේශනා බලනකොට තේරෙනවා හැමෝම අඬද්දි ගියා කියලායි තියෙන්නේ. හැමෝම අඬද්දි හැමෝටම කියලා විනිවිද යන ආකාරයකට Tamanගේ අදහස පැහැදිලි කරලා Taman බලාපොරොත්තු වෙන ලෝකෙ මේක නෙමෙයි, මීට වඩා යම් යහපතක් වෙන ආස්වාද ජනක ආධ්‍යාත්මික ප්‍රවේශයක් ලෝකෙ තියෙන්න පුළුවන්. මේක හොද හොද මඩේ දානවා වගේ වැඩක්, මීට වඩා එකක් මම ගවේෂණය කළ යුතුයි කියන අදහසින් උන්වහන්සේ හැමෝටම පැහැදිලි කරලා මාලිගාවෙන් බැහැලා වැඩම කළා කියන අදහස තමයි මූලික දේශනාවල තියෙන්නේ. ඒක කිසිම ගැටලුවක් නෑ ඒක පශ්චාත් කාලිනෝ කියන අදහසට. නමුත් උන්වහන්සේ මේ ආස්වාදයේ ගැන ඉතාම හොඳින් විමසලා බලපු කෙනෙක්. ඒතුට ඒ විදියට ඉතාම හොඳින් විමසලා බැලුවට උන්වහන්සේ දැන් මේ මිනිස්සු එබඳු පැත්තකටම යනකොට උන්වහන්සේ කියනවා මේක සැබෑම් හේදීම නෙමෙයි, දෝවණේ නෙමෙයි. ලෝකේ සැබෑම දෝවණේ අයිති වෙන්නේ ලෝකේ එකට අයිති දේශ ස්වභාවයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අහංචකෝ භික්කවේ අරියා දෝවණං දේශිස්සාමි. පින්වත් මහණෙනි, මම උඹලාට ආර්ය වූ දෝවණයක් කියන්නම්. ඒක සසර කලකිරීම පිණිස හේතු වෙන එකක්. ඒක නිර්වේදේ නිබ්බිදාව. ඒ කියන්නේ ජීවිතේ කලකිරවන එකක් නෙමෙයි, සසර කලකිරවන. සසර නම් කොතනවත් පැනවෙන්නේ නැත්තම් හොඳයි. විරාගාය නොඇල්ම පිණිස පවතින එකක්. නිරෝධාය ඇල්ම නිරුද්ධ වන ආකාරයට කල්පනා කරන්න අවශ්‍ය එකක් බුදුදහම් පැහැදිලි කරන්නේ. උපසමාය කෙලෙස් සමනය වන විදියට තමන්ගේ ජීවිතයේ දිහා බලන එකක් බුදුදහම් පැහැදිලි කරන්නේ. අභිඤ්ඤාය
බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරාටම නිමේ තමා තුල විශිෂ්ට ඥානින් අවබෝධයේ පිණිසයි ධර්මයේ පැහැදිලි කරන්නේ. සම්බෝධාය මන අවබෝධයේ පිණිස පැහැදිලි කරපු ධර්මයක් තියෙන්නේ. නිබ්බානාය සංවත්තති සම්පූර්ණයෙන්ම නිර්වාණයේ පිණිස පවතිනවා නම් අන්න ඒක තමයි ආර්ය දෝවණී කියන්නේ. ආර්ය දෝවණී පදනම තමයි ආර්ය චිත්තස් ආර්ය සිතක් උපදවා ගන්නවා. ඒ ආර්ය සිත කියන කිතාම වැදගත් දෙයක්. ආර්ය චිත්තස්ස කියලා එක ධර්මයේ පැහැදිලි කරන්නේ. ඒ ආර්ය සිත තමයි බුදුදහම පැහැදිලි කරන සැබෑ දෝවණයේ පිණිස. ඒ කියන්නේ නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියන බුදුදහමේ ආభాෂයේ මොන වගේ එකක්ද කියන එකයි මේ වාක්‍යයෙන් පැහැදිලි වෙන්නේ. බුදුදහමේ ඉලක්කය කොයි වගේද කියන එකයි. එතකොට මේකේ ආවසානික ඉලක්කය මොකද්ද? නිබ්බානාය සංවත්තති සදාතනික නිවීමකටපත් කරනවා. කෙටි කාලීන නිවීමකට නෙමෙයි. ඒකයි ධ්‍යානී වුණත් බුදුදහම ධ්‍යානයේ තුල වුණත් නැවතීම විදර්ශනා උපක්ලේශයක් විදිහට පෙන්වන්නේ. හේතුව ධ්‍යානයේ තුලත් ඉතා ඉහළ ආස්වාද ජනක බවක් තියෙනවා. ඒක කාමයන්ගෙන් වෙන්වීම මත මතුවෙන එකක්. විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුකං පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති කියනකොට ඒ පළවෙනි ධ්‍යානය තුල විතර්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා ප්‍රීතිය සුඛය ඔක්කොමත් තියෙනවා. ඒක කාමාස්වාද ජනක ලෝකයට වඩා ඉතා ප්‍රණීත මధుර අත්දැකීමක්. ඒ අත්දැකීම එක්කවත් ඕනෑවට වඩා එකතු වෙන්න එපා. ඒකත් සදාතනික ශාන්තියක් කියලා හිතන්න එපා. ඒක කාමාස්වාදයට වඩා ඉතා ප්‍රණීත බව හැබෑව. හේතුව තමයි ඒ தත්ත්වයේ උනත් යම් කිසි ආධ්‍යාත්මික ප්‍රබල භාවයක් නිසා කෙටි කාලයක් පවතින්නත් පුළුවන්. හැබැයි පළවෙනි ධ්‍යානින් යම් සුඛයක් වින්දානම් ඒක ධ්‍යානින් නැගී හිටිනකොට ඒකත් අන්තරස් දාන වෙලා යනවා. ඒකත් අනිත්‍ය වෙලා යනවා. එහෙනම් සදාතනික සැනසීම එතනත් නැහැ කියලා තමයි උන්වහන්සේ ආලාර කාලා මුද්දක රාම්පුත්ත වගේ අයගෙන් වෙන් වෙලා ස්වකීය ඥානින් සත්‍ය අවබෝධයේ පැත්තට තමන්ගේ අවධානය යොමු කරගන්නේ. ඒක ඊටාම වැදගත් දෙයක්. ඒ නිසා අපට පුළුවන් වුණොත් අපට හැකි වුණොත් පින්වත්නි මේ අවබෝධයත් එක්ක අපට එකතු වෙන්න. ඒ එකතු වීම කුමක් මතද පදනම් වෙන්නේ? ආර්ය චිත්තස්ස අරිය ආර්ය වූ සිතක් උපදවා ගැනීම. දැන් ඔබට තියෙනවද ආර්ය සිතක් කියලා ඔබේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න. මොකද තමාව විමසන්නයි තියෙන්නේ මේ ධර්මයේ හරහා. ධර්මයේ හරහා තමාව විමසන හැර මේ ධර්මයේ කියන ස්වාමීන් වහන්සේලා ගැන බාහිර ලෝකයේ ගැන සමාජයේ ගැන විමසලා හරියන්නේ නැහැ. මිනිස්සු බලන්නේ ධර්මයේ කියන කෙනා තුල පවතින දේ. ඒ කෙනා සෝතාපන්නද සකදාගාමීද කියලා ඒ පැත්තට හැරෙනවා. බුදුදහමේ මූලික පදනම ඒක නෙමෙයි. බුදුදහමේ මූලික පදනම තමයි ධර්මය. එහෙනකොට ඒ ධර්මයේ ඔස්සේ තමන්ව විමසන්න පටන් ගන්න එක. අවාසනාවකට ලංකාවේ තමන්ව විමසන වෙනකොට එළිය ඇහෙන ධර්මයේ කියන කෙනා කොම කෙනෙක්ද? එයාගේ ගුරුවරයා කුමන කෙනෙක්ද? එයා මොන වගේ කෙනෙක්ද? ඒවා හොයන්න පටන් ගන්නවා. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පාවිච්චි කරලා නිමෙන්න පරිහරණය කරනවා නම් ඒක ඥානවන්ත ශ්‍රාවකෙක්ගේ වැඩක්. ඒකෙන් අපට පේනවා ලෝකේ සබුද්ධික මිනිස්සු හිටියට ඥානවන්ත මිනිස්සුන්ගේ විශාල අඩුපාඩුවක් ලංකාවේ පවතිනවා කියලා. ඒක ධර්මතාවයක් විදියට දැකලා ටික ටික හරි තමාව විමසන්න පටන් ගන්න එක මේ මොහොත තුල ඉතාම වැදගත් සාධකයක්. ඒ නිසා ඔබට පුළුවන් ද තමාව විමසන්න ආර්ය සිතකින්. තොට ආර්ය සිතකින් විමසන ශ්‍රාවකේ කොහොමද තමන්ගේ චින්තනය හදා ගන්න ඕනේ? ඔකට බොහොම අලංකාර දේශනාවක් තියෙනවා සමිද්දි සූත්‍රය කියලා. සමිද්දි කියන ස්වාමීන් වහන්සේත් සාරිපුත්ත මහරහතන් වහන්සේත් අතර ඇති වෙන ඊටාම විධිමත් ගැඹුරු සාකච්ඡාවක් මේකේ තියෙන. හැබැයි ඒක ඔබට මං සරලව ඊටාම කෙටියෙන් පැහැදිලි කරන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ සමග සමිද්දි කියන පැවිදි වී වැඩි කාලයක් නොගිය ස්වාමීන් වහන්සේ අතර යම් සාකච්ඡාවක් ඇති වෙනවා. උන්වහන්සේලා දෙනම අතර ඊටාම ප්‍රියමනාප දහම් සම්භාෂණයක් තමයි ඇති වෙන්නේ. ඒ ධර්ම සාකච්ඡාවේදී සමිද්දි ස්වාමීන් වහන්සේගෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊටාම ආගිය තොරතුරු විමසලා මේ ආදුනික පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ, ඒ කියන්නේ සමිද්දි ස්වාමීන් වහන්සේ ගොඩාක් පැවිදි ජීවිතය තුළ පරිණත කෙනෙක් නෙමෙයි. ඒතුරු මහා ලොකු පරිණත භාවයක් නැති නිසා සමිද්දි ස්වාමීන් වහන්සේගෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊටාම ලස්සන ප්‍රශ්නයක් අහන උන්වහන්සේ මේ බුදුරජාණන්සේගේ ධර්මී ඊටා නිවැරදිව ග්‍රහණය කරගෙන ඉන්නවාද?
ඒ ග්‍රහණය කරගත්ත ධර්මිය තුළ ආර්ය සිතක් උපදවාගෙන ඉන්නවද නැත්නම් ආර්ය සිත උපදවා ගැනීම පිණිස බෑයම් කරනවද ඒකට ප්‍රාමාණික දහම් දැනුමක් උන්වහන්සේට ලැබිලා තියෙනවද කියලා බලන්නයි මේ ප්‍රශ්න ගොඩනගන්නේ. සාරිපුත්තයන් වහන්සේ කියන්නේ මේ බුද්ධ ශාසනයේ පළවෙනි ශ්‍රාවකයන් වහන්සේ ධර්ම සේනාධිපති කියලායි කතා කරන්නේ. එතකොට උන්වහන්සේ සමග සමිද්දි කියන ආදුනික වැඩි කාලයක් පැවිදි වෙලා නොගිය මේ ස්වාමීන් වහන්සේ සමග කතා බහේදී සාරිපුත්ත හාමුදුරුව පළවෙනියෙන් අහනව ප්‍රශ්නයක්. කිමාරම්මනා සමිද්දි පුරිසස්ස සංකප්ප විතක්කා උප්පජ්ජಂತಿ. ඒක තමයි සාරිපුත්තයන් වහන්සේගේ පළවෙනි ප්‍රශ්නය. එතකොට සාරිපුත්තයන් වහන්සේ අහන්නේ සමිද්දි ලෝකේ පුරුෂයෙක්ගේ සිතුවිලි විතර්ක හටගන්නේ මොන වාරමුණු කරගෙනද? දැන් මෙන්න මේක තමයි අපි තුල තියෙන බරපතල අරුබුදය. ඔබ දන්නවා ඔබ තුල සිතුවිලි ගැලීම, සිතුවිලි හට ගැනීම, එහෙමත් නැත්නම් විතර්ක හට ගැනීම තමයි ලෝකේ දුක කියලා කතා කරන්නේ. මේ විතර්ක හට ගැනීම පදනම් කරගෙනමයි දුක සකස් වෙන්නේ. විතර්ක හට ගැනීම කියන්නේ දුක. එතකොට සාරිපුත්තයන් වහන්සේ සමිද්දි ස්වාමින් වහන්සේගෙන් මේ අහන කාරණය අපට ඉතාම වැදගත් කාරණයක්. මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ අභ්‍යන්තර අර්බුදයක් සමනය කර ගැනීමක් ගැන. මේ අභ්‍යන්තර අර්බුදයේ සමනය කර ගැනීමට වදාළ ධර්මයේ තුලින් අපි අභ්‍යන්තර අර්බුදයේ සමනය කරගන්න මේ මොහොතේ උත්සාහ කරනවා. එහෙමත් නැත්නම් අපි එළියේ දේවල් සමනය කරන්න මේක පාවිච්චි කරනවා. ඇත්තටම බාහිර දේවල් වෙනස් කරන්න මේ ධර්මයේ පාවිච්චි කරන එක අපේ න්‍යාය නෙමෙයි. අපේ වැඩපිළිවෙල නෙමෙයි. එතකොට අපේ වැඩපිළිවෙල මොකක්ද? අපේ වැඩපිළිවෙල තමයි අභ්‍යන්තර අර්බුදයේ සමනය කරගන්න මේ ධර්මයේ පාවිච්චි කරන එක. ඒකට තමන් හිටිය විදිය, ඉන්න විදිය, තමන්ගේ තත්වය, උගත්කම, ආර්ථික මට්ටම මේ මොකක්වත් අදාළ නැහැ. මේව එකක්වත් වැදගත් සාධක නෙමෙයි. එයා කොයිතරම් බුදුන් ඇඳලා තියෙනවද, කොයිතරම් මල් පූජා කරලා තියෙනවද, පහන් පූජා කරලා තියෙනවද, කාලාන්තරයක් ඒවා දිනු කරපු කෙනෙක්ද, එහෙමත් නැත්නම් කාලාන්තරයක් එක දිනු නොකරපු කෙනෙක්ද කියලා ඒ බාහිර කරන ක්‍රියාකාරකම් අවැදගත් කියලා මම කියන්නේ නැහැ. ඒවා තුළ වැදගත්කමක් තියෙනවා. හැබැයි ඒ වැදගත්කම තිබුණට ඒවා තමාව සංසිඳුවීම පිණිස ප්‍රබලව උපකාර කරන්නේ නැහැ. ඒවා අතරත් යම් නිමිති තියෙන්න පුළුවන් සංසිඳීමට උදව්වට. අද ඒ නිමිත්ත මතු කරගන්න දක්ෂ නැති නිසා ඊට වඩා ඍජු වැඩපිළිවෙලකට අපිට එකතු වෙන්න පුළුවන්. ඒ ටික කොහොම සාම්ප්‍රදායික සංස්කෘතික බෞද්ධයෙක් විදිහට කරන ගමන් අර මූලික වශයෙන් අභ්‍යන්තර කතාවත් එක්ක එකතු වෙන්න ඉතා හොඳ දේශනාවක් මේ සමිද්දි සූත්‍රය කියන්නේ. සාරිපුත්තයන් වහන්සේ අහනවා මේ සමිද්දි මේ පුරුෂයෙක්ගේ සිතුවිලි විතරක හටගන්නේ මොන ආරමුණු කරගෙනද? ඇත්තටම ඔබට මෙහෙම එකක් ඔබෙන් ඇහුවොත් එම ඔබට මොකක් හරි උත්තරයක් තියෙනවද? ඇත්තටම ඔබට උත්තරයක් නැහැ. ඒ කියන්නේ ඔබ ඇතුළ විමසන කෙනෙක් නෙමෙයි. ඒතර සමිද්දි ස්වාමීන් වහන්සේ මතක් කරනවා නාම රූපාරම්මනා භම්තේ. ස්වාමීනි මේ නාම රූපාරමුණු කරගෙනයි සිතුවිලි විතර්ක හටගන්නේ. දැන් ඔබ තුල සිතුවිලි විතර්ක හටගන්නකොට ඒවට ඔබ ෂණිකව ප්‍රතිචාර දක්වන්න හදනවා. ඒ ෂණිකව ප්‍රතිචාර දක්වන්න හදනකොට තමයි ලෝකේ ගිනි තියන්න හිතෙන්නේ, ලෝකේ අවුලුවන්න හිතෙන්නේ.

ගෙන තමාගේ අභ්‍යන්තරය තුළ සිතුවිලි ඇතිවන ක්‍රියාවලිය හේතු සහිතව නොදැනුවත් නම් ඒ සිතුවිලි වලට ප්‍රතිචාර දක්වන එක ඉතා අයහපත් වෙන්න පුළුවන්. ඒතර ඒ ප්‍රතිචාර දැක්වීම පදනම් කරගෙන තමා තුළින් කයෙන් වචනෙන් මනසින් ගොඩනැගෙන ක්‍රියාත්මක වීම අතිශය අයහපත් වෙන්න පුළුවන්. ඒ ගොඩනැගෙන ක්‍රියාත්මක වීම පදනම් කරගෙන යාගේ අභ්‍යන්තරය තුළ විශාල කැළඹීමක් ඇති වෙලා බරපතල අර්බුදයකට යන්න පුළුවන්. ඒක තමයි අද වෙන්නේ. ඒ කියන්නේ ගිහි සමාජය තුලත් පැවිදි සමාජය තුලත් යම් කිසි කෝලහලයක් අරුබුදයක් ගැටුමක් මතුවෙනවා නම් ඒ ගැටුම මතුවෙන්නේ තමාගේ සිතුවිලි ප්‍රායෝගික තලයට එනකොටයි. ඒ තමන්ගේ සිතුවිලි ප්‍රායෝගික තලයට එනකොට සිතුවිලි සකස් වීම පිළිබඳ සංවේදීකමක් සිතුවිලි සකස් වීම පිළිබඳ අවධිකමක් පුද්ගලයාට තිබ්බොත් එයාට පුළුවන් ඒ සිතුවිලි යම් කලමනාකරණයකට එකතු වෙන්න. හැබැයි කලමනාකරණයකට එකතු වුණාට පස්සේ මූලික වශයෙන් යාක් තුල යම් සංසිඳීමක් හදා ගන්න පුළුවන්. ඒක සමහර කෙටි කාලීන සංසිඳීමක් වෙන්න පුළුවන්. දීර්ඝ කාලීන සංසිඳීමකට හිත බොහෝ කොට භාවිතා කරන්න වෙන්නත් පුළුවන්. ওই භාවනා වගේ දෙක උදව් ගන්න වෙන්නත් පුළුවන්. ඇත්තටම ඒක විය හැකි දෙයක්. ඒක ස්ථාවරව සිද්ධ වෙන දෙයක්. ඕනෑම කෙනෙක් සංසිඳවන්න පුළුවන් දෙයක් මේ බුදුරජාණන්සේගේ ධර්මයේ. ඒතරේ සංසිඳීම ඇති වෙන්නේ ආර්ය සිතක් උපදවා ගැනීම මතයි. ඒතර ආර්ය සිත කියන එක සමිද්දි සූත්‍රයේදී පැහැදිලි වෙන විදියට තමා තුල විතර්ක සිතුවිලි හටගන්නේ කුමක් අරමුණු කරගෙනද? එතකොට සාරිපුත්තයන් වහන්සේට ලැබෙන උත්තරය තමයි නාම රූපාරම්මනා භන්තේ. ස්වාමීනි මේ නාම රූප අරමුණු කරගෙන. එතකොට එහෙනම් ඔබ තුල සිතුවිලි වලට ඔබ අනවශ්‍ය වටිනාකමක් දුන්නට ඒක ඇති වෙලා තියෙන්නේ නාම රූප අරමුණු කරගෙනයි. මොකක්ද මේ නාම රූප අරමුණු කරගෙන සිතුවිලි ඇති වෙනවා කියලා කතා කරන්නේ? නාම රූප අරමුණු කරගෙන සිතුවිලි ඇති වෙනවා කියලා කතා කරන්නේ පින්වත්නි, දැන් ඔබ දන්නවා ඔබගේ ආයතනික ලෝකය, ඒ කියන්නේ සලායතන කියලා අපි කතා කරන්නේ, ඇස කන නාසය දිව කය මනස කියලා මේවා සකස් වෙන්නේ නාම රූප ධර්මයන්ගෙන්. ඒ කියන්නේ දිවටම රස දැනෙනවා නව, දිවක් තියෙන්න ඕන, රසයක් තියෙන්න ඕන, වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර කියලා දිව සම්බන්ධ නාම ධර්ම ටිකුත් පහළ වෙන්න ඕන. ඔන්න ඔය නාම ධර්ම පහළ වෙන්නේ මනසිකාරයේ තියෙනකම්. ඒ කියන්නේ දිව පැත්තේ මනසිකාරයේ තියෙනකම් විතරයි රස දැනෙන්නේ. බරපතල කල්පනාවක ඉන්නකොට එයා කෑම ටිකක් කාගෙන යනවා, ආහාර ටිකක් අනුභව කරලා ඉවරයි. නමුත් එයාට රස පහසවත් හරියට තේරෙන්නේ නැහැ. සමහර අය කියන්නේ මට මේ ප්‍රශ්න නිසා මේ කෑමකවත් රස දැනෙන්නේ නැහැ කියලා. හේතුව තමයි මානසිකාරේ තියෙන ප්‍රශ්නයක් එක්ක ඒ නිසා යාට රහ දැනෙන්නේ නැහැ. එහෙනම් රසය කියන්නේ කෑම තුල තියෙන එක මතම අත්දකින අත්දැකීමක් නෙමෙයි. දිව සහ රසය කියන රූප, ඒ ඔක්කොම රූප ධර්ම වලට අයිති දේවල්. නාම ධර්ම වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියලා නාම ධර්මත් පහළ වෙනු. මේ නාම රූප අරමුණු කරගෙන තමයි හිතට සිතුවිලි ඇති වෙන්නේ. රාග, ද්වේෂ මේවා ඇති වෙන්නේ නාම රූප ධර්මයන් පදනම් කරගෙන. එතකොට මේ තමා අත්දකින හැම අත්දැකීමක් තුලින්ම අත්දැකීම තමාව ගවේෂණය කරන තත්ත්වයට පත් වෙන්නේ නාම රූප ධර්මයන් අරමුණු කරගෙනයි. එතකොට නාම රූප ධර්මයන්ගේ යන් පහළවීමක් ඇත්තේ නැත්නම් නාම රූප ධර්මයන්ගේ පහළවීමක් නැති තැනක එයා තුල සිතුවිලි විතර්ක හටගන්නේ නැහැ. එතකොට මේ නාම රූප ධර්මයන් කියන ඒවා නিত্য දේවල්ද අනිත්‍ය දේවල්ද? ඒ තුල යථාර්ථය ගත්තොත් දැන් ඇස කියන එක නිත්‍ය එකක්ද අනිත්‍ය එකක්ද? ඇස කියන එක අනිත්‍ය එකක්. ඇසේ සුද එනවා කියනවා, ඇස පේන එක අඩු වෙනවා කියනවා, උපැස්සිවලක් පළඳන්න වෙන්න පුළුවන්, ඊට පස්සේ ඇස් පෙනීම සම්පූර්ණයෙන් අඩු වෙනවා, 40 ඇඳිරිය කියනවා, නොයෙකුත් දේවල් ඇහැට වෙන්න පුළුවන්. එහෙනම් මේ ඇස කියන රූපයත් අනිත්‍ය එකක්. ඇසින් අත්දකින ලෝකේ නිසා ඇතිවෙන වින්දනය, හඳුනා ගැනීම, චේතනාව, ස්පර්ශය, මානසිකාර කියන මේ නාම ධර්මත් අනිත්‍ය වෙලා යනවා. මේ ඔක්කොම අනිත්‍ය වෙලා යන දේවල් නම්, ඒ කියන්නේ නාම රූප ධර්මයන් අනිත්‍ය නම් ඒ අනිත්‍ය වෙච්ච ධර්මයේ පදනම් කරගෙන නාම රූප පදනම් කරගෙන තමන්ගේ හිත තුළ විතර්ක සිතුවිලි ඇති වෙන ඒවා නිත්‍යද අනිත්‍යද? ඒවත් අනිත්‍යයි. ඒකට අනිත්‍ය වෙලා යන සිතුවිල්ලකට ඕනෑවට වඩා වටිනාකමක් දෙනකොට ඒ සිතුවිලි ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වෙනකොට එයා සිතින් කයින් වචනේ ලෝකෙන් ගනුදෙනු කරනවා. ඒක ඉතා යහපත් වෙන්නත් පුළුවන්, යහපත් වෙන්නත් පුළුවන්. එතකොට දැන් බොහෝ විට ඒ සිතුවිලි ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වෙනකොට මානව සංවේදිකම සහ අපි කතා කරන යෝනිසෝ මනසිකාරය, සති සම්පජඤ්ඤය ආදී මූලික බුදුදහම පැහැදිලි කරන ධර්ම මත ශක්තිමත් වීමක් නැති වුණාට පස්සේ ඒ ශක්තිමත් වීමක් නැති ශ්‍රාවකයා තුළ නිරන්තරයෙන් නිරතුරුව මතුවෙන්නේ ඊටාම අයහපත් ප්‍රායෝගික හැසිරීම. ඒ ප්‍රායෝගික හැසිරීම මත
මානවීය ගුණධර්ම

0: සමස්ත සමාජය තුළ සිද්ධ විය හැකි මානවීය හානිය ඉතාම වැඩි වෙන්න පුළුවන්. සමස්ත වශයෙන් සමාජීය භෞතික දේවල් වලටත් හානියක් වෙන්න පුළුවන්, මානව සම්පත් වලටත් හානියක් වෙන්න පුළුවන්. දැන් පහුගිය කාලේ අපි අත්දැක ඉතාම ම්ලේච්ඡ අත්දැකීමක් තමයි දැන් කෙනෙක්ගේ භෞතික දේවල් වලට හානියක් කිරීමත් මේ ප්‍රශංසාත්මක නෑ, ඒකත් හානිකරයි, ඒකත් ඉතාම අයහපත් දෙයක්, සිතුවිලි වල ප්‍රායෝගික ක්‍රියාත්මක වීමෙන්ම ප්‍රතිලාභයක් තමයි. දැන් අපට මතකයි මේ පහුගිය කාලේ එක්තරා පාර්ලිමේන්තුවේ නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් පවා ඝාතනය කරන තැනකට මිනිසුන්ගේ සිතුවිලි උඩු දිව්වා, ක්‍රියාත්මක වුණා. හැබැයි ඒ සිතුවිලි ක්‍රියාත්මක වෙච්ච අයටත් කියන්න සාධාරණ කතා ගොඩාක් තියෙනවා කියලා ඔවුන් කියනවා. හැබැයි මේක සිදුවීමක් විදියට ගත්තොත් එහෙම තමන්ගේ සිතුවිලි ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වීම තුළ සිතින් කයෙන් වචනෙන් ගොඩනැගිච්ච ස්වභාවයක් තියෙන. එතකොට ඒක කොයිතරම් ම්ලේච්ඡද, ඒක බෞද්ධ චින්තනයේට කොයිතරම් විරෝධාකල්පයක්ද දරන්නේ. ගෙවල් ගිනි තැබීම්, වාහන ගිනි තැබීම් වගේ දේවල් සාධාරණීකරණය කරනවා නෙමෙයි. නමුත් ඒවත් යම් තාක් දුරට අඩියක් පිටිපස්සට අරගෙන හිතන්න පුළුවන්. ඒකත් සිතුවිලි වල ප්‍රායෝගික අයහපත් ක්‍රියාත්මක වීමක්මයි. හැබැයි මනුෂ්‍යත්වයට පවා අභියෝග කරන මට්ටමට ඉතා ම්ලේච්ඡ ප්‍රචණ්ඩ සිතුවිලි නම් එන්නේ ඒ සිතුවිලි වලට විශාල වටිනාකමක් ඒ පුද්ගලයා දීලා තියෙනවා. ඇත්තට මේ සිතුවිලි එච්චර වටින්නේ නැහැ. සිතුවිලි කියන ඒවා ඇති වෙලා නැති වෙලා යනවා, විතර්ක කියන ඒවා ඇති වෙලා නැති වෙලා යනවා, ඒවා ඇති වෙන්නේ තමා තුළ ගොඩනගෙන නාම රූප පදනම් කරගෙන, ඒවත් ඇති වෙලා නැති වෙලා යනවා. ඒ අනිත්‍ය වෙලා යන නාම රූප පදනම් කරගෙන ඇති වෙන විතර්කයට ඕනෑමට වඩා වටිනාකමක් දුන්නාම ඒක සාරේ විදියට පෙනුනම් ඒක ප්‍රායෝගික තලයට ගෙනල්ලා එයා බොහෝ කොට අකුසල් කරගන්නවා. සමහර විට ඒ අකුසල් කරගැනීමේ බරපතලම අවදානම් විදියට කල්ප ගානක් නිරේ විඳවන තැනට පවා ඔබේ ජීවිතේ සකස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ වගකීම ඔබ බාරගන්න ලෑස්ති විය යුතුයි. අවදානමින් මිදීමේ අයිති ඔබටයි තියෙන්නේ. ඔබ අවදානමින් මිදිලා නැහැ. මේ අවදානම සාධාරණීකරණය කරගන්න ඔබ ගොඩක් දේවල් කියාවි. ඔබට කියන්න ගොඩක් කතාන්දර ඇති. හැබැයි ලෝකයේ සානුකම්පිත නිර්ණායක නැති බව, ලෝකේ කර්මීය ධර්මීය ස්වභාව ධර්මී ක්‍රියාත්මක වීම තුළ සානුකම්පිත නිර්ණායක නැති බව ඔබ ඉතාම හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. ඒ නිසා ඔබ ඒ තේරුම් ගැනීමත් එක්ක තමයි ඔබට බුදුරජාණන් වහන්සේගේ මූලික ධර්මීය හරයාත්මක කාරණා එක්ක ඔබට එකතු වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබට මම ඉතාම කෙටි යෝජනාවක් කරන්න. ක්ලේශ ධර්මයන් වලට ප්‍රතිචාර දක්වන එක නවත්තලා දාන්න උත්සාහ කරන්න. කෙලෙස් ධර්ම වලට ප්‍රතිචාර දක්වන එක සාංසාරික සත්වයන්ගේ ස්වභාවය. ඉපදෙමින් මැරෙමින් යන ජීවිතයේ තුල සාංසාරික පැවැත්ම තියෙන්නේ කෙලෙස් ධර්ම වලට ප්‍රතිචාර දක්වන තාක්කල් විතරයි. යම් දවසක ඔබ තුල ගොඩ නැගෙන ක්ලේශ ධර්මයන් වලට ඔබ තුල ප්‍රතිචාර දක්වන එක නතර කරලා දැම්මොත්, ඒ ප්‍රතිචාර දක්වන එක නතර කරලා දාපු තැනක පින්වත්නි සංසාරයේ කියන ස්වභාවයක් නැවත නැවත පැනවෙන්නේ නැහැ. එතකොට සංසාරයේ කියන ස්වභාවයේ නැවත නැවත පැනවෙන්නේ කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන තාක්කල් නම්, කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන්න එපා කියලා කියන එකම සාධාරණ නැහැ. ඇයි කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන එක සුදුසු නැත්ති කියන එකට හේතු කියන්න ඕන. මේ ක්ලේශ ධර්මයන්ම තමයි ඔබ විටෙක නිරයට, විටෙක ප්‍රේත ලෝකෙට, විටෙක සතර අපායට, විතේක නැවත මේ මනුස්ස ලෝකෙට නොඑක් දුක්ඛ ස්කන්ධයන් නැවත නැවත සකස් කරලා දෙමින් මේ ජීවිතේ ඉදිරියට ඉදිරියට ගලාගෙන ගලාගෙන ගියේ ඔබ කෙලෙස් ධර්ම වලට ප්‍රතිචාර දක්වන නිසායි. යම් දවසක ඔබ තුල ඇතිවෙන රාග දේශ මෝහයන් ඔබ ප්‍රතිචාර දක්වන එක නතර කරලා දැම්මොත්, ඒ කියන්නේ මේ කෙලෙස් දීගය හමාර කළොත් ඔබ සාංසාරික වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම නතර කරලා දාලා සදාතනික විමුක්තිය සමග ඔබට එකතු වෙන්න පුළුවන්. දැන් විවාහ ජීවිතයේ ගෙවන දෙන්නෙක් අතර අන්‍යෝන්‍ය ප්‍රතිචාර දැක්වීම මත තමයි විවාහ ජීවිතය ඉදිරියට පවතින්නේ. ඒ ගෙදර බිරිඳත් ප්‍රතිචාර දක්වන්නේ නැත්නම්, ස්වාමියාත් ප්‍රතිචාර දක්වන්නේ නැත්නම්, ඔවුන් අතර අන්‍යෝන්‍ය ගනුදෙනුවක් නැත්නම්, ඔවුන් අතර වචන හුවමාරුවක් නැත්නම්, සිද්ධ වෙන සිදුවීම් පිළිබඳව සාකච්ඡා කිරීමක් නැත්නම්, එකඟතාවයක් නැත්නම්, ඔවුන් දෙන්න දෙපැත්තට වෙලා ඉන්නවා නම් ඔවුන්ගේ සියලුම සම්බන්ධතා දෙපැත්තට කරගෙන පැත්තකට වෙලා තනිව වාසය කරනවා නම් ඒකෙන් කියවෙනවා ඒ විවාහය වැඩිකල් යන්නේ නැහැ කියලා. විවාහ ජීවිත ඉදිරියට යන්නේ ඔවුනොවුන් අතර එකිනෙකට ඉතා සාමග්‍රී සම්පන්නව දක්වන ප්‍රතිචාරයේ පදනම් කරගෙනයි. ඒ ප්‍රතිචාරය තමයි ඔවුන්ගේ විවාහ ජීවිතය ඉදිරියට ගෙනියන්නේ. ඒ වගේ යම් වෙලාවක කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන එක අතහැරලා දැම්මුත් ඒක අතහැරීම පිණිස ආකල්පමේ වශයෙන් වෙනසක් හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ අතිශය සුඳුරු වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාරලා තිනවා. මේ බඳු වැඩපිළිවෙලක් තුලින් අපට ප්‍රතිචාර දක්වන එක අතහැරලා දාන්න පුළුවන් නම් කෙලෙස් වලට රූපය දකින්නකොට රූප නොදැකීම රූප දකින්න මට්ටමටම ප්‍රතිචාර දක්වනවා නෙමෙයි, ශබ්ද ඇහෙනකොට කන් දෙක වහ ගන්නවා නෙමෙයි, ඒවා පදනම් කරගෙන තමාගේ චිත්තසංතානය තුළ උද්ගත වන ක්ලේශ ධර්මයන් වලට නැවත නැවත සිතින් කයෙන් වචනින් ප්‍රතිචාර දක්වන එක අතහැරලා දැම්මුත් කෙලෙස් දීගය හමාර වෙනවා. ඒ කෙලෙස් දීගය හමාර වෙච්ච තැනක තමයි අවබෝධය තහවුරු වෙන්නේ. අපි කතා කරන ඉතා ප්‍රබල කාරණයක් වෙච්ච මාර වසඟයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න ලැබෙන්නේ. කප්ප කියලා මානවකෙක් තරුණෙක් බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න ඇවිල්ලා ඔහු සමග ඇතිවෙන භාගතුන් වහන්සේ සමග ඔහු තුළ ඇතිවෙන සාකච්ඡාවේදී බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ පටිච්ච සමුප්පන් ස්වභාවය හේතුඵල දහම ආකල්පමය වශයෙන් තමා තුළ ඇතිවෙන වෙනස්කම මත වගකීම් සහිත පුද්ගලයෙක් විදියට තමාට සංසාරින් එතර වෙන්න පුළුවන් අනාගතයේ ජරා මරණ දුක සකස් වෙන්නේ නැහැ කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඔහු ප්‍රශංසාත්මකව කතා කරනවා. මජ්ජේ සාරස්මින් තිට්ඨිතං ඕගේ ජාතේ මහබ්බයි. යම් වෙලාවක සංසාරයේට වැදිලා සංසාරේ රැඳී සිටීම භයානක වර්ෂාවක් වගේ ජරා මරණ නම් වූ වර්ෂාවෙන් තෙමෙන්න වෙනවා. එතකොට ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ ජරා මරණ නැමැති වර්ෂාවෙන් නොතෙමී ඉන්න වැඩපිළිවෙලක්. එතකොට ඔබ වහන්සේ මේ පැහැදිලි කරන එක ස්වාමිනී ඒක එහෙමමයි. අනාගතයේ ජරා මරණ කියන වර්ෂාවෙන් අපිට තෙමෙන්න වෙනවා. එතකොට ඒක කුමන ජීවිතයක් වුණත් ඒ ජරා මරණ දුකෙන් තෙමීම සාධාරණයි. ජරා මරණ දුක කියන එක හැමෝටම උරුමයි. පීඩිත සත්වයා මේ ජරා මරණ වලින් වෙලිලා හැඬීම් බැලපීම් සෝසුසුම් හෙලීම් එකයි ගත වෙන්නේ. ඒතර ඔබ වහන්සේ මේ වයින් පීඩාවටපත් නොවීමේ යම් වැඩපිළිවෙලක් පැහැදිලි කරනවා. ඒක ආකල්පමය වශයෙන් වැඩපිළිවෙලක්. ඒක එහෙමමයි. ස්වාමිනී ඔබ වහන්සේ යමක් කියනොත් ඒක එහෙමමයි කියලා බුදුරජාණන්සේ ප්‍රශංසා කරනවා. ඒතර බුදුරජාණන්සේ ලස්සන උපමාවක් එක්ක පැහැදිලි කිරීමක් කරනවා. මජ්ජේ සාරස්මින් තිට්ඨතං ඕගේ ජාතේ මහබ්බයි. ජරා මච්චු පරේතානං දීපං බබ්‍රූහි කප්පතේ. කප්ප සංසාරයේ කියන විල මැද යම් පුද්ගලෙක් ඉන්නවා නම් ජල ගැලීම නිසා විශාල ජල ගැලීම ඇති වෙන විලක් නම් ඒ ජල ගැලීම ඇතිවීම කල්හි අප්‍රමාණව පීඩාවට පත් වෙනවා. මේ සංසාරයේ නැමැති විල මැද ඉන්න සත්වයාට පුද්ගලයාට ජරාව මරණය කියන මහා විශාල ජනස්කන්ධෙන් පීඩාවට පත් වෙන්න වෙනවා. ඒ පීඩාව සංසිඳුව ගැනීම පිණිස කප්ප මේ තණ්හාවෙන් නිදහස් වීම කළ යුතු තත්ත්වයක්. ආකින්චනං අනාදානං ඒතං දීපං අනාපරං. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ලෝකය පිළිබඳව රාගයක් නැත්තං, තෘෂ්ණාවක් නැත්තං, ලෝකේ අද්දකින් ලෝකයේ තුල යථාර්ථවාදී වෙලා නම් ඒ යථාර්ථවාදී ශ්‍රාවකයෙක් තුල රාගය දුරු වෙලා නම් ඇස ඉදිරියට එන රූපය තුල රාගය නැමැති සිතුවිලි ඇති නොවන විදියට රූපය අත්දකිනවා නම් ඒ අත්දැකීම පිණිස තමයි අර හිත විදර්ශනා කරන වැඩපිළිවෙලකට ශ්‍රාවකයා යොමු විය යුත්තේ. ඒ යොමු වීම පුද්ගලයා තුල තියනවා නම් එයාට කවදාවත් ජරා මරණ නම් වූ ජලගැල්මට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. අන්නේ ජරා මරණ නම් වූ ජලගැල්මට මුහුණ නොදීම පිණිස තමා තුළ තෘෂ්ණාව ඉතිරි නැතුව නිරුද්ධ කරනවා නම් හරියට නෙළුම් කොළයකට වතුර දැම්මම රැඳෙන්නේ නැහැ වගේ ඇයින් රූප දැක්කාම රාග ද්වේෂ තෘෂ්ණාව ඡන්දේ නන්දිය උපදින් නැති මට්ටමට යා තුළ ආයතනික පරිහරණයක් තියෙනවා නම් අන්න ඒකට තමයි කප්ප නිර්වාණය කියලා කියන්නේ. අන්න බලන්න නිර්වාණය සම්බන්ධිතා ලස්සන අර්ථ දැක්වීමක්. ඒ වගේම බුදුරජාන් වහන්සේ මතක් කරනවා ඒත දඤ්ඤාය මේ සතා දිට්ඨ ධම්මාබි නිබ්බුතා නතේ මාරාව සානුගා නතේ මාරස්ස පද්දගූති. යම් කෙනෙක් සිහි උපදවාගෙන සති සම්පජඤ්ඤයෙන් තමන්ගේ පැත්තේ සිහිය තියාගෙන හැම වෙලාවකම සතිමත් ශ්‍රාවකෙක් විදියට තමන්ගේ පැත්තේ සිහිය තියාගන්න. දැන් අපි හැම වෙලාවකම එළියෙන සිහිය තියාගන්න. කඩේට යනවා කියනකොට කඩේ අපේ සිහිය තියෙන. හැබැයි බුදුදහම කියන්නේ කඩේට යන්න, හැබැයි තමන්ගේ කය පැත්තේ සිහිය තියාගන්න. ගෙදර යනවා කියනකොට ගෙදර සිහිය තියාගන්න එපා, ගෙදර යන්න, හැබැයි තමන්ගේ පැත්තේ සිහිය තියාගෙන යන්න. මොකද තමාවයි පරිස්සම් කරගත යුත්තේ. තමන්ව පරිස්සම් කරගන්න වැඩපිළිවෙලට ඉතාම වැදගත් දෙයක් සතිමත් භාවය, සම්පජඤ්ඤව කටයුතු කරන එක. යම් කෙනෙක් සතිමත්ව තමන්ගේ පැත්තේ සිහිය තියාගෙන මේ යථාර්ථයේ තේරුම් ගන්නවා නම් එයාට කියන්නේ නතේ මාරාව සානුගා. ඒ කියන්නේ එයා තමයි මාර්යාගේ වසඟයට යන්නේ නැත්තේ. එයා තමයි මාර්යාගේ ශිෂ්‍ය භාවයෙන් මිදෙන්නේ. එහෙමනම් මේ මාර්යාගේ ශිෂ්‍ය භාවයෙන් මිදීම පිණිස නිර්වාණගාමී ශ්‍රාවකයෙක් තමන්ගේ ආයතනික ලෝකය තුලින් අත්දකින රාග ද්වේෂ මොහ නම් වූ සිතුවිලි ගැලීම පදනම් කරගෙන ඒවට අනවශ්‍ය වටිනාකමක් දීලා ලෝකයත් එක්ක පැටලි පැටලි ගියොත් එහෙම අනාගතයට නැවත නැවත භවයේ සකස් වීම පිණිස, ජරා මරණ දුක ඇතිවීම පිණිස, විඥානයේ පිහිටීම පිණිස ක්ෂේත්‍රයක් සකස් කරනවා වෙනවා. ඒ ක්ෂේත්‍රයේ සකස් නොකොට සදාතනික විමුක්තිය සමග එකතු වීම පිණිස ඔබ යථාර්ථවාදී චින්තනයකට එකතු විය යුතුයි. සම්මාදිට්ඨිකත්වයේ තුල පිහිටිය යුතුයි. එබඳු සම්මාදිට්ඨිකත්වයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව උපකාර වේවා කියන අදිෂ්ඨානෙන් අපි අද දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
1: ලක්හනයි සිතින් පුතුබණයි ධර්මානුශාසනාව අද දින පවත්වන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. සිතනවන බුදුබණ
2: දායකත්වය සඳහා විමසන්න 0777 273 454.
1: සද්ධර්ම දේශනේ සමස්ත ශ්‍රී ලංකාව පුරා ලක්කඩ ගුවන්විදුලිය ඔස්සේද, සමස්ත ලෝකය පුරා අන්තර්ජාලය ඔස්සේද ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: ලක්හඬ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
3: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
2: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: පෙළවරාත්‍රී 10යි ලක්හඬ අහගෙන ඉන්නේ. ඕනම මිනිසෙකගේ ජීවිතේට හීන තියෙනවා. ඒ හීන හැබෑ කරගන්න අපිට එක එක ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි ඔයාලට යෝජනා කරනවා මෙන්න මේ ක්‍රමේ. මොකක්ද දන්නවද? මේ තමයි ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය NLB.
1: අයිබෝවන්, වාසනාව ගැන කවදත් විශ්වාස කරන ඔබට කවදත් ඒ ආශිර්වාදය NLB අපෙන්. එහෙනම් අදත් NLB ජාතික ජයවන්නේෙන් දිනන්න සූදානම් වෙන්න. එහෙනම් මුලින්ම ඒ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලය අපි බිහි කළ වාසනාවන්ත ඔබ පිළිබඳ සහ අද දිනට නියමිත සුපිරි ත්‍යාග පිළිබඳ ඔබ වෙත ගෙන එන්න අපි සූදානම්. ඒ අනුව හඳ හන ලොතරැයියේ 1602 දිනුම් වාරයෙන් අද දිනුම් වාරයට අරගෙන ආව සුපිරි ත්‍යාගය රුපියල් 33,16,492.47ක්. ගොවිසෙත 4,535 වන දිනුම් වාරයෙන් අද දිනුම් වාරයට අරගෙන ආව සුපිරි ත්‍යාගය රුපියල් 8,04,75,577.76ක්. මෙගා පවර් 2641 වන දිනුම් වාරයෙන් රුපියල් 120ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත ඔබට ආලවිකලේ නාත්තණ්ඩිය අලවි නියෝජිත ප්‍රසාද් ජයසිංහ. ඒ අනුව පසුගිය දිනුම් වාරයෙන් අද දිනුම් වාරයට අරගෙන ආව මෙගා සුපිරි ත්‍යාගය රුපියල් 30,36,30,110.10ක්. පවර් සුපිරි ත්‍යාගය රුපියල් කෝටියක් මතකයිනි ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගය සුපිරි මෝටර් රථයක්. දර නිධානය 2323 වන දිනුම් වාරයෙන් අද දිනුම් වාරයට අරගෙන ආව සුපිරි ත්‍යාගය රුපියල් 8,09,63,910.87ක්. මහජන සම්පත 6,293 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය මුලින්ම මතක් කරනවා ඔබට රුපියල් 3,24,76,40ක්. මේ සුපිරි ත්‍යාගය ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි වුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. මහජන සම්පත ලොතරැයියෙන් මේ වසරට බිහි කළ 14 වන සුපිරි ත්‍යාග ලාභිය ඔබ. සමස්යක් ලෙස NLB අපි මේ වසරට බිහි කළ 35 වන සුපිරි ත්‍යාග ලාභිය ඔබ. ඔබට සුභ පැතුම් අපෙන්. ඒ විතරක් නෙමෙයි රුපියල් 125ක් ඔබ දිනාගත්තා. ඒ වසනාවන්ත ලොතරැයිපත ඔබට ආලෙවි වුණේ මහනුවර දිස්ත්‍රික්කයෙන්. සුපිරි ත්‍යාගය දිනාගත්ත නිසා පසුගිය දිනුම් වාරයේ මේ දිනුම් වාරයට අරගෙන ආවේ නැවුම් සුපිරි ත්‍යාගයක් රුපියල් කෝටි 2ක්. ඒ අනුව ඒ දවසේදී අපි NLB ජාතික ජයවර්ධනේ සමස්ත ජයග්‍රහකයන් 957,722 අතර රුපියල් 11,38,38,220ක මුදලක් බෙදා දුන්නා. ඊයේ ඇතිවුණු තාක්ෂණික දෝෂයෙන් නිසා අපේ ලොතරැයි දිනුම් වාර 8 වසනාවන්තයන් පිළිබඳව ඔබට දැනුම් දීමට නොහැකි වීම පිළිබඳ අපේ බලවත් කනගාටුව යලිත් ඔබ වෙත ප්‍රකාශ කර සිටිනවා. එහෙනම් ඊයේ දවසේ වාසනාව ගැන ඒ විදිහට මතක් කරනකොට අද දවසේ වාසනාව දිනා ගන්න සූදානම් වෙන්න ජයග්‍රහී ලොතරැයි දිනුම් වාර 8කින් ඔබේ NLB ජාතික ජයවර්ණයෙන්. අද දවසේ ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙනවා නිශාන් ප්‍රියංකර මහතා. ඒ අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජයමාලි ගුණරත්න මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කිංසි ගුණසේකර මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී ශ්‍රියානි මංගලිකා ලෙව්දෙනිය මහත්මිය. එහෙනම් ඔබට ජයන් ජය. අපි මුලින්ම දිනුම් වදිනවා NLB ජය. ඔබේ අතර සල්ලි වෙනුවෙන් NLB ජය වසනාවන්ත 562 දිනුම් වාරය දැ. NLB ජය අද ඉංග්‍රීසි අක්ෂරයෙන් J, වසනාවන්ත අංක 3335. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැයිය NLB ජය මේ වසරට රුපියල් 105 ත්‍යාග ලාභෙන් 318 දිනක්, රුපියල් 50,000 ත්‍යාග ලාභෙන් 8,074 දිනක් බිහි කළා.
2: Today selected English letters J and the winning numbers are 3335.
1: රුපියල් 105ක් ඔබ දිනා ගත්තා. වසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළේ බුත්තල අලෙවි නියෝජිත බුද්ධික රත්නායක. අද වසනාවන්ති 35 දෙනෙක් රුපියල් 50,000 බැගින් දිනා ගත්තා.
2: அது மாத்திரமல்ல 50,000 ரூபாய் பண பரிசு 35 உங்களால் வெற்றி ஈட்டப்பட்டுள்ளது.
1: NLB ஜெய தினம் வாரின் வசனவந்தேன் 76,470 தினக் අතර ரூபாய் 64,64,800 முதலක් අපි බෙදා දුන්නා. තවත්ෑගේ වැඩි වුණ නියත ධනයෝග හඳහන වසනවන්ත 1603 වන දිනුම් වාරය අද. පළමු ජයග්‍රාහී අංකය අංක 61, අංක 56. අංක 39 අංක 42. ශ්‍රී ලංකාවේ නාමය ලෝපතල කරවන ක්‍රීඩා ශිෂ්‍යයේ අභිවෘද්ධිය වෙනුවෙන් පිහිට වූ ක්‍රීඩා අරමුදලට දායකත්ව ලබා දෙන සහ අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකබ්බ අරමුදලට දායක වන හඳ හනලොතරයන් මේ වසරට සුපිරිත්‍යාගලාබින් 11 දෙනෙක් බිහි කරලා අවසන්
2: Today's selected zodiac sign is Taurus and the winning numbers are 61 56 39 and the last number is 42
1: රුපියල් ලක්ෂ 10ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත රටේපත ඔබට අලෙවි කලේ කරුවල ගස්වැව අලෙවි නියෝජිත ප්‍රියන්තද මෙල් ඒ සමග සමස්ත ජයග්‍රහකිනද 131969 දෙනෙක් අතර රුපියල් 91,34,200ක මුදලක් බෙදා දුන්නා අපි හෙට හඳහන සුපිරිත්‍යාගය රුපියල් 33,26,692.80ක් රටකම සෙත සදන ඔබව දිනවන සද්දිනම ජයනියත ගොවිසෙත වසනාවන්ත 4536 වන දිනුම් වාරය අපි ආරම්භ කරමු. අද ඉංග්‍රීසි අක්ෂරයේ G මෙන්න ගොවිසෙත පළමු ජයග්‍රාහී අංකය අංක 61 අංක 43 අංක 14 අංක 21 කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් මේ වසරට සුපිරිත්‍යාග ලාභින් 2 දෙනෙක් රුපියල් 120 ප්‍රථම ත්‍යාග ලාභින් 71 දෙනෙක් 250,000 ත්‍යාග ලාභින් 954 දෙනෙක් බිහි කරා
2: Today's selected English letters G and the winning numbers are 61 43 14 and the last number is 21
1: රුපියල් 120 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැපත ඔබට අලෙවි කළා ආනමඩුව අලෙවි නියෝජිත තමින්ද කුමාර රුපියල් 250,000 බැගින් වසනාවන්තයින් 4 දෙනෙක් දිනාගත්තා ඒ ලොතරැපත අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් රංගන ආර්යදාස නාරම්මල එස් ඥානචන්ද්‍රන් කිලිනොච්චි ලොතරැපත දෙකක් ඔහු අතින් අලෙවි වුණා එන් මහේන්ද්‍රන් මන්නාරම සමස්ත ජයග්‍රහකින් අද 121,546 දෙනෙක් අතර රුපියල් 1,377,400ක මුදලක් බෙදා දුන්නා අපි හෙට ගොවිසෙත සුපිරිත්‍යාගය රුපියල් 8,522,220,736 දවස සුබයි සිහින දිනයි ඔබ ගන්න මොන ටිකට් එක සුබ දවසක් ඔබ අතේ තියෙනවා කියලා අපි බොහොම විශ්වාසයෙන් දන්නවා අද වසනාවන්ත 410 වන දිනුම් වාරය අද සුබ ලග්නය වෘශ්චික පළමු සුබ අංකය අංක 49 දෙවන සුභාංකයේ අංක 23 තුන්වන සුභාංකයේ අංක 15 අද ප්‍රවර්ධන ත්‍යාගාංකයේ 9128 රටේ සංවර්ධනයේ මෙන්ම රජ සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වර්ෂයේට රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 297 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාග ලාභින් 1,573 දෙනෙක් බිහි කළා
2: Today's selected zodiac sign is Scorpio and the winning numbers are 49 23 and the last number is 15
1: රුපියල් 105 බැගින් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදිය බැගින් අද වසනාවන්තයෙන් 2 දෙනෙක් දිනාගත්තා. ඉලතරේපත් අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් ටිකිරි බණ්ඩාර රත්නපුර ඒජේ ඒකනායක සෙල්ල කතරගම. රුපියල් 50,000 බැගින් වසනාවන්තයෙන් 7 දෙනෙක් අද දිනාගත්තා. රුපියල් 25,000 බැගින් ජයග්‍රහකින් 41 දෙනෙක් දිනාගත්තා. සමස්ත ජයග්‍රහකින් 107,720 දෙනෙක් අතර රුපියල් 99,6460ක මුදලක් බෙදා දුන්නා. නිසැකවම දින NLB ජාතික ජයවර්ණය මෙතැන් සිට ඔබ මුණ ගැහෙන ජිතාර සමගින් රුශාන්ත ප්‍රියා.
2: මීලඟට මෙගා පවර්
3: කෝටි 23ක කෝටි 47ක දවන්ත සුපිරිත්‍යාග අපි ඔබට ලබා දුන්නා මෙගා පවර් ලොතරැයියෙන්. ඉතින් අද කෝටි 31 මාගේ සුපිරිත්‍යාගයක් ඔබේ කරන්නයි දැන් අපි සෝදානම් වෙන්නේ. එතෙකම ඔබ දකින සිහින අතර සුපිරි මෝටර රථයක සිහිනය තිබෙන බව අපි හොඳින්ම දන්නවා. ඒ නිසා වෙන්න මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරිත්‍යාගයට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මෙන්න මේ සුපිරි මෝටර රථය අදත් ඔබට ලබා දෙන්න අපි සෝදානම්. ඉතින් ඔබේ සිහින සබෑ කරන දවන්තම සුපිරිත්‍යාග තුනක් එක්ක මේ ආරම්භ කරන්නේ ඔබ සිහින සබෑ කරන මෙගා පවර් චක්‍රහී 2642 දිනුම් වාරය අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය G අද වාසනාව ඔබේ කරන සුපිරි අංකය අංක 6 අද දවසේ පළමු ජය අංකය අංක 12 දෙවන ජය අංකය අංක 29 අද දවසේ තෙවන ජය අංකය අංක 6 වාසනාව ඔබේ කරන අවසන් ජය අංකය අංක 71 රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායකත්වය ලබා දෙන මෙගා පවර් ලොතරැයියෙන් මේ අවුරුද්දේ අපි සුප්‍රීතියාගලාබින් පස් දෙනෙක්. ඒත් එක්කම විසලක්ෂපති ප්‍රථම තියාගලාබින් 65 දෙනෙක් බිහි කළා.
4: Today's English letter is J. Super number is 6 and the winning numbers are 12, 29, 6 and 71.
3: අද මෙගාපෝතුලින් දෙලක්ෂපති වාසනාවන්තින් 3 දෙනෙක් අපි බිහි කළා. මේ වාසනාවන්තලතරයිපත් ඔබ චලවි කළා. මෙන්න මේ NLB අලවි නියෝජිතින් විසින්. EC දමයන්ති පොළොන්නරුව, EAD සඳරුවන් වටවල, RM ආර්යදාස තමුත්තේගම. ඒ අනුව අද සමස්ත වාසනාවන්තින් 120,020 දෙනෙක් අතරේ රුපියල් 74,80,680 මුදලක් මේ දැන් අපි බෙදා දෙන්න. ඔබ සිහින සභාව කරන මෙගා පවතුලින් හෙජෝබේ වන දැවැන්ත සුපිරිතයාගේ රුපියල් 30,38,11,522ක් පව සුපිරිතයාගේ රුපියල් කෝටියක් එවැගේමයි ග්‍රෑන්ඩ් සුපිරිතයාගේ සුපිරි මෝටර් රථයක්. රුපියල් කෝටි 8 ඉක්මවා ගිය සුපිරි ත්‍යාගයක් කියන්නේ ඇත්තටම නිධානයක්. ඉතින් අද ඒ වාසනාව බේ කරන්න ජාතියේ මහ ධන සම්පත ධන නිධානය ජයග්‍රහී 2324 වන දින වාරයට දැන් අපි සෝදානම්. අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය O. පළමු ජයංකය අංක 68. දෙවන ජයංකය අංක 4. තෙවන ජයංකය අංක 9. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජම දායකත්වය ලබා දෙන නිධානයක් ඔබේ කරන ධන නිධානය ලොතරැයියෙන් මේ වසරදී අපි සුප්‍රීතියාගලාබින් 3 දෙනෙක් දී කළා.
4: Today's English letter is O and the winning numbers are 68, 4, 9 and 41.
3: ධන නිධානයෙන් අද දෙලක්ෂපති වාසනාවන්තින් 3 දෙනෙක් දී කළා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා THG උපාලි සේනාරත්න පුළුංගහමුල එතෙක්ම දීර්ඝක්ෂි හේරත් නාගොඩ. යනුව සමස්ත වාසනාවන්තීන් 89,224 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 53,88,280 මුදලක් මේ දැන් අපි බෙදා දෙන්න. එහෙමනම් ධන නිධානයෙන් හෙටෝබේ වන නිධානයේ වටිනාකම රුපියල් 8,12,64,650,740ක්. ඊයේ දවසෙත් අපි සුපිරි ත්‍යාගලාභියෙක් බිහි කළා. ඉතින් අද වාසනාවන්තයා ඔබ වෙන්න පුළුවන්. වාසනාව වෙනුවෙන් ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පත. මේ අපි ආරම්භ කරන්නේ ජයග්‍රහී 6294 වන දිනුම් පාරය. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය G. ජය අංක 1, 5, 2, 9, 3, 6. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජම දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියෙන් මේ වසරදී අපි සුපිරි ත්‍යාගලාභීන් 14 දෙනෙක් 25,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 265 දෙනෙක් දී කළා.
4: Today's English letter is G and the winning numbers are 1, 5, 2, 9, 3 and 6.
3: අද තවත් 25,00,000 ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කළේ මාචුවාන NLB අලෙවි නියෝජිත ලලනී තිලකරත්න මහත්මිය විසින්. ලක්ෂය බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් 24 දෙනෙක් අද අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා නන්තිලක බණ්ඩාර පොළොන්නරුව, ඉන්ද්‍රාණි ගුණසේකර මාතලේ, එච් ප්‍රේමසිරි පිටකොටුව, NVD චන්දසේකර බත්තරමුල්ල, HM මුණසිංහ කලත්තෑව, සුරංග ඉලන්දර වරකාපොළ, රංජන් විජේතුංග මාකොළ, AC සංජීව අක්මීමන, පීසිරි රාමවික්‍රම පින්නදුව, GMW අපොන්සු නිකවරටිය, WD ජයලත් දොඩම්ගස්ලන්ද, UK රණසිංහ මහනුවර, දිල්මනී දිල්රුක් ෂිකා හලාවත, TD ඩේන් වැල්ලම්පිටිය, එන් රුක්මාදවන් ආර්යම්පති, SBM කුසුමලතා කිරිමැටියාන, S මදන් කල්මුණේ, DCS රත්නගොඩ අම්බලංගොඩ, TVC ලහිරු රණසිංහ රුවන්වැල්ල, HMK ඩිංගිරි බණ්ඩා ගල්නෑව, මදන්තා සිරිවර්ධන බුල්නෑව, නිරාශා නිසංසලා කළුතර, DD සුනිතා නවගමෝ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අද තවත් වාසනාවන්තයෙක් බිහි වුණා. යනුව සමස්ත වාසනාවන්තින් 261,978 දෙනෙක් අතරේ රුපියල් 2,15,51,760 මුදලක් මහජන සම්පතින් මේ දැන් අපි බෙදා දුන්න. මහජන සම්පතින් හෙටෝබේ වන දැවැන්ත සුපිරිතයාගේ වටිනාකම රුපියල් 2,06,04,328ක්. අද වේදමට ඔබ මිලදී ගන්න අද සම්පතින්. අද ඔබට වාසනාව රැගෙන එන්නේ මහජන සම්පතින් අපි තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජයංක 4. ඒ අනුව 869 වන අද සම්පත මේ දිනුම් පාරේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය G. ජය අංක 2, 9, 3 සහ 6. අද සම්පත විනින් English letter is G and the winning numbers are 2, 9, 3, and 6. ඒ ඉංග්‍රීසි අක්ෂරයත් ජයංක හතරත් සහිත කොට පෙළිය නිවැරදිව ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වස්නාවන්තින් දෙදෙනෙකුද අපි බී කළා. වස්නාවන්ත රතරයිපත් ඔබ චලවි කළා. SHN ලක්මාල් ද සිල්වා මහියංගනය R මදිවදනී මාණි. එතෙක්ම 50,000 බැගින් දිනා ගන්නා වස්නාවන්තින් 51 දෙනෙක් අද අපි බී කළා. ඒ අනුව රට පුරාම වස්නාවන්තින් අතරේ රුපියල් 1,18,09,800 මුදලක් අද අපි බෙදා දුන්නා. අද ඔබේ වස්නාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවර්ධනෙන් රට පුරාම වස්නාවන්තින් 9,34,947 දෙනෙක් අප බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 8,21,13,380 මුදලක් අපි බෙදා දුන්නා. ඉතින් හෙට ඔබට වාසනාව රැගෙන එන තෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සේනයට
4: වාසනාවේ ආශිර්වාදය NLV.
5: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපිට ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමැනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සක් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීම

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංචායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණැසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි මොහොතක් සිතන්න

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයේයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

උත්තර නිකායි දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද

0: රජක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කල යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොමඩ රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

අනුභවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරු

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය.

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද, පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද.

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: ලක්කනාගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 4යි.
1: FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

tu sisi no sasa tu ya nebete de vikashi piriti layam vitana de snayu paddhatiye pinavimata de rudire pavitratatvayata de manasika sanghindiyava ativimata de hetuvana bævin manasika minna ශාරීරික සුවේද ධනවති සැලකිලි ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසය. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ඒ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා